97.7 Lakana Radio ITN සුබදා සනත් ලස්සන දවසක් අද සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනීය වේලාව දැසන 5යි විනාඩි 33යි.

වාසනාවන්ත සුන්දර දවසක් අද සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා සෙනසුරාදා දවස. ලංකාදීප අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා කල්ලි දෙකක ගැටුමක්, දෙහිවල බෝම්බේ ඉලක්කයේ වරදී දරු දෙදෙනෙක් මරුට, පියාට බරපතල තුවාල, මියගිය වැඩිමල් දරුවා අගහිඟකම් හරස් වී උසස් පෙළ කර නැහැ, ඝාතකයන් ආ ත්‍රිරුදය පාදුක්කේ දමා ගින්, සැකකරුවන් අල්ලන්න පොලිස් කණ්ඩායම් 3ක් කියලා තමයි අද ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. එයාබස් ගණදෙනුව ඩොලර් ලක්ෂ 20 අල්ල සිද්ධියේ ප්‍රධාන සැකකරු නාමල්ද නීතිපතිගෙන් CID උපදෙස්. විභාග රාජකාරී අතරේ සූර්වි පාසලේ දේපලට හානි කළා, කොස්තාපල්ගේ වැඩ තහනම්. දළදා වහන්සේට කිලෝ 86ක රන් කරඬුවක්. සෙස් පැල් බදු ඉවතට. මිග්‍යාන ගණදෙනුව හිටපු ජනපති ගෝඨාභයගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි. වෙලා උදැසන 6:04.

0: ජාතියක ලක්හඩ.
1: ලක්හඩ සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: කෙනෙකුට හිතෙන්න පුළුවන් විදුලි බිල සම්බන්ධව වැඩිවීමක් වෙයිද? එහෙම කල්පනා කරනවා නම් මීළඟ කාර්තුවේ විදුලි බිලේ වැඩිවීමක් සිදුවන්නේ නැති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. එමෙන්ම මේ එල්නිනෝ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ මෙන්න මේ ආකාරයට.
1: ජල විදුලි ජනනය සඳහා අවශ්‍ය වන ජල තත්ත්වයේ පිළිබඳ අපි කල්පනා කරලා බැලුවොත් සැප්තැම්බර් 10 වෙනකොට අපිට ගිගාවෝට් පැය 750ක් ජනනය කිරීමට අවශ්‍ය වන ජල මට්ටම් වල තියෙනවා. මේක ප්‍රමාණයක් හැටියට ගත්තොත් 58.7%. මේ ඉදිරි කාලය තුල අපි බලාපොරොත්තු වෙනවා එල්නිනෝ තත්ත්වය නිසා විදුලි ජනනයට විශාල බලපෑමක් සිදුවෙන එකක් නැහැ කියලා. අපේ සැලැස්ම තමයි අවම වශයෙන් ගිගාවෝට් 1000ක පමණ බලශක්තියක් ජනනය කරන්න පුළුවන් ජලාශ ජල ප්‍රමාණයක් අපේ ජලාශවල රඳවා ගනිමින් යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගල්ලඟුරු බලාගාරයේ 2026-27 කාලය සඳහා අවශ්‍ය වන සැපයුම් කරුවන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කළා. අපි සැප්තැම්බර් මාසයේදී පළවෙනි නැව ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සේ දිගින් දිගටම ගල්ලඟුරු සැපීම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉතා ළඟින් නිරීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි මේ වෙනකොටත් ක්‍රියාත්මක කරගෙන යනවා. කිසිම ගැටලුවක් නැතුව මේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා අපි කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඇත්තටම අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාවක් ලැබිච්ච නිසා අපිට විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න තියෙන නිසා සාමාන්‍යයෙන් අපි ඉදිරි කාර්තව සඳහා විදුලියේ මිලේ වැඩිවීම සඳහා කිසිම විදියක ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය විදුලි සම්පාදනය අඛණ්ඩව පවත්වාගෙන සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බල ශක්තිය අමාත්‍යාංශය හැටියට කරගෙන තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි.
0: එල්නිනෝ තත්ත්වයත් එක්ක කොහොම වෙයිද? එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යකේඩි ලාල්කාන්ත මහතාත් පාර්ලිමේන්තුවේදී මෙන්න මේ විදිහට තමයි අදහස් දැක්වුවේ.
2: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයට අනුව මෙම සැප්තැම්බර් මාසයේ ඉදිරි සති 2-3 ඇතුළත ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. නමුත් අනෙක් ප්‍රදේශ වන උතුරු නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. 2026 යලකන්නේදී වගා කරන ලද වපසරියෙන් දැනටමත් 94%ක් පමණ අස්වනු නෙලා අවසන් කර ඇති අතර දැනට ඉතිරිව ඇති වී වගාව ඉදිරි වර්ෂාවට කලින් අස්වනු නෙලා ගැනීම සිදු කළ යුතුය. ඔක්තෝබර් සිට දෙසැම්බර් මුල් සති 3 දක්වා පවත්නා වර්ෂාපතනයට වඩා වැඩිවීමක් අපේක්ෂා කරන නමුත් දෙසැම්බර් අවසන් සතියේ සිට ඉන් පසුව එළඹෙන 2027 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සියලු ප්‍රදේශවලට සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව 55%ක් පමණ හා මහවැලිය සතු ජලාශවල පවතින සමස්ත ජල ධාරිතාව වන 55%ක් පමණ වන ලෙස වාර්තා වී ඇත. 2026-27 එල්නිනෝ තත්ත්වය යටතේ කෘෂිකාර්මික කටයුතු සිදු කරන ආකාරය දක්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මාර්ගෝපදේශයක් මේ වන විට නිකුත් කර ඇත. මේක මම සභාගත කරනවා.
0: වෙලාවු දැස්න 6:12.
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා, පදවදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට. ආන්නයි සෙනසුරාදා උදේ අටට.

0: ටෙල්ටි මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අසන් අසන්ද
2: යාත්‍ත්‍ය ඇයි කියන්නේ? නංගි කතා කරන්නේ නැත්තේ? එයා මැරිලද?
3: සත්‍ය කරන්නේ බබුදේ, පොඩක් කට වහගෙන ඉන්නකො.
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගානක් නෙවුව මේ මෙවසගෙන හිටියේ. මුත් එක ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
3: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයෝ දීලා නැහැ.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිතා.

0: වෙලාව දේශන 6යි විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: 1950 පසුව දරුණුතම එල් නිනෝ තත්ත්වය පිළිබඳව 69%ක් පැවති පුරෝකථනය 75%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට 95%ක පුරෝකථනයෙන් 98%ක් දක්වා වැඩි වී ඇති බව තමයි කලුගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහත්තයා පෙන්වලා දෙන්නේ. දැන් ඉතින් මේ පිළිබඳව අහන්න පුළුවන්. වෙලාව උදැසන 6යි විනාඩි 19යි.
1: පසුගිය මාසයේ පුරාවට අපි සැලකුවාම එල් නිනෝ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. නැගෙනහිර පැසිෆික් සාගරයේ සමක ආසන්නයේ සාගර මතු පිට උෂ්ණත්වය අංශක 3කට වඩා වැඩි අගයකින් ගිය මාසයේ ගත්තාම අගෝස්තු මාසයේ ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම නිනෝ 3.4 කලාපයේ සාගර මතු පිට උෂ්ණත්වය අංශක 1.8කින් අගෝස්තු මාසයේ ඉහළ ගිය බවට ඊයේ දින නිකුත් කළ ගෝලීය පුරවකතනවල පෙන්වා දෙනවා. එතකොට අපිට පේනවා ඇත්තටම අපි පහුගිය මාසයේ අපි ගත්තොත් 1.4ක් වගේ තිබුණේ. නැගෙනහිර පැසිෆික් සාගරයේ උෂ්ණත්වයත් 3ට අඩු අගයකින් තිබුණේ. දැන් මේ වන විට එල් නිනෝ තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා. කොහොම වුණත් 1950 සිට මේ දක්වා පැවති එල් නිනෝ තත්ත්වයන් හා සසඳලා අපි කිව්වා මේම සියලුම එල් නිනෝ තත්ත්වයන් අභිභවායන එල් නිනෝක් වීමට 69%ක සම්භාවිතාවක් තියෙනවා කියලා ගිය මාසයේදී මේ වන විට නවතම පුරෝකථන පෙන්වා දෙනවා 75%කට වඩා කියලා සම්භාවිතාවකින් කියන්න පුළුවන් මෙම එල්ලිනෝව එම පසුගිය අවුරුදු 75 එල්ලිනෝ අභිභවායාවේ කියලා. කොහොම වුණත් දිවයිනේ පැතිරිච්ච වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙකේ සාමාන්‍යයට වඩා වැඩියෙන්. ඉතා ප්‍රබල එල්ලිනෝක් වීම මත ලබන වසරේ ජනවාරි පෙබරවාරි මාර්තු කාලවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය අඩු වේවි. ජල කළමනාකරණය වගේ දේවල් කරන්න වේ. අපි සියලුම පාර්ශ්වයන් එකට එකතු වෙලා
2: සතියක් ලක්හඩර

අද ලංකාදීප වාර්තා කරපු ප්‍රධාන සිරස්තලය සමග බොහෝ දිනක් කම්පාවට පත්වෙන ප්‍රවෘත්තියක් වාර්තා වුණේ දෙහිවල සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් එකම පවුලේ බාලවයස්කාර දරුවන් දෙදෙනෙකු මියගොස් එම දරුවන් දෙදෙනාගේ පියාවන හෙට්ටිආරච්චිගේ නලින් තුසන්ත නැමැත්තා බරපතල තුවාල ලබා මේ ඉලක්කය වැරදිලා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. නලින් නැමැත්තා නොව මද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධයයි කියන ඔහුගේ සහෝදරයෙකු බව පරීක්ෂණ වලින් තොරතුරු එළි වෙලා තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තුව තමන්ගේ බලාපොරොත්තු විදිහට ඉෂ්ට වෙලා නැහැ ඝාතකයින්ගේ. කොහොම වුණත් ඒ විදිහට සඳහන් කරන්නේ පොලිසිය. දැන් පොලිසිය සඳහන් කරන තොරතුරු අතර වාර්තා කරන දැන් කසුම් සහ දුමින්ද පුංචි දරුවන් දෙපළගේ ඡායාරූප සහිතව තමයි ලංකාදීප මුල් පිටුව මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. නලින් නැමැත්තාගේ නිවස සහ ඔහුගේ සහෝදරයාගේ නිවස වෙන් වී ඇත්තේ එක බිත්තියකින් වීම නිසා අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පාතාල අපරාධකරු බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය කෙනාගේ නිවසයයි සිතා වැරදීමකින් මෙම නිවසට ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවද පරීක්ෂණ වලින් පෙනී යන්නේයි පොලිසිය සඳහන් කරනවා. නලින් නැමැත්තා ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් ගොස් ජීවිකාව ගෙන යන පුද්ගලයෙක්. නලින් නැමැත්තාගේ සහෝදරයා ඩුබායි සැඟවී සිටින පාතාලකල්ලි නායකයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සැන්ඩෝ නැමැත්තාගේ මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සමීපතයක වන අතර ඔහුටද මද්‍රව්‍ය ජාවාරම් චෝදනා පවතින බව එම නිලධාරියා කීයේ කියලා තමයි ලංකාදීප දීර්ඝ විස්තරයක් ඇතුළු පිටු තුළ වාර්තා කරලා තියෙනවා. නිග්‍යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මූල්‍ය අපරාධ කොට්ටාසේ විමර්ශන නිලධාරීන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ පැය 4කට ආසන්න කාලයක් තිස්සේ ඊට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ. අතුල් පිටුවල තොරතුරු වාර්තා වෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට කලින් කර තිබූ දැනුම් දීමක් අනුව ඔහු ඊයේ උදේ 9ට පමණ එම කොට්ටාසේ පෙනී සිටියා. හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම මිග්ගණ දිනුවට අදාළව පැය 4ක් කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදාහරණු ලැබුවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ.

0: ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා 10කින් සමන්විත ගුවන් බලෑණියක් මිලදී ගැනීමට යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබා ගත්තේයි කියන සිද්ධිය ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත කියලා මුල් පිටුව වාර්තා කරනවා. ඒ ඇතුල් පිටුවල වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙනවා. ඩොලර් ලක්ෂ 20 අල්ල සිද්ධියේ ප්‍රධාන සැකකරු නාමල්ද කියලා තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මීට වසර 13කට පෙර එනම් 2013 වසරේදී අදාළ යුරෝපීය ගුවන් සමාගමේ ලබාගත් බව කියන අදාළ අල්ලස් මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළිවීම නිසා නීතිපතිවරයා වෙනුවෙන් මෙම සිද්ධිය අධීක්ෂණය කරන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස උපදෙස් දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 26යි. මේ ගීතෙන් පසුව ඊයේ රාත්‍රී දිනුම් මදින ලද ලොතරැයි ප්‍රතිඵල කියන බලාපොරොත්තු වෙනවා. මහජන සම්පත, ඒ වගේම ජය ලොතරැයිය, මෙගා පව, ධන නිධානය, හඳහන, ගොවිසෙත, සුබ දවසක් මේ ලොතරැයි අතට ගන්න ඊයේ රාත්‍රියේ බලන්න නොහැකිුණා නම් මේ උදෑසන වාසනාවන්තයද කියලා බලන්න වෙලාව උදා වෙනවා.
1: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහලන කඩින් කඩ වැස හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

සඳහන් කළ විදිහටම වාසනාවන්තයන් බිහිවෙලාද කියලා බලන්න වෙලාව හොඳයි. ඊයේ රාත්‍රියේ දිනුම් බදින්නද 6307 වන මහජන සම්පත ලොතරැයි අතට ගන්න V අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 3 8 5 1 5 9. මහජන සම්පත 6307 වන වාරයේදී V අක්ෂරයේ අංක 3 8 5 1 5 9 ජයග්‍රහයි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ගොවිසෙත 6549 වන වාරයේදී I අක්ෂරයේ ජයග්‍රහණය කළ අංක 2 4 24 73. ගොවිසෙත 6549 වන වාරයේදී I අක්ෂරයේ අංක 2 4 24 73 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මෙගා පවුල උතරයියේ 2655 වන වාරයේදී ඒ අක්ෂරයේ ජයග්‍රහයි අක්ෂරය ලෙස හඳුනා ගනිද්දී සුපිරි අංකේ වුණ අංක 25, අංක 41, අංක 44, අංක 56 සහ අංක 75යි ඔබට වාසනාව උදා කළේ. මෙගා පවුල උතරයියේ 2655 වන වාරයේදී ඒ අක්ෂරයේ සුපිරි අංකේ අංක 25, අංක 41, 44, 56 සහ අංක 75 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ධනනිධානය 2337 වන වාරයේදී ඕ අක්ෂරයේ අංක 8, අංක 11, අංක 20, අංක 26 ඔබට වාසනාව අරගෙන ආවා. ධනනිධානය 2337 වන වාරයේදී ඕ අක්ෂරයේ අංක 8, අංක 11, අංක 20, අංක 26 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ ඊයේ රාත්‍රියේ දිනුම් බදින ලද ලොතරැයි ප්‍රතිඵල කියන වෙලාවේ. හඳහන ගන්න 1616 වන වාරයේදී කියලා බලන්න මීන ලග්නයයි ජයග්‍රහයි ලග්නේ බවට පත් වුණේ අංක 20, අංක 35 සහ අංක 53, අංක 56 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. හඳහන 1616 වන වාරයේදී මීන ලග්නය අංක 20, අංක 35, අංක 53 සහ අංක 56යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. අද සම්පත 882 වන වාරයේදී රටාව උනේ අංක 59 159 5159 V අක්ෂරය. අද සම්පත 882 වන වාරයේදී රටාව අංක 59 159 අංක 5159 V අක්ෂරය. ජයලොතරැයි 575 වන වාරයේදී P අක්ෂරය අංක 6 9 4 0 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා. ජයලොතරැයි 575 වන වාරයේදී P අක්ෂරය අංක 6 9 4 0 ජයග්‍රහයි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. සුබ දවසක් ලොතරැයි අතර ගන්න. මේෂ ලග්නයයි ජයග්‍රහයි ලග්නේ බවට පත් වුණේ 423 වන වාරයේදී. අංක 34, අංක 49, අංක 53 ජයග්‍රහයි අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකයේ ලෙස 83.14 සටහන් වුණේ. 423 වන වාරයේ සුබ දවසක් ලොතරැයි මේෂ ලග්නයයි ජයග්‍රහයි ලග්නේ බවට පත් වුණේ අංක 34, අංක 49, අංක 53 වාසනාවන්ත අංක වෙද්දී අංක 83.14 ප්‍රවර්ධන අංක ලෙස හඳුනාගත්තා. සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි. අද සම්පත හඳහන ධන නිධානයේ මෙගාපව ගොවිසෙත මහජන සම්පත වාසනාවන්ත අංක සටහන සඳහන් කළේ ඊයේ රාත්‍රියේ දිනුම් බදින ලද. දැන් මේ වෙලාවකට ඔබ වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. හිතේ මල් පිපිලා ඇති. වෙලාව 9:06 විනාඩි 35යි.

0: වෙලා උදෑසන 6යි විනාඩි 37යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සම අනුග්‍රහය යුත්තකගේ නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා සහයෝගීතා අනුග්‍රහය
3: හොටු දෙකට

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: සේවන සාධන අභිමානයි
4: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

සංස්කෘතික අනන්‍යතාවයන් හේතුවෙන් කිසිදු ජන කොටසකට බියක් ඇතිවෙන්න දෙන්නේ නැහැ. ජනපති ජමියතුල් උලමා සංවිධාන නියෝජිතෙන් හමුවේ කියයි කියලා ඡායරූපයක් සහිතව තමයි අතුල් පිටු වාර්තා කරන්නේ. කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාවය හේතුවෙන් සමාජයේ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි ජීවත් විය හැකි පරිසරය සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා කියලා තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. දීර්ඝ විස්තරයක් තියෙනවා ඇතුල් පිටු තුළ.

0: පුවත්පත් වලේ තොරතුරු වගේම ලක්කන්ඩ ප්‍රවෘත්ති අංශයේ සොයා බලන තොරතුරු අතර පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උණුසුම් වාද විවාද ඇති වුණා. ඒදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට රජයේ ඕනෑම මොහොතක සූදානම් බව මෙන්න මේ විදිහට කිව්වා.
1: ඒ නිසා තිබුණු ඡන්ද ක්‍රමය පිළිබඳව මේ මනාප සහිත කොට්ටාසන මන්ත්‍රීවරයෙක් නැති කාන්තා තරුණ නියෝජනයේ සහතික නොවන ඡන්ද ක්‍රමය පිළිබඳව සමස්තයකට විරෝධයක් තිබුණා. ඒ වෙලාවේ තමයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරා. ඊට පස්සේ පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනා ඒකට පක්ෂ වුණා මිසක් පළාත් සභා ඡන්දේ කල් දාන්න පක්ෂ වුණේ නැහැ. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ සහතික වෙන කොට්ටාසන මන්ත්‍රීවරයෙක් වෙන මනාපොලින් තොර ඡන්ද ක්‍රමයක් සහතික කළා තියෙනවා. ඒක තමයි තියෙන ඡන්ද ක්‍රමය. හැබැයි මේ ඡන්ද ක්‍රමයට අදාළව සීමා නිර්ණයක් කළා නැහැ. ඉතින් දැන් තිබෙන්නේ මේක විශ්ව ගන්න පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ මාස 3ක් කල් දැම්මයි කියන එක මාස 9ක් යනවා කියන එක නෙවෙයි. පාර්ලිමේන්තුව මේ කාර්ක සභාව හරියට කටයුතු කරලා අපිට දුන්නොත් වார்த்தාවක් යනු ඡන්ද තියන්න පුළුවන්. පළාත් සභා ඡන්ද ඔන්ලයින් තියලා සූදානම්. අපිටත් ඕනේ පළාත් සභා ඡන්ද තියාගන්න. ඔබතුමාට වගේම අපි ඉදිරි අවශ්‍යතාවයක් තියෙනවා. මේ සංවර්ධනය කරගෙන යන්න අපිට පළාත් සභා මැතිවරු මහ මැතිවරේ පළාත් සභා කණ්ඩායමට වඩා හොඳයි. ඒ නිසා අපි පළාත් සභා කියන්නේ කැමති මේ කමිටුව රැස් වෙලා ඒ වார்த்தාව අපිට ලබා දෙන්න. ඊට පස්සේ අපි ඡන්ද තියන්න.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සතියක ලක්හඬ
2: මෝනින් නිවුස් ඇලර්ට්.
3: ඇමරිකාවේදී පැවැත්වීමට නියමිත 99 වෙනි ඔස්කා සම්මාන උළෙලට ශ්‍රී ලංකාවේ චිත්‍රපට ඉදිරිපත් කිරීම සඳහා මෙවර අවස්ථාව උදා වී ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති හා චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් සහ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහත්තයා සඳහන් කළේ මෙන්න මේ ආකාරයේ සටහනක්.
4: ඔස්කා 99 වෙනි අකඩමි සම්මාන උළෙලට රටක් විදිහට නිල වශයෙන් ශ්‍රී ලංකාවෙන් චිත්‍රපටයක් යවන මොහොතයි මේ අපි උදා කරගෙන තියෙන්නේ. චිත්‍රපටි පෙන්නපු ඉතිහාසයේ ඉඳලා ගත්තොත් 100ට වැඩි ඉතිහාසයක් තිබිච්ච කර්මාන්තයක් විදිහට, කලාවක් විදිහට විකාශන වෙච්ච සිනමාව තිබිච්ච ලංකාව මේ මොහොත වෙනකන් අපිට මේ නිල මොහොත උදා කරගන්නට බැරි වෙලා තිබුණා. අපි ඔස්කා උළෙලට විශේෂ ඉල්ලීමක් කරලා ඔස්කා උළෙල ඒ ඉල්ලීම අපිට අනුමත කරලා ඒක තෝරා ගන්න පටිපාටි වලට අපි එකඟ වෙලා දීර්ඝ කටන්දර ගොඩාක් ලිපි ගනුදෙනු ගණනාවක් සිද්ධ වෙච්ච ඉතිහාසයකට පසුව නිල වශයෙන් ඔවුන් අපිට දැනුම් දීලා තියෙනවා. අපි ඒ සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා කියලා. ඒ සුදුසුකම් ලැබුවා කියන එක ජයග්‍රහණයක්. සුදුසුකම් ලැබපු අපි කොහොමද රටෙන් නියෝජනයක් යවන්නේ කියන එක තමයි දෙවනි අපි හමුවේ තියෙන අභියෝගය. ඒ අභියෝගය ජය ගැනීම සඳහා අප විසින් ඔස්කා නිර්දේශවලට අනුකූලව තෝරා ගන්නා ලද මණ්ඩලයක් විසින් තේරීම් කමිටුවක් විසින් චිත්‍රපටි බලලා ඒ චිත්‍රපටි අතුරෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා මේ වසරේ අපි 99 වෙනි අකඩමි උළෙලට යවන චිත්‍රපටිය මොකක්ද කියන එක තීරණය කරනවා මේ මාසේ ඇතුළත.
3: ඔස්කා සම්මාන උළෙලේ සඳහා අයදුම් පත්‍ර බාර ගැනීම මේ මාස 21 වන දිනෙන් අවසන් වන බවයි විදේශ චිත්‍රපට උළෙල සම්බන්ධීකාරක උදිත ලක්මාල් කහඳව ආරච්චි මහතා මේ විදිහට සඳහන් කළේ.
5: අපි ඉදිරිපත් කරන චිත්‍රපටය මිනිත්තු 40ට වඩා වැඩි විය යුතුයි. එක් චිත්‍රපටයක් දීර්ඝ ප්‍රබන්ධ වෘත්ත චිත්‍රපටයක් හෝ දීර්ඝ වාර්තා වෘත්තාන්ත චිත්‍රපටයක් හෝ දීර්ඝ සජීවීකරණ වෘත්තාන්ත චිත්‍රපටයක් විය යුතුයි. දෙවැනි නිර්ණායකය තේරීම් කමිටුව සලකා බලන්නේ 2025 ඔක්තෝබර් මාස 1 වෙනිදා ඉඳලා 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා යන කාල පරිච්ඡේදය තුල අවම වශයෙන් එක් සිනමා ශාලාවක අවම වශයෙන් දින 7ක් අඛණ්ඩව ප්‍රදර්ශකයා සහ නිෂ්පාදකයා වෙත ලාභ ලබා දීමේ වාණිජ පරමාර්ථයෙන් තිරගත වූ චිත්‍රපටි පමණයි. චිත්‍රපටියේ පටිගත කළ මුල් සංවාද හඬපටින් 100කට 50කට වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි නොවන භාෂිත චිත්‍රපටයක් විය යුතුයි. ඒ අනුව සිංහල හෝ දෙමළ භාෂිත චිත්‍රපටි විය යුතුයි. මේ චිත්‍රපටිය රටක් නියෝජනය කරන නිසා චිත්‍රපටියේ නිර්මාණාත්මක පාලනය අති බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතුයි. මේ අනුව 2025 ඔක්තෝබර් මාස 1 වෙනිදා ඉඳලා අද දක්වා මේ වෙනකොට චිත්‍රපටි 37ක් සූසුන ලැබලා තියෙනවා අයදුම් පත්‍රය යොමු කිරීමට. අපි අයදුම් පත් බාරගෙන අවසන් දවස 2026 සැප්තැම්බර් 21. නමුත් යම් කිසි චිත්‍රපටයක් ප්‍රදර්ශකයා සමග ගිවිසුම් වස්සන් කරලා තියෙනවා නම් අම වශයෙන් සැප්තැම්බර් 23 තිරගත කරනවා කියලා ඒ චිත්‍රපටියට ගිවිසුමේ පිටපතක් සමග අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා.
1: සතියක ලක්හඬ
3: වෙලාව උදෑසන 6:46.

0: සතියක ලක්හඩ
1: Morning News Alert. මහනුවර ගඟවට කෝර්ලේ ප්‍රාදේශීය සභා බලපදේශයට අයත් තැන්නේ කුඹුර ප්‍රදේශයේ මහවැලි ගංගා ආරක්ෂිතේ පිහිටි අනවසර වෙළඳසල් ඉවත් කිරීම නීත්‍යානුකූලව සිදු වූවක් බව ගඟවට කෝර්ලේ ප්‍රාදේශීය සභා සභාපති වෛද්‍ය සිසිර සේනාධීර මහත්තයා සඳහන් කළා. සභාව සතු ඉතුරු ඇති කඩකාමරයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සිසිර රණසිංහ මහතාට අයත් බවත් ආණ්ඩුවට මඩ ප්‍රචාරය

0: හැදුවට කඩකාමර පහ මහවැලියේ නිසි අවසරයක් ඇතුව නෙමේ තිබ්බි. නමුත් එතන අනවසර කඩ හතරකුත් තිබ්බා. ඒතර අපේ කඩ හතරක් අපි එතන තිබ්බ එක කඩයක් වෙන තැනක. ඒතර අනවසර කඩ හතරක්. අපි නිසි අවසරයක් අරගෙන නැති හින්දා මහවැලියේ තියෙන නීතිමය බලතල 90 ඒ කට්ටිය නැවත පවරා ගැනීමේ කොන්දේසියක් යටතේ ඒ කට්ටිය උසාවියේ නඩුවක් දාලා තිබ්බා මහ අධිකරණේ. 2022 දැම්මේ නඩුව 2024 9 වෙනි මාසේ 19 වෙනිදා තීන්දුව ආවා කඩ ටික ඉවත් කරන්න කියලා මහවැලියට බලේ පවරලා. 9 වෙනිදා උදේ වරුවේ සභාවට අයිති කඩ කාමර තුනක්කුත් එතන පුජ්‍යලිකව හදලා තිබ්බ කඩ කාමරයකුත් අයින් කරා. එතකොට තවත් කඩ හතරක් එතන තියෙනවා. ඒ වයින් කරේ නැහැ. එතන දැන් ඔය සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් කියන්නේ මේ පක්ෂයේ කෙනෙක්ගේ කඩයක් ඉතුරු කරලා යනවායි කියලා. ඔය දැන් ඉතුරුලා තියෙන සභාවට අයිති කඩේ ඉන්නේ සභාවේ මේ වෙනකොටත් UMPA මන්ත්‍රී සිසිර රණසිංහ කියන පුජ්‍යලයා. එතන ඒ කඩෙත් ඉතුරු වෙලා තියෙනවා. ඊළඟ එයාගේ හිතවතෙක්ගේ ලොතරැයි කඩෙත් ඉතුරු වෙලා තියෙනවා. එයාගේ ඥාතියෙක්ගේ කඩේකුත් ඉතුරුලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම මේ කට්ටිය වහලා උපක්‍රමශීලීව හා සංවිධානාත්මකව සභාවටත් ආණ්ඩුවටත් මඩ ගහන වැඩ පිළිලක් තමයි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණේ. ඉතින් මේක නීතිමය කටයුත්තක් අපිට මැදිහත් වෙන්න බෑ. ඒතර ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න අපි සූදානම් වෙලා වැඩ පිළි ඉස්සරහට අරගෙන යමින් ඉන්නේ.
1: සතියක Morning News Alert. Around the world.
2: ලෝක ප්‍රවෘත්ති පිළිබඳව සබලදී බිග් සමලුව නවදිල්ලියේ මේ පැවැත්වීමට කටයුතු සංවිධානය වෙලා තියෙනවා. පුටින් කල් තියාම ඉන්දියාවට චීන ජනපති ජින්පින් අද එනවා. 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද සාහෙට ඉන්දියාවේ නවදිල්ලිය අගනුවරදී පැවැත්වෙන. බ්‍රික්ස් කියලා කියන්නේ බ්‍රසීලිය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුව. ඊට අමතරව අප්‍රිකා, මැද පෙරදිග සහ ආසියානු කොලාපේ රටවල් කීපයක්ද බ්‍රික්ස් සමාජිකත්වය ලබාගෙන තියෙනවා. සමුළුවට සහභාගී වීම සඳහා රුසියන් ජනාධිපති Vladimir පුටින් වේලාසනින් නවදිල්ලියට පැමිණියා. ඔහු පිළිගනු ලැබුවේ විදේශ කටයුතු තු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කීර්තිවර්ධන් සිං විසින් තමයි ඔහුව පිළිගනු ලැබුවේ. ඇල්ජීරියා එමීර් හොඳහිත පළුදු වෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග සියලු රාජතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවීමට ඇල්ජීරියානු රජය තීරණය කළ තියෙනවා කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. වෙලාව උදැසන 6යි විනාඩි 56යි. ශ්‍රී ලංකාව පාකිස්තානයේදී තුන්කොන් තරගාවලියක මේ දිනවල පැවැත්වෙන එංගලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී තුන්කොන් එක්දින තරගාවලියකට සහභාගී වීමට නියමිතයි. මෙම තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහ එංගලන්තයේ තරඟ වදින බව තමයි සඳහන් වෙන්නේ. පාකිස්තානයේ මෙම තුන්කොන් තරගාවලිය සංවිධානය කර ඇත්තේ ලබන වසරේදී, ඒ කියන්නේ 2027 දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් කියලා තමයි වාර්තා වෙන්නේ. ජාතික ජිම්නාස්ටික් පුහුණුකරු විනිසුරු වෘත්තියේ යෙදීම ගැන චෝදනා. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ මෑතදී පත්වීම් කළ ජාතික ජිම්නාස්ටික් නව පුහුණුකරු තරඟ විනිසුරුවරයෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තියෙනවා. කොහොම වුණත් වෘත්තියේ ස්වාධීන කටයුතු කළ යුතු පුද්ගලයෙකු වන බැවින් ජාතික පුහුණුකරු පත්වීම් ලැබීමෙන් පසු ඔහු තවදුරටත් තරඟ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් ඌට එරෙහිව චෝදනා එල්ල වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 58යි.
1: කාටූන්ස්
2: අද පංකජ රුවින්දගේ සරදම් කාටූනේ ලංකාදීප පත්තරය. සාගර කියනවා අපි කියලා නැහැ අනුරාධපුරයේ අහවල් ප්‍රමාණයක් එනවා කියලා. ඒක හොඳයි. එතකොට කියන්න පුළුවන්නේ අපි හිතපු තරං ආවා කියලා. පංකජ රුවින්දගේ සරදම් කාටූනේ සමගින් සත්‍යග පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර දවසක් ඔබ ආදරණීය රහසක.

0: අයිබෝවන් සුබුදේශනක් සතියක ආරම්භය සෙනසුරදා උදෑසන ද වෙලා උදේසන 7:02 අපි අදත් සූදානම් ඔබට ලෝක ප්‍රවෘත්ති කොහොමද ගෙවුණු සතියේ වාර්තා වුණේ කියලා කියන්න. මොකද ලෝකය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. සාගරයේ තියෙන ජල බිඳුවේ ඉඳන්ම ඒ වගේම ගොඩබිමේ තියෙන පස් අංශුව දක්වාම නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒක අදාළ වෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේද, එංගලන්තයේද, නැත්නම් කැනඩාවේද, ජර්මනියේද කියලා වෙනස් වෙන්නේ නැහැ. අද අපිත් එක්ක ලෝක ප්‍රවෘත්ති විශ්ලේෂණය කරන්න ඉන්නේ කපිල. අයිබෝවන්
1: සුබෝදේශනක් සියහත්.
0: සුබෝදේශනක්.
1: ලෝකයේ උණුසුම් එක්කතකින් එළිනු පැත්තෙන් අනෙක් පැත්තෙන් යුදමේ පැත්තෙන්. එතකොට සීතල පැත්තක් නෙමෙයි අපිට කතා කරන්න තියෙන්නේ උණුසුම් වූ සතියක් පිළිබඳ. එහි අලුත්ම තොරතුරු සහ ගෙවුණු සතිය කොයි දිසානතියටද ලෝකයේ කටයුතු යොමුනේ කියන කාරණේයි අපි අවධානය යොමු කරන්නේ.
0: ඔව්, ඒ කියන්නේ අපේ උදෑසන සීතල වුණාට අපි කතා කරන්නේ උණුසුම් ප්‍රවෘත්ති. දැන් අපිට ඊයේ දවසට අවුරුදු 25ක් ගත වෙලා තියෙනවා. මොකක්ද මේ කතාව? 9/11 ස්ට්‍රයික් එක. එහෙම නේද?
1: ඒ පිළිබඳව කෙරුණු සමරුව විශේෂයෙන්ම ලෝකයේ අවධානය දෙනාගත් සමරුව බවට පත් වුණා. සියත් මතනේ ඩ්‍රෝන යාන තමයි මෑත කාලයේදී ලෝකයේ යුදමය තත්ත්වයන් පාලනයේදී තීරණාත්මක සාධකයක් බවට පත් වුණේ. ඩ්‍රෝනය කියන උපකරණය ලෝකයේ යහපතට වගේම අයහපතට යොදා ගන්න ආකාරය පිළිබඳව මෑත කාලීන හොඳම උදාහරණ යුක්‍රේනය සහ ඉරානය ඇමරිකාව අතර සිදු වෙන ගැටුම් වලදී දකින්නට පුළුවන්කම තිබුණා. ඇමරිකාව ඩ්‍රෝන් යොදාගත්තා 9/11 සමරුව පිළිබඳව.
0: ඔව්, එතකොට දැන් මේ 9/11 ස්ට්‍රයික් එක ගැන අපි කතා කරද්දී කපිලා දැන් ගොඩක් වෙලාවට 9/11 ස්ට්‍රයික් එක වෙලා දැන් අවුරු 25යි. හැබැයි මේ වෙද්දි තවමත් ඇමරිකාව ඉන්නේ මේ අර යුදමය තත්ත්වයක් ඇතුළේ තමයි. ඒගොල්ලෝ මැද පෙරදිග හමුදා බටේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ ඊටමතර එකේ තවත් තැන්වල හමුදා කඳවුරු යොදවලා තියෙනවා. මේ අතර මේ ඉරානයේ පාර්ලිමේන්තුවේ මේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිවෙත කාර්යක සභාවේ සභාපති කියලා තියෙනවා මේ ඒගොල්ලන්ගේ මැද පෙරදිග ඇමරිකානු බටේ ඉන්න ඉවත් කරගන්න කියලා පුළුවන් ඉක්මනින්. මේක නිකන් වාචිකමය ප්‍රකාශයක් විතර නෙමෙයි, මේක අනතුරු ඇඟවීමක්. එහෙම නේද?
1: ඔව්, ඔවුන්ට කිව්වේ ඔබට කල් තියෙනවා තාමත් අපව හැරෙන්න කල් තියෙනවා. මේක දරුණු විදිහ කරපු අනතුරු ඇඟවීමක්. සියත්, ඔබ දැක්කද මා ඉස්සර වෙලා කියපු කාරණේදී මේ ලෝක වෙළඳ සංකීර්ණයේ පැරණි අවුරුදු 25කට ඉස්සර පැවති තත්ත්වය ඩ්‍රෝන විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් ඇමරිකාව ප්‍රතිනිර්මාණයක් කළා. ඒ ආලෝකයන එක්කලා ඒ තමයි ඔවුන්ගේ සැමරුමේ විශේෂ අංගයක් බවට පත් වුණේ.
0: ඔව්, ඒ කියන්නේ ඊයේ දැන් පින්ටගනේ සහ ආශ්‍රිතව සැමරුම් පැවැත්තුමා අනුස්මරණ සැමරුම් මේ 9/11 ස්ට්‍රයික් එකෙන් මියගිය මේ 9/11 යුදමය තත්ත්වයෙන් මියගිය ගොඩක් අය අනුස්මරණය කරමනේ. එතකොට අපිට මේක ගැන ගන්න පුළුවන් දේ තමයි දැන් ඇමරිකාව තවමත් ඉන්නේ යුදමය තත්ත්වයක් ඇතුළේ. ඒ කියන්නේ කොහොමද ඒගොල්ලෝ දැන් මේ හෝමු සමුද්ද සම්ද්‍රී වේවා මේ එක එක සන්ධි ඒගොල්ලෝ ගොඩක් කාලවට හිතන්නේ අපි කොහොමද තව ටිකක් ඉස්සරහට තව ටිකක් කොහොමද ගොඩබිම් ප්‍රමාණය අල්ලගන්නේ කියන එක පිළිබඳ. මේක කපිල දැන් වාචික යුද්ධයක්ද නැත්නම් අපිට නිකන් පේන්නේ මේක වාචිකම යුද්ධයක් කියලා, හැබැයි ඊට එහා ගිය දෙයක් තියෙනව නේද?
1: ඔව්, මේ වාචිකම යුද්ධයේදී ප්‍රධානත්වය ගන්නේ ට්‍රම්ප්. ඔහු තමයි මාධ්‍ය ප්‍රකාශවලදී එක් එක් ප්‍රකාශයන් සිද්ධ කරන්නේ. ඔහු වෙලාවකදී ඔබට මතක ඇති පහුගිය සතියේ නෙමෙයි දැන් සති දෙකකට පෙර ආතුව ඔහු යෝජනා කළා. ඔහු නම් කළා ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය විදිහට, හෝම සමුද්‍ර සන්ධිය. දැන් එතකොට ඒ වගේ දෙයක් අනෙක් පැත්තෙන් ඉරානයේ ඊට ප්‍රතිචාර දක්වන විදිය පිළිබඳව අපිට සැකයක් නැහැනේ. ඔවුන් ඒක උපහාසයෙන් නිතුව හෙලා දකිනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකෙත් ඒක දකින්නේ මේ පිස්සු ප්‍රකාශයක් විදිහට. නමුත් ඒක ඇමරිකාව වගේ රටක ජනාධිපතිවරයෙක් ඒ වගේ හැසිරීමක් මං හිතනවා ලෝකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇමරිකාව ජනතාව මං හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා.
0: මොකද එතකොට වෙළඳමය සහ ආර්ථිකමය ඒ තියෙන හැම තත්ත්වයක් ගත්තට පස්සේ දැන් අපිට ලොකු බලපෑමක් එක වක්‍රාකාරව වඩා අපිට ඒක ඍජුව දැනෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට මේක පේන්නේ වාචික යුද්ධයක් විදිහට. ඒ තියෙන ඔන්න විදිහට තමයි ඇමරිකාව සහ ඒ ආර්ථිකමය තත්ත්වයන් යුදමය තත්ත්වයන් අපි කොහොමද දකින්නේ කියලා. හරි,
1: ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙනවා ඇමරිකාවේ මැතිවරණයක්. ඒක අර්ධවර මැතිවරණයක් කියලා තමයි සඳහන් කරන්නේ. ඒ අවසන් වන තෙක් ඉරාන යුද්ධය අවසන් වන්නේ නැහැයි කියලා තමන් එහෙම හිතන්නේ නැහැ කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඉරාන යුද්ධය අවසන් වන තෙක් දැනට ඉහළ යමින් තියෙන ඉන්ධන මිල ගණන් පහලට එන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියනවා. ඒ කියන්නේ ලෝකේ විතරක් නෙමෙයි මේක ඇමරිකාන ජනතාවටත් බලපාන ප්‍රශ්නයක් නේ. ඔවුන්ගේ ජීවන වියදමටත් මේක ඍජුව බලපානවනේ. එතකොට ඔවුන් බලාපොරොත්තුවක් දෙනවා ඉරාන් යුද්ධය ඉවර වෙනවා. ඒ වුණාට පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට පත් වෙවි කියලා. නමුත් මේ වෙන විට දැනටත් ඩොලර් 100 මිල
0: මිල
1: දක්වා ඉහළ යනවා මේ බැරලේක
0: වැඩි
1: වෙනවා. ඒක කොයි විදිහද අනික් රටවල් වලට බලපාන්නේ කියලා අපි විරාමයකට පස්සේ තවදුරටත් කතා කරමු.
2: Beyond the borders, beyond the headlines.

0: වෙලා උදෑසන 7:08.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: FM 93.5 FM 93.7 ලකන්න.

0: නැවතත් අපි වැඩසටහනත් සමග මේ යුදමේ තත්ත්වය ගත්තට පස්සේ ලෝකේ පුරා දැන් යුදමේ තත්ත්වයන් ගොඩක් තියෙනවා. යුක්‍රේනයේ සහ රුසියාව අතර, ඇමරිකාව සහ ඉරානය අතර මේ තියෙන මැද පෙරදිග රටවල් වල ප්‍රහාර එල්ල ගන්නවා. දැන් මේ තියෙන යුදමේ තත්ත්වයත් එක්ක ලෝකෙට වෙන්න පුළුවන් බලපෑම අතිමහත්. ආර්ථිකමය වශයෙන්, ඊට පස්සේ කෘෂිකාර්මික පැත්තෙන්, මේ එක එක පැතිවලින් තාක්ෂණය පැත්තෙන් මේ වෙන්න පුළුවන් බලපෑම අතිමහත්. මොකක්ද මේ වෙන්න පුළුවන් බලපෑම?
1: සියහත් අපේ අසල්වැසියෝ, එහෙම නැත්නම් අපේ වගේම රටක් ගමු, ආර්ථික බංකුලොත් භාවයෙන් පස්සේ යළි ගොඩනගෙන්නට උත්සාහ දරන රටවල් අතර අපේ අසල්වැසියෙක් තමයි බංග්ලාදේශය. බංග්ලාදේශයේ මේ තත්ත්වේ බලපාන ආකාරය බැලුවොත් එහෙම ඔවුනුත් කෘෂිකාර්මික නිෂ්පාදන අතින් බොහෝසේ බලාපොරොත්තු තබාගෙන ඉන්න රටක්. ඒ වගේම ඇඟලුම් අපනයනය සහ සුළු පරිමාණ නිෂ්පාදන රාශියක් ඔවුන්ට තිබෙනවා. නමුත් ඔවුන් බලශක්තිය පැත්තෙන් ගත්තාම ගෑස් ආනයනය කරන්න ඕන, ඉන්ධන ආනයනය කරන්න ඕන. ඉතින් මේ වෙනකොට අපි මුලින් කතා කළා වගේ ගෑස් මිල සහ ඉන්ධන මිල ලෝක මට්ටමින් ඉහළ තත්ත්වයක තියෙද්දී ඒක මොන විදිහටද බලපාන්නේ කියලා අපි බලමු. සාමාන්‍යයෙන් බංග්ලාදේශයේ මේ බලශක්ති භාවිතයට වැඩිය පොහොර භාවිතය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් උන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වුණා. මොකද හේතුව තමයි පොහොර භාවිතය සාමාන්‍යයෙන් බංග්ලාදේශයේ ලෝකයේ සාමාන්‍ය පොහොර භාවිතය වගේ දෙගුණයක්.
0: ඒ
1: කියන්නේ හෙක්ටරයකට කිලෝග්‍රෑම් 390ක්
0: වගාබින් ප්‍රමාණයක් තියෙනවා.
1: ඒ අතර විවගවත් ඔවුන්ගේ ප්‍රධානතම මේ වගාවක් බවට පත් වෙනවා. තවත් පැත්තකින් මේ ඔවුන්ගේ මේ රට පිහිටලා තියෙන ආකාරය, කියන්නේ වගුරු සහිත බිම් ප්‍රදේශයක්. එතකොට විවගවට වඩා
0: සුදුසු
1: හිතකරයි ඒ තත්ත්වයක් තියෙනවා. එතකොට ඔවුන් මේ පොහොර මෙතෙක්කල් ලබා ගත්තේ මේ ඉන්ධන ආනයනය කරලා, බෘතෙල් ආනයනය කරලා, ඒවා පිරිපාදු කරලා, ඒ පිරිපහදුවෙන් නිපද වෙන යූරියා යොදා ගන්නමින් කළා. නමුත් ඉන්ධන මිල ඉහළ යාමත්, එතකොට විදුලි උත්පාදනය මෙන්න මේ කියන කාරණාවලට බොහොම බාධා ඉල්ලවිලා තියෙනවා කියලා තමයි වාර්තා වුණේ. ඉතින් මේ තත්ත්වයේ මත සාමාන්‍යයෙන් ජනගහනයෙන් 40%කට විතර මේක තදින්ම බලපාවි කියලා තමයි බලධාරීන් සඳහන් කරලා තිබෙන්නේ.
0: ඔව්, මේ තත්ත්වයත් එක්ක අපිට ගොඩක් කලාවට තව ඔය ගිවිසුමක් පිළිබඳව කතා වුණා. ඒ තමයි මේ මැකා ගිවිසුම
1: පහුගිය කාලේ මේ හදිසියේ කරලියට පැමිණ එකක්නේ.
0: තමයි
1: කවුද මැකා
0: ගිවිසුම අත්සන් කළේ? තුර්කිය, ඊට පස්සේ පාකිස්තානය සහ කවුද මේ පාකිස්තානය සහ අරාබිය, සෞදි අරාබිය සහ තුර්කිය තමයි මේ මැකා ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. 2026 අගෝස්තු 7 තමයි මේකට මැකා කිව්වට අර මෙක්කාව කියලා තමයි කියන්නේ.
1: මැක්කා ජොයින්ට් ඩිෆෙන්ස් ඇග්‍රීමෙන්ට් කියලත් මේකට කියනවා නේද?
0: ඔව්, පොදු ආරක්ෂාව සහ එකඟතාව අතර ක්‍රමවේදය පිළිබඳව තමයි මේක ඒගොල්ලෝ අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඊට අමතරව තව භූමිකාව, තමන්ගේ භූමිකාව කොහොමද බෙදියන්නේ කියන එක පිළිබඳව මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් කරුණු දක්වලා තියෙනවා මේකේ.
1: ඔව්ද, මැක්කා කිවිසුම අනුව පාකිස්තානයට යම් තර්ජනයක් වෙනවා නම්, විදේශ තර්ජනයක් වෙන්න පුළුවන්, දේශීය වශයෙන් වෙන්න පුළුවන්, අනෙක් රටවල් දෙක සෞදි සහ තුර්කිය ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ වගේම සෞදියට හෝ තුර්කියට එවැනි අනතුරක් සිද්ධ වෙනවා නම් එතනදී ඉදිරිපත් වෙන්න
0: අනෙක් රටවල් දෙක ඉදිරිපත් වෙන්න ඕනේ.
1: ඔව්, සියත් ඔබ දන්නවද මේ වගේම මේ නමින්ම තවත් ගිවිසුමක් තිබෙනවා. ඒක මීට වඩා මේ පුළුල්ව ව්‍යාප්තව පැවතින මෙකා ගිවිසුමත්, ඒක රටවල් 100%කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. බහුපාර්ශ්වීය ගිවිසුමක්. ඔව්, මෙතනදී මේ ඒ ගිවිසුමේ අරමුණ වෙන්නේ එකිනෙක රටවල් අතර, එකිනෙකා අතර මූල්‍ය සහ බදු තොරතුරු ස්වයංක්‍රියව හුවමාරු කර ගැනීමේ ගිවිසුම. දත්ත හුවමාරු කිරීමක්. ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනි, ජපානය, දකුණු කොරියාව, ඒ වගේ රටවල් දියුණු රටවල් ගණනාවක් මේකට ඇතුළත් වෙන මුල්ලයිස්තුවට.
0: අර මේකා ගිවිසුමේ රටවල් තුනක් වුණාට මෙතන බහුපාර්ශ්වික විදිහට මූල්‍ය දත්ත සහ ඔක්කොම ඒගොල්ලන්ගේ දත්ත බෙදා හදාගන්න කොහොමද ඉරවල් සම්පාදනය කරගන්නේ කියලා තමයි ගිවිසුම තමයි මේ.
1: ඔව්, මේ දැන් මෑත කාලෙදී අත්සන් කරපු මේ පාකිස්තාන, සෞදි අරාබි සහ තුර්කිය අත්සන් කරපු මෙකා ගිවිසුමේදී ඊට නම ලැබුණේ මේ මෙකා නුවරදී අත්සන් ලැබු නිසා. ඔබට හිතෙන්නේ නැද්ද මේ ගිවිසුම හදිසිය අත්සන් කිරීම සහ හෝදි කරලකරුවන් යේමනේ සිදු කරන ක්‍රියාකාරකම් අතර යම් සම්බන්ධයක් පිළිබඳ පුරෝකථනයක් ඇමරිකාවට හෝ සෞදියට තිබුණයි කියලා? විශේෂයෙන් සෞදියට කෙසේ වෙතත් ඇමරිකාව මේ පිළිබඳ දකින්න ඇති. ඒවගේම උන් පුරෝගතනයක් කරලා තිවෙන්න ඇති. ඒවගේම ඊට බලපෑමකුත් එල්ල කරන්න ඇති මේ ගිවිසුමට එළැඹෙන්න කියන එක තමයි මගේ අදහස.
0: මෑත දිනකදී ප්‍රවෘත්තියක් වාර්තාන රෙඩ් සී හැව් ටේකන් කියලාගෙන යෙමනේ රතු මුහුදු වෙරළ තීරයේ පාලනේ හූතිවරුන් අතර කියලා තමයි ප්‍රවෘත්තියක් වාර්තා වුණා.
1: ඒ විතරක් නෙවෙයි සෞදි විසින් යෙමනේට යෙමන් හමුදාවට ලබා දුන්නු බිලියන ඩොලර් මිලියන ගණනාවක පොඩි ගණනක් නෙමෙයි මම හිතන්නේ අවි ආයුධ එක තමයි හොදි කරුවන් මේ රතු මොහොද ප්‍රදේශයට ගමන් කරන්නේ
0: ආක්‍රමණය කරලා තින්නේ. දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි කපිල මේ බාබ් වල්මද්දේ සමුද්‍ර සන්ධිය. මේක ඇවිල්ලා වෙළඳ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් සන්ධියක්.
1: ඒක හෝමුස්ට දෙවෙනි වෙන තැනක්.
0: දෙවෙනි වෙන නොදෙවෙනි වගේ කියන්න පුළුවන්.
1: දෙවෙනි වෙන්නෙත්
0: නැහැ.
1: මේ ඒ සමුද්‍ර සන්ධිය නම මට තාම හුරු නෑ.
0: හුරු නෑ. බාබ් අල් මන්දිබ් සමුද්‍ර සන්ධිය.
1: මේක ටිකක් පැරණි නමක් වගේ. එහෙම නැත්නම් මොකක්ද හුරුවක් මට තියෙනවා. මම ඒක පොඩ්ඩක් බලන්නම් පැහැදිලි කරන්න.
0: හොඳයි. අපි එහෙනම් තවත් විරාමයක් ලබා ගන්නවා. අපිත් එක්ක රැඳී සිටින්න.
2: Beyond the borders. Beyond the headlines. FM 93.5 FM 93.7 Lakhan

0: වෙලාවුදේ 7:22යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියනවා බලන්න.
5: ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න.
3: කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
3: ඈ?
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑ පිටලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
7: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: නැවතත් අපි වැඩසටහනත් සමග අපි කතා කරමින් හිටියේ රතුමුහුද මේ හූති කැරලිකරුවන් ආක්‍රමණය කරගත්තට පස්සේ මේක ඇතිවෙන බලපෑම කොහොමද කියලා. එතෙන්දී අපිට ආවා කපිල මේ වචනේ බාබ් අල් මන්දෙබ් සමුද්‍ර සන්ධිය. මොකක්ද මේකේ තියෙන වටිනාකම සහ අපිට මේකෙන් කියන්න තියෙන දේ මොකක්ද?
1: සියත්න අරාබි අර්ධද්වීපයේ යෙමනියත් ඒත් එක්කම අප්‍රිකානු මහද්වීපයේ එරිත්‍රියාව සහ ජිබුටි අතර පිහිටා තිබෙන ලෝකයේ වටිනාම ගෝලීය වෙළඳාමට නාවික ගමනාගමනයට තීරණාත්මක පටු මුහුදු සන්ධියක් විදිහට තමයි බබ් අල් මන්දෙබ් සමුද්‍ර සන්ධිය හඳුන්වන්නේ. මේකට තවත් අපුරු නමක් කියනවා නේද?
0: මොකක්ද නම?
1: ගේට් ඔෆ් ටියර්ස්.
0: ආව් කඳුළු ධාරේ.
1: ඔව්. මොකද එහෙම කියන්නේ මේක අතීතයේ ඉඳලම මේක ටිකක්
0: භයානක
1: සමුද්‍ර සන්ධියක්. එක්කතකින්
0: නාවිකයන්ට
1: නාවිකයෝන්ගේ කියන්නේ නාවික යාත්‍රාවල සිදුවන අනතුරු නෞකා ගිලියාව මෙන්න මේ දේවල් හින්දා තමයි එතන ඒ මේ ගේට් ඔෆ් ටියර්ස් කියන නම ලැබිලා තිබෙන්නේ. එතකොට අර අපි අමාරුවෙන් කියන නවට වැඩිය ඒක ටිකක් පහසුයි නේද?
0: ඔව්
1: ගේට් ඔෆ් ටියර්ස්.
0: වාහනේ පස්සේ පස්සේ තමයි මේ නම හැදිලා තියෙන්නේ කොහොමද?
1: ඒ මේ මුදු සන්ධියේ රතු මොහොතත් ඒඩන් බුක් අතරා ඉන්දියන් සාගරයේ එකිනෙකට සම්බන්ධ කරන රතු මොහොතත් ඉන්දියන් සාගරයත් එකිනෙකට සම්බන්ධ කරන්න තමයි මේ සමුද්‍ර සන්ධිය උපකාරී වෙන්නේ. එතකොට සුවසැල හරහා ආසියාවට සහ යුරෝපයට යන නාවික මාවත වැටලා තියෙනත් මේ හරහා කියලා කියනවා. මෙතනදී අපි හොමස් ගැන කතා කරද්දී ඉතාමත් පටු මොහොත තීරයක් ගැන කතා කරන්නේ. හැබැයි මේක ඊට වැඩි ටිකක් ප්‍රමාණයෙන් වැඩි නේද? ඒ කියන්නේ කිලෝමීටර් 30ක් විතර ආසන්න ප්‍රමාණයක්
0: 30-35 අතර ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
1: ඔව් මෙහි තියෙනවා මේ දූපත්. එතකොට මොකද මේ සමුද්‍ර සන්ධියත් ප්‍රධාන නාවික නාලිකා චැනල් දෙකකට බෙදලා තමයි මේ ගමන් කරන්නේ.
0: ගමන් කිරීම
1: වාර කරන්නේ. මෙතන තියෙන වැදගත්කම හිතුවොත් ලෝකේ බොරතෙල් ප්‍රමාණය බොරතෙල් බැරල් මිලියන ගණනාවක් يعني 10%-12%
0: අතර සම්පූර්ණ ලෝක වෙළඳාමේ ප්‍රමාණයෙන් එන්නේ පර්සන්ටේජ් එක
1: මේ මුහුදෙන් ගමන් කරනවා. හරි. දැන් මෙතන අවහිර වුණොත්
0: මේ
1: විදිය බලපෑමක්ද වෙන්නේ? දැන් ඔබ දන්නවා හුදි සන්නද්ධ සංවිධානයේ සමුද්‍ර සන්ධිය ආසන්නෙම පිහිටි නගරයත් අල්ලගත්තා. ඒත් එක්කම මෙතන අර වැදගත්ම තැනක් වෙන පෙරිම් දූපත. පෙරිම් දූපතත් බලය අල්ලගත්තා. ඊට පස්සේ රතු මුහුදේ ඒ වෙරළ තීරණයෙන් පාලනය ඔවුන් සතුයි. ඔවුන්ට දැන් මේ අවහිර කිරීමක් කරනවා නම් අවහිර කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. හැබැයි ඒකට ප්‍රතිචාර අනික් පැත්තේ මොන විදිහෙ ලැබෙයිද කියලා
0: කියන්නේ තමයි කුතුහලයක් විදිහට තියෙන්නේ.
1: ඔව්. මෙතනදී මේ දැන් හුතිවරුන්ගේ අවශ්‍යතාව මත මේක වෙනවා කියලා හිතන්න බැහැනේ. ඉරානය දන්නවා ඉරානය කොහොමටත් හුතිවරුන් සහ වෙනත් සංවිධාන හිස්බුල්ලා සංවිධානයට උපකාර කරනවා කියලා චෝදනා එදා සිටම තිබුණා.
0: එදා සිටම තියෙනවා.
1: ඔව්. ඔවුන් තමන්ගේ කටයුතු වෙනුවෙන් හුතිවරුන් සහ හිස්බුල්ලා සංවිධානය යොදාගත්තා කියන
0: කාරණාවයි කියලා කියලා
1: කියන්නේ. ඉතින් එතකොට මේ ඉරානය තමයි එහෙමනම් මේ රතු මුහුදේ තීරේ බලේ අල්ලාගත්තේ කියන කාරණේ තමයි අපිට තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි ගෝලීය වෙළඳාමේ අනිකුත් භාණ්ඩ සහ තෙල් මිල ඉහළයාමේ තර්ජනය කියන එක මතුවලා තියෙන්නේ. එතකොට මොකද්ද දැන් සිද්ධ වෙන්නේ? මේ මෙතනින් අල්ලා ගත්තොත් ජාත්‍යන්තර නැවසමාගම් මොකක් කරයිද? ඔවුන්ගේ රක්ෂණ ගාස්තු ඉහළ දැමීම ඒත් එක්කම ඔවුන්ට තවත් ඈතට යන්න වෙනවා. මේ තමයි නාවික මාර්ගයේ දිගුවීමත් සහ අවදානම් වැඩි වීමත් කියන කාරණාත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සහනදායී කාලයක් කියන එක නම් නෙවෙයි ලෝකෙන් අපට ලැබෙන්නේ.
0: හරිය. ඒත් එක්කම ඔන්නම තමයි බාබ් අල් මන්දෙබ් සමුද්‍ර සන්ධිය සහ ඒ බලපෑම අපිට වෙන්න පුළුවන් කොහොමද කියන එක පැහැදිලි කරගත්තේ. අපි එහෙනම් ඊයේ දිනේ කොහොමද ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතිඵල වාර්තා වුණේ කියලා ප්‍රතිඵල ආවේ කියලා අපි බලමු. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය V385159 ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරය I24 2473 මෙගා පව ඉංග්‍රීසි අක්ෂරය A සුපිරි අංකය 25 ඒ වගේම 41 44 56 75 ධනනිධානය ඉංග්‍රීසි අක්ෂරය O 8 11 20 30 ඒ වගේම ඊළඟට හඳහන ගත්තොත් ජයග්‍රාහි ලග්නය මීන ඊළඟට ජයග්‍රාහි අංක 4 20 35 53 56 අද සම්පත ගත්තට පස්සේ 5 9 1 5 9 5 1 5 9 ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය V NLB ජය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය P ජයග්‍රාහි ඉලක්කම 6 9 4 බිඳුව සුබදවසක් අපි ගත්තොත් මේෂ ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ වෙන්න. ඊට පස්සේ අංක 4-8-3-1-4 ඔන්න විදිහට තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ ජයග්‍රහී ලොතරැයි පත්තල අංක සහ ජයග්‍රහී ලග්න මේ දේවල් වාර්තා වෙන්නේ.
2: Beyond the borders, beyond the headlines. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: FM 93.5. FM 93.7. ලකන්න. Radio ITN. Beyond the borders, beyond the headlines.

0: නැවතත් අපි වැඩසටහන සමග අපි කතා කළා ලෝක ප්‍රවෘත්ති වාර්තා වුණේ කොහොමද කියලා. දැන් අපි කතා කරන්න හදන්නේ පාරිසරික තත්ත්වයක් පිළිබඳව. ඔබට මතක ඇති එල්නිනෝ තත්ත්වය, එල්නිනෝ ලානිනා කියලා එක එක තත්ත්ව කියන මොකක්ද මේ තත්ත්වය? මේ එල්නිනෝ තත්ත්වය කියලා කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග වෙන්න දෙයක්. එතකොට මේක ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. මේකේ වෙන්න පුළුවන් ඉෆෙක්ට්ස්, ඒ කියන්නේ වෙන්න පුළුවන් එක එක පැතිකඩයන් තමයි. එක පැත්තකට අපි ගත්තොත් දකුණු ආසියාව සහ මේ ආසියාතික රටවල් වලට අධික නියඟය දැන් අපිට ඇති වෙලා තියෙන වගේ දෙයක්. අධික නියඟය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව යුරෝපා රටවල් වලට එක දිගට වර්ෂාව. මම හිතන්නේ ඔබ දකින්නත් ඇති සමහර වෙලාවට අර ජල ගැලීමක් හිතනවා නේපාලෙත්. ඒකත් මේකෙම කොටසක්ද කියලාත් හිතනවා. කොහොමරි 1950 අවුරුද්දේ ඉඳන් මේ කාලය දක්වාම වාර්තා වෙලා තියෙන එල්නිනෝ තත්ත්වයන් සැසඳුවට පස්සේ සංසන්දනාත්මකව මේ ඇති වෙලා තියෙන තත්ත්වය ඒ අර අතීතයේ ඇතිවෙච්ච තත්ත්වවලට වැඩිය අභිවවා යන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විද්‍යාඥයෝ කියන්නේ. දැන් ඒකත් එක්කම ලෝක කාලගුණ සංවිධානය කියනවා මේ නියඟයෙන් පවුල් 47,300ක් විපතට පත් වෙන්න පුළුවන් සහ ඊට වැඩි ප්‍රමාණයක්
1: ලංකාවේ
0: ශ්‍රී ලංකාවේ විපතට පත් වෙන්න පුළුවන් සහ ඊට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දිත් විපතට පත් වෙලා තියෙනවා. නාන්න වතුර නෑ ඒගොල්ලන්ගේ ආහාර පහන ඊ දේවල් කිසිම දෙයකට ජලය කියන එක බොහොම හිඟ තත්ත්වයක් කියලා දෙනවා.
1: ඔවුන් කියන්නේ ලබන
0: පෙබරවාරි මාසේ, ඒ කියන්නේ මේ වෙද්දිත් ඊට අඩු ප්‍රමාණයක් හෝ ඒහා ආසන්න ප්‍රමාණයක් පවුල් විපතර පත්වෙලා තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ.
1: ලබන පෙබරවාරි දක්වා එල්නිනෝ තත්ත්වයේ බලපාවි කියලා ලෝක කාලගුණ විද්‍යා සංගමේ ලංකාවට පවසන කොට පෞගිය ඔබ කිව්වා නේපාල ටිබෙට් දේශ සීමාවේ ඇති වෙච්ච ගංගතුර තත්ත්වය. ඒක ගංගතුරක් කියලා හඳුන්වන්නත් බෑ, නමුත් වැස්සක් නැතිව
0: කොහොම හරි
1: ආවේ වතුරක් විතරක් නෙවෙයි, විශාල මඩ තට්ටුවක් ගල් විශාල ප්‍රමාණයක් රැඳිලා තිබුණා. ඉතින් දැන් මෙය තවදුරටත් වෙන්න පුළුවන්, මෙයා සමාන වූ ආපදාවන් තවදුරටත් වෙන්න පුළුවන් කියලා බටහිර විද්‍යාඥයන් අනතුරුම ගොල්ලා තිබෙනවා කියලා පහුගිය සතියේදී වාර්තා වුණා. මේ ආසන්න කාලේ අපිට අමතක වුණාට, එහෙම නැත්නම් අපේ අවධානය යොමු නොවුණට පෞගිය අවුරුද්දෙත් මාර්තු මාසයේදී ආක්‍රික කලාපයේ මේ වගේ භූමිකම්පාවක් හේතුවෙන් දෙවන්ත කඳු කඩා වැටීමක් සිදු වුණා කියලාත් ඔවුන් සඳහන් කරනවා. දැන් මේකට හේතුව විදිහට ඔවුන් කියනවා මේ ස්ථීරවම සීත වෙලා තියෙන පස දිය වෙලා යන එක තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් හේතුව වෙලා තියෙන්නේ කියලා ජාතික විද්‍යා අකඩමියේ මේ පිළිබඳව ඔවුන්ගේ සංග්‍රහයේ පළ කරලා තිබුණා අධ්‍යයනයක් කරලා ඒ හා සම්බන්ධ වර්තාවන්. එහිදී කියන්නේ මේ පාෂාණ බෑවුමෙන් පහළට පෙරලීමට හේතුනේ නිත්‍ය වශයෙන්ම හිම බවට පත් වෙලා තිබෙන ඒ පස සහ හිම තට්ටු දිය වෙලා යෑම කියලා. මේක සරලවම කිව්වොත් එහෙම මේ සිද්ධ වෙලා තියෙන දේශගුණික විපර්යාස තමයි මේ හේතුවට බලපාලා තියෙන කියලා. හැබැයි මේ හේතුවට ඒ බලපෑම හේතුණා වගේම අනෙක් පැත්තෙන් මේට කළ හැකි දෙයක්, එහෙම නැත්නම් සරල පිළිතුරක් නැහැ කියන එකත් අපි මතක් කරගන්න
0: ඕනේ.
1: විකල්පයක් අපිට අනුගමනය කරන්න පුළුවන් දෙයක් නැහැ කියන කාරණයක් නැතිදී කියන්න ඕනේ. මේ සබඳතාවට ඉඩ දීලා බලාගෙන ඉන්න වෙනවද කියන එක
0: තමයි හිතන්න
1: තියෙන්නේ.
0: බලන් ඉන්නවද, විකල්පයක් හොයනවද මොකද කරන්න කියලා.
1: ලෝකේටම මේ දැන් යුද්ධයට තියෙන අවධානය පරිසරය සම්බන්ධයෙන් තියෙනවා නම් මේ ගැටලු මීට වැඩිය අභිවෘද්ධියක් පහසුවෙන්
0: ගහගන්න තියෙන උමනාව මේ වගේ පරිසර ගැටලු විසඳන්න තියෙන උමනාවට ඒ වගේ උමනාවක් තිබ්බනම් එහෙම මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.
1: දැන් සියත් හිතන්නකෝ, යුද්ධයේදී මියගිය ගණන පිළිබඳ සංඛ්‍යා ලේඛන එනවා.
0: ඔව්.
1: හානි වලබහ මේ
0: දේපල
1: සම්බන්ධ හානි තියෙනවා. යුද උපකරණ සම්බන්ධ හානි තියෙනවා. හැබැයි පරිසරයට වෙන හානි පිළිබඳව
0: කවුරුත්
1: මේ සංඛ්‍යා ලෝක පරිසර සංවිධාන ඉදිරිපත් කළා මේ පිළිබඳව විරෝධයක් දක්වන්න ඕන. එහෙම නැත්නම් ලෝකේ ප්‍රබල රටවල් අනිකුත් රටවල් මේ පරිසරයට සිදුවෙන හානිය පිළිබඳව කතා කරන්න ඕන. දැන් අපි වගේ පුංචි රටක් මේ පිළිබඳව නගන විරෝධයක් හෝ එහෙම නැත්නම් අපි සමූහයක් මේ පිළිබඳව නගන මේ මැසිවිල්ලක් මේ ප්‍රමාණවත් වෙන්නේ
0: නැහැ.
1: මේක ඉතාමත් අසාධාරණ තත්ත්වයක් විදිහට තමයි මම දකින්නේ. අපි දැන් පොදුවේ සියලු දෙනාම බැටකන, නමුත් බලවතුන්ගේ සටන් අතර සහ ඔවුන්ගේ කාර්මීකරණේ ඔවුන් ලබන ප්‍රගතිය සහ ලාභය එකලා බලපුවාම ඔවුන් ලබන ලාභයෙන් අපිට ලැබෙන්නේ නැහැ
0: කොටසක්. ඔවුන් ගන්නේ අංශු මාත්‍රයක කොටසක් අපිට
1: ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන් කරන
0: හානියෙන්
1: සමාන ලෙස අපිටත් ලැබෙනවා නේද?
0: අන්න හරි. ඒ කියන්නේ දැන් අපිම ජීවත් වෙන පරිසරයේ අපිම හානි කරගත්තට පස්සේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා අපි හිතන්න වෙනවා. නැත්නම් අපිට වෙන හානිය අතිමහත්.
1: හැබැයි මෙතනදී එහෙම කියලා අපේ පරිසරයට අපි හානි කරමින් ගස් ටික කපලා පරිසර වැලි ටික උඩ දාලා සය සම්පත් ටික අවභාවිත වෙන විදියට වැඩ කරලා හරිද ප්ලාස්ටික් පොලිතින් මේ පරිසරයට එකතු කරලා පරිසරය අපිරිසිදු කරලා ඒ කියන එකකටවත් අපිට සාධාරණ මේ ලෝකේ බලවතුන් මෙහෙමයි කියලා අපිට සාධාරණීකරණය කරන්න බෑ. අපේ මට්ටමින් අපිට තියෙන වගකීමක් අපේ පරිසරය රැකගන්න සඳහා.
0: අන්න ඒකයි අපේ පරිසරය රැකගන්න එක අපේ යුතුකමක්.
2: Beyond the borders, beyond the headlines.
3: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
4: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසඳ
4: සෙනසුරාදා සවස හතරට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හඬ ක්‍රීඩා මිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හඬින් ක්‍රීඩා මිටිය.
3: Beyond the borders, beyond the headlines.

0: වෙලා උදේ 7:49ක් වෙද්දී අපි ඔබට තව කතාවක් කියන හදන්නේ. මේ කතාව නම් ටිකක් ෆැන්සි කතාවක් කියලා හිතෙන්නත් පුළුවන්. මේක කලින් කතාවට සම්බන්ධයි. දැන් අපි කපිල කිව්වා කලින් අර ජලගැලීම් නේපාලයේ ටිබෙට් සීමාවේ සිද්ධ වෙච්ච ජලගැලීම ඇති වෙලා තියෙන්නේ අර උඩ තියෙන පස්තරයේ සහ ඒ හිම ස්තරයේ දියවීමක් නිසා කියලා. දැන් මෙන්න තව කතාවක්. මොකද්ද මේ කතාව? මේ කඳුනගින්නන්ගේ මූත්‍ර නිසා හිමාලයේ ග්ලැසියරයක් දිය කරලා. කපිල, මේ කපිල දැන් අපිට මේක අලුත්ම කතාවක්. දැන් අපි හිතන්නේම නැති කතාවක්. දැන් අපි සාමාන්‍යයෙන් කොහේ හරි කඳුනගිනවා, ඊට පස්සේ ඔය වනාන්තර ඇවිදින්න යනවා කියාම අපිට මූත්‍ර කරන්න තැනක් අපිට නෑනේ.
1: ඒකදී නිදහසේ කරන්න පුළුවන් තැනක් ඉන්න අපි සලකන්නේ ඔය පරිසරය.
0: නිදහසේ කවුරුත් නෑ කරන්න පුළුවන් තැනක් නිසා දැන් කොහොමත් කඳුනගින්න ගියාට පස්සේ ඉතින් තව උඩ කිලෝමීටර 4-5ක් යන්න දෙනවා. Tamanට අවශ්‍යතාවක් තියෙනවා නම් කොහොමත් ඒක ඒ කඳුනගින පුද්ගලයා ඒ වැඩේ එතන කරනවානේ. දැන් මේ මෙතනට හේතු වෙලා තියෙන්නේ මොකක්ද කියලා අපි කතා කරන්න හදන දැන් අර මූත්‍ර ප්‍රමාණය සහ ඒ ග්ලැසියර දියවීම සම්බන්ධයෙන්. මේ දැන් සෑම අවුරුද්දකම මේක වෙනවලු. 2023 අවුරුද්දේ මේ සඳහන් කරලා තියෙනවා මේ හිම ටොන් 150කට වැඩි ප්‍රමාණයක් දිය වෙලා තියෙනවලු මේ මූත්‍ර නිසා.
1: සංචාරකයෝ මේ බොහෝ දෙනෙක් මගේ දන්නේ ඔය තරණය කළු තරණයට එකතු වෙනවානේ. එතකොට ඒක මේ සාමාන්‍ය තනි පුද්ගලයෙගේ මේ මුත්‍රා කිරීමක් ඉඳ වෙන එකක් නෙවෙයි. ඔව්.
0: එතකොට මේ දැන් ගොඩක් වෙලාවට දැන් අමතරව දින 50ක විතර කාලයක් මේගොල්ලෝ ඒ කඳවුරවල කෑම්ස් ගහගෙන ඉන්නවලු.
1: එතකොට
0: ඔව් බේස් කැම්ප් වල ඉන්නවා. මේ බේස් කැම්ප් වල ඉද්දී ඔය කුඹු කියන සීමාවෙ තමයි ඉන්නේ. එතකොට ඕක අනිවාර්යෙන්ම දැන් සීතල ප්‍රදේශයක් වුණත් රස්නි ප්‍රදේශයක් වුණත් අවශ්‍යතාවක් නැති වෙනවා. එතකොට ඔය මූතවල තියෙන වෙනත් තැන සංඝටක නිසා ඊට පස්සේ මේ තියෙන සයන්ටිෆික් පැත්ත උනත් බලපානවා ඇති. මේ ග්ලැසියර දිය වෙලා ග්ලැසියර කියන්නේ මේ හිම කඳු දිය වෙලා යන්නේ.
1: ඒක මේ අර නායෑමකට එහෙම නැත්නම් අර ගංගොතුරට හේතු වුණා කියන කාරණේ නෙමෙයි මේ කියන්නේ. නමුත් මේ අයිස්ටෝන් 150ක් දිය වෙන තරම් ප්‍රමාණයකට ඒ කාර්යයත් සිද්ධ වෙලා තියෙනවා.
0: ඔව් දැන් මෙතන තියෙන තව කාරණයක් තමයි එක සතියක් සති දෙකමාරක් විතර ප්‍රමාණයක් මේගොල්ලෝ මේක විශ්ලේෂණය කරලා තියෙනවා. මේ කඳවුරේ ලැබුම් අරගෙන ඉන්න කට්ටිය මේ දිනකට සාමාන්‍යයෙන් මූත්‍ර ලීටර් ප්‍රමාණයෙන් ගත්තොත් 6000ක් බැහැර කරලා තියෙනවා. දැන් කොහොමද 6000ක් බැහැර කරලා කියලා හිතුවාම දැන් අපිට හිතෙනවා මේ 6000ක් කිව්වට ඔච්චර මේ ලොකු ක්ලැසිකර කඳු දී වෙනවද? නෑ, ඔවා මේ අයියෝ ඔවා කඩන්න පුළුවන් දෙහෙම කියලා. එහෙනම් උනේ අර නේපාලේ කොහොමද උනේ? එහෙම කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. කොහොම හරි මේක අපිට පොඩි ෆැන්සි කතාවක් වුණාට කොහොම හරි මේ සිද්ධිය වෙලා තියෙනවානේ. දැන් අපිට තව මොනවද කියන්න තියෙන්නේ? එතකොට අපේ දැන් ගොඩක් කාලවලට පරිසර ගැන හිතන්න ඕනේ. ඒනික තමයි අපි මේ මුලින්ම ගත්ත කතාවෙන් ඔබට කියන්න තියෙන්නේ. මොකද්ද මේ නේපාලයේ ජලගැලීම වේවා, මේ හිමාලයේ ග්ලැසියර දියවීම වේවා, කවදා හරි ඔබ මොන හරි මේ ගමනක් යනවා නම් චුට්ටක් ඒ ගැනත් හිතන්න. හැබැයි අනේ මන්ද හිතන්න නැතුව ඉන්න කියන්නත් බෑ. එහෙම නේද කපිල?
1: ඔව් මට මේ දැන් මේක විසඳුමක් කියන්න බෑ. අපිට නම් තමයි මේ කියන්න තියෙන තත්ත්වයන් පිළිබඳව වර්තන්. හිතන්නකෝ මේ අපි ආසන්නම රට ගත්තොත් ඉන්දියාව. මේ වෙන විට අද අපි මේ කරන කතා බහ අතරතුරේදී ලොකු කාර්යයකට සූදානම් වෙනවනේ. ඒ කියන්නේ බ්‍රික් සමුළුවට.
0: බ්‍රික් සමුළුවට
1: පුටින් කල් තියාම ඉන්දියාවට ආවා.
0: කලින්ම ගිහිල්ලා
1: ෂී ජින්පින් ඒවි කියලා
0: බලාපොරොත්තු
1: වෙනවා. එතකොට මේ වගේ ඉන්දියන් නායකයත් එක්කලා ලෝකේ ඉන්න බලවත්ම නායකයෝ ගණනාවක් එකතු වෙන තැන අද අපේ අසල් වැසි රටේ අපිට මේ පෙන්නන නොපෙන්නන එහෙම
0: නැත්නම්
1: හිතපු ගමන් ආසන්නම යන්න පුළුවන් රටට පුටින් වෙනවා.
0: පුටින් වෙනවා.
1: ෂී ජින්පින් වෙනවා. කොහොමද තියෙන්නේ?
0: කොහොමද
1: මොන විදිහ ආරක්ෂාවගේ
0: ආරක්ෂාව තියෙද කියන නිකන් මේ වසර ගානකට පසුව ලෝකේ තියෙන ආරක්ෂිතම කලාපය මේක වෙන්න පුළුවන්.
1: ආරක්ෂිත කලාපය සහ ආරක්ෂක උපක්‍රම භාවිත කරන කලාපය මේක වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ හමුවේදී ගන්න තීන්දුව తీරන ලෝකේ යහපතටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෝරුමෝරු හැප්පෙනකොට හාල් මැස්සෝ
0: කොහොමද
1: තැලෙනවන්නේ? ඒ හින්දා

0: සතියක ලක්හඩ
1: අයිබෝන් වාසනාවන්ත උදෑසනක් උදේ 8:00 විනාඩි 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි.

මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: உதயசராட்டை வினாடி துணை சைபிச்சின் ඩිජිටල් ශ්‍රී ලංකාවක් හදන ජාතික වැඩපිළිවෙල මේ වෙදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි සාධනීය පැතිකඩ හැමදාම සාකච්ඡාවට බඳුන් කිරීම, ඒ තුළ ඩිජිටල් සාක්ෂරතාවක් සහිත පුරවැසියන් පිරිසක් නිර්මාණය කිරීම මාධ්‍යකරුවන් විදිහට අපේ වගකීම යැයි අපි විශ්වාස කළ නිසා අපි මේ වගකීම ඉටු කරමින් ඉන්නවා. දැන් ලංකාවේ බිලක් ගෙවන්න පොලිමේ හිටපු යුගය අවසන් වෙලා තියෙනවානේ.
1: ඔව්.
0: ඉස්සර අපි මේ වෙනම ඩියුටි එකක් සමහර වෙලාවට ඔෆ් වෙලා එහෙම නැත්නම් පොඩි ෂෝට් ලිව් එකක් දාලා යන්න ඕනේ බැංකුවට. එහෙම නැත්නම් තැපැල් කන්දරුවට මේ ගෙදර ලයිට් බිල් ටික, වතුර බිල් ටික ගෙවලා දාන්න. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එකක් ගෙවන්න තියෙනවා නම් ඒක, අඩුමතර මේ ටීවී බිල් එක ගෙවන්න තියෙනවා නම් ඒක. මේ හැම දෙයකටම අපි කළේ පොඩි ෂෝට් ලිව් එකක් දාලා, එහෙම නැත්නම් කැම්පේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ වැඩ ටික කරගත්තේකනේ. හරි. එතනින් ජනතාවට ලොකු සේවාවක් සලසමින් අනිත් පැත්තෙන් නිකන් හිතන්නකො මේ රතවාහන දඩයක් ගෙවා ගන්න. පොලිසියට යන්න ඕනේ, ඊට පස්සේ දඩකොලේ වෙනම කඩා ගන්න ඕනේ, ඊට පස්සේ ආයෙම අපිට තැපැල් කන්දරුවට හරි ජොවිස් එකට හරි ගිහලා මේක ගෙවන්න වෙනවා. ඒක අරගෙන ආයෙ එන්න ඕනේ. ඉතින් හරි ලොකු රස්තියාදුවක් මිනිසුන්ට තිබුණා. ඒ කාලය ඉතුරු කරගෙන අපිට මේ රජයේ ගෙවීම් ටික බොහොම පහසුවෙන් ගෙවන්න පුළුවන් ඩිජිටල් ක්‍රමවේදයක් රජය හඳුන්වා දෙනවා.
1: අපි ඒක අද දවසේ කතා කරන්න සූදානම්. හැමෝටම සුබ උදෑසනක් කියන ගමන් අද අපේ මේ වැඩසටහනේවත් නැත්නම් මේ සයිබර්ජෙන් විශේෂ කතිකාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපේ අද ආරාධිතයා ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු මාර්ගගත ඩිජිටල් ගෙවීම් පද්ධතිය නියෝජනය කරන ලක්දාස් පොන්මීර මහත්මයා, එතුමාත් එක්ක අපි කතා කරනවා මේ ගැන දිගින් දිගටම වැඩි විස්තරත් එක්ක. අද අපේ මාතෘකාව වෙන්නේ රජයේ ගෙවීම, නැත්නම් ගෞපේවල ඉදිරි පියවර කියන මාතෘකාව ඔස්සේ. මේක මෙහෙම කතා කරන්න හේතුව තමයි මේ වැඩසටහන ගැන මේක පටන් ගන්නකොට, එහෙම නැත්නම් ගවර්න්මන්ට් පේමන්ට්ස් ගෞපේ ගැන කතා කරනකොට, එහි මුල්ම වැඩසටහන, එහෙම නැත්නම් ඒ ගැන කතා කරන මුල්ම වැඩසටහන අපි ලක්දාස් එක්කම කතා කරා. ඔබට මතක ඇති මීට වසරකට විතර කලින් කතා කරනකොට ලක්දාස් ඇවිල්ලා මේක හඳුන්වා දුන්නා. එතකොට බිලියනයක් විතර තමයි කරලා තිබ්බේ. හැබැයි ඊයේ වෙනකොට බිලියන 5.5ක විතර පේමන්ට්ස් ගෞපේ හරහා සිද්ධ වෙලා තියෙනවා. කියන්නේ විශාල සංසරණයක්, මුදල් සංසරණයක් ගෞපේ හරහා වෙලා තිනවා. ඒ ගැනත් මූලික කරගෙන අපි අද දවසේ කතාව පටන් ගන්න ලෑස්ති. සුබ උදෑසනක් ලක්දාස්.
2: සුබ උදෑසනක් රණී.
0: අපි මේ කතාව පටන් ගන්නේ මොකක්ද මේ ගෞපේ කියන දෙනින්. සමහර වෙලාවට තවමත් මේක ග්‍රහණය කරගන්න බැරි වෙච්ච පිරිසක් ඉන්නවා අපි දැකලා තියෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තවම සමහර තැන්වල මේ ක්‍රමවේදයන්ට අනුගත වෙන පොඩි බයක් මැලිකමක් දක්වමින් ඉන්න වෙලාවක්. ඇත්තටම ගෞපේ කියලා කියන්නේ මහා ප්‍රාණ අමාරු වැඩක්ද, එහෙම නැත්නම් මොකක්ද මේ සිස්ටම් එක හදලා ඔබතුමන්ල බලාපොරොත්තු වෙන්නේ?
2: ඇත්තටම මං ඇත්තටම ඒක කියන කලින් මං රණී සහමද සංකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇත්තටම ලක්කඳ ගුවන් විදුලි හරහා සයිබර්ජෙන් වලින් කරන මේ කාර්යය මං හිතන්නේ සයිබර් අවකාශයේ රැඳී සිටින ශ්‍රව්‍යා ශ්‍රාවකයන්ට මං හිතන්නේ මේ අවකාශය මං හිතන රටේ එදිනෙදා වෙන අලුත් සයිබර් කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් කරන මේ මහඟු කාර්යයට ඔබතුමන්ලාට මං හිතන්නේ මං ස්තුතිවන්ත වෙන්න කැමතියි. දැන් මදුසංකගේ ප්‍රශ්නෙට ඇත්තටම ආවොත් ඇත්තටම මහ ප්‍රාණ නැහැ, ඒක ඇත්තටම අල්ප ප්‍රාණයි. ඇත්තම කිව්වොත් අපි ගෞපේ හරහා කළා තියෙන්නේ පහසු කිරීමක් කරන්න, අපහසු කිරීමක් නෙවෙයි. ගෙවීම් කියන දේ ඉස්සර ඇවිල්ලා පුද්ගලයෙකුට තනියම කරගන්න, දැන් ඇත්තම කිව්වොත් වැඩිහිටියෙකුට නම් තනියම කරගන්න පුළුවන් දෙයක් බවට පත් වෙලා නැහැ. හැබැයි දැන් අපි ඇවිල්ලා තියෙන වගේ ජංගම දුරකථන යුගය ඇවිල්ලා, මං හිතන්නේ වැඩිහිටියෙක්ගේ අතේ ජංගම දුරකථනයක් නැති කාලයක් නැහැ. ඒ වගේ වෙලාවක තමන්ගේ තියෙන පරිගණක සහ ඒ ඩිජිටල් සාක්ෂරතාවය අවම මට්ටමේ කෙනෙකුට වුණත් අවම උදව්වකින් තමන්ගේ ගනුදෙනු කටයුතු, රාජ්‍ය ගෙවීම් කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන වේදිකාවක් විදිහට තමයි ගෞපේ හඳුන්වා දෙන්න පුළුවන් මුදෂන්.
0: දැන් ගෞපේ කියලා කියන්නේ හැම මේ අර බරසාර එකක් නෙවෙයි, මේකෙන් උනේ පහසු වීමක්, මිනිස්සුන්ගේ කාලය ඉතිරි කිරීමක්. දැන් මේ වෙනකොට ලක්දාස් ජනතාව අතරට ගෞපේ සිස්ටම් එක ගිහිල්ලා තියෙනවද? ඔබ බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය මේ වෙනකොට සාධනීය ඉලක්ක සපුරා ගන්න පුළුවන් වෙලා තියෙනවද? ඒ කියන්නේ මිනිස්සු තවමත් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට මේ දඩයක් ගෙවා ගන්න ගියාම ටිකක් මේක සංකීර්ණයි. දැන් ඒ සම්බන්ධයෙන් පහුගිය දවස් ටිකේ කතා වෙමින් හිටියා සමහර පොලිස් නිලධාරීන් මේක ප්‍රතික්ෂේප කරලා තිබුණා නේ, එහෙම කරන්න බැහැ කියපු දැන් ටිකක් තිබුණා. ඒ ටික සියල්ල යහපත් තත්ත්වයකට තියෙන කොහොමද?
2: ඔව්, ඇත්තටම දැන් මේ අපි කියන ගණන් මිනුම් ගත්තහම දැන් මම හිතන රනිල් කිව්වා බිලියන 5.5 ලක්ෂයක් අපි සපුරාගෙන තියෙනවා. මම හිතන්නේ මම මීට කලින් අවුරුද්දට කලින් එනකොට ඇත්තටම අපි බිලියනක ප්‍රමාණයක් තමයි සපුරාගෙන තිබ්බේ. ඒ වගේම ගනුදෙනු අංක වශයෙන් කිව්වොත් එහෙම දැනට අපි ඒ බිලියන 5.5 ඇතුලේ ගනුදෙනු ලක්ෂ 5කට වඩා කරලා තියෙනවා. මම හිතන්නේ ගෞපේ ආරම්භයේදී අපි ගිය අවුරුද්දේ පෙබ්‍රවාරි මාසේ 7 වෙනිදා අධිකර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පටන් ගත්තු මේ ගෞපේ ඉනිෂියේටිව් එකේ අපි දැනට කළ තියෙන ප්‍රමාණයත් එක්ක බැලුවාම ඇත්තටම අපේ ඉලක්ක උනට වඩා අපි සපුරාගෙන තියෙන බවක් තමයි අපිට හැඟියන්නේ. දැන් ඔබතුමා කිව්වා වගේ අර පොලිස් දඩ ගෙවීමේදී පහුගිය මං හිතන්නේ අපේ වාරයේදී ආපු ප්‍රශ්නත් එක්ක බැලුවාම ඒ වෙලාවේ තිබිච්ච, මොකද ඒක පටන් ගත්ත විතරයි ඒ වෙලාවේ, ඒ වෙලාවේ ප්‍රශ්න තිබුණා. දැන් හැබැයි අපි මේ එන ගනුදෙනුත් එක්ක අපේ සේවාවේ තියෙන අවශ්‍ය දේවල් අපි වැඩි දියුණු කළා. දැන් ඇත්තටම තියෙන ඒ ප්‍රශ්න ප්‍රමාණය අඩු, ප්‍රශ්න නැති දේවල් නැහැ. ඇත්තටම කුඩා ප්‍රශ්නයක් කර තියෙන්න පුළුවන්. ඒ වුණාට අපි තියෙන ප්‍රශ්න ප්‍රමාණය දැන් ඉතාමත් අවම කළා තියෙන්නේ. අර කිව්වා වගේ ගොඩක් දුරට පහසු කළා තියෙන්නේ පොලිස් නිලධාරියා, පොලිස් ගෙවීම් වශයෙන් ගත්තොත් එම් පොලිස් නිලධාරියාගේ පැත්තෙන් තියෙන දේ සහ මේ පුරවැසියගේ පැත්තෙන් අපි ගොඩක් අවම කරලා තියෙනවා.
0: දැන් පොලිසිය මහන්තුරු අපිට මේ දඩයක් නියම කරපු ගමන් hina වෙලාගෙනද? ඉස්සර අපි හරි තරහෙන්නේ දඩකොලේ අතර ගන්න. දැන් hina වෙලාම කරා. ඔක මාත් එක්ක ඉවරද? මම ලයිසන් එක අරන් යන්න පුළුවන්. ගෞපේකෙන් ගියා. ෆෝන් එකක් තියෙනවා. එහෙම යන්නේ. ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. වාට ගෙවන්න පුළුවන්. දැන් ගෙවන්නකෝ ලයිසන් එක දෙන්න. ඉතින් එතෙන්ට මිනිස්සු ඇත්තටම ආවේග හරි වටිනවා ලක්දාස්ලා. මේ මහන්සි වෙච්ච දේ ජනාධිපතිතුමාගේ සංකල්පය, මේ රටේ මිනිස්සු ඕනතරම් පෝලිං වල හිටියනේ. ඇත්තටම තවදුරටත් අපි එහෙම පෝලිං වල රැඳෙන්න ඕනේ. සමහර වෙලාවට මිනිස්සු මෙහෙම චින්තනයේ හිටියා ලක්දාස්. දැන් මේ වගේ සිස්ටම් එකක් හදනකොට මේකට පොඩි කොමිස් මුදලක් ආය වෙනවා. එතකොට ඒක හරි අපරාධයක්. එහෙම නැත්නම් අපි මොකටද වැඩිපුර කීයක් හරි ගෙවන්නේ වගේ එකක් මිනිස්සුන්ගේ ඔළුවට එනවා. ඒක ටිකක් අපි සාධාරණීකරණය කරගන්න හැදුවොත් එහෙම අල්ලපු වැටේ නම් බැංකුව තියෙන ප්‍රශ්නයක් නෑ. මේ බැංකුවට ත්‍රිවිල් එක වගේ යනවා නම් ඉතින් ඒක හරි අපරාධයක්.
2: ත්‍රිවිල් එක විතරක් නෙවෙයි මං හිතන්නේ අවම බස් ගාස්තුවටත් වඩා අඩු මුදලක් තමයි අපි නෙවෙයි ඇත්තටම මං හිතන්නේ මේකට සම්බන්ධ ගොඩාක් ආයතන තියෙනවා. ඒ ඔක්කොටම අදාළව ඔය අය කරන මුදල සර්විස් චාර්ජ් එක යන්නේ ඒ සියල්ලටම ඉතු කළා. අර අවම බස් ගාස්තුවටත් වඩා අඩු මුදලක්.
0: ඒ නිසා මේක මේ මිනිස්සු විදිහට අපි මේ බැහැර කළ යුත්තක් නෙවෙයි. අපි මේ තමයි ලෝකේ අනිකුත් රටවල් වල පිච්ච දියුණු. අපි අර නේද රජයක් එන්න කලින් අපි ගුවන්නේ එංගලන්ත ගිහින් ආව මිනිස්සු කියව කවදා ලංකාවේ ඒ වගේ වෙයිද? ඕස්ට්‍රේලියාවේ හිටපු අය, ඇමරිකාවේ ඩුබායි වල හිටපු මිනිස්සු ලංකාවට ආපමු අපේ රටවල් කවදා පිළිවෙලක් වෙයිද? හරි, චීන ගිහිල්ලා ආව මිනිස්සු කිව්වා ඒ රටේ නම් හැමදේම කරන්නේ ෆෝන් එකක් විතරක් තිබුණ මැදි ඒ මිනිස්සු බිල් ටික ගෙවන්නේ ඔක්කොම කරන්නේ මේ සිස්ටම් එකෙන් කියලා. දැන් ඒ කියපු එක ලංකාවේ දැන් යථාර්ථයක් වෙලා තියෙනවා. ඉතින් මේ යථාර්ථය, මේ මේ මේ කැපකිරීම, මේ මහන්සිය රටේ ජනතාව වෙනුවෙන් නිර්මාණය කළා. අපිට පේන මේ සමහරවල් අපි හිතනවානේ රටක දියුණුව කියලා කියන්නේ බිල්ඩින් ගොඩක් හැදෙන එක, උස කුළුණු හැදෙන එක, පාරවල් ටික හැදෙන එක කියලා. එතනින් එහාට ගිහිල්ලා මිනිස්සු ස්මාර්ට් කරන එක, ස්මාර්ට් මිනිස්සු ටිකක් රට ඇතුළේ ඉන්නවා කියන එක තරණිල් මහා ජයග්‍රහණයක් ලබා ගන්න.
1: විශේෂයෙන් අපි කතා කරන්නේ දැන් මෙච්චර ප්‍රශ්න තියෙනකොට මෙච්චර වැඩි ජනගහනයක් ලෝකෙම ඉන්න ඉන්දියාව වගේ රටක තැමිලි විකුණන කෙනාපුවා QR සිස්ටම් එකක්, එහෙම නැත්නම් ගවර්න්මන්ට් එක හරහා ගෙවන සිස්ටම් එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඉන්දියාවේ එහෙම පුළුවන් නම් ඇයි අපිට ඒක බැරි කියලා තමයි අපි මේක පටන් ගත්තේ. පටන් ගන්නකොට හැමෝම කිව්වා මේක ඇත්තට අපිට ගැළපෙන දෙයක් නෙවෙයි, අපි බැංකු කාඩ් එකටත් හරියම අමාරුවෙන් තමයි හොරුනේ එහෙම කියලා. මේකේ අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මේක මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා. නමුත් මෙම නගර සභාවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මේ ගෙවීමේ ක්‍රමය ටික ටික දැන් නැතුවම බැරි තත්ත්වයට ඇවිල්ලා. එතකොට ඒ ගැන, ඒකේ ප්‍රගතිය ගැන අපි ලක්දාස් එක කතා කරනවා. ඔබට පුළුවන් මේ කතිකාවට සම්බන්ධ වෙන්න, ඔබේ අත්දැකීම කියන්න, ගෞපේ කොච්චර ලේසිද, ගෞපේ සම්බන්ධයෙන් තියෙන යම් විවේචනයක් එහෙම නැත්නම් පැමිණිල්ලක් තියෙන පුළුවන්, ඒ ගැන අපි කතා කරමු. අපි 2744606 කියලා දුරකථන අංකයට විවෘත කරනවා. ඒ වගේම 0703 93 5 93 7 අපේ වට්සප් අංකය ඔබට යම් ගැටලුවක් ඇති මේක පාවිච්චි කරනකොට සමහර කෙනෙක්ට මේ ගැන විවේචනයක් තියෙන පුළුවන් එහෙම නැත්නම් අලුත් අදහසක් තියෙන පුළුවන් මෙන්න මේක මේ විදිහට වුණොත් හොඳයි කියන එක අනිවාර්යෙන් ලක්දාසෙක් මේක ෂෙයා කරගන්න පුළුවන් හේතුව තමයි ඔහුට පුළුවන් මේකේ අර වැඩි දියුණු කිරීම එහෙම නැත්නම් අප්ඩේට්ස් වලට මේක රජයට යෝජනා කරන්න ඊට පස්සේ ඔබ හොඳටම දන්න දෙයක් තමයි මේ ලංකාවේ බැංකු ඔක්කොම නෙට්වර්ක් වෙලා තියෙන ලංකපේ කියන සිස්ටම් එකත් ලක්දාස්ලා හරහා තමයි ඔපරේට් වෙන්නේ ඒක මේක ඇතුලේ තියෙන ප්‍රශ්නත් ඔබට අහන්න පුළුවන් කියන සමහරලාට හුඟක් අය චෝදනාවක් තියෙන ලක්දාස් සමහර බැංකුලින් දැන් 25ක් කපනවා වෙන ATM එක වැඩ කරන සමහර වෙන් 30ක් කපනවා තමන්ගේ හෝම් නෙට්වර්ක් එකේ නම් රුපියල් 5යි කැපෙන හැබැයි 25 30 වෙලා ඔහොම ප්‍රශ්න දෙනවා අපි කතා කරමු මේ වගේ ගොඩක් දේවල් වලට ප්‍රශ්න කරන්න විසඳුම් ගන්න මේ සියල්ලටම තමයි අපි සයිබර් ජෙන්තුල අද දවසේ මේ කතාව අරගෙන යන්නේ අපි රාමයට යන්න කලින් මදුචංග පටන් ගත්ත ප්‍රශ්නේ දැන් මොකද්ද මේ ගෞපේ කියන්නේ කියන තැනින්ම අපි පටන් ගත්ත නිසා මම කැමති ඔබගෙන් දැනගන්න දැන් ලංකාවේ මේ වන විට ආයතන කීයක් රාජ්‍ය ආයතන කීයක් එහෙම නැත්නම් අපි නම් වශයෙන් නෙමෙයි ව්‍යුහයන් විදිහට ඒකක විදිහට කොච්චර ප්‍රමාණයක් මොන මොන නිකන් අපිට අත්‍යවශ්‍ය වෙන ආයතන මොන මොන ප්‍රමාණයක් ඇතුළත් වෙලා මේකත් එක්ක ඔපරේට් වෙනවද දැන්
2: ඇත්තටම ඊයේ වෙනකොට අපි ගව්පේ වලට ආයතන 306ක් ඇතුළත් කරගෙන තියෙනවා. එතකොට ඒ අතර තියෙනවා විවිධාකාරයේ ආයතන. අර ඔබතුමා කිව්වා වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙනවා, ප්‍රාදේශීය සභා තියෙනවා, මහනගර සභා තියෙනවා. ඊට අමතරව විවිධ රාජ්‍ය ආයතන කිව්වා වගේ ශ්‍රී ලංකා පොලිසිය තියෙනවා ස්ථානීය දඩගෙවීම සම්බන්ධයෙන්. ඊට අමතරව විවිධ ආයතන ටුවරිසම් බෝඩ් එක තියෙනවා, ශ්‍රී ලංකා ටී බෝඩ් එක තියෙනවා. ඒ ආකාරයේ විවිධ රාජ්‍ය ආයතන ඔබතුමාලට කියන්නේ කාට හරි ඒ සම්බන්ධයෙන් මොන මොන ආයතනද තියෙන්නේ කියලා බලාගන්න අවශ්‍ය නම් www.gaupe.lk කියන වෙබ් අඩවියට ගියොත් එතන තියෙනවා සියලුම ආයතන ගෞපේ හරහා දැනට සම්බන්ධ වෙලා තියෙන තම තමන්ගේ ගිවිම් ඩිජිටල්කරණය කරගත්තු ආයතන සියල්ල. ඒ වගේම අපි දැනට අපිත් එක්ක තව පෝලිමක් ඉන්නවා එකතු වෙන්න බලාගෙන. ඉතින් ඒ ආයතනත් අපි එකින් එක එකතු කරගනිමින් පවතිනවා.
0: රනිල් අපිට මේ ගෞපේ සම්බන්ධයෙන් ගෞපේ අනාගතය සම්බන්ධයෙන් තව ගොඩාක් කරණා කතා කරන්න තියෙනවා සහ මේ පිළිබඳව ඔබට තියෙන ප්‍රශ්න ගැටලු අපිට යොමු කරන්න පුළුවන් පහසුයි වට්ස්ඇප් ඔස්සේ පරිවිඩයක් තියෙනවා නම් 0107 0393 5 93 7 බොහොම ගෙටින් ඔබේ අදහස ඔබේ ප්‍රශ්නය ගැටලුව ලියන්න. එහෙම වුණත් අපිට පුළුවන් ලක්දාස් එක්ක මේ පිළිබඳව කතා කරන්න සහ ඒ පිළිබඳව නිවැරදි පිළිතුරක් ඔබට ලබා දෙන්න.
1: සහ දුරකථනයත් අපි 602-774-606 දුරකථනයක් විවෘත කරලා තියෙනවා. ඔබේ අත්‍යවශ්‍ය ගැටලුවක් තියෙනවා නම් ඒකත් ලක්දාස් මහත්මයාගෙන් අහන්න පුළුවන්.
0: දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිඩියල් පිළිබඳව අපි ටිකක් මතක් කරන්න ඕනේ. දැන් මේ දවස්වල දිගින් දිගටම අපි කිව්වා AI නවෝත්පාදනයේට ජාතික පිළිගැනීමක් ලබා ගන්න National AI Expo සතියට සමගාමීව ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වගේම සල්ටි මොබිඩියල් පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙල ලංකාවේ දිපවැත්වෙනවා. ඒ සඳහා ආයුධපත් මේ වෙනකොට බාර අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම AI විශිෂ්ටතා සම්මානේ, AI නායකත්ව විශිෂ්ටතා සම්මානේ, AI බලපෑම් විශිෂ්ටතා සම්මානේ, AI අපනයන විශිෂ්ටතා සම්මානේ, කර්මාන්ත ශේෂ්ඨ විශිෂ්ටතාවේ, එතකොට මාධ්‍ය ශේෂ්ඨය සඳහා නවෝත්පාදන නායකත කේන්ද්‍රීය සම්මානය, එතකොට අසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් අපි කියනවා මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මේ අය වගේම AI ප්‍රෝග්‍රෑමින් අතරට ඔබේ නම එකතු කරගන්න ලැබිච්ච අවස්ථාව මේ පිළිබඳවත් අපි දිගින් දිගටම බොහෝ දැනුවත් කරන්න ලෑස්ති. මොකද මේ පිටිපස්සෙ ඉන්නේ ඩිජිටල් පරිවර්තනීය යුගයක් හදන්න වෙහෙස වෙන මීළඟ පරම්පරාව අගය කරන්න, එහෙම නැත්නම් ඉවිඩෙන් කැප වෙන මිනිසුන් අගය කරන්න තමයි AI Expo මේ සම්මාන උළෙල සංවිධානය කරන්නේ. ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් මේ පිටිපස්සේ දෙවැන්ත කාර්යාවයක් ඉටු කරනවා. ඒ ගැනත් අපි ආඩම්බරයෙන් මතක් කරන්න ඕනේ.
1: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිය ලොව රජකිරුල මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍යයට අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ වමන සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටරත් හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තයින් රට පුරා බිහි කරන්නට හැකියාව ලැබුණා. ඉතින් 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ මේ වන විට සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 3 කෝටි 4 ලක්ෂයක් වූ සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයෙන් චන්ද්‍රතා මහත්මිගේ ටිකට්පත් ගොන්නෙන් බිහි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ සුපුරුදු පරිදි රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගයේ ලක්ෂයේ ත්‍යාග සමගින් අනුත්කුත් ත්‍යාගතවට මහජන සම්පතල උතරයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය අපි ගන්න පුංචි විරාමයක් උදේ 8යි විනාඩි 18යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් ත්‍යාග දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය DeepTech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: විජය
0: නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන ප්‍රදාන අභිමානයයි රයිනෝ.
6: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිං ෂීට් Cyber 10.
7: අටයි විනාඩි 24යි. අපි කතා කරමින් ඉන්නේ ගෞපේ වල අනාගතයම නැත්තම් ගෞපේ හරහා ශ්‍රී ලංකාවේ පරිවර්තනීය යුගයේ නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ ලක්දාස් පොන්වීර මහත්මයා සමග. අපි කතා කරමු තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. යතරතුරේ මොබිටෙල් විශේෂ පණිවිඩයක් දෙන අපිට මතක් කරන්න ඕනේ. දැන් AI Expo එක
8: සතියේ සමගාම
7: හරි මේ බොහොම ඉක්මනින් මේ සම්මාන රාත්‍රිය පිළිබඳව අපිට තොරතුරු කියන්න පුළුවන්. විශේෂයෙන් අපි මොබිටෙල් අපේ නියෝජිත මහත්වරුන් සම්බන්ධ කරගෙන ඉදිරි සතියේදී මේ සම්මාන පිළිබඳව වැඩිපුර කතා කරන්න සූදානම්ක් වෙනවා. මොකද විශේෂයෙන් AI මේ තාක්ෂණය එක බද්ධ වෙලා නවෝත්පාදනයන් කරන විශ්වවිද්‍යාල, එතකොට ආයතන, මේ දක්ෂ නිර්මාණකරුවන් මේ සියලු දෙනා ආගේ කිරීම වෙනුවෙන් තමයි මේ සම්මාන උළෙල සංවිධානය වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරනවා. මොකද ඒක ජාතික වගකීමක් විදිහට අපි සැලකන නිසා. විශේෂයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් මේ පසුපස ඉන්න, ඒ වගේම ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය මේ සංවිධාන සහෝදරත්වය තුළ ඉන්නවා. අපේ රටේ දක්ෂ AI නිර්මාණ කරුවන් අගේ කරන්න ඔවුනෙන් තමයි Expo 2026 සම්මාන රාත්‍රියේ ප්‍රයත්නක වෙන්නේ. ඉතින් ඒ පණිවිඩය අපි මතක් කරන්නේ මොබිටෙල් දැවැන්ත ශක්තියක් එකතු කරමින් මේ ජාතික කර්තව්‍ය පසුබස ඉන්න නිසා. අපි ආයෙමත් ආවොත් ලක්දාස් පොන්වීර මහත්තයාට මේ කතා කරන ගෞපී හරහා මේ වෙනකොට ජනතාවට රාජ්‍ය ආයතන ගණනාවකින් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් සර්විස් එක ලබා දෙන රාජ්‍ය ආයතන ගණනාවක් අත්වල බැඳගෙන ඉන්නවා. මට තියෙන ප්‍රශ්නේ තමයි රාජ්‍ය ආයතන වලට ගෞපී භාවිතයෙන් මොන වගේ වාසියද හම්බ වෙන්නේ? එහෙම නැත්නම් අර සාම්ප්‍රදායික ක්‍රමයට ඇවිල්ලා
8: සරප්ලාගේ
7: කරන්න පුළුවන් සරප්ලාගේ පොලිම ඉදලා ඌ කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේ වගේ සිස්ටම් එකකට අනුගත වුණාට පස්සේ රාජ්‍ය ආයතන වලට මොන වගේ ප්‍රතිලාභයක් ලැබෙන්නේ? රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් අපි වහගෙන ඉන්න නිසා අපි පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරගමු.
9: මම හිතන්නේ එකට මම මුලින්ම යන්න 2018 කියන අතීතයට. ඇත්තටම අපි රාජ්‍ය ගෙවීම් වලට සම්බන්ධුනේ ලංකපේ ආයතනය 2018 දී ගෞප්පේ නෙවෙයි වෙනම නමකින් අපි ආවා. ඇවිල්ලා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ කරගත්ත, රේගුවේ තියෙන අසිකුඩා කියන පද්ධතිය සම්බන්ධ කරගෙන රේගුවට අදාළ මුදල් ගෙවීම අපි ගත්තා. ඒ කාලේ මං හිතන්නේ රේගුවේ ගෙවීම කරේ මං හිතන්නේ බැංක් ඩ්‍රාෆ්ට් චෙක් පත් හරාගෙන, චෙක් පත් බැංකුවෙන් අරගෙන, බැංකුව අරපු වෙලාවක අරගෙන ගිහිල්ලා රේගුවට දීලා කස්ටම් DG කස්ටම්ගේ නමට දීලා එහෙම තමයි කරන්න ඕනේ. ඒක දවසක් හෝ දෙකක් යන වැඩ. අපි ඒ ඩිජිටල් කරණය මගින් ඇත්තටම මේ ඒක තප්පර දෙක තුනක ගනුදෙනුවක් බවට පත් කරා. එතකොට එතෙන්දී ඇත්තටම ශ්‍රී ලංකා රේගුවට ඒගොල්ලොන්ගේ තාක්ෂණික පසු පද්ධතිය තිබ්බා සිකුඩා කියලා. එතකොට මම හිතන්නේ කස් ඩෙක් එක ගැහුවාම ඒ ආදාලා තොරතුරු ටික එනවා, කොච්චර ගෙවන්න තියෙනවද කියලා එනවා. එතකොට දැන් ලංකාවේ තියෙන රාජ්‍ය ආයතන සමස්තයක් වශයෙන් ගත්තොත් ඒ රාජ්‍ය ආයතන වලින් මම හිතන්නේ 100ක් 100ට 80කට 90කට විතර මේ වගේ ඩිජිටල් පසුපද්ධති නැහැ. ඒකට ඩිජිටල් පසුපද්ධතියක් නැති රාජ්‍ය ආයතනයකට ඩිජිටල් පසුපද්ධතියක් අරගෙන, ඒ කියන්නේ බෑක් එන්ඩ් එකක් අරගෙන ඒට අදාළ මේ දත්ත ඒකට දාලා සියලුම පුරවැසියන්ගේ ඔය අදාළ සේවා අතර දත්ත කවලා ඒක ඇතුළට, ඊට පස්සේ ඒ පසුපද්ධතිය අපේ තියෙන බැංකු පද්ධතිය ලංකාවේ එක්ක සම්බන්ධ කරලා ඒ සියල්ල කරන්න යන පිරිවැයක් තියෙනවා මං හිතන්නේ. ඒක ඇවිල්ලා මිලියන බිලියන ගණන් යන පිරිවැය මං හිතන්නේ ඔබතුමලා අහලා ති. ඒ වගේ පසුපද්ධති ගන්න ගිහිල්ලා ඒ වගේ හරි ගිය නැති අවස්ථාවලදී ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒකට ඒ වගේ පසුපද්ධතියක් නැති රාජ්‍ය ආයතනය වලට ඩිජිටල් ගෙවීම් කොහොමද අපි ගන්න කියන එකට තමයි ඇත්තටම අපි ගෞපේ කියන එක 2025 පටන් ගත්තේ. එතකොට කිසිම ඩිජිටල් පසුපද්ධතියක් නැති රාජ්‍ය ආයතනයකට අපි කිව්වා වගේ සරප් විතරයි ඉන්නේ. ඔහුත් ඒක රිසිට් එකක් කඩලා නම් ගන්නෙ. ඒ රාජ්‍ය ආයතනට ඕනෑම වෙලාවක ගෞපේ වලට ඇවිල්ලා තමන්ගේ ආයතනය ගෞපේ එක්ක සම්බන්ධ කරලා තමන්ගේ හිතන ආයතනයත් එක්ක තියෙනවා නම් සේවා 10ක්. ඒ සේවා 10 ගෞපේ එක්ක එකතු කළා. ගෞපේ එක්ක දැනට ගෙවීම් වලට එකතු වෙලා තියෙනවා මං හිතන්නේ බැංකු 14ක් සහ ෆින්ටෙක් 8ක්. එතකොට ඒ එකපු කරපු ගමම්ම අර තියෙන සියලුම බැංකු වල සහ ෆින්ටෙක් ඇප් වල මේ ආයතනය පෙන්නනවා. එතකොට ඒ ආයතනයේ තියෙන අර ලිස්ට් කරපු ඕනෑම ගෙවීමකට පුරවැසියෙකුට ගෙවන්න පුළුවන්. එතකොට රාජ්‍ය ආයතනයේ පසුපද්ධතියකට පිරිවැයක් කිසිම දැරීමට අවශ්‍ය නැහැ. අනිත් එක තමයි තව තියෙන ආයතන මං හිතන්නේ විවිධ ගෙවීම් ක්‍රම එක්ක සම්බන්ධ වෙලා තියෙනවා දැනට. හැබැයි ඒවට හැම ගනු කියන්නේ පිරිවැයක් දරන්න වගේම හැම ගනුදෙනුවකටම රාජ්‍ය ආයතනිනුත් ගෙවන්න ඕනේ කීයක් හරි ඒ ගනුදෙනුව සඳහා. ඒ වගේ ගෞපේ හරහා කරන දැනට ගෙවීම් වලදී රාජ්‍ය ආයතනයට කිසිම පිරිවැයක් දැරීමට අවශ්‍ය නැහැ. තුන්වෙනි කාරණාව තමයි මං හිතන්නේ තමන්ගේ පුරවැසියන් තමන් ළඟට ගෙන්න ගන්න අවශ්‍ය ගොඩනැගිලියේ සියලුම දේවල් වලට ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය නැහැ. ඩිජිටල් ක්‍රමය හරහා තමන්ට ගනුදෙනුව තමන්ගේ ගිණුමට ඒ අවස්ථාවෙම ලැබෙනවා. ඊට අමතරව අපි අපේනොත් පසුපද්ධතියක් ලැබලා දීලා තියෙනවා ඒ ආයතනයට. ඒ හරහා උන්ගේ දෛනික කටයුතු ඉතාමත්ම පහසුවෙන් කියන්නේ වාර්තා ගන්න ඒවා, මාසික වාර්තා, දෛනික වාර්තා, ඒ ගන්න සියලුම දේ අපේ පද්ධතිය හරහා අපි උන්ට ලබා දීලා තියෙනවා.
7: මේ වාසි වරප්‍රසාදයක හම්බෙන්නේ එක පැත්තකින් මේ සේවාව ලබා ගන්න පුරවැසියන් විතරක් නෙමෙයි, අනිත් පැත්තෙන් බොහොම පැහැදිලිව ලක්දස් මහන්තයා මේක පැහැදිලි කරනවා. මෙහි වාසියක් තියෙනවා රාජ්‍ය ආයතන වලටත්. ඔවුන් මේ ගෞපේ හරහා ගෙවීම් කරන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. මේ කියන කාරණේ තව ටිකක් අපි සරල කරගමු රණිල්. මේ කියන්නේ අර අපි දැක්ක සමහර නගර සභා, ප්‍රාදේශීය සභා මේ ගෞපේ සිස්ටම් එකත් එක්ක අත්වැල් බැඳගෙන අපිට මතකයි එක සවසක අපි මේක කතා කරද්දී කළුතර සභාපතිතුමත් අපිට කතා කළා. එතුමා කතා කළා කිව්වේ මේ ගෞපේ සිස්ටම් එක නිසා අපේ සිස්ටම් එක හරි පහසුයි, මිනිස්සුන්ට හොඳ සර්විස් එකක් හම් වෙනවා, මිනිස්සු හරි කැමැත්තෙන් මේ සිස්ටම් එක
10: ඔඩිට් එක පහසුයි.
7: මොකද්ද කියන්නේ අර අපි කියන්නේ වරිපණම් ටික ඉඳන් මිනිස්සුන්ට දැන් ගෙවා ගන්න පුළුවන්. වතුර බිල් එක, ලයිට් බිල් එක විතරනේ අපි සාමාන්‍ය බිල් කීයක් ගෙවන මිනිස්සුද. ඒක බිලකට දවස ගානේ තනින් දැනට මාරු වෙන්න හිටපු මිනිස්සුන්ට හම්බ වෙච්ච සහනය ගැන එතුමත් හරි පැහැදීමෙන් කතා කළා. සහ විශේෂයෙන් ජනාධිපතිතුමා ඇතුළු මේ පිටිපස්සේ ඉන්න ඩිජිටල් ආර්ථික මැදිහත් සියලු දෙනාට ස්තුතිය පළ කරා රටේ ජනතාව. ඉතින් මේ හරහා ජනතාවට අනිත් පැත්තෙන් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියන කාරණේ අපි ටිකක් පැහැදිලි කරගන්නවා. මොකද සමස්ත අපිට පැහැදිලිව පේන කාරණේ තමයි මිනිස්සුන්ට කාලය නම් ඉතුරු කරගන්න පුළුවන්. එතනින් එහාට ගිය මොන වගේ සේවාවක්ද සාමාන්‍ය පුරවැසියට හම්බෙන්නේ ඩිජිටල් ගෙවීම් හරහා? එහෙම නැත්නම් ගෞපේ හරහා මේ ගෙවීම් ටික කරනකොට
9: මෙතන ඔබතුමා කාලය කිව්වා, ඒ කරන්න හා සමානයි අපි කියලා දීව. එතකොට මූලික දේ ඒක. ඊට අමතරව එතකොට කාලයට අමතරව තමන්ගේ එදිනෙදා බැංකු කටයුතු කරන, තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු යොදා ගන්න බැංකු පද්ධති යම යොදාගෙන ඔහුට තවත් දැන් හිතන්න අපි කලින් ගෙවීම් කරන්න ගියහම සමහර රාජ්‍ය ආයතන ඒ වගේ ඩිජිටල් කරණේ කරලා තියෙනවා. එතකොට එතෙන්දී ඒ අදාළ ඒ ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒට අදාළ තොරතුරු දාලා වෙනවම ගිහිල්ලා කරන්න ඕනේ. මෙතෙන්දි තියෙන්නේ තමන්ට අදාළ රාජ්‍ය ගෙවීම් සහ අනිත් සියලු දැන් වතුර බිල්, ලයිට් බිල් තෙන්ර කොහොමද ගෙවනවා, ඒ වගේම තවත් කරන ගෙවීම් වලදී ඒ කරන පද්ධති හරහාම තමන්ගේ මේ රාජ්‍ය ආයතනට කරන ගෙවීමත් ඇතුළත් කරාම තනි පුරවැසියෙකුට සහ තව තියෙනවා ඊට අමතරව ආයතන තියෙනවා. මම හිතන්නේ විවිධ පුද්ගලික රාජ්‍ය ආයතන තියෙනවා, විවිධ රාජ්‍ය සේවාවල් පහසුකම් ගන්න. ඒතර ඒගොල්ලොන්ගේ අර කිව්වා වගේ ඔඩිට්, ඒ වගේම ඔවුන්ගේ සියලුම වාර්තා කටයුතු එක වේදිකාවක් යටතට ඔවුන්ට ගේන්න පුළුවන්. තමන්ගේ බැංකු ඇප් එක තුරු වුණත් හරහා වුණත්, එතකොට වෙන්නේ ඔවුන්ගේ අර කාලය තමයි එතෙන්දි වෙන්නේ. කාලයටත් අමතරව තවත් පිරිවැය ඒ වෙනුවෙන් ඔවුන්ට බය කරන්න තියෙන තවත් පිරිවැය ගොඩක් අඩු වෙනවා.
7: දැන් ඔන්ලයින් පේමන්ට් සිස්ටම් එකක් ගැන කතා කරන හැම තප්පරයකම එක්තරා කණ්ඩායමක් ඉන්නවනේ මේක ටිකක් වැළඳ ගන්න බයක් දක්වන. ඒකට හේතුව තමයි දිගටම අපි කියන මේ වංචාකරුවන් ඉන්නවා, ඔන්ලයින් වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා, හැක් කරනවා. එතකොට මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එතකොට ගෞපේ හරහා ඒ ආරක්ෂාව සහ තහවුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තියෙනවා. ආරක්ෂණ පද්ධතියක් එක්කද මේක ක්‍රියාත්මක වෙන සමහර වෙලාවට ගොඩක් තැන්වලින් දැකලා තියෙනවා. අපි ඔන්ලයින් වංචාවන් සිද්ධ වෙනවා. හරි, සමහර තැන්වල දැන් අපි දැක්ක පහුගිය සති දෙක තුනකට කලින් මම මේක සෝමු මහත්තයත් එක්ක කතා කළා. අර රජයේ පොලිස් ඇලර්ට් එකක් එන විදිහේ SMS එකක් එනවා, ඔයා මෙන්න මෙහෙම වරදක් කරලා දෙනවා, ඒකට අදාළ දඩේ ගෙවන්න කියලා. මේ ඔය ගෞපේ වගේ සිස්ටම් එකක් කරා ඇත්තරම මේක පිළිබඳව බය වෙච්ච සමහර අය ටක් ගාලා මේක ගැන මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ගැන හොයන්න පටන් ගන්නවා. මම දන්න කීප දෙනෙකුත් මට මැසේජ් කරලා අහනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ, ඔයගොල්ලෝ සයිබර් ජෙන් එකේ කතා කරනවනේ පොඩ්ඩක් බලන්න මේක කියලා. එතකොට ඒ වගේ වංචාකරුවන්ගෙන් ආරක්ෂා කරගන්න, එහෙම නැත්නම් ඒ වංචාකරුවන් හඳුනා ගැනීම, ඔය කතන්දර ටිකත් එක්ක ටිකක් මිනිස්සු ඔන්ලයින් ගෙවීම් පැහැර හරිමින් ඉන්න කාලවකවානුවක්. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබතුමාලා යම් කිසි මැදිහත්වීමක් කරලා තියෙනවද? කොහොමද ඔවුන් ආරක්ෂා කරගන්නේ? මේ කියන්නේ මේ වංචාකරුවන්ට හසු නොවි ගෞපේ පාවිච්චි කරගන්නේ කොහොමද එතකොට අපි?
9: ඔව්, අනිවාර්යයෙන්ම දැන් ඔබතුමා කිව්වා වගේම සංකද අර රෑ වැටිච්ච වලේ දවල් වැටෙන මිනිස්සු එක්ක කැමති
7: නැහැ.
9: ඒත් ඒ වගේ තමන්ට වැරදි දෙයක් සම්බන්ධයෙන්, ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් වංචාවකට හසුනෙන් පස්සේ ඊළඟ මොහොතේදී දෙපාරක් හිතන්න පුද්ගලයෙකුත් මේ පෙළඹෙනවා. ඉතින් එතන වරදක් නැහැ. ඒ වුණාට ලංකාපේ ආයතනය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ගප්ටෙක් ආයතනය වශයෙන් අපි ගෞපේ ඩිජිටල්කරණය කිරීමේදී අපි අර දැනට තියෙන ගෙවීම් පද්ධති හරහාම පහසුව සලසා දෙනවා වගේම තමයි දැනට තියෙන ගෙවීම් පද්ධතිවල තියෙන ආරක්ෂණ කටයුතුම තමයි මේ සඳහා යොදාගන්නේ. දැන් හිතුවොත් එහෙම තමන්ගේ මොබයිල් ඇප් එක, තමන්ගේ ඉන්ටර්නෙට් බැංකින් වලදී තමන් වෙන ගනුදෙනුවක් කරන්න යොදාගන්න OTP එක, රහස් පද, ඒ සියලු දේම ෆින්ගර් ප්‍රින්ට් එක කියන්නේ බයෝ මේවා බයෝමැට්‍රික්ස් හරහා තමයි ඒ සියලුම දේවල් වෙන්නේ. එතකොට ඒ සියලුම මේ ක්‍රමවේද හරහා ගෞපේ කියන එකත් ආරක්ෂාකාරී වෙලා තියෙනවා. ඒ වගේම ඔබතුමා අහුවාගේ අපි ඇත්තටම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මහ බැංකුව, ඒ වගේම අනිත් බැංකු එකතු වෙලා කරනවා. එතකොට ඇත්තටම අපිට ජනතාවට කියන්න තියෙන්නේ තමන්ට පුද්ගලික කියලා තියෙන තොරතුරු කිසිම දෙයක් පිටතට දෙන්න අවශ්‍ය නැහැ. කියන්නේ තමන්ට පුද්ගලික OTP එකක්, රහස් පදයක්, කිසිම කෙනෙක් ගනුදෙනුවකදී OTP එකක් වෙන කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට ඇරෙන්න OTP එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට OTP කියන දේ වෙන කාටවත් ෂෙයා කරන්න එපා. දැන් ඔබතුමා කිව්වා වගේ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් මම හිතන්නේ දඩ ගෙවීම සම්බන්ධයෙන් SMS එකක්, spam එකක් ගිහින් තිබ්බා. එතෙන්දි තියෙන්නේ තමන් නොදන්නා ක්‍රමවේදයක් කරා තමන්ට දෙයක් ආවම මම හිතන්නේ දෙපාරක් හිතන්න ඕනේ තමන් මේ වගේ දෙයක් කළා නැත්නම්. එක්කෝ මේ ලැබෙන සෝස් එක තමන්ට විශ්වාසදායි නැත්නම් කිසිම වෙලාවක ඒ තියෙන ලින්ක් ක්ලික් කරලා කිසිම කටයුත්තක්, කිසිම තමන්ගේ පුද්ගලික දෙයක් ඒ හරහා දවන්නේ නැපා කියන එක තමයි අපිට දැනුවත් කරන්න තියෙන්නේ පුරවැසියට.
11: දැන් මේ කතාව කරගෙන යනකොට මේ කතාවේ අලුතෙන්ම සම්බන්ධ වුණ කෙනෙක් නැත්නම් දැන් ලක්දාස් පොණුවේ මහත්තයා අපිට හම්බ වෙලා අවුරුද්දකට වැඩි ගෞපේගෙන අපිට මේ සුමුදුරත් නායක මහත්තයා, ඉන්දික් ගමගේ මහත්මලා ආපු සම්පත්දායකයෝ විටින් විට දැනුවත් කරනවා සහ විටින් විට මතක් කරනවා. හැබැයි දැන් ලක්දාස් මහත්මයා මේ පිළිබඳව වෙනම විශේෂකරණ වෙච්ච කෙනෙක්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ඇයි ගෞපේ වලට කියන්නේ තනි ඇප් එකක් නැත්තේ? අපි කතා කරන ඇයි තනි ඇප් එකක් නැත්තේ? ඇයි බෑන්ක් ඇප් එකක් ඇතුළට මේක කනෙක්ට් කරලා තියෙන්නේ? එතකොට මේක යූස්ෆුල්ද? ඒ කියන්නේ මේක අපිට ප්‍රයෝජනවත්ද? බෑන්ක් ඇප් එකේ මුත් මේ වැඩ ටික කරන්න පුළුවන්. ඒක කොහොමද ඒකෙන් වෙනස් වෙන්නේ? අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. ගෞපේ ඇයි බෑන්ක් ඇප් එකකට කනෙක්ට් කරලා තියෙන්නේ?
9: ඔව්, ඇත්තටම අපි ඒක මූලිකවම කරේ ගෞපේ කියන එක අපි ජනතාව අතරට ගෙනියන්න
7: ඕනේ.
9: සාමාන්‍යයෙන් අපි අපේ පුරුද්දක් තියෙනවා අලුත් දෙයක්, සම්පූර්ණ අලුත් දෙයක් තිබුත් අපි පොඩ්ඩක් මැලි වෙනවා ඒ සඳහා යන්නේ. ඒ හින්දා අපි ඇත්තටම ජනතාවට මේ ගෞපේක ජනතාවකට ගෙනියන්න නම් තමන්ගේ එදිනෙදා කටයුත්තක් ඇතුළේම කොටසක් මේක කරාම තමයි අපිට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න හිතෙන්නේ. මොකද්ද මේ කියලා බලන්න හිතෙන්නේ. ඒක තමන්ගේ බැංක් ඇප් එක එදිනෙදා කටයුතු සඳහා යොදා ගන්නව නම් වෙන වෙන දේවල් සඳහා යොදා ගන්නව නම් ඒ හරහාම මේ දේ දුන්නහම ඒක ජනතාවට ලේසියි. ඇත්තටම ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයෙන් තව ක්‍රම කීපයක් මම හිතන්නේ හඳුන්වා දෙන්න නියමිතයි. ඒ කියන්නේ රාජ්‍ය ගෙවීම් සඳහාම අවශ්‍ය ඇප් එකක් හදලා දෙන්න. ඒ වගේ කටයුතු තියෙන ඒ වුණාට අපි ඒක එකපාරට ගිහිල්ලා ජනතාව අතර දුන්නාම ජනතාව තමන් නොදන්න දෙයකට යන්න මැලී වෙනවා. ඊට වඩා ලේසි ඇත්තටම අපි දන්න දේ ඇතුළෙන් මේක හඳුන්වලා දීලා එතකොට ජනතාවට පුළුවන් ඇත්තටම ගෞපේ කියන එක ආරක්ෂා කර ගෞපේකින් ඇත්තටම දෙයක් වෙනවා. අන්න ඒ වගේ අදහසක් ආවයින් පස්සේ මං හිතන්නේ අර වගේ දෙයකදී තව පහසුවක් වෙනවා ඒ වගේ දෙයකට ජනතාව අරගෙන යන්න. ඒ හින්දා තමයි අපි ඒ වගේ දෙයකට යොමු වුනේ.
7: දැන් ගෞපේක ඉස්සරහට අපි කතා කරගෙන ඉඳි අපි සාමාන්‍ය අපේ ඇප් එක පාවිච්චි කරලා අපි බැංකුවේ තියෙන පහසුකම් ටික පාවිච්චි කරලා ගෞපේ හරහා මේ ගෙවීම් ටික කරගෙන ගියා. ඒත් එක්කම පහුගිය කාලේ අපි මේ QR code ස්කෑන් කිරීම හරහා ගෙවීම් කරන්න පුළුවන් කියන තැනට අපි තාක්ෂණී දියුණු කරනවා. මේ වෙනකොට කොහොමද මේ QR සිස්ටම් එක එතකොට ඒ හරහා මොන වගේ ගෙවීම්ද කරන්න පුළුවන් ඒ පිළිබඳව අපි පොඩි මතක්
9: ඇතරම මේ ගෞපේ හරහා දැනට තියෙන QR කේත හඳා ගෙවීම නෙවෙයි වුණාට QR කේත කියන්නේ තවත් ක්‍රමවේදයක් තමයි ගෙවීම කරන්න පුළුවන්. එතකොට ඇත්තටම දැනට ලංකාවේ QR කේත ලබා දීලා තියෙනවා විවිධ වෙළඳුන් සඳහා මතර ලක්ෂ 4කට අධික
11: ප්‍රමාණයක්
9: නිකුත් කරලා තියෙනවා බැංකු හරහා. එතකොට ඒ සියල්ල ලංකාවේ ඇතුලේ තියෙනවා භාවිතා වෙනවා. ඒත් ඇත්තටම දැනට අපි බැලුවයින් පස්සේ මම හිතන්නේ ඩිජිටල් කටයුතු රාජ්‍ය අමාත්‍යාංශත් එක්ක අපි අප්‍රේල් වල ඉඳන් ප්‍රොජෙක්ට් එකක් කරගෙන ගියා. ඉතින් මම හිතන්නේ QR කේත කටයුතු ගනුදෙනු දැන් ටික ටික මම හිතන්නේ අර ඩිජිටල් කරණේ ඇතුළට ගියයින් පස්සේ බලන්න ඇප් එක මොබයිල් ඇප් එකට පුරුදු වුණයින් පස්සේ ඒක ඇතුළේ QR කියලා ඔප්ෂන් එකක් තිබුණාම මිනිස්සු කළා බලනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ QR කේත ගනුදෙනු දැන් ගිය අවුරුද්දට වඩා මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් මේ අවුරුද්දේ වැඩි වෙලා තියෙනවා. මං හිතන්නේ ජනතාවත් ඒකට පුරුදු වෙලා තියෙනවා. මොකද අපි අර විදේශිකයන්ට ලංකාවේ QR එක ස්කෑන් කරලා ගෙවීම් කටයුතු කරන්න විවිධ ක්‍රම පහක් හදලා තියෙනවා. එතකොට විදේශිකයෝ ඇවිල්ලා තව මර්චන්ට් කෙනෙක්ගෙන් QR එක ඉල්ලුවම ඒ මර්චන්ට් උත් තව ගෙවීමක් කරන්න ගියාම එයාත් හිතනවා මම QR එකකින් ගෙවුවා නම් හොඳයි මට ලැබෙන්නේ QR එකකින් නා කියලා. ඒ වගේ අපි දැන් ප්‍රචලිත කරගෙන යනවා QR කේත කටයුතු සම්බන්ධ ගනුදෙනු.
7: රනිල් දැන් මේ කියන ඔක්කොම ටික අර අපි කියන්නේ මේ කෑෂ්ලස් ආර්ථිකයකට තමයි අපිව හුරු කරන්නේ. ඉස්සර අපි පොකට් එක මේ හරි ලොකුවට තියාගත්තනේ නේද? ගලිසමේ සාක්කුවෙන් එකයි නේ සල්ලි ගොඩක් තියෙනවා කියන එක අපි වෙන්නේ සමහරලාට 10 11 15 ගොඩක් පර්ස් එකේ තියෙනවා නම් අපි පොඩි සල්ලි කාරයක් වගේ හැංගීමකට. දැන් සල්ලි සයිලන්ස් තියෙනවද නැද්ද කියලා හොයාගන්න බෑ. මේ මිනිස්සයා දිහා බලලා හොයාගන්න බෑ මෙයා සල්ලි කාරයක්ද නැද්ද කියන එක. ඒක හරි ස්මාර්ට් පොඩි වොලට් එකක් තියෙන එක තියෙන ෆෝන් එක ඇතුලේ. එතකොට යා ඔක්කොම ගෙවීම් කරන දැන් මේක අපි දැක්ක චීනෙට ගියාම අපි දැක්ක ඉන්දියාවේ ගිහිල්ලා QR එක ස්කෑන් කළා තමයි මේ මුරුංග කරල් දෙකක් ගන්න. හරි ඒ මිනිස්සු දන්නේ නැහැ මේ QR කොහොමද වෙන්නේ කියලා. හැබැයි ටින්ගාල සද්දයක් එනවා නම් එයාගේ ළඟ තියෙන ෆෝන් එකට එහෙම තමයි ඔවුන් මේ ගනුදෙනුව කරේ. දැන් ටික ටික වුණුත් ඒ දැනුම හොයාගෙන මේ ඉන්න හිතන්නකෝ පොලේ වෙළඳාම් කරන ආච්චි අම්මත් QR සිස්ටම් එකට හුරු වෙලා. ඉතින් මේක ලංකාවේ ඊට වඩා සාක්ෂරතාවයක් දෙනවා. සාක්ෂරතාවය අතින් අපි බොහොම ඉහළ තැනක ඉන්නවා. අපේ මිනිස්සු ජංගම දුරකථන ගත්තොත් එහෙම ස්මාර්ට්ෆෝන් මිනිසුන්ට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාවේ භාවිත වෙනවා. ඉතින් මේ ඔක්කොම දිහා බලපුවම අපිට මේක හරි ලේසි. මේ ක්‍රමවේදය අපිට හරි පහසුයි. අනිත් පැත්තෙන් අපි රටක් විදිහට සතුරු වෙන්න ඕන කාරණය තමයි මේ සිස්ටම් එකට හුරු වුණාට පස්සේ අර දවස ගානේ සතිය ගානේ නැත්නම් මාස කිහිපයකට සැරයක් මහබැංකුවට සිද්ධ වුණානේ සල්ලි ටිකක් අච්චු ගහන. අර විනාශ වෙන ටික අපි ඉරි ඇඳපු ඒවා පොඩි වෙච්ච ඒවා භාවිත කරන්න බැරි ඒවා යලි ඒවාට මුදල් අච්චු ගහන්න
11: විශාල වියදමක්
7: බරක්නේ. ඔව් ඒ බර අපිට රටක් විදිහට ඉතුරු කරගන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් ආයෙත් අලුතෙන් මුදල් නෝට්ටු අච්චු ගන්නවා කියලා කියන්නේ print කරනවා කියලා කියන්නේ අපි දන්නේ නැතුව අපේ බදු මුදල් ටික අපේ සල්ලි ටික රට දියුණු කරන්න තියෙන සල්ලි ටික තමයි ඒ සඳහා වැය වුනේ. ඉතින් සල්ලි තියෙනවා පේන්නේ නැති. ඒක තමයි ඩිජිටල් එක ඇතුලේ තියෙන අමුතු කතන්දරේ. අර මිටි මිටි බඳින්න ඕනේ නැහැ නෝට්ටු එකට තියලා. හැබැයි සල්ලි තියෙනවා.
11: ඔබ මේ ගැන තවදුරටත් කතා කරමු. ඔබට පුළුවන් අපිට මැසේජ් එකක් එවන්න WhatsApp ඔස්සේ ඔබේ ප්‍රශ්නේ ඔබේ අදහස. ඔය තරුණ පරපුර මේ ගැන අවධානයෙන් ඉන්න මිනිස්සු වැඩිහිටි තරුණ කියලා නෑ මේ රට ගැන අවධානයෙන් ඉන්න මිනිස්සු අලුත් දේවල් වලට රට දියුණු වෙනවට කැමති මිනිස්සුන්ට පුළුවන් අපිට මැසේජ් එකක් තියන WhatsApp ඔස්සේ 0703 93 5 93 7 ඒ වගේම විශේෂයෙන් 2774 606 කියන දුරකථන අංකයත් විවෘතයි. අපි විරාමයකට යන කලින් මතක් කරන්න ඕනේ ඔබේ AI නවෝත්පාදනයේ වෙනුවෙන් ජාතික පිළිගැනීමක් ලබා ගන්න. අපි කතා කරන්නේ ඩිජිටල් වෙන රටක් ගැන. ඒ නිසා ඔබේ AI කියන එක අපිට අමුතු දෙයක් නොවෙන්න ඕනේ. AI සඳහා දක්ෂ මිනිස්සුන්ට තැනක් දෙන්න ඕනේ. ඉතින් නැෂනල් AI එක්ස්පෝ සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLD මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන නැෂනල් AI අවෝඩ්ස් 2026 සම්මාන උළෙලේදී මෙවර ලංකාවේ AI ශ්‍රේෂ්ඨයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල මෙවර ඇගීමට ලක් වෙනවා. ඉතින් මදුචන් ඉස්සර සඳහන් කරා එක ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් ශේෂ්ත්‍ර ගණනාවක් වෙන මේ ශේෂ්ත්‍ර හතරෙන් තමයි ඇගීමට ලක් වෙන්නේ කියලා. එහෙම ඇගීමට ලක් වෙන තවත් එක ශේෂ්ත්‍රයක් තමයි මේ ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩය. එහිදී AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය සහ AI අපනයන විශිෂ්ටතා සම්මානය යන කාණ්ඩ යටතේ, අනුකාණ්ඩ යටතේ ඔබවට ඇගීම ලබා දෙන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ශ්‍රී ලංකාවේ AI පුරෝගාමින් අතර ඔබේ නමත් සටහන් කරන්න පුළුවන්. මේ ආරම්භය විතරයි. මේකේ ඉස්සරහට තව ගොඩක් දේවල්, ගොඩක් ශේෂ්ත්‍ර ඇගීමට ලක් වෙනවා. ඉතින් ඒකට ඇත්තටම තමන්ගේ මූලික දායකත්වය, එහෙම නැත්නම් මේකට හයිය දෙන්නේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ විශේෂයෙන් අපිට අනුග්‍රහකත්වය ලබා දෙන SLT මොබිටෙල්. අපි මතක් කරන්න ඕනේ ගොඩක් ආදරෙන්. උදේ 8:44 අපි කරන පුංචි විරාමයක්.

0: රජයේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
5: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
6: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
7: ක්‍රිමිරාජ සුවසේන
8: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
6: ක්‍රිමිරාජ සුවසේන
8: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
9: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: සතියක ලක්හඩ
1: සයිබජෙන් අහගෙනින් උදයටයි විනාඩි 49යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. සයිබර්ජෙන්
1: කතා කරමින් ඉන්නේ රජයේ ගෙවීම එහෙම නැත්නම් ගෞපේවල ඉදිරි පියවර සම්බන්ධයෙන්. මේ වෙනුවෙන් අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා මේ පිළිබඳව කතා කළ හැකි, කතා කළ යුතු, ඒ වගකීම සහිතව කතා කරන්න පුළුවන් චර දෙකට තමයි ලක්දාස් පොන්වීර මහත්මයා. අපි එතුමත් එක්කලා කතා කරමින් ඉන්නේ ගෞපේවල අනාගතයේ සහ ලංකාවේ මේ ඩිජිටල් ගෙවීම හරහා ඇතිවන පරිවර්තනීය යුගය සම්බන්ධයෙන්.
3: ඒ අනුව මේ ඔබ කියන හැම තමයි අපි විරාමයට ගිහිල්ලා ඇවිල්ලා නැවත වැඩසටහන පටන් ගන්න කලින් අපි නැවත මතක් කරන්නම් දුරකථන අංක 2774606.7.93.5.93.7 අපේ WhatsApp අංකේ 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයිය ප්‍රමුඛයා වගේම ලොතරැයිලෝ රජකිරුළු මහජන සම්පත ගැන නම් මේ මතක් කරන්නේ. රටේ සංවර්ධනයේ සෞඛ්‍යයට අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවයේ පවත්වා ගන්න රජ ඒකාබද්ධ ධර්මවලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පරිසරයක් රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකයන් පස් දෙනෙක් වගේම ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරු පැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රට පුරා බිහි කරන්නට NLB එහෙම නැත්නම් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණ 2025 වර්ෂයේ විතරක් රජයේ ඒකාබද්ධ අරමුදලට රටේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 220කට අධික මුදලකින් දායක වෙන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයි බිහි කරන්න පුළුවන් වෙලා තියෙන රුපියල් 3.4 ලක්ෂ 1 වූ සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්න පුළුවන් වුණා. රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගය මෙවරත් රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලක්ෂ 1 ත්‍යාග සමගින් අනෙකුත් සෙසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ පුංචි රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: රනිල් AI Expo පිළිබඳව අපි දිගින් දිගටම මතක් කරන මොකද මොබිටෙල් ඒ වගේම අපි දන්නවා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය මේ සියල්ල සංවිධානය කරමින් AI අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා මේ සමාන කාණ්ඩයේ තියෙන තවත් එක්තරා සමාන කාණ්ඩයක් තමයි AI අන්තර්ගත නිර්මාණකරුවන් AI content creators ලා වෙනුවෙන් ලබා දෙන සම්මානය AI අධ්‍යාපනික අන්තර්ගතය. එතකොට AI video story telling නිර්මාණකරු, AI සමාජ බලපෑම අන්තර්ගත නිර්මාණකරු, AI අනාගත තාක්ෂණ අන්තර්ගත නිර්මාණකරු, AI සංස්කෘතික උරුම හා සංචාරක අන්තර්ගත නිර්මාණකරු මේ ආදී ශ්‍රී ලංකාවේ AI පුරෝගාමීන් අතර ඔබෙත් නම සටහන් කරගන්න ඔබට ලැබෙන අවස්ථාවක්. ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් මේ පණිවිඩය රටට ගියන්නේ AI තාක්ෂණයෙන් දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සමාජයේ පෙළ ගැස්වීම සඳහා තමයි මේ කටයුත්තට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එකතු වෙන්නේ කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. අපි කතාවට යන්න කලින් වෙලාව බලමු. උදේ 8යි විනාඩි 52යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලක්දාස් පොන්නීර මහත්මයත් එක්කලා කතා කරමින් ඉන්නේ. අපි ප්‍රවෘත්ති විරාමයට යන්න කලින් ටිකක් කතා කරමු. ඔබටත් ඔබේ අදහස් කියන්න පුළුවන් 0703 93 5 93 7 වගේ 0112 774 604 606 අපේ දුරකථන අංක විවෘතව තියෙනවා.
1: ප්‍රශ්නයක් තියෙනවද ශංක? මේ වැඩේ හරි ලස්සනයි, හරි වැදගත් කියලා අපිට මැසේජ් එකක් තියෙනවා WhatsApp වලට. ලක්දාස් මහත්මෙන් අහන්න කියනවා මේ කොහොමද QR සිස්ටම් එකක් ස්මෝල් බිස්නස් වලට ක්‍රියේට් කරගන්නේ කියන කාරණේ. හරි වැදගත් ප්‍රශ්නයක් ඒක.
2: එතරම් හරිම පහසුයි

0: ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට අමතරව දැනට තියෙන අපි අර person to person QR කියලා හඳුන්වලා තියෙනවා. තමන්ට පුළුවන් තමන්ට QR එකක් හදාගන්න තමන්ගේ app එක ඇතුලේ. ඒක පාවිච්චි කරලා තව කෙනෙකුට කියලා.
1: දැන් එතකොට ඒ කතාව කියනකොට මදුසංගරේ ඒ ප්‍රශ්නේ බාම එන්නේ නැත්. ඒකෙන් දැන් අපි හිතමු උදාහරණයකට ඒ කියන බැංකුවෙන් ගන්න QR එක ඒ payment එක අර ලන්තපේ වගේ හැම payment එකකටම කියන්නේ දැන් මට තියෙන මෙන්න මේ ඒ කියන බැංකුවේ QR එකක්මයි කඩේ. එතකොට හැම බැංකුවක මැප් එකකින් මේකට ඇක්සස් කරන්න පුළුවන්.
0: ලන්තපේ ආයතනයෙන් අපි ඔකට කියනවා interoperability කියලා. ඕනම බැංකුවක ලබා දෙන QR එකක් ඕනම කියන්නේ QR ස්කෑන් කරන ඕනම ඇප් එකකින් ස්කෑන් කරලා ගනුදෙනු කරුවාගේ ගිණුම තියෙන මොන බැංකුවේද වොලට් එක තියෙන මොන බැංකුවේද කියන එක අදාල නැහැ. තමන්ගේ බැංකුව ගිණුමට ඒ අවස්ථාවේදී මුදල් ලබා ගන්න
1: ඕන. ඔහොමම අපිට ආපු අනිත් ප්‍රශ්නේ තහන්න මම ඉස්සලත් ඇහුවා මේ අපිට විනාඩි 5ක් තියෙන ප්‍රෝතිග්‍රාමයට යන්න මේ විනාඩි 5 මේකට භාවිතා කරන්න කියලා මම ඉල්ලන හේතුව තමයි රුපියල් 25යි සහ 30යි කතාව. හරි. ATM එකකින් යූස් කරනවා 25 30 අපිට වෙන ATM එකක් හොයාගෙන යන්න වෙනවා. ඒ බැංකුවෙන් මගේ බැංකුවෙන් ඒ හරියන්නේ නැහැ. අනිත් එක තමයි අර ඉස්සර අපිට කඩවලට ගියාම පොඩි සද්දයක් දානවනේ මුදලාලි මහත්තයා. මේකේ 100%, 30%, 100%, 3% මේ කපා ගන්නවා. කැමති නම් ගන්න නැත්තම් සල්ලි අරන් එන්න කියලා. ඒ කියන්නේ අපිව මේ මොටිවේට් වෙන්නේ නැහැ නේද? එතකොට මේ QR සිස්ටම් හෝ කාඩ් හෝ භාවිත කරන්න අපි මොටිවේට් වෙන්නේ නැහැ. තාමත් ඒ සිස්ටම් එක තියෙනවා කඩවල. හරි. එතකොට ඕන් එක මුදල් වලට අපිව යවන්න තමයි හදන්නේ. එතකොට ඒ වැඩේ ඔබතුමාලා නවත්තන්න. එහෙම නැත්නම් ඒක network කරලා මේ 103 අය කර ගැනීම රජයත් එක්ක එකතු වෙලා මේ 103 අය කරන්න නැහැ. ඒක සර්විස් චාර්ජ් එක. ඒක මේ ආයතනයෙන් තමයි මේවා වෙන්නේ කියන ඒ වැඩේට ආවා. ඒ තාමත් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැම 103ක් ලැබෙනවා. ඒක මේ පාරිභෝගික අය කරගන්න එපා කියන එක තාමත් හරියටම පොළවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලක්දස් මහත්මයා.
0: ඔව් එතන මම හිතන්නේ මෙහෙම දෙයක් තියෙනවා. ඔය 103 ඇත්තටම මම හිතන්නේ වෙනද ආයතනින් දරාගත යුතු 103ක් නෙවෙයි ඇත්තටම 3කට වඩා සමහර වෙලාවයි 3.25, 2.5 වගේ විවිධ බැංකු වලින් ඒ සේවාවේ වෙළඳ ආයතනට ලබා දෙන බැංකු අනු එක වෙනස් වෙනවා. එතකොට ඔය සාමාන්‍යයෙන් කියන එකනේ 103 කියන්නේ. එතකොට ඔය 103 ඇත්තටම වෙළඳ ආයතනයෙන් තමන්ට ග්‍රහණය කරග යුතු මුදලක්. හැබැයි ඒක තමන්ගේ ගනුදෙනු කරුවාට පාස් කරන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් එතෙන්දී මම හිතන්නේ මම මීට වසරකට කලින් මහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමත් මේ
2: සම්බන්ධයෙන් ඔව් එතමත් කිව්වා මේ විශේෂ දැනුවත් කිරීමක්
0: කරා. ඒතකොට ඒ වගේ අවස්ථාවක මම හිතන්නේ දැන් විවිධ අන්තර්ජාතික කාඩ් සම්බන්ධ ආයතන වලින් අදාළ කාඩ් වලට අදාළව මේ ඒ ගනුදෙනු සිදුවෙන්නේ. එතකොට ඒ වගේ දෙයකදී මම හිතන්නේ තමන්ගේ බැංකුවට මම හිතන්නේ ඒ අවස්ථාවේ ඔහු මුණ දෙන අපහසුතාවය මට තියාගන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ කඩේම එක්කෙනා බලන්නේ කොහොම හරි අර නැත්තම් සල්ලි නැත්තම් අපි ඇත්තටම ඒතර කාඩ් එකෙන් 103 ගැන අපි හිතන්නේ නැහැ. එම කරනවා. හැබැයි ඒ වගේ අවස්ථාවක ගනුදෙනු කරුවාට පුළුවන් නම් ඒ 103 කොහේ හරි කියන්නේ ඒ තියෙන රිසිට් පතක 103ක් අමතරව ගත්තා කියන එක සඳහන් කරන්න. මෙන්න මේ ආකාරයෙන් 103ක් කියලා ගත්තා කියලා සඳහන් කරලා රිසිට් පතක් ගන්න පුළුවන් නම් තමන්ගේ බැංකුවට තමන්ට කාඩ් පත නිකුත් කරපු බැංකුවට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කියලා ඒ හා සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් ගනුදෙනු කරවන්න තියෙනවා ඇත්තටම. හැබැයි ඇත්තටම මේක දැනට ඔබ කිව්වා වගේ ග්‍රවුන්ඩ් රියැලිටි එකේදී සමහර තැන්වල මුළු ලංකාව පුරාම ඒක නොගෙන ඉන්නේ නැහැ. සමහර වෙළඳුන් මේ වගේ මම හිතන්නේ ගනුදෙනු කරවගේ නොදැනුවත්කම සහ ගනුදෙනු කරවගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සම්බන්ධව තියෙනවා. ඇත්තට අපිටත් ඩේ ටු ඩේ නෝ වැඩේ තියෙන සමහර ඔය ගනුදෙනු නියාමනය කිරීමේ හැකියාව ලංකාවේ ආයතනවල සමහර ගනුදෙනු නැහැ. ඒ වගේ ගනුදෙනු කාඩ්පත් සඳහා. එතකොට ඒ වගේ නියාමනය කිරීමේ හැකියාව නැති නිසාම තමයි ඒ වගේ දේවල් කරන්නේ. අර ගනුදෙනු කරුවා දැනුවත් නැති නිසා ඌ අපහසුතාවයට පත් කළා. දැන් මම ගිහිල්ලා වැඩෙත් කරගෙන ආයෙත් ඔය 103 පස්සේ යන්නේ නැහැ කියලා මමත් ඒ හිත අදාගෙන ඉන්නවා.
1: රයිට් ඔක තමයි කතාව. දැන් ඔය තවදුරටත් අපි කතා කරන්න ඕනේ. අපි ඉක්මනට කතා කරමු. ඒ අතරේ ඔබේ අදහස කියන්න. දැන් ඔබට තේරෙනවානේ ඔබ බිස්නස් කරන කෙනෙක් නම් ඔබේ ව්‍යාපාරයක් තියෙනවා නම් ඔබට පේමන්ට් සිස්ටම් එක හදාගන්න ඕන නම් දැන් ඔබට මේ ඕන ප්‍රායෝගික ගැටලු ඕන තරම් මතුවෙන ඕන තරම් තියෙනවා. බය නැතුව අහන්න 0703 93 5 93 7 අපේ WhatsApp අංකයට 2744 606 අපේ දුරකථන අංකයට අපි යනවා ප්‍රෝති ග්‍රාමයට.
2: ඒ අතරතුරේ මේ අපි ඉක්මනට මතක් කරන්න ඕනේ AI Expo සම්මාන පිළිබඳව AI ශාස්ත්‍රයේ නවෝත්පාදකයන්ට විශ්වවිද්‍යාලවලට ඒ වෙනුවෙන් කැපවෙන ආයතනවලට සහ නිර්මාණකරුවන්ට අගය කිරීමක් ලබා දෙන ඔබේ හැකියාවට වටිනාකමක් ලබා දෙන තමයි AI Expo 2026 සම්මාන උළෙල සංවිධානය වෙන්නේ. ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් මේ වෙනුවෙන් දායකත්වය එකතු කරනවා. ඉතින් ලංකාවේ AI ශාස්ත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් කළ කෙනෙක් නම් ඔබ බොහොම ළඟදීම මෑතකදී වගේම ඔබ ඒ සම්මානයේ

0: 89.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ නිධානය නුතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලකඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංකලිය නාරච්චි.
1: පැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු මහියංගනේ පොලිසිය අත්අඩංගුවට තිබෙනවා. පසුගිය දහවනදා මහියංගනේ අලුකෙටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළා. වයස අවුරුදු 22ක් වන මෙම සැකකරු මාපකඩ වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර වීරකැටිය වලස්මුල්ල වර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක ගැටීමෙන් එක් අයෙකු මිය ගියා. මේගොසැත්තේ 54 හැවිරිදී වීරකැටි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ප්‍රංශයේ සිදු වූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. උතුරු දිග ප්‍රංශයේදී මගි ප්‍රවාහන දුම්රියකුයි පිළි පැනීමට ලක්ව ඇත්තේ. තුවාල ලැබුවන් අතරින් කාන්තාවකගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා. 18 හැවිරිදී ඇය ගුවන් මගින් රෝහල් වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. දුම්රිය පීලි පැනීමට ලක්වන අවස්ථාවේදී එහි මගින් 180 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්. අනතුරින් තුවාල ලැබූ පිරිස වෙත සහන සැලසීම සඳහා ගිනිනිවන් අංශ ඇතුළු සහන කණ්ඩායම් අදාළ ස්ථානය වෙත යොමු කළ බවද ප්‍රංශයේ ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියානතුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න.
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහටඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286 1031 0111 286 1011 ශනිගමතුම් 19,600
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: Cyber 10

0: දෙනාවය විනාඩි 12 වෙලාව අපි කතා කරමින් ඉන්නේ ගෞපේවල අනාගතය සම්බන්ධයෙන්. ගෞපේවල අනාගතය කියලා අපි මේ කිව්වට මේ තමයි රටේ අනාගතය. ශ්‍රී ලංකාවේ අනාගතය ඩිජිටල් ගෙවීම් හරහා ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද? මේ පිළිබඳවයි කතා කරන්න පිලක්දාස් පොන්වීර මහත්මයාත් එක්කලා මේ ගැන කතා කරනවා. ඔබටත් මේ සංවාදයේ කොටස්කරුවන් වෙන්න පුළුවන්. ඔබට මේ සංවාදයට එකතු වෙන්න පුළුවන්. 0112 774 606 දුරකථන අංක විවෘතයි. ඒ වගේම 0703 93 5 93 7 WhatsApp අංක ඔස්සේ ඔබේ අදහස් අපිට කියන්න පුළුවන්. AI Expo ගැන පොඩක් මතක් කරලා ඉන්නම්. 2026 අවුරුද්දේ AI ශේෂ්ත්‍රයේ දැවැන්ත නිර්මාණකරුවන් දැවැන්තින් නගේ කරන්න තමයි AI Expo 2026 සම්මාන උළෙල සංවිධානය වෙන්නේ. කාණ්ඩ 16ක් යටතේ මේ සම්මාන ප්‍රධානය කරන්න ලෑස්ති. කාණ්ඩ 4ක් යටතේ සම්මාන විශාල ප්‍රමාණයක්. ඉතින් මේ සම්මානයට නිර්දේශිත වෙන්නේ ලංකාවේ AI ශේෂ්ත්‍රයේ බලගන්වන්න කැපවුණු ආයතන, ඒ වගේම පුද්ගලයින්, ව්‍යවසායකයින්, උත්පාදකයින් සහ විශ්වවිද්‍යාල මේ සියලු දෙනා එකට ඒකාබද්ධ කරමින් මේ කටයුතු සංවිධානය කරන්නේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්. මොබිටෙල් මේ කරන කාර්යය ගැන අපි ඉදිරියේදී වෙනම සයිබර් ජෙන් තුල කතා කරන්න සූදානම් කියන කාරණේ මතක් කරලා ටෙලිකොම් මොබිටෙල් බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ නවෝත්පාදකීන් AI ශේෂ්ත්‍රයේ දැවැන්තින් නිර්මාණය කරන ගමනට ලබා දෙන දායකත්වයට කියලා අපි මතක් කරන්න ඕනේ. රනිල්, අපි මේ ගෞපේ ගැන කතා කරන්න ආය ගියාම දැන් ඩිජිටල් තාක්ෂණය සමහර වෙලාවට ග්‍රාමීය මට්ටමේ යම්කිසි අඩුවකුත් තියෙනවා, සහ මේ ග්‍රාමීය ජනතාව පොඩි මැලිකමක් බයක් දක්වන තැන් කීපයකුත් තියෙනවා. මොකද දැන් අපි දිගින් දිගටම මේ ස්කෑම්ස් ගැන එහෙම කතා කරනවා. එතකොට සමහර ලාට දෙනවා, අනේ අපි මේ ෆෝන් එකෙන් ගෙවන්නේ එහෙම කියලා, අපේ සල්ලි ටික නැති වෙයිද? ඔහොම පොඩි බයක ඉන්න වෙලාවක ගෞපේ ඇත්තටම වැඩිහිටියන්ට සහ ග්‍රාමීය අඩු දැනුමක් ඇති ප්‍රජාව අතරට අරගෙන යද්දී හඳුනාගත්ත අභියෝග මොනහරි තියෙනවද? මොනහරි ඔබතුමන්ලට දැන් මේ සිස්ටම් එක ඉස්සරහට අරගෙන යද්දී තේරිච්ච මෙන්න මේවා තමයි තියෙන ප්‍රශ්න කියලා හඳුනාගත්ත කොටසක් තියෙනවද ලක්දාස් මහත්තයා?
1: ඇත්තටම අපි කිව්වහම ඇත්තටම දැනුවත් භවයේ ප්‍රශ්නයක් තමයි ඇත්තටම තියෙන්නේ. මං හිතන්නේ ඒක මං හිතන්නේ ඔයගොල්ලෝ දැනට මටන් අරන් තියෙනවා කරගෙන යන්නේ. මං හිතන්නේ ග්‍රාමීය ජනතාව එක ඉන්න ඔගොල්ලොන්ගේ වගේ ආයතන ග්‍රාමීය ජනතාවට මේ වගේ පණිවිඩකින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් යනවා ගෞපේ කියලා තම තමන්ගේ පරිපාලන කටයුතු ගෙවන්න පුළුවන් කියලා. මේ වගේ මම හිතන්නේ මිනිස්සෙක් නිදහසේ ඉන්න දවසක, නිදහසේ හන් ඉන්න වෙලාවක කිව්වහම තමයි ඔළුවට වැටෙන්නේ. ඉතින් ඒ වගේ කාර්යතාවයක් ඕගොල්ලෝ කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ මේකේ අර දැනුවත් බව තවත් වැඩි කරන්න මම හිතන්නේ විවිධ ක්‍රම තියෙනවා. මං හිතන්නේ පාසල් හරහා පාසල් විශේෂ ක්ෂේත්‍රයට ඇතුළත් කරන ඩිජිටල්කරණය කොයි ආකාරයෙන්ද සිදුවෙන්නේ? ඩිජිටල්කරණය කියුවහම මොබයිල් ෆෝන් එකක් කියන එක විතරක් නෙවෙයි, ඊට එහා ගියපු දෙයක් තියෙනවා කියලා මං හිතන්නේ. පාසල් විශේෂ ධාරාවටම කොටසක් කරගත්තා නම් ඒක තවත් ක්‍රමයක්. අනිත් එක තමයි මම කිව්වා වගේ දැන් අර ඔබතුමා කිව්වා වගේ දැන් අර නොදැනුවත්කම නිසා තමයි ඒකට මැලි වෙන්නේ. ඉතින් අර ඒ වගේම තමයි අර තමන්ගේ පළවෙනි අත්දැකීමේදී අමහිහිරි අත්දැකීමක් විඳ ගන්න ලැබුණාම ඒකත් බයක්. ඉතින් මං හිතන්නේ නොදැනුවත්කම නිසා අර වංචාකරුවන් ගිහිල්ලා ඒ ගම්වල අයත් එක්ක වංචා කරන. උතර ඩිජිටල් කරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ඩිජිටල් කරණයේදී තියෙන තව පැති, ඒ වගේ මේ වගේ වංචාකරුවන් කොයි ආකාරයෙන්ද ඔබට එන්න පුළුවන්, ඒ වගේම මේ වගේ වංචාකරුවන් ඔබගේ වංචාකරුවන් එක තමන්ගේ රහස් තොරතුරු OTP, ඒ වගේම තමන්ගේ ඐඩෙන්ටි කාඩ් එක ඇවිල්ලා වෙන පුද්ගලෙක් කියලා ෆොටෝකෝපියක් ගහන්න දුන්නොත් ඒක තමන්ට අහන්න පුළුවන්. ඒ මොන වගේ දෙයකටද මේ? ඒ වගේ දැනුවත්කම වැඩි කරාම, දැනුවත් බව වැඩි කරාම තමයි මං හිතන්නේ ග්‍රාමීය ජනතාවට මේක ගෙනියන්න පුළුවන්. ඒ වගේ තමයි තව ආයතන කීපයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මං හිතන්නේ ටෙලිකොමියුනිකේෂන් හා සම්බන්ධ ආයතන කීපයක් මං හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් ග්‍රාමීය ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පෝස්ට් එක, ඒ වගේ ග්‍රාමීය රටියත් එක්ක ඉන්න අයත් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙනවා ගෞපේ ගමට ගෙනියන්න.
0: ගෞපේ ගමට ගෙනියන වැඩේ එක පැත්තකින් සිද්ධ වෙනකොට මේ ඊතර මහත්මයෙක් අහපු ප්‍රශ්නයක් මම ඔබට යොමු කරන්නේ. ගෞපේ කිව්ව ගමන් අපිට පැහැදිලි මේ රජයේ ගෙවීම කියලා. නමුත් බෞද්ධලිකාංශයට අදාළ බිල් ගණනාවක් අපි ගෙවනවා. එතකොට මේ ගෞපේ සිස්ටම් එක ඇතුළේම අපිට ඒ සඳහා ඉඩකඩ හැදිලා තියෙනවද, හිම හදන්න පුළුවන්කමක් තියෙනවද කියන ප්‍රශ්නේ තමයි යොවහන්නේ. ඌ කියනවා මම නොදැනුවත් බව නිසා අහන්නේ, මේකට පිළිතුරක් ලබා දෙන්න කියලා.
1: දැනට ඇත්තම ඔබතුමා කිව්වා හරියට මම සංකේහුවා වගේ ගෞපේ කියන්නේ එතකොට රාජ්‍ය ආයතනයේ සම්බන්ධ රාජ්‍ය ආයතන වලට ගෙවීම කිරීම සම්බන්ධ වේදිකාවක්. පුද්ගලික ආයතන වලට ගෙවීම සම්බන්ධ වේදිකාවක් ලංකාපේ ආයතනය අරහා වෙනම අපි දැනට කරන්නේ. අපේ ඇත්තටම නුදුරු අනාගතයේදී මේ වගේ බලාපොරොත්තුවක් තියෙනවා පුද්ගලික ආයතන. මොකද ගෙවීම කිව්වම අපි කියන්නේ ඩිජිටල් කරන්නේ කිව්වම මම හිතන්නේ ඒක මුළු රට පුරාම එක විදියට යන්න ඕන. දැන් අපිට මේ රාජ්‍යකරණය පමණක් ඩිජිටල් කරන්නේ කරන්න අවශ්‍ය නැහැ. එතකොට පුද්ගලික අංශය සඳහා ගෙවීම් තියෙනවා. එතකොට ඒ ගෙවීම් ඩිජිටල්කරණය කරාම තමයි මම හිතන්නේ පුරවැසියාට ඩිජිටල් කරන්නේ සම්පූර්ණ
2: අත්දැකීම
1: ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. අපි දැනට අපි කරන්නේ ඇත්තම රජයෙන් ලැබුණු මේ මැන්ඩේට් එක හරහා එක කරන එක. දැන් මේකේ සාර්ථකත්වය මේකේ අඩුපාඩු ඒ අඩුළු හුඩුකම් හදාගෙන අපි ඇත්තටම උද්ගලික සතහත් මේ වගේම දෙයක් අපි කරන්න බලාපොරොත්තු දැනට තියෙන ඒ වයින් මං හිතන්නේ දැනට මං හිතන්නේ මාකට් එකේ පිරිමහෙනු මදි ඇති. මට දැනටත් බැංකු හා සම්බන්ධව දැනට කරගෙන යන්න පුළුවන්. හැබැයි ලංකාවේ ආයතනත් අපි ඒ හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියට.
0: ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන ගෞපේ එක්ක සම්බන්ධ කරන්න ගියාම තාක්ෂණික වශයෙන් වගේම පරිපාලන වශයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. අපි ගාව තියෙන සම්පත් හිඟකම මේ සම්පත් බෙදී යාමේ විෂමතාවයන් විවිධ පළාත්වල තියෙන පහසුකම් ටික වෙන දෙයක් ඕනේ. අවම තාක්ෂණයේ සමහර ප්‍රදේශ තියෙනවා ඉතාම දුෂ්කර ප්‍රදේශ. සමහර ලාවට මේ 4G සිග්නල් එකක්වත් අපිට තාම නැති. හරි එහෙම වටපිටාවක් ඇතුලේ ඔබතුමන්ලා හඳුනාගත්ත මේ ගෞපේ සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන්න යනකොට එහෙම නැත්නම් මේක හඳුන්වා දෙන්න ගියාම එහෙම තාක්ෂණික වශයෙන් හෝ පරිපාලන වශයෙන් අපි අභියෝග වලට මුහුණ දුන්නද කොහොමද ඒවා විසඳා ගැනීම සඳහා කටයුතු කළා තියෙන්නේ?
1: ඔව් ඇත්තටම ඒ වගේ අභියෝග කීපයකට අපි මුහුණ දුන්නා. මම උනන් සරල උදාහරණයක් කියන්නම්. අපි මං හිතන්නේ පොලිස් ස්ථානීය දඩ ගෙවීම සම්බන්ධයෙන් අපි ඒ බාරගත්තු වැඩි අපි කරගෙන යද්දී අපිට ස්ථානීය දඩයක් ගෙව්වහම කොහොමද එතනින් පොලිස් නිලධාරියට අපි කොහොමද දැනුම් දෙන්නේ කියලා. ඉතින් විවිධ අදහස් ආවා. විවිධ අදහස් ආ කියන්නේ ස්මාර්ට් ෆෝන් ඇප්ස් විවිධ දේවල් ආවා. හැබැයි ඔබතුමා කිව්වා වගේ ලංකාවේ තියෙන දුරකථන සංඥා වේදියාම සම්බන්ධයෙන් ලංකාව පුරාම එක හා සමානව නැහැ. සමහර තානවල දුරකථන සංඥා ඇත්තෙම නැහැ. ඒ වගේ තානවලදී 5G 4G වලට අද දැනට අර අවම තියෙන 2G ලංකාවේ 2G භාවිතා කළා. රෙගියුලර් ෆීචර් ෆෝන් එකක් අපි පාවිච්චි කළා තමයි ඒක කරේ. මොකද අපි අර ටෙක්නොලොජි කියන එක ගෙනියනකොට ගමට ඒකේ අර උපරිමයෙන් අරන් ගියන් පස්සේ ඇඩැප්ෂන් එක පොඩ්ඩක් මදි වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කරන්නේ පහසුම ක්‍රමයෙන් අරන් යනවා. එතකොට ඒ පුද්ගලයාගේ එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන ඒ ෆීචර් ෆෝන් එකට SMS එකක් ලැබුණාම එතනින් පොලිස් නිලධාරියාගේ වැඩ කටයුතු පහසු වෙන. නැත්නම් ස්මාර්ට් ෆෝන් එකට ගිහිල්ලා මෙනු එක ඕපන් කරලා ක්‍රෙඩෙන්ෂියල්ස් දාලා එහෙම බලනට වඩා අර මේක හඳුන්වා දෙන්න පහසුම ක්‍රමය අපි එවලේ හඳුන්වලා දුන්නා. නුදුරු අනාගතයේදී මම හිතන්නේ ලංකාවේ තියෙන ටෙලිකමියුනිකේෂන් ආයතනත් සම්බන්ධ වෙලා දීපවියත්ව මේ නෙට්වර්ක් එක ව්‍යාප්ත කරයින් පස්සේ අපිට පුළුවන් ඇත්තටම ඊළඟ පියවර වශයෙන් ඒ අවශ්‍ය පොලිස් ස්ථානවලට ස්මාර්ට් ෆෝන් දීලා ටැබ්ලට් දීලා හෑන්ඩ් හෙල් ඩිවයිස් දීලා ඒකට යන්න පුළුවන්. අපිට ඒකට අවශ්‍ය මූලික පදනම දාන්න අපි කරේ අර වගේ දේවල් හඳුන්වා දීපු එක තමයි අපි කරේ. ඒ වගේ අපි ඇත්තටම අපි ගමේට යනකොට ඇත්තටම අර මේ ඒ වගේ අපිට දුෂ්කරතා ඇවිල්ලා තියෙනවා ඇත්තටම.
0: දැන් දිගින් දිගටම මේ රජයේ බලයට පත් වුණාට පස්සේ රනිල් ඔබට මතකයි ජනාධිපතිතුමා කිව්වේ දූෂණීය වංචාව මුලින් උපුටා දමනවා. හරි තාක්ෂණික වශයෙන් මේ පෙරලිය කරන්නත් එක්තරා හේතුවක් විදිහට අපි හඳුනාගත්තේ සමහර ආයතනවල නිසි ගෙවීමට වඩා වැඩි මුදලක් මිනිසුන්ට ගෙවන්න සිද්ධ වුණා. ඔය අතයට වංචාවන් ගණනාවක් සිද්ධ වුණානේ. සමහර වෙලාවට පාස්පෝර්ට් එක ගන්න ගියාම එතන ප්‍රශ්න ටිකක් තිබුණා. අයිඩෙන්ටි කාඩ් එක ගන්න ගියාම එතන ප්‍රශ්න ටිකක් තිබුණා. මේ මිනිස්සු කතා වෙච්ච කටුගේ යථාර්ථය. හැබැයි දැන් මේ වගේ සිස්ටම් එකක් ඇතුලේ වංචා කරන්නත් බෑ නේද? කාටවත් අත යටින් ගාණක් ගන්න පොඩි එහෙම විනිවිද භාවයේ මූල්‍ය විනයකුත් හැදලා තියෙනව නේද ගෞපේහර?
1: ඇත්තටම ඔව්. දැන් ඉස්සර මම හිතන මතුසංක කිව්වා වගේ ඔය වංචා දූෂණ වලට මූලික වෙන්න හේතුව අර කරන්න යන වැඩේ අපහසු කරාම පුද්ගලයාට ඒක පහසුවක් කරගන්න. එතකොට ඊට වඩා පොඩි මුදලක් අමතලා දුන්නම ඔක පහසුවෙන් කරගන්න
0: පුළුවන්. අපි උනත් දෙනවනේ නේද?
1: පොඩි වෙලා තිබුණනේ
0: අපි. මේ නේ අපි කීයක් කර දීලා වැඩේ කරගන්න.
1: අපහසු කරාම ඒක පහසු කරගන්න ක්‍රමයක් තියෙ කියලා කිව්වම ඒකට පුරුදු වෙනවා. දැන් අර අපහසු වෙච්ච දේ පහසු වුණෙන් පස්සේ අර එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැති වුණාම වෙන්නේ අර වංචා දූෂණ. ඇත්තටම මේ ක්‍රමවේද හරහා 100%, 99% නෙවෙයි ඇත්තටම 100%ක්ම වළක්වන්න පුළුවන්. මොකද හැම ගණදෙනුකම හැම තොරතුරක්ම ඩිජිටල් ආකාරයෙන් මේ සඳහන් වෙන හැම තැනම. එතකොට එක තැනක පමණක් නෙවෙයි, ස්ථාන කීපයක හිතන්න, බැංක ඇප් එකේ සඳහන් වෙනවා, අපේ පැත්තේ සඳහන් වෙනවා, අපේ පැත්තෙන් ගන්න දේ අදාළ රාජ්‍ය නිලධාරී රාජ්‍ය ආයතනයේ පොත්වල සඳහන් වෙන තුරේ ඒ සියලුම දත්ත කවදා හරි සොරකමක් පිළිබඳ බලාගෙන ආයෙන් පස්සේ එක තැනක හරි නැත්තම් අනිවාර්යෙන් අපිට තේරෙනකෝ ඒවත් මොකක් හරි මෙතන වෙලා තියෙනවා. ඒ වගේ මම හිතන්නේ වංචා දූෂණ 100%ක්ම නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ ඩිජිටල්කරණය ගෞපේ හරහා රාජ්‍ය ආයතන ඇතුළේ.
0: ගෞපේ හරහා රාජ්‍ය ආදායම් එකතු කරනකොට මේක වඩාත් කාර්යක්ෂම සහ විනිවිද භාවයකින් සිදු කරන්න ඕනේ. ඒ සඳහා තියෙන වාසී වරප්‍රසාද ටික මේ ගෞපේ සිස්ටම් එක හරහා නිර්මාණය වෙලා තියෙනවා. කාටවත් අත යටින් ගාණක් ගන්න බෑ. මේ වැඩේ පහසු කරලා දෙන්නම් කියලා කීයක්වත් ඉල්ල ගන්න බෑ. වෙනද වගේ පෝලිං වල රස්ති අදු වෙන්න ඕනේ නැහැ. සමහර දැන් දැක්කනේ, දැන් අපිට මතකයරන් ඉල්ල ඔබටත් මේ අද්දෙකෙම තියෙනවා, මේ හෝමගම ඉස්සර තිබුණ මේ අර අපි ලෑන්ඩ් රෙජිස්ට්‍රි එක. එතන ගිහිල්ලා පෝලිමේ ප්ලේස් එකක් ගන්නත් රුපියල් 500ක් ගන්නවා. උදේ පාන්දරම ඇවිල්ලා තරව් කරෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අය පෝලිමේ හිටගෙන ඉන්නවා. ප්ලේස් එකක් නැත්තම් දවසර ගන්න සමහරට මට ඔය කොවිඩ් කාලේ වගේ මතකයි, අපි ඉඩම් ගන්න කාලේ. එතකොට තිබුණේ මේ 100ක් විතර තමයි දවසට ඇතුළට ගන්න. එතකොට ඒ 100ට හරියන්න 25ක් විතර ඒගොල්ලන්ගේ නියෝජිතයෝ තරව් කරු ඉන්න. මෙතන තව එක්කෙනෙක් හිටියා කියලා. ඒ ප්ලේස් එක රුපියල් 500කට වික්කා. ඒ තරමටම මේක ඔද්දල් වෙලානේ තිබුණේ. ඉතින් ඒ ක්‍රමවේදයන් සියල්ල නැති කරලා දැන් අපිට ඔන්ලයින් ඔය සිස්ටම් එකට ආවම අපිට ආයිති පොලිමක ඉන්න ඕනේ නැහැ. එතකොට පොලිමේ ප්ලේස් එක වෙන් කරගන්න කියලා වෙනම ගණක අපි වියදම් කරන්න ඕනේ නැහැ. උදේ පාන්දර මේ කට්ට කාගෙන බාන්දර නැගිටගෙන අවදි වෙලා යන්න ඕනේ. මේ සියලු රාජ්‍ය ආයතන මේ වැඩෙත් එක ටිකින් ටික එකතු වෙනකොට සමස්තය පහසු වෙනවා. ඒ පහසුව තමයි රටේ ජනතාවට උදා කරලා දෙන්න මේ ලක්දාස් මහත්තයලා, අපේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ගරු එමතුමා, නියෝජ්‍යමතුමා නේද, ජනාධිපතිතුමා ඍජුව මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හැම දෙනාම නිර්මාණය කළ දෙන හොඳ දේ අපි හොඳයි කියලා කියන්නේ, නරක අඩුපාඩු මිනිස්සු විවේචනය කරනවා වගේම මේකට කාට හරි නරකයි කියන්න බෑ. හරි, අපිට අපේ දේශපාලන මතිමතාන්තර, අපේ තියෙන වෙන කෝන්තර ඔක්කොම හිතේ තියාගෙන මේක නරකයි කියන්න බෑ. ඉතින් ගෙදර ඉඳන් බිල ගෙවා ගන්න පුළුවන් නම් ඒක වටිනවනේ. කවුරු කරත් ඒක වටින වැඩක්, ඒක හොඳ වැඩක්. ඒ නිසා අපි ඒ ගැන කියන්න ඕනේ. සහ දැන් ඊළඟට තියෙන වැඩේ තමයි ලක්දාස් මහත්තයලට ඔය අපි මේ පැත්තෙන් ඉඳගෙන මේ කරන මාධ්‍ය ප්‍රචාරණය වගේම ජනතාවට මේක තව ටිකක් ලං කරන්න නම් මොකක් හරි ක්‍රමවේදයක් ප්‍රොමෝෂන් පැත්තක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට මේ ගෞපේක ජනතාව අතරට අරන් යන මේක තව ටිකක් හුරු කරන්න, ජනතාව දිරිමත් කරන්න යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවද පුතුමන් ලස්සතු?
1: ඇත්තටම ලංකාවේ ආයතනයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ගප්ටික් ආයතනය වශයෙන් අපි ඇත්තටම දැනට බලාගෙන යනවා. මොකද රාජ්‍ය ආයතනත් එකතු කරගෙන, දැනට ඉන්න රාජ්‍ය ආයතනත් එකතු කරගෙන කොයි වගේ ඩිජිටල් වලට ප්‍රොමෝෂන් එකක් අපිට දෙන්න පුළුවන්ද කියලා අපි ඇත්තටම බලාගෙන, අනිවාර්යෙන් අපි ඒ වගේ එකක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම හිතන්නේ අර මම කිව්වා වගේ අධ්‍යාපනය හරහා තමයි මේක ජනතාවට අතරට අරන් යන්න ඕනේ. බෙනිෆිට් එක ජනතාවට තියෙන බෙනිෆිට් එක අර කිව්වා වගේ කාලය කියන බෙනිෆිට් එක සහ තමන්ගේ ගනුදෙනු මේ වැඩ කටයුතු පහසු කරගැනීමේ බෙනිෆිට් එක අත්විඳලා ඒ බෙනිෆිට් එක, ඒක තමයි මම හිතන්නේ තමන්ට ලැබෙන්න පුළුවන් මූලික මේ ඩිස්කවුන්ට් එක වෙන්න ඕනේ. තමන්ගේ කාලය රන්හා කාලය හා සමාන ගනුදෙනු කෙනෙක්, බිස්නස්මන් කෙනෙකුට තමන්ගේ කාලය පැයක් ඉතුරු ගන්න කරගන්න පුළුවන් කියන්නේ තමන්ගේ බිස්නස් එක වෙනුවෙන් ඒ පැය කාලය යොදවන්න පුළුවන්.
0: දැන් අපි මේ ප්‍රොමෝෂන් ගැන කතා කරනකොටම මෙන්න පණිවිඩයක් තියෙනවා සර්, පොඩ්ඩක් කියලා දෙන්න අපිට. ඔබතුමන්ලාට බැරිද රජයට සහ මැදිහත් වීමක් කරලා මේ පිළිබඳ පොඩි කෙටි වීඩියෝවක් හෝ සමාජ මාධ්‍ය තුළට යොමු කරන්න, එහෙම නැත්නම් රූපවාහිනී ආයතන හරහා හරි මේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න? මොකද අපිට ගෞපේ ඇප් එක පාවිච්චි කරලා බිල් එකක් ගෙවා ගන්න කොහොමද, එහෙම නැත්නම් අපි දඩයක් ගෙවා ගන්න කොහොමද, මේ ආදී පියවරයන් පිළිබඳව පොඩි වීඩියෝවක් හරි සමාජ මාධ්‍යයට උදාහරින්න පුළුවන් නම් අපිට ඒ හරහා මෙය හුරු කරගත හැකි. මම ජේෂ්ඨ පුරවැසියෙක් මේ රටේ කියලා තමයි කියලා තියෙන්නේ. එහෙම සැලසුමක් තියෙනවද? එහෙම නැත්නම් මේ වෙනකොට කරලා තියෙනවද මොන හරි පොඩි?
1: ඇත්තටම මාසෙක අපි එහෙම දෙයක් කරලා තියෙනවා. මම හිතන්නේ
2: ලංකාවේ වෙනස්
1: වීඩියෝ එකක් තියෙනවා ලංකාවේ Facebook පිටුවේ සහ www.gaupe.lk කියන වෙබ් පිටුවට ගියා නම් ගෞපේ සම්බන්ධ, ගෞපේ ගෙවීමක් කරන්නේ කොයි ආකාරයෙන්ද, ගෞපේ එනේබල් කරලා තියෙන මොබයිල් ඇප්, බැංකු ඇප් මොනවද, මොනවද ගෞප්‍ය හා සම්බන්ධ වෙලා තියෙන අලුත් ආයතන සහ අලුත් ලොන්ච් කරපු දේවල්, ඒ සියලුම දේ පිළිබඳව සියලුම තොරතුරු සහ තමන්ට අවශ්‍ය තැන් තමන්ට මොකක් හරි අකටයුත්තක් වුණා නම් ගෞප්‍ය එකේදී තාක්ෂණික ගැටලුවක් ඇවිල්ලා තමන්ගේ ගනුදෙනුව මගදී අතරමගදී නැවතුණා නම් ඒ හා සම්බන්ධව නැත්නම් ශ්‍රී ලංකා පොලිස් ට්‍රැෆික් ෆයින් එකක් ගෙනත්ති වෙච්චි මොකක් හරි සිදුවීමක් තියෙනවා නම් ඒ හා සම්බන්ධ තමන්ගේ පැමිණිලි යොමු කරන්නත් www.gaupay.lk කියන වෙබ් අඩවිය හරහා අපි පහසුකම් සලකලා දේ තියෙන ඒ සියලුම තොරතුරු එතන තියෙනවා. ඊට අමතරව මම හිතන්නේ 19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර දුරකථන අංකය හරහා මේ සියලුම දේ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් ඕනම පුරවැසියෙකුට.
0: ජනතාව වෙනුවෙන් කළ යුතු කළ හැකි සියල්ල කරලා තමයි මේ ව්‍යාපෘතිය අරගෙන අවිල තින්දෙන් එතුමියට සමහරට මේ වීඩියෝව මේ මග හැරෙන්නේ නැති නමුත් ඔබට පුළුවන් මේ කියපු සයිට්ස් වලට ගිහිල්ලා බලන්න සහ දන්න අනිත් අය එක්ක ෂෙයා කරගන්න. මේක අපි කියන්නේ මේක ජාතික වගකීමක්. මොකද ඔබේ මුදල් ටික විනාශ වෙන්නත් නැතුව ඔබේ කාලය අතිතුරු කරගෙන මේ සිස්ටම් එක පහසු වෙන දැන් ටිකක් වයසට ගියාට පස්සේ ජේෂ්ඨ පුරවැසියෙක් නම් ලයිට් බිල්ලට, වතුර බිල්ලට, වරිපණම් ටිකට වෙනින් වෙනම ට්‍රිවිලර් එකක් හරි දාගෙන යනවා එනවා කියන එක හරි අපහසුවක්. මේ ගෙදර ඉඳන් මේක කරන්න ඔබට පුළුවන්. ඒ සඳහා අවයනස් වීඩියෝස් නිර්මාණය කරලා තියෙනවා ලංකාවේ ආයතනේ. ඒවා ෂෙයා කරලන්න තව ඔබ දන්න කියන මිතුරන් අතරේ බෙදා හදාගෙන හැමෝම මේ පිළිබඳ නේද අර වැඩිහිටි සමිතියේ හම්බෙලා නිකන් වන්දනාව ගැන කතා කරනවා වගේ පොඩ්ඩක් කතා කරන්න. මේ මට මරු එකක් හම්බුණානේ, අපිට බිල ගෙවන්න පුළුවන් නේ, මං ඔයාට මේක කියලා දෙන්නම්. එහෙම අපි එකතු වෙලා මේ වැඩේ කරමු. මොකද ජේෂ්ඨ පුරවැසියෝ ටික හලලා අපිට මේ වැඩේ කරගෙන යන්න බෑ. මොකද අපි ගත්තොත් එහෙම දැන් අපි ගෙදරින් එළියට ඇවිල්ලා නින්නේ රණි.
2: ඔව්.
0: අදරත් ගෙදර තියෙන ලයිට් බිල් ටික, වතුර බිල් ටික, වරිපණම් ටික, අනිකුත් බිල් ටික, ටීවී බිල් ටික ඔක්කොම ගෙවන්නේ අම්මලා. ඒ අය සමහර වෙලාවට කරන්නේ අර පඩි දවසට වගේ ඒගොල්ලන් යනවනේ මේ මේ ටවුන් එකට. ඒ ගියාම ඔය කොහේ හරි තියෙන සුපර් මාකට් එකේ හරි කොහෙන් හරි මේ ටික ගෙවාගෙන ගෙවාගෙන ගෙවානේ යන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් ඒ අයටත් මේ ක්‍රමවේදය අපි හුරු කරලා දෙනවා නම් අම්මේ මේක මෙහෙම කරන්න, ඔයාලට මේකෙන් ගෙවා ගන්න පුළුවන්, මේ ඇප් එකේ හරහා ගෙවන්න පුළුවන්. ඔය පණිවිඩය තරුණ කණ්ඩායම් දරුවෝ විශේෂයෙන් තමන්ගේ දෙමව්පියන්ට කියලා දෙනවා නම් ඒක අතිශය වටිනවා. මොකද මේ ගන්න මහන්සිය, මේ ගන්න උත්සාහය සමස්ත රටේම ජනතාවට ඒ ප්‍රතිලාභය ලැබිය යුතුයි. අනිත් පැත්තෙන් අනවශ්‍ය මිනිස් පැය ගාණක් අපේ රටේ විනාශ වුණා සමහර දේවල් වලට. නිකන් හිතන්නකො සරප් කියලා තනතුරක් ගොන්න නැහැ නේ රණි. නිකන් බිලක් කඩලා කාබන් කොලේක තියලා ලියලා දවසම කරන්නේ මනුස්සයෝ ලියන මහත්යක වැඩේ වගේ සල්ලි ටිකක් ගන්නවා, ලාච්චුවේ දානවා, හවසට ඒක බිල් බැලන්ස් කරනවා. ඒ ඔක්කොම ඒක සිස්ටම් එකකට ගේන්න පුළුවන් නම් ඒ මනුස්සයගෙන් ඊට වඩා පළදායි වැඩක් රට වෙනුවෙන් කරන්න පුළුවන්. ලංකාවේ හැම ආයතනයකම බැලුවොත් එහෙම සරප් සරප් සරප් කියන මේ තනතුර අපි කියන්නේ කෙනෙක්ගේ රැකියාව නැති වෙන්න ඕන කියන එක නෙමෙයි. එයාට ඊට වඩා මේ වෙන වැඩක් මේ රටේ ආර්ථිකය වෙනුවෙන් කරන්න පුළුවන්. ඉතින් එහෙම පරිවර්තනීය යුගයක අවශ්‍යතාවයේ තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් මතක් කරලා ඉන්න ඕනේ. මොකද AI Expo 2026 මේ සම්මාන උළෙල සංවිධානය කරනවා. ඒ හරහා ලංකාවේ AI බලගැන්වීම වෙනුවෙන්, AI නවෝත්පාදනය වෙනුවෙන් කැපවුණු AI තාක්ෂණය ලංකාව තුළ බබලවන්න කටයුතු කරපු දක්ෂ නිර්මාණකරුවන් සහ ව්‍යවසායකින් නවෝත්පාදකින් විශ්වවිද්‍යාල ප්‍රජාව අගය කිරීම සඳහා තමයි මේ සම්මාන උළෙල සංවිධානය වෙන්නේ. ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එක්ව මේ කටයුත්ත සංවිධානය කරනවා. ඉතින් ළඟදීම ඔබට ඔබ කළ නිර්මාණ වෙනුවෙන්, ඔබ මේ රටේ AI උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඔබට සම්මානය ලැබීමට නියමිතව තියෙනවා. ඒ වනුවටත් ශ්‍රී ලංකා ටෙලිකොම් මතක් කරන්න කියලා අපිට කිව්වා.
2: අපි යෙදෙනුමද පුජාතක ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි බල තරඟ අංක ඔබට මතක් කරන්න, ලොතරැයි ප්‍රතිඵල ඔබට මතක් කරන්න බලන්න ඔබේ ටිකට් පතේ මේ අංක සටහන් වෙනවද කියලා ඔබේ ජීවිතය වෙනස් කරන තීරණාත්මක වෙලාවක් වෙයි ඒක. අපි කියන්නේ ඊයේ දවසේ සැප්තැම්බර් මාසයේ 11 වෙනි සිකුරාදා දිනු මත පුජාතක ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි බල ජයග්‍රහී ප්‍රතිඵල මහජන සම්පත වී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 385159 වී 385159 ගොවිසෙත ලොතරැයියේ අයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 24247 මෙගාපව ලොතරැයියේ ඒ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 25 වසනවන්ත අංක 41 44 56 සහ 75 ඒ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 25 වසනවන්ත අංක 41 44 56 සහ 75 ධන නිදානේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක 8 11 20 සහ 26 ඕ 8 11 11 20 26 හඳහනේ මීන ලග්නයේ වාසනාවන්ත අංක 20 35 53 56 මීන ලග්නයේ 20 35 53 56 අද සම්පතේ අංක රටාව 59 159 5159 V 59 159 5159 V NLB ජයලුතරයි P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 694.0 P 694.0 NLB සුබ දවසක් ලොතරැයියේ මේෂ ලග්නය වාසනාවන්ත අංක 34.49.53 මේෂ ලග්නය 34.49.53 විශේෂ අංකය 8.3.1.4.83.14 විශේෂ අංකය මේ තමයි ඊයේ දවසේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි වල තරඟ ප්‍රතිඵල අදත් වැඩියෙන් සුපිරිතයාගේ ගණනාවක් ඔබට දිනා ගන්න පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලේ ලොතරැයි මිලට ගන්න අපි ගන්න පුංචි විරාමයක් උදේ 9:00 විනාඩි 39 වෙලාව

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: දැන්තුකට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්න.
1: එහෙමයි.
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අසන්න.
2: ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ? එයා මැරිලද?
3: සත කරන්නේ බබුදේ පොඩක් කටවහගෙන ඉන්නකෝ.
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ. මුත් එක ජීවත් උනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
3: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: උදේ 9:00 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: Cyber 10.
0: ලංකාවේ AI වල දියුණුව ගැන අපි දිගින් දිගටම කතා කළා. මේ AI තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් ගොඩනගන්න වෙනුවෙන් නවෝත්පාදනයන් ඉටු කළ ව්‍යවසායකයින්, එතකොට ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, විශ්වවිද්‍යාල ප්‍රජාව, AI ශේෂ්ත්‍රයේ දැවැන්තීන් නිර්මාණකරුවන් අගය කරන්න AI Expo 2026 සමාන උළෙල සංවිධානය කරන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එක පැත්තකින්, අනිත් පැත්තෙන් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සංවිධාන ශක්තිය සහිතව තමයි මේ සම්මාන උළෙල සංවිධානය වෙන්නේ. AI Expo 2026 සම්මාන උළෙල බොහොම නුදුරේ මේ සම්මාන ඔබේ අතටපත් කරන්න සූදානම් ඉන්නවා. ටෙලිකොම් මොබිටෙල් මේ වෙනුවෙන් අනුග්‍රහක ශක්තිය එකතු කරනවා. ඉතින් අපි ඒ නිසයි මේ පණිවිඩය ඔබට මතක් කරන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් AI දැවැන්තීන් නිර්මාණය කරන ගමනේ කොටස්කරුවෙක් එක් විදිහට මේ තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාව හදන්න හැමවෙලෙම පිටිපස්සෙන් ඉන්නවා කියන පණිවිඩයයි අපිට මතක් කරන්න ඕම නැවුනේ.
10: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැය්‍ය ප්‍රමුඛයා වගේම ලොතරැය්‍ය ලොව රාජකීරුල මහජන සම්පත ලොතරැය්‍ය රටේ සංවර්ධනයට අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේකාබ දරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්ද විතරක් සුපිරි කෝටිපති වාසනාවන්ත ඉන්දුලොස් දිනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවන් හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකයන් 5000ක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයන් රටපුරා බිහි කරන්නට හැකියාව ලැබී තිබුණා. 2025 වසරේ රජයේ කාබද් දරමුදලට රුපියල් කෝටි 220ක අධික මුදලක් දායක කරන්නට ලොතරැය්‍ය ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැය්‍යෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 3,04,00,000 සුපිරි ත්‍යාගයේ වාසනාවන්තය අනුරාධපුර ප්‍රදේශයේ කී චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්න පුළුවන් වෙලා තියෙනවා. සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලක්ෂ්‍ය ත්‍යාග සමගින් අනෙකුත් සෙසු ත්‍යාගත මහජන සම්පත ලොතරැය්‍ය හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම වැය වෙන්නේ ඔබට පුංචි රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අපිත් එක්ක ඉන්නවා මේ කතා බහ වෙනුවෙන් අනුග්‍රහය එකතු කරමින්. විශේෂයෙන්ම ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගෙන ගමනට, තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් ගොඩනගෙන ගමනට, තාක්ෂණයේ සන්නිවේදනයේ ප්‍රධාන මෙහෙයුම් කරුවා විදියට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. අපි කතා කරමින් ඉන්නේ රජයේ ගෙවීම් ගෞපේවල ඉදිරි පියවර පිළිබඳව ලක්දාස් පොන්වීර මහත්මයාත් එක්කලා අපි මේ කතා කරන්නේ. අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ලක්දාස් මහත්තයා, ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය සඳහා ගෞපේ කොයිතරම් වැදගත් වේවිද කියන කාරණේ. දැන් අපි ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් කතා කරන්නේ, ඩිජිටල් ආර්ථිකයක් සඳහා සැලසුම් සකස් කරමින් ඉන්න ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ වෙනම අමාත්‍යාංශයක් නිර්මාණය වුණා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය කියලා. ඒකට මේ ඩිජිටල් ආර්ථිකය කියන වචනේ නිරන්තරයෙන් අපිට ඇහෙන වචනයක්. ඒක ඒ වුණාට අපිට ටිකක් ළඟ නැති එකක් ඩිජිටල් ආර්ථිකයක්. මේ කිව්ව ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ඩිජිටල් ආර්ථිකය කියලා කියන්නේ. දැන් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු මේ ඩිජිටල් ආර්ථිකය හදාගන්න ගෞපේ කොයි විදිහටද වැදගත් වෙන්නේ, මොකද්ද මේ ඩිජිටල් ආර්ථිකය කියන්නේ කියන එකත් එක්කම පොඩ්ඩක් අපි මේ පැහැදිලි කරගැනීම කරගමු. ලක්දස් මහත්තයා,
9: දැන් ඩිජිටල් ආර්ථිකය අපි මුළු ලංකාවට ආදේශය කරන්න කලින් අපි පුද්ගලෙක් වශයෙන් තමන්ගේ ආර්ථිකයට අපි ඇඳගත්තොත් එහෙම දැන් පුද්ගලෙක් වශයෙන් මට තියෙනවා මට ලැබීම් සහ මට ගෙවීම්. එතකොට මගේ ලැබීම් සහ ගෙවීම් ටික මම දැනට කරන්නේ ඩිජිටල් විදිහට නෙවෙයි නං හිතන්න. දැන් මං මට ලැබෙන මගේ පඩිය සහ මට තවින් මොනවා හරි ලැබෙන දේවල් තියෙනවා ඒවා මට ලැබෙන්නේ ඩිජිටල් විදිහට නෙවෙයි මුදල් වශයෙන් නං. ඒ වගේම තමයි මම මට ලැබෙන ගෙවීම් මම කරන්නේ වෙන්නේ මට මුදල් වශයෙන් තමයි. මොකද මගේ අතේ තියෙන්නේ මුදල්. අන්න ඒ සංකල්පය අපි රටට ආදේශය කරත් එතකොට අපිට කරන්නේ මට දැන් මට ලැබෙන මුදල් මට ඩිජිටල් ලැබුණා නම් මගේ අතේ මම තියාගෙන ඉන්න ඕනේ නැහැ මුදල් තව ගෙවීමක් කරන්න. ඒකට අන්න ඒ දේම අපි රට ආදේශය කළොත් දැන් අර ඔබතුමා කිව්වා වගේ දැන් රටේ ඩිජිටල් ආර්ථිකයට මේ ගෙවීම් කියන රාජ්‍ය ගෙවීම් කියන එක කොච්චර වැදගත්කමක් තියද කිව්වොත් දැන් මට දෙයක් ලැබුණ නැත්තම් මට දෙයක් වියදම් කරන්න බෑ. අන්න එතන ඒ සංකල්පය අපි ගත්තොත් රජයට ලැබෙන දේ වියදම් කරන්න ජනතාව වෙනුවෙන් වියදම් කරන්න ලැබෙන දේ තමයි ඔය ඩිජිටල්කරණය කරන්න හදන්නේ අපි. එතකොට හිතන රජයට ලැබෙන දේ ඩිජිටල්කරණය වුණහම නිතැතින්ම රජෙන් එළියට ජනතාවට තියෙන ගෙවන දේවල් හැමදේම අපිට ඩිජිටල්කරණය කරන්න ලේසි. එතකොට අන්න ඕක තමයි ඩිජිටල් ආර්ථිකය වශයෙන් අපි සලකන්නේ. කියන්නේ අපේ යෑම් ඊම් ගෙවීම් සියලු දේ ඩිජිටල්කරණය කරනවා. එතකොට ඇත්තටම අපි දැන් හැම දෙයකටම ගෙවීමක් සම්බන්ධයි. ඒ හින්දා තමයි අපි ඔය ඩිජිටල් ආර්ථිකය කියලා අපි ඔක හඳුන්වන්නේ. ඔක මං සැකෙවින් කිව්වේ ඇත්තටම කිව්වොත් ඊට වඩා පොඩි පුළුල් පරාසයක් තියෙනවා.
0: නෑ අපිට තේරෙන්න තීරණ සිංහලෙන් අවබෝධයක් ලබා ගන්න ප්‍රමාණවත් මේ පිළිතුර. මේක තව ටිකක් අපි ඉස්සරහට අරන් ගියොත් ලක්දස් මහත්තය අපිට මතකයි අර කොරෝනා වෙලාවේ ආණ්ඩුවෙන් දුන්න රුපියල් 5000ක්. ඔය රුපියල් 5000 අන්තිමට කිව්ව ග්‍රාම සේවක මහතුන්ට ගින් දෙන්න කියලා. ඒ ඇත්තියෝ මේක අපිට කරන්න බෑ. මේක අවධානමක් තියෙන වෙලාව. හැබැයි ඔය කියන ඩිජිටල් සිස්ටම් එකකට අපි අනුගත වෙලා තිබුණා නම් මෙහෙන් බැංකුවට දීන්නේ අදාළ ගිණුමට බැර කරන්න විතරයිනේ.
9: අනිවාර්යයෙන්ම ගිණුමට බැර කරාම මම හිතන්නේ ඒ දවස්වල බැංකුත් ඒගොල්ලොන්ගේ ඩිජිටල් ක්‍රම හදන්න තිබ්බා. ATM එකේදීලා කාඩ් එක නොදා QR එක ස්කෑන් කරලා එතකොට අලන්න අවශ්‍යත් නැහැ. එතකොට ඒ අර කොරෝනා කියන මේ කොරෝනා තමන්ට වැළඳීමට තියෙන හැකියාව 100%ම අඩු කරන ක්‍රමවේදයක් තමයි ඩිජිටල් කියන්නේ. ඔබ ගත්ත උදාහරණය හරියටම හරි.
0: ඉතින් මෙහෙම දේවල් ඉස්සරහටත් අපි මේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් ඉතින් අපි දන්නේ නැහැ දැන් කොවිඩ් කියලා සංගතයක් වෙනකන් අපි හිතුවේ නැහැ මෙහෙම එකක් කියලා. ලෝකයේ ඕනෑම අභියෝගයක් ප්‍රශ්නයක් හමු එකට විසඳුම් හොයන මිනිසු තමයි තාක්ෂණයෙන් හැමදාම පෙරලි කරලා තියෙන්නේ. කුපිලාම්බුව පෙරලි කියලා හිතච්ච නිසා මේ බල්බයක් හොයාගත්තේ. හරි. ඒකෙන් වෙන විනාශය අවම කරන්න. ඒ සඳහා යන පිරිවැය අඩු කරන්න ඊට පස්සේ මේක තව තව තව දාගෙන දැන් ඔය LED ලයිට්ස් වලට එනකන් එක එක විදිහට මේක වෙනස් වුණා. ඉතින් අවශ්‍යතාවය අනුව මිනිස්සු හැමදේම වෙනස් කරගන්නවා. ඩිජිටල් ගෙවීම් ක්‍රම සාර්ථක කරගන්න රාජ්‍යාංශයේ වගේම බැංකු තාක්ෂණික ආයතන අතර සහයෝගීතාවය වර්ධනය කරගත යුතුයි අපි විශ්වාස කරනවා. මොකද අර රණිල් කියපු කාරණේ සමහර වෙලාවට එක බැංකුවකින් තවත් බැංකුවක් එක්ක ගනුදෙනු කරනකොට අපිට ඒ යන කොමිස් මුදලේ යම්කිසි වැඩිවීමක් තියෙනවා. ජනතාවත් ඒ නිසාම මැසිල් නගනවා. අනේ ඉතින් මේ බැංකුවෙන් එහා පැත්තට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම මේ ගව්පේ හරහා දාන්න ගියත් මොකක් කර දෙයකට ටිකක් වැඩිපුර අපිට කොමිස් ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් අඩුමතරයි අපි දැන් ওই ඩිජිටල් කියන එක ඇතුලේ තව ප්‍රාථමිකම තැනකට ගියොත් එහෙම ATM කාඩ් එකක් පාවිච්චි කරලා අපි වෙන බැංකුවක ATM යන්ත්‍රයකින් ගත්තොත් ඒකටත් විශාල මුදලක් සාමාන්‍ය ගානට වඩා අපිට කැපෙනවා. එහෙම නැත්නම් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. මේ අන්තර් මූල්‍ය ආයතන එහෙම නැත්තම් මේවා අතර සහයෝගීතාවයේ ගෞපේ වලට ලබා ගැනීමේ අභියෝගයක් තියෙනවද? එහෙම නැත්තම් ඔවුන් එකඟයිද අපි එකතු වෙලා එක ප්ලැට්ෆෝම් එකක වැඩ කරමු කියන දැනට යම් සාකච්ඡාවක් වෙලා තියෙනවද මේ වෙනකොට?
9: ඇත්තටම ඔව්. මම උදාහරණයක් වශයෙන් කිව්වොත් හිතන්නේ සාමාන්‍ය ගනුදෙනුවකට වඩා ගෞපේ ගනුදෙනුවකදී ගන්න ගන්න ඇත්තටම අඩු කරලා තියෙන්නේ. සාමාන්‍ය ගනුදෙනුවක රුපියල් 25ක්, එතකොට ගෞපේ ගෙවීමේදී රුපියල් 15ක් දක්වාත් ඒක අඩු කරලා තියෙනවා. අර අපි අපි කියන වගේ කන්වීනියන්ස් ෆැක්ට් එක ඉදිරියට දාලා ඇත්තටම ජනතාවගෙන් කොටසක් ගැනීම නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වුණේ. ඒ කන්වීනියන්ස් එක ලබා දෙන තොරතුරු තාක්ෂණ පද්ධති නිසි ලෙස යවත්කාලීන කළා. ඒ ටික කැඩෙන්නේ නැතුව නඩත්තු කළා. ඒ අවශ්‍ය වෙලාවට පහසුකම් සලසා දීම සඳහා තමයි ඇත්තටම මේ සියලු මේවා ගන්න. ඉදිරියේදී සමහර විට ඕවා ගණන් අඩුවීමේ හැකියාවක් තියෙනවා. වොලියම්ස් වැඩි වෙනකොට ගණන් අඩුවීමේ හැකියාවක් තියෙනවා. ඒ වුණාට දැනට තියෙන විදිහට ඇත්තටම මේ ගන්නේ අවම මුදල් ප්‍රමාණයක් තමයි. මම හිතන්නේ මාකට් එකේ බැලුවොත් අර රනිල් මහත්මයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දැම්මොත් අර 30 සහ 25 කියන එකට මම පොඩි මේකක් දෙන්නම්. ඇත්තටම අර අන්තර් බැංකු ATM ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් කියලා තියෙනවා තමන්ගේ බැංකු ගනුදෙනු කරුගෙන් උපරිම ගන්න පුළුවන් රුපියල් 30යි කියලා. ඒකට උපරිම මුදල් තමයි 30. හැබැයි තවත් බැංකුවකට තීරණය කරන්න පුළුවන් තමන්ගේ ගනුදෙනු කරුවෙ වෙන බැංකුවකට ගියොත් උපරිම මුදලට වඩා අඩු ප්‍රමාණයක් ගන්න ඒ ගනුදෙනු කරුවගේ ගනුදෙනු 90. ඒ හින්දා තමයි විවිධ බැංකු 30ට වඩා අඩු ප්‍රමාණයක් ගන්න. තන් උපරිම මහ බැංකුවෙන් දීලා තියෙන මුදල ගන්න පුළුවන් ගනුදෙනු කරවගෙන් තමයි රුපියල් 30.
10: මේකට උත්තර දෙමු ගේපාරත් අපිට ඒක මතු කරන්න ඕනුණා මේ විශේෂයෙන් ගනුදෙනු කරවන්ගෙ තියෙන මැසිවිල්ල. දැන් මේක අහගෙන ඉන්න හුඟක් අය තියෙන ප්‍රශ්නයක්. දැන් අපි අන්තිම විනාඩි 10යි. දැන් ඔබ හෝල් කරන්න එපා. මම මේක පැහැදිලි කරගන්න එතුමාට ඔබ කියන්න. අපේ රිවර්ස් ට්‍රාන්සැක්ෂන් එකක්. එහෙම නැත්නම් වැරදි මූල්‍ය ගෙවීමක් වුණාට පස්සේ බැංකුවකින් බැංකුවකට මේක ගන්න හරිම අමාරුයි. පැමිණිලි දාන්න වෙනවා, දවස් 14ක් බලන් ඉන්න වෙනවා. ඒ දවස් 14න් පස්සේ පැමිණිලි අනිත් බැංකුවට මේල් එකක් මගින් දැනුවත් කරන්න වෙනවා. ඊට පස්සේ ඒකේ වැරද්ද ගනුදෙනු කරු කැමතිනම් තමයි නැවත ඒක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් වෙන්නේ. ඔහුගේ කැමැත්ත නැත්තම් නැවත පොලිසියට ගිහිල්ලා ඒක සමහරවිට මුදල් එපා වෙන සයිස් එකටම යන වෙනවා. මේකද තාක්ෂණය කියලා මිනිස්සු අහනවා. බැංකුවේ account එක අයින් කරගන්න පවා මිනිසුන්ට හිතනවා අනන්තයි. රුපියල් 100 200ට 13000ට ලක්ෂ 23ටත් මේකම තමයි වෙලා තියෙන්නේ. මොකද්ද මේකට අපේ සිස්ටම් එක ඔබතුමාලට මැදිහත් වෙන්න බැයිද මේ තත්වයට?
9: ඇත්තටම ඔබතුමාගේ ප්‍රශ්නෙට මම ඇත්තටම අර කිව්වා වගේ මේ නෛතික තියෙන තත්වයක් මත තමයි ඇත්තටම ඔබ කිව්වා වගේ මුදල් ගියපු ගිනුමෙන් ගනුදෙනු කරුවාගේ අවසරයක් නැතුව මුදල් නොගැනීමේ හැකියාවක් තියෙන. හැබැයි මේ නෛතික තත්ත්වය අඳුනාගෙන මේ නෛතික තත්ත්වය වෙනස් කිරීම පටන් අරගෙන තියෙන්නේ ඇත්තටම ඔබතුමා කිව්වාගේ. එතකොට ඉදිරියේදී අපි නෛතික තත්ත්ව වෙනස් වුණෙන් පස්සේ ඒ ගනුදෙනුව වෙච්ච පර්පස් එක අනුව ඒක ෆ්‍රෝඩ් එකක් නම් කිව්වාගේ වංචාවක් නම් ඒ ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාව නෛතිකව ඉදිරියේදී හදාගෙන යන ඒ වුණෙන් ප්‍රශ්න මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ දැනට තියෙන නෛතික තත්ත්වයක් මත තමයි ඔය මේ දවස් දා.
10: ඒ වගේ නීති යවත් කාලින වෙන්න ඕනේ
9: අනිවාර්යයෙන්ම යවත් ඒක හඳුනාගෙන යවත් කාලින කරන ගමන්
10: ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න ඕනේ රජියත් මැදිහත් වෙලා. අපි ඉක්මනට මතක් කරමු මේ National AI Expo සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙල ගැන ලංකාවේ AI තාක්ෂණයේ ශ්‍රේෂ්ඨයේ සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන් ව්‍යවසායකයන් සහ ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් කිරීම තමයි මේ මගින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාණ්ඩ හතරක් යටතේ සම්මාන 16ක් විශේෂ සම්මාන උපවෙනුවෙන් ලබා දෙන සූදානම්. දැන් මේ වගේ තාක්ෂණයෙන් දියුණු වෙන රටක AI තාක්ෂණයට තමන්ගේ දායකත්වය ලබා දෙන අය ඇගීම ඔන්න කරනවා. SLT Mobitel Telecom පුරෝගාමීව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් මේකට සම්බන්ධ වෙලා. ඉතින් මේක ගැන මතක් කරන ගමන් මේ අපි අන්තිම විනාඩි කීපෙ ඉන්න හින්දා මට තියෙනවා ප්‍රශ්නයක්. දැන් අර අපි කියනවා ට්‍රැෆික් නේ මදුශංකයි මම මේක ප්‍රශ්න කරා ට්‍රැෆික් ෆයින් එකේදී. එහෙම නැත්නම් ඔන්ලයින් දඩ ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් වුණොත් කාවද කන්ටැක් කරන්නේ? දැන් ওই බැංකු ප්‍රශ්නේ අනිත් පැත්ත. මේක හරියට පොලිසියට ඉන්ෆෝම් කරන්න වුණොත් එහෙම නැත්නම් කමියුනිකේට් අවුලක් වුණොත් එහෙම නැත්නම් ස්ලිප් එක හෝ අදාළ සාක්ෂිය පෙන්න ගන්න බැරි වුණොත් මේකේ පැහැදිලිම ඉන්කුවරිස් කොහොටද කතා කරන්නේ? කාටද දැන් දඩත් ගෙවලා කරදරයක් වෙලා දඩ කිව්ව සල්ලිවල සාක්ෂියක් දෙන්න තව කරදරයකට පත් වෙන්න වෙයිද කියන ප්‍රශ්නෙත් අපි අහනවා.
9: අනිවාර්යයෙන්ම කංගෙන් පද්ධතියක් මෙහෙයුම් කරගෙන යනකොට ওই වගේ ප්‍රශ්න එනවා. තාක්ෂණික විවිධ ගැටලු එනවා. ඒත් ඒ වගේ දේවල් වලට අපි ඇඩ්‍රස් කරන්න අපි ඇත්තටම ගනුදෙනුකරුවා ඉන්නේ බැංකුව පැත්තේ. එතකොට ආයතන මුදල් ගෙවීම කරන්නේ ගනුදෙනුකරුවා, මුදල් ලැබෙන්නේ ආයතන පැත්තේ. එතකොට අපිට කියන්නේ ලංකාවේ ආයතන මැදින්දන්නේ හුමාරුව කරන නිසා ගනුදෙනුකරුවා හඳුනා ගැනීම ලංකාවේ ආයතනෙට කරන්න බැහැ. ඒ නිසා ගනුදෙනුකරුවා තමන්ගේ ඒ වගේ තාක්ෂණික ගැටලුවක් ආවම අපි ආයතන තුනකින් හරහා අපිට ඇත්තටම ওই ප්‍රශ්නේ වන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ බැංකුවට ගිහිල්ලා කිව්වම බැංකුව ඒ ප්‍රශ්නේ ලංකාවේ හරහා අදාළ ආයතනයට යවනවා. අනිත් එක නැත්නම් අදාළ ආයතනයට කිව්වහම අදාළ ආයතනේ ලංකාවේ හරහා බැංකුවට කියනවා. ඊට අමතරව අපි ලබා

0: මගේ වගේ ශ්‍රී ලංකා පොලිස් ස්ථානීය දඩවලට වෙනම එකක් තියෙනවා එතන ට්‍රැෆික් ෆයින් වලට අදාළව එතන යොමු කරන්න පුළුවන්. ඒ වගේම තව දුරකථන අංකයක් තියෙනවා. අර කිව්වා වගේ රිසිට් එකෙන් නැතුව හරි එතන පොලිස් නිලධාරියට SMS එකක් ආවෙ නැතුනහම ඒ වගේ අවස්ථාවක 0.01 2.11 2.12 2.11 2.07 2.09 කියන දුරකථන අංකය හරහා ශ්‍රී ලංකා පොලිසියෙන් ලබා දීලා තියෙන දුරකථන අංක කෝල් සෙන්ටර් එක හරහා ඒ වගේ ප්‍රශ්නයක් යොමු කළා. ඒ අවස්ථාවේදී උත්තරයක් ලබා ගන්න පුළුවන්.
1: අපි ඉක්මනට වෙලාව බලමු. උදේ 9:56 වෙනාඩි වෙලාව.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලංකාවේ මාතෘකාවක් අපි කතා කරමින් ඉන්නේ. දැන් අපි අවසාන විනාඩි කිහිපේ ඉන්න නිසා මම අහනවා. ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන ගෞපේ එකතු වෙන කාලය තව බොහොම දුරයිද? එහෙම නැත්නම් සමස්ත ගෙවීම් ටික අපිට ඩිජිටල් කරගන්න පුළුවන් වේද බොහොම මෑතකදී?
0: ඇත්තටම හොඳ ප්‍රශ්නයක් සංකහුවා. මම හිතන්නේ ඒකට උත්තරය තියෙන්නෙත් මම හිතන්නේ රාජ්‍ය ආයතනය සහ මහ ජනතාව අතර. මම හිතන්නේ මහ ජනතාව ගිහින් රාජ්‍ය ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ ගනුදෙනු අපිටත් ලේසි වෙන්න ඒක ගෞපේ හරහා එකතු කරන්න කිව්වා වගේම රාජ්‍ය ආයතනෙට පුළුවන් තමන්ගේ වැඩ කටයුතු සඳහා පහසු කර ගැනීම සඳහා ගෞපේ හරහා ගෞපේ වලට එකතු වෙලා ඒ පහසුකම සලසා ගන්න. ඉතින් අර මට කියන්න තියෙන්නේ අපි ආපු මාග ආව මග කෙටි ආයුතු මග දුරයි. ඉතින් තව ගොඩක් දුර යන්න තියෙනවා. මම හිතන්නේ අපි තාම ලදරුවේ ඉන්නේ ගෞපේ වල. තව ගොඩක් දේවල් තියෙනවා. ඔබතුමන්ලාගේ ජනතාවගේ රාජ්‍ය ආයතන වල සියලු දෙනාගේම සහයෙන් මේක අපිට ඉදිරියට අරන් යන්න ඕන. ඔබතුමාගේ වගේ අපේ මූලික බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ තියෙන සියලුම රාජ්‍ය ආයතන ගෞපේ කියන වේදිකාව හරහා ගෙවීම වලට එකතු කරගන්න තමයි.
3: අපි නොහිතන මානයන් ගණනාවක් තියෙනවා. අපි පෞද්ගලික වශයෙන් කතා කරපු කාරණා කීපයක් තියෙනවා. පාසල් පද්ධතිය ඇතුළත ගෞපේ අරගෙන ඉන්න පුළුවන්. සමහරලාට පාසල් වල තියෙන ගෙවීම් සිස්ටම් කීපයක් තියෙනවා. සමහරට පහසුකම් හා සේවා ගාස්තු මේ වගේ දේවල් මේ සියල්ල අරගෙන ඉන්න පුළුවන්. වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා කියන කාරණිත් ලක්දස් මාතෘකාව. ඉතින් අපි ඉදිරි සතියකදී ඉදිරි දවසකදී යළි ගෞපේ බලාත්මක කිරීම සම්බන්ධයෙන් කතා කරමු. අපේ ගෞරවනීය ආරාධනාව පිළිගත්තට බොහොම ස්තුතියි. ලක්දස් පොන්නීර මහත්මයා තමයි අද අපේ සම්බන්ධයක විදියට සහභාගී වුණේ. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අපිට අනුග්‍රහක ශක්තිය ඉදු කරන. ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. අපි මතක් කරනවා අද සම්පත මහජන සම්පත අපිට අනුග්‍රහක ශක්තිය ඉදු කරන. එවනම් අදට මේ කතා බහට සමාප්ති සටහන් ඉදු කරලා අපි සමු ගන්න ලෑසෙයි. ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම මදුශංක.
4: මම රනිල්.
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි
8: සම අනු

ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.

0: ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ වෙලාව පෙරවරු 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනිය නුතරයි. රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ අදිනවා රටත් දිනවට තන නිදහස.

0: ලක්ඛන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්ඛඩ දේශීය ප්‍රවෘත්ති.
0: ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන රාජතාන්ත්‍රික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවැක්ෂෙන් මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී මේ පිළිබඳව අවධානය යොමු තිබෙනවා. ශ්‍රී ලංකාව මේ පිට ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් කරා ළඟා වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඉදිරියේදී විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ අපනයන වර්ධනය කර ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක්. රාජ්‍යාංශ ඩිජිටල්කරණය කිරීම, කොළඹ වරාය කේන්ද්‍ර කරගත් සමුද්‍රීය ක්ෂේත්‍රය, නිල ආර්ථිකය, තොරතුරු තාක්ෂණය, සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නව ආයෝජන පිළිබඳවද අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවෙන් මුහුදු ආහාර, එළවලු, පළතුරු, තේ සහ මැණික් වැනි නිෂ්පාදන චීනයට අපනයනය කිරීම තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. හොංකොං කේන්ද්‍ර කර ගනිමින් ජාත්‍යන්තර හා චීන වෙළඳපළට අවතීර්ණය වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳවද චීන තානාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.
5: ලක්ඛඩ විදේශීය ප්‍රවෘත්ති.
0: උතුරු කොරියාව බැලස්ටික් මිසයිල් කිහිපයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව නිවේදනය කළා. උතුරු කොරියාවේ යුදමය අත්හදා බැලීම් පිළිබඳ තම නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇති බවයි දකුණු කොරියාව පවසන්නේ. මිසයිල් අත්හදා බැලීම පිළිබඳ තොරතුරු ඇමරිකාව හා ජපානය සමග සමීපව හුවමාරු කරගනිමින් සිටින බවද දකුණු කොරියාව සඳහන් කළා. උතුරු කොරියාවේ වෙරළටොබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ දෙසට බැලස්ටික් මිසයිල් යොමු කරමින් අත්හදා බැලීම් සිදු කර ඇති බවයි දකුණු කොරියා ආරක්ෂකංශ කියා සිටියේ. එරට වේලාවෙන් අදාළියුම 5:20 පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබර ප්‍රදේශයක් වන වොන්සන් සිට කිලෝමීටර 250ක් පමණ දුරක් ගමන් කළ මිසයිල් කිහිපයක් හඳුනාගත් බවයි දකුණු කොරියා ඒකාබද්ධ මණ්ඩලික ප්‍රධානීන්ගේ මණ්ඩලය ප්‍රකාශ කළේ. උතුරු කොරියාවේ මිසයිල් අත්හදා බැලීමත් සමග දකුණු කොරියාව එරට ආරක්ෂක අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන සමග හදිසි ආරක්ෂක රැස්වීමක්ද පවත්වා තිබෙනවා. මේළඟ ලක්ඛන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවර 11:00.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව උදේ 10යි විනාඩි 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: අපේ අම්මා ගෙදර ආවද

ගුඩ් මෝනිං සුබ උදෑසනක් අසලාමලේකුම් කාලේ වනක්කම් ඔන්න ඔක්කොමකෙම ඔක්කොගෙම කිව්වා යාලට ඔන්න ඔක්කොගෙම ග්‍රීට් කළා යාලට කොහොමද සතියන්තය සෙනසුරාදා දේවරුව දැන් දවල් වරුවට ළඟයි ඔය කිව්වනේ තව පැය දෙකකින් වගේ දවල් වරුවත් ළඟා වෙනවා හරි ඉතින් මොකද කරන්නේ සතියන්තේ මොකද කරන්නේ නිවාඩු පාඩු ඉන්නවද නැත්නම් සතියන්තේ වැඩද ඔයාලට පුංචි කතාවක් කියන්න මම මෙහෙම පටන් ගනිද්දි මොකක්ද දන්නවද දවසක් මේ මුකේෂ් අම්බානි මුකේෂ් අම්බානි දන්නවනේ එයාව නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ එහෙමත් කෙනෙක් තමයි එයාව නොදන්නේ ඉන්දියාවේ ඉන්න ධනපතියෙක් මුකේෂ් අම්බානි දවසක් ඉන්ටර්විව් එකක කියනවා මොකද්ද කියන්නේ මේ උස් පහත් කප් නැත්තම් ජීවිතේ වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ එයා කියන්නේ දැන් අපි ගොඩක් කලාවට කියනවානේ සමානාත්මතාව වගේ කරන්න සමානාත්මතාව අපි හැමෝම එකයි එහෙම කියලා කියනවානේ. හැබැයි මෙයා කියනවා නෑ නෑ මේ උස් පහත් කම් නැත්තම් ජීවිතෙන් වැඩක් නැහැ ජීවත් වෙනවත් අමාරුයි කියලා. එයා ඒකට දෙනවා හොඳ උදාහරණයක්. මොකද්ද උදාහරණේ? අපේ ඇඟේම තියෙන උදාහරණයක්. ඒක තමයි අපේ හදවත. අපේ හදවත හાર્ට් බීට් සෙන්සර් එක ගත්තොත් ලීනියර් මෝෂන් එකක් නැත්තම් සරල රේඛාවක් කියලා පෙන්නනවා නම් ඒ කියන්නේ මොකද්ද හදවත නැවතිලා කියන එක. එයා කියන්නේ අන්න එහෙම එකම මට්ටමේ නම් තියෙන්නේ හදවත නැවතිලා. හැබැයි ඒක උඩ පහළ යන සෙන්සර් යන උඩ පහළ යන නම් සංඛ්‍යාතය අනිවාර්යෙන් ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙනවා කියන එක. දැක්ක නේද කියලා එයා හැම කියනවා. හදවත එහෙමනම් අපේ ජීවිතේටත් උස් පහත්කම් ඕනේ කියලා එයා කියන්නේ. මෙයා ඉන්ටර්විව් එකේ කියන මුකේෂ් අම්බානි කියන්නේ. ඔයාලා මොකද හිතන්නේ මේක ගැන? හරි පොඩ්ඩක් හිතලා බලන්න එයා කිව්ව කතාවද හරි නැත්නම් අපි සමානාත්මතාව අපි හැමෝම එක වගේ කියන කතාවද හරි කියලා. එළවුවේ 10යි විනාඩි 14යි.

0: ලබන කෝටියට NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: සතියක ලක්හඳ

උදේ 10 විනාඩි 20යි දැන් වෙලාව. ඒ කියන්නේ ඔයා සතිය ගලක් අහගෙන ඉන්නේ. ඔයාට පුළුවන් අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මෙසේජ් එකකුත් එවන්න 0703 93 5937ට. හරි, මෙසේජ් එකක් එවන්න අමතක කරන්නවා. මොකද මන් දන්නවා සමහර අය සතියන්තයේ ගෙදරට වෙලා ඔය කම්මැලි ගමේ ඉන්නවා. සමහර අය නම් යාළුව කතා කරගෙන පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා. සමහර අය නම් අනේ මට නම් බෑ යන්න මේ කම්මැලි සතියන්තෙත් පුළුවන් එළියට යන්න. එහෙම කියලා ඉන්න කට්ටියත් ඉන්නවනේ. හැබැයි එහෙම ඉන්නේවා. එහෙම ඉන්නා නම් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. මොකක්ද දන්නවද? මම දෙන්න ඔප්ෂන් එකේ තමයි ඔයා ලක්හඬ ටියුන් කරගන්න වගේ රේඩියෝ එකේ නැත්තම් ලක්හඬ radio.lk එකේ ගිහිල්ලා අහන්න පුළුවන්. 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. මොකද කරන්නේ? මොකද වෙන්නේ කියලා WhatsApp මචං කියලා මෙසේජ් එකක් දාන්න. හරි. එහෙනම් අහමු සින්දුවක්. වෙලාව උදේ 10:00 විනාඩි 21යි.

ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය

උදේ 10:29 දැන් වෙලාව. හරිද? සතිය ගලක් හඳයි ඉන්නේ. මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ. ඊට කලින් පුංචි දෙයක් තියෙනවා කියන්න. මේක මොකක්ද දන්නවද? මේ කියන්න හදන්නේ අපි ජීවිතේ හරි ආසයින අපි කැමති දෙයක් වැළඳ ගන්න. තමන්ගේ ස්වාමි පුරුෂයා ගිහිල්ලා බිරිඳව වැළඳ ගන්නවා. හරිද? පෙම්වතිය ගිහිල්ලා පෙම්වතාව වැළඳ ගන්නවා. ඒ වගේ තමන්ගේ දරුවෝ වැළඳ ගන්නවා. එහෙම එහෙම අපි වැළඳ ගැනීම කරනවානේ. හග් එකක් දෙනවා කියන්නේ. එතකොට මේ ඔයාලා දන්නවද ජපානේ මිනිස්සු වැළඳ ගන්නවලු. හැබැයි මිනිස්සුන් වැළඳ ගන්නවා ඇති. හැබැයි මේ මිනිස්සුන් නොවන කට්ටියක් ඉන්නවා එයාලා වැළඳ ගන්නවා. මෑලටත් පණ තියෙනවා. ඒ මොනවද දන්නවද? ඒ තමයි ගස් ශාක. ඒගොල්ලෝ මේ කරනවලු මේ වනාන්තර ස්නානය කියලා, ෆොරෙස්ට් බාතින් කියලා පොඩි කන්සෙප්ට් එකක්. ඒකෙන් එයාලා කරන්නේ එයාලගේ මානසික ආතතිය අඩු කරගන්නේ. බලන්න නේද? දැන් අපි නම් මානසික ආතතිය වැඩි කරගන්නවා කාව හරි වැළඳගෙන. ඊට පස්සේ එයා ඊළඟ දවසේ දාලා ගියාට පස්සේ මානසික ආතතිය දෙගුණ වෙනවා. ඒක නෙවෙයි වෙන්නේ. දැන් එහෙම නෙමෙයි. මෙතන මේගොල්ලෝ කරන දේ තමයි මේගොල්ලෝගේ තියනවලු එක සීසන් එක. සීසන් එකට කරන්නේ ඉතින් කොහේ හරි වනාන්තරය, ෆොරෙස්ට් එක. මේගොල්ලෝ ගිහිල්ලා ගස් වැළඳ ගන්නවලු. ගිහිල්ලා ටික වෙලාවක් ඉන්නවා මිනිත්තු කීපයක්. එතකොට මේගොල්ලෝ ඔක පර්යේෂණාත්මකව කරලා තියනවලු ජපානි කට්ටිය. ජපානුන් හරි කොහොම හරි කවුරු හරි ජපානි කට්ටිය කරලා තියනවා. එතකොට මේගොල්ලෝ ඒකෙන් අරගෙන තියෙන දේ තමයි ඒගොල්ලන්ගේ ගොඩක් මිනිසුන්ගේ මානසික ආතතිය කියන එක අඩු වෙලා තියෙනවා. අර මානසික ආතතිය ජපානි කට්ටිය ගොඩක් වැඩ කරන කට්ටිය ඉන්නේ. කොහොමත් ජපාන හපන කියන්නේ නිකන් නෙවෙයි. එතකොට ඒගොල්ලෝ වැඩ කරනවානේ අනිවාර්යෙන්. එතකොට මේගොල්ලන්ගේ මානසික ආතතිය අඩු වෙලා තියෙනවා. බලන්න නේද? දැන් අපි මිනිස්සෙක් වැළඳ ගන්නවා වගේද ගිහිල්ලා ගහක් වැළඳ ගත්තොත් අපේ මානසික ආතතියත් අඩු වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ මේ දැන් අපේ ඇඟේ තියෙනවලු, මේ ડોක්ටර්ස්ලා කියන්නේ අපේ ඇඟේ තියෙනවලු මානසික පීඩනය ඇති කරන හෝමෝනයක් තියෙනවා. ඒක මේ කෝටිසෝල්. කෝටිසෝල් හෝමෝනේ තියෙනවා. එතකොට මේ ඔය කෝටිසෝල් මේ හෝමෝනය ගොඩක් කලවට මේ ආග්‍රහණය අපේ ඇඟේ නිපද වෙන්නේ වකුගඩු වලට ඉහළින් තියෙන ඇඩ්‍රිනලින් ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන ප්‍රධාන මේ හෝමෝනයක් මේක. එතකොට මේගොල්ලෝ කියනවා අපේ ඇඟ ආතතියකට මුහුණ දෙන ආකාරය පාලනය කරන්න වැදගත් වෙන්නේ ඉන්නේ කියන තැන නිසා මේ ආතති හෝමෝනය කියලත් මේකට කියනවා. එතකොට ඔන්න ඔය මේ ගහක් ළඟට ගිහිල්ලා සමහරලාට ගහක් වැළඳ ගන්න අවශ්‍ය නැහැ. ගහක් අපි හිතින් වැළඳ ගන්නත් පුළුවන්. අපිට ගහක් යටින් ඉඳගෙන ඉඳලා ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. ගිහිල්ලා දැන් ගහක් ළඟට වෙලා ඉද්දී හෝ අපි මොන හරි ගහ වැළඳ ගනිද්දී වගේ දෙයකදී මේගොල්ලෝ කියනවා කෝටිසෝල් මට්ටම වේගෙන් පහළ යනවා. ෂා මාරුණි, එහෙනම් දැන් ඔන්න කට්ටිය හොඳ ඔප්ෂන් එකක්. ස්ට්‍රෙස් එක වැඩි නම්, ඔයාලට ડિප්‍රෙෂන් තියෙනවා නම්, හරි එක්සෑම් ෆෝබියා කිය එක එක ෆෝබියා මොන හරි ඕනෙම ෆෝබියා එකක් තියෙනවා නම් යන්න ගහක් ගාවට ගිහිල්ලා ගහක් වැළඳ ගන්න, නැත්තම් ටිකක් ගහ යටින් ඉඳගෙන ඉන්න. එතකොට ඔය කෝටිසෝල් කියන හෝමෝනය ටක් ගාලා සින්සින් ගාලා වේගෙන් පහළට ගිහිල්ලා ඔයාගේ මානසික ආතතිය වැඩි කරයි. හරි බලන්න නේද? මිනිස්සුන්ගෙන් වගේද? මිනිස් අපි කවුරු හරි අපේ තවත් මිනිස්සෙක් වැළඳ ගත්තා වගේද ගහක් වැළඳ ගත්තොත්? හරි, එහෙනම් ඔන්න හොඳ ඔප්ෂන් එක. වෙලා උදේ 10:00 විනාඩි 32.

0: මහට ලංකාවටම ලකන පෙරනෝවරු
1: වෙලාවුදේ 10:41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: David Peeris Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obath Adama NLP Hadahada Bala Ganna
2: Satyaga Lakhana

වෙලාවුනේ 10යි විනාඩි 42යි දැන් ඔයා මේ සතිය ගලක් හඳහගෙන ඉන්නේ. ඉතින් ඉන්න ගම මෙසේජ් එක කියපු කට්ටිය මතක් කරන්න ඕනේ. අපි එහෙනම් පටන් ගමු. මොන ටයිම් ඔයාලා මතක් කරන්න වෙලා ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු කවුද මෙසේජ් එකක් දාලා තියෙන කියලා. හරි. ඔන්න එහෙනම් පටන් ගන්නවා. හරි. කට්ටිය මතක් කරන්න. මිස් වුණා කියලා කියන්නේ බා ඔන්න ඔක්කොම කියනවාද? සබෝදේශනාග ජයග්‍රහී දවසක් වේවා. මම වෙන ගම ඔයා අහගෙන ඉන්නේ. අන්න එහෙම තමයි. හරි. තමන්ගේ වැඩ කරගෙන ඉන්න ගමන් රේඩියෝ එක පැත්තකින් තියාගෙන ලකඩහන්න. හරි. ජපන් කතාව නම් මරු කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි හරි. ඔන්න එහෙනම් මේ විදිහට කරන්න ඕනේ. හොඳ ඔප්ෂන් එකක් මම දුන්නා ඔයාලට. ගුඩ් මෝනින් ලකඩ. අපිත් ඔයා වහනවා ලස්සන සින්දුවක් දෙන්න. ත්‍රිකුණාමලෙන් පුංචි බණ්ඩා ඇතුළේ යාගේ පවුලේ කට්ටිය තමයි මෙසේජ් එකක් කියලා දෙන්නේ. ඊට පස්සේ තව කවුද? ආයිබෝන් ලකඩ. ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටි දුව මදුෂි, වයිෆ් ඉන්දිකා, මහන්සිය යන්නත් එක්ක සුපිරි සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. මම වසන්ත ලියන් ගහමුල කොඩියා කුඹුරෙන් තමයි ජයෙන් ජය වේවලක් හඬ කියලා දාලා තිනවා. හරි. ඉතින් අපි ආවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. තව කවුද මේ මෙසේජ් එකක් දාලා තින්නේ? මේ දාලා තින්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔව්. අපි කවුද මේ? අපි මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ඊට පස්සේ ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි අනේ මේ ගොඩක් ඉන්න. හරි. රේණුකා. මේ කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. තව කවුද? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම මලිති පබසරා මත්තේ ගොඩින්. හරි මලිති, අපි ඔයාවත් එකතු කරගන්නවා. හරි. එහෙනම් මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙන අනිත් හැමෝමත් අපි එකතු කරගන්නවා. එහෙනම් ආමු ලස්සන සින්දුවක්. වෙලාව උදේ 10යි විනාඩි 44යි.

0: වෙලවදේ 10යි විනාඩි 52යි.
1: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේන.
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න. සාතර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: සතියක ලක්හඬ.

වෙලවදේ දහයයි විනාඩි 54යි දැන් සතිය ගලක් හඳගෙන ඉන්නේ. හරිමං ඔයාට පුංචි ප්‍රශ්නයක් දෙනවා හිතන්න. ප්‍රශ්නයක් දෙනවා උත්තරේ හිතන්න ඕනේ මොකක්ද දන්නවද? අපි වයසට යනවනේ. අපි වයසට යන එක කාටවත් නවත්තන්න බෑ. ඒක සක්කරගේ පුතාව අයිමටවත් ඒක නවත්තන්න බෑ කියලා කියන්නේ. එතකොට ඕක නවත්තන්න ක්‍රමයක් නැද්ද? ක්‍රමයක් තියනවාද අපි වයසට යන එක නවත්තන්න? නැත්තම් මේක නිකන් සාපේක්ෂතාවයක් විතරයිද? ඒ කියන්නේ අරයට වැඩිය මම වයසයි. අරයට වැඩිය මම බාලයි. අරයට වැඩිය මම මගේ කෙස් සිදිලා නැහැ. අරයට වැඩිය මගේ හැමේ රැලි වැටිලා නැහැ. එහෙම සාපේක්ෂතාවයක් එක්ක යන්නේ. ඇත්තටම මොකක්ද මේ වයසට යනවා කියලා කියන්නේ? ගොඩක් අය හිතන්නේ වයසට යනවා කියලා කියන්නේ දැන් මගේ සන්ධි දිරලා තියෙන්නේ පුතේ එහෙම කිව්වා. එහෙම කතා කරනවා වයසට ගිහිල්ලා කියලා හිතනවා. නැත්තම් කොණ්ඩේ සුදු වෙලා නම් එතකොට වයසට ගිහිල්ලා කියලා හිතනවා. නැත්තම් ඔයාගේ දණිස් නවද්දී අමාරුයි නම් කිරිරි ගන්නවා නම් එහෙමනම් වයසට ගිහිල්ලා හිතනවා. හැබැයි විද්‍යාඥයෝ කියන වෙනම කතාවක්. මොකක්ද දන්නවද? ඒක දැම්ම කියන්නේ නැහැ. හරි. ඒක අහන්න ඕන නම් 11න් පස්සේ දිගටම අහගෙන ඉන්න. 11න් පස්සේ මම ඔයාලට කියනවා මොකද්ද මේ වයසට යනවා කියලා කියන්නේ කියලා. හරි. ඒක කිව්වෙ නැති නිසා මෙසේජ් එකක් දාපු දෙතුන් දෙනෙක් අපි මතක් කරමු. කවුද මේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ? ආයුබෝවන්. මමත් ගෙදර වැඩ කරමින් තමයි ලක්කඩ අහන්නේ. සතියක වැඩි පිරිසක් අහන නිසා රහඩ ප්‍රෝග්‍රෑම් එක කරන්න පුතා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි හරි. ඔන්න රහඩ ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා දින්. හරි. රහඩ තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. අපි

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවර 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයි. ප්‍රති සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිදහස්.

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා.

0: හැමගෙනවත් අල්ලනවා විකුණ නොල්ගුණ සැමට දැන්දීමයි ඉවත්වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
3: රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා සමග සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තනමල් වෙල හඹගමු පොලිස් නිලධාරීන් පිරිසක් සිදු කළ විශේෂ වැටලීමකින් හඹගමු ප්‍රදේශයේ වගාකර තිබූ ගංජා හේන් 9ක් වැටලීමට පොලිසිය සමත් වුණා. එම හේන් තුල විවිධ උස ප්‍රමාණයේ සරුවට වගාකර තිබූ ගංජා ගස් ලක්ෂ 2ක් පමණ තිබූ බව පොලිසිය කියා සිටියා. එවයි වටිනාකම රුපියල් කෝටියකට අධිකයි. අත්අඩංගුවට සැකකරුවන් හත් දෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ. ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමට හඹගමු පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කළා.
4: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
3: ප්‍රංශයේ මගේ ප්‍රවාහන දුම්රියක් පිළිපැණීමෙන් පුද්ගලයන් 44 දෙනෙකු තුවාල ලැබුවා. වයඹදිග ප්‍රංශයේ රොවන් සාකේ නගර අතර ධාවනය කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක් වුණා. මගින් 186 දිනකු දුම්රියෙහි ගමන් කරමින් සිටි බව ප්‍රංශ ප්‍රවාහ නමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. තුවාල ලැබූ 44 දෙනා කඩමින් රෝහල්ගත කිරීමටයි පියවර ගත්තේ. එයින් 18 හැවිරිදි තරුණියක් අසාධිතත්වයේ පසුවන බැවින් ඇය හෙලිකොප්ටර් යානයකින් රූපන් විශ්වවිද්‍යාල රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව 11:07.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංලාප්ත ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
5: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.

වෙලාවේ 11 විනාඩි 9යි දැන් සතිය කලක් කඩාගෙන ඉන්නේ ඔයගොල්ලෝ. හරි. ඔන්න මම දැන් කියන්න යන්නේ අර කතාව. මොකද කතාව? මොකද්ද මේ වයසට යනවා කියලා කියන්නේ කියලා. හරිද? දැන් ඊට කලින් කියන්නේ බෑ මෙහෙම දෙයක්. දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්නේ ඔන්න ඔයා අවුරුදු 16ක 17ක 18ක කෙනෙක් නම් ඔයා කියනවා අපේ ගෙදර කවුද වයසකයි ඉන්නේ කියලා හෙව්වහම කියන්නේ කවුද? අපේ ආච්චි ඉන්නවනේ. අපේ සීයා ඉන්නවනේ කියලා කියනවා. හැබැයි මේ ඔයා දන්නවද අවුරුදු 5ක ළමයෙක් ගත්තොත් එයාට සාපේක්ෂව ඔයාත් වයසයි. ඇත්තනේ නම් බලන් ගියාම දැන් එයාට වැඩි අවුරුදු 5ක කෙනෙක්ට වැඩි ඔයා අවුරුදු 11කින් වැඩිමල්. ඔයා අවුරුදු 16ක කෙනෙක් නම් ඔයා අවුරුදු 11කින් වැඩිමල්. ඒ කියන්නේ එයාට වැඩි ඔයා වයසයි. හරි. ඒ වගේ වයස කියන එක වයසකයි කියන එක සාපේක්ෂ දෙයක්. හැබැයි විද්‍යාඥයෝ කියන විදිහට මොකද්ද කියන්නේ කියලා දැන් මං කියන්න හදන්නේ. හරි. මොකක්ද දන්නවද කතාව? දැන් විද්‍යාඥයෝ කියනා මේ වයසර යන එක වේගවත් ක්‍රියාවලියක් නෙමෙයි කියලා. ඒක ඉතින් අපි කොහොමවත් අත්දකින්න දෙයන්නේ. අපේ අත්දැකීමෙම කියන දෙයක්. අපිට ඒක ලැබෙන දෙයක්. අපි දන්නවනේ කොහොමවත්. මේ අද කණ්ණාඩියෙන් බැලුවහම කෙස් සුදු පාට මේ කළු පාටට තියෙනවා. හෙට සුදු පාට වෙන්නේ නැහැනේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ විද්‍යාඥයෝ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක මේ වයසර යනවා කියන එක ස්ටේජස් තුනකින් වෙනවලු. අවදි තුනකින් වෙන වැඩක්ලු මේක. ඒගොල්ලෝ මෙහෙම කියන්නේ මේ ඒගොල්ලෝ 4000කට වැඩි මිනිසු කට්ටියක් අරගෙන සාම්පල් පරීක්ෂා කරලා තියෙනවා. පොඩි රිසර්ච් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා අවුරුදු 34 60 ඒ වගේම 78 මෙන්න මේ වයස් සීමාවලදී. මොනවද වයස්? ඔන්න හරියට මතක තියාගන්න. මොකද ඔයා ඉන්න වයස් සීමාව බලා ගන්න පුළුවන්. මොකද්ද? 34 60 78 මේ වයස් සීමාවල අපේ ඇඟේ තියෙන දැන් අපේ ඇඟේ එක එක ක්‍රියාවලිය වෙනවනේ. එක එක ක්‍රියාවලිය වෙනවා. බහිස්රාවි ක්‍රියාවලිය, හරි, රුධිර සංසරණ පද්ධතිය වෙන ඒ ක්‍රියාවලිය වෙනවා. එතකොට මේ අපේ ඇඟේ පරිවෘතීය ක්‍රියාවලිය වලට සහ ප්‍රතිශක්තිකරණයට මේ තියෙන සිරුරේ අවයව මේ ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රෝටීන තියෙනවා. එක එක ප්‍රෝටීන තියෙනවා. අපි ප්‍රෝටීන් ගන්න ආහාර දෙන අපි ඒ ආහාර වලින් ගන්න සමහර වෙලාවට ප්‍රෝටීන අපේ ඇඟේ ඉම්පද වෙන පුළුවන්. එතකොට මේ ප්‍රෝටීන සිය ගණනක් එක විට වෙනස් වෙන එකලු වයසට යනවා කියලා කියන්නේ. මොකද්ද? අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන් සෙට් එකක් තියෙනවා මොනවා හරි මෙන්න මේ ක්‍රියාවලියකට භාජනය වෙන. ඔන්න ඔය ප්‍රෝටීන් ටික වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන සිය ගණනක් එකපාර වෙනස් වෙන එකලු වයසට යනවා කියන්නේ. ඒක වෙන්නේ මොකද්ද? ස්ටේජස් තුන. අවුරුදු 34 60 78. ඔන්න 34 60 78 වයස් සීමාවල ඉන්න කට්ටිය ඉන්නවනම් ඔන්න ඔයාලා මේ නිකන් සංක්‍රමණ අවදීකින් සංක්‍රමණ යුගයකින් ඉගෙන වයසට යන යුගයකින් ඉන්නේ. ඒ කියන්නේ සාපේක්ෂතාවානු නෙමෙයි විද්‍යාඥයෝ කියන විදිහට අර ප්‍රෝටීන සෙට් එකක් ගොඩාක් ප්‍රෝටීන ලොකු ප්‍රමාණයක් එකපාර අඩු වෙන එක තමයිලු ඔන්න ඔය අවදි තුනේදී වයසට යනවා කියලා කියන්නේ. හරි. ඉතින් බලන්න ඔයාත් ඉන්නේ ඔන්න ඔය වයසද කියලා. හරි. ඒ වයස නම් ඉන්නේ. මෙසේජ් එකක් දාන්න මේ පැත්තට. මම නම් වයසට යන ස්ටේජ් එකේ ඉන්නේ කියලා මෙසේජ් එකක් දාන්න. හරි. 0703 935 934 එලාව කීයද? එලාව 11 විනාඩි 13. අහම සින්දුවක්.

0: 97.7 Lakhana Radio ITN.
1: වෙලාවේ 11:16 සතියක ලක්හඬ අහගෙන ඉන්නේ.

0: වෙලා 11 විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙනාවි.
2: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකම ආරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රසක් දුරකතනාක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,600
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
8: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 011-4-700-600
9: Satyaga Lakhanda

වෙලා 11යි විනාඩි 22යි සතිය ගලක් හඳහගෙන ඉන්නේ. දැන් ඉතින් 12ටත් ළඟයිනේ. ඒ කියන්නේ 12ට ලං වෙද්දි සමහර අයට ඈනුම් එහෙම යනවා. ඈනුම් යනවා, ඊට පස්සේ දිගෑලෙනවා. ඊට පස්සේ අතේ ඇට කඩන්න ගන්නවා ටික ටික. මේ අත දික් කරනවා හොම කරගෙන ඉන්නවා. සමහර අයට කම්මැලිනේ. සතියන්තේ කම්මැලි වෙන්න පුළුවන් සමහරු නම්. එහෙම නැහැ. හොඳ ඇක්ටිව් විදිහට ඉන්නවා. හැබැයි මේ ඔය ඈනුම් අරින එක සමහර වෙලාවට ගොඩක් කට්ටියට හිතෙන්න පුළුවන්. මේ අරයා ඈනුමක් කැරියා. අපෝ නිදිමත ඇති මිනිහට එහෙම කියලා කියනවනේ. හැබැයි ඔයා දන්නවද? ඈනුම් යන්නේ නිදිමතරම නෙමෙයි කියලා. ඈනුම් යන්නේ නිදිමතරම නෙමෙයි. ඈනුම් යන්නේ කිය තව පොඩි තියෙන සයන්ටිෆික් පැත්තක් අපේ ඇඟේ. මම ඒක ඔයාලට කියනවා මේ සින්දුවෙන් පස්සේ. හරි. මේ සින්දුව දෙන්න කලින් අපි කට්ටියක් එකතු කරගන්න ඕනේ. කවුද මේ කට්ටිය? ආයුබෝ වේවා. මෙසේජ් එකක් දාලා තිනවා. මඩපාත ලක්ෂ්මන්, තමරා නිශානි, චේතනා පුංචි, පුතා තේජ, ඊට පස්සේ එයාගේ තව යාළුව කට්ටියක් ඉන්නවා කියලා දාලා තිනවා. එතකොට KDA සමරසිංහ තමයි මෙසේජ් එක කියවලා තින්නේ. හරි. ඉතින් ඔබ යාවත් එකතු කරගන්නවා. තව කවුද? තව මෙසේජ් එකක් කියවලා තිනවා. සුබ උදෑසනක් වේවා. සින්දුවකට අපිත් එකතු කරගන්න. අපි කොට්ටා වෙන් තැපිලිවල පාරේ ගෙදරි දන් තමයි ලක්කඩහගෙන ඉන්නේ. වයිෆ් කුසුමලතා, අම්මා සෝමාවති, පවනි, ගනිඳු, ජය මාම තමයි මෙසේජ් එක කියවලා තින්නේ. හරි. ඉතින් අපි යාවත් එකතු කරගන්න. ඒ වගේම මේ වෙද්දි මෙසේජ් එකක් කියවලා තින්නේ හැමෝම. අපි මේ සින්දුවට එකතු කරගන්න. වෙලාව 11යි විනාඩි 24යි.

0: වෙලාවේ 11:32.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසඳ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: සතියක ලක්හඬ.

එකොළහයි විනාඩි 35යි දැන්. හරි සතිය ගලක් කරාගෙන ඉන්න. මං ඔයාලට කිව්වනේ කතාවක් මොකද්ද මේ? ඈනුම් යන්නේ අපිට නිදිමත වුණාම විතරක් නෙමෙයි කියලා. එතකොට ඔන්න දැන් මේ කතාව කිව්වට පස්සේ නම් කොයි වෙලාවකවත් ගිහිල්ලා අයියෝ අර මිනිස්සුන ඈනුම් යවනවා නිදිමතක් දන්නේ ඉවරයි දවසම ඉවරයි කියලා එහෙම කියන්න එපා. හරි. සමහර මිනිස්සුන්ට මේ ස්ට්‍රෙස් එකට මානසික ආතතියද මානසික පීඩනයේ එක එක ප්‍රශ්න නිසාත් ඇති වෙන ප්‍රශ්න නිසාත් ඔය ඈනුම් යන එක වෙනවා. කවුද කියන්නේ? මම නෙමෙයි කියන්නේ. විද්‍යාඥයෝ තමයි කියන්නේ. විද්‍යාඥයෝ මේවා කියන්නේ පරිශන කරලා ඒවා නිගමන වලට ඇවිල්ලා එහෙම කියලා ඒ විදිහට එක එක ක්‍රියාපරිපාටි අනුගමනය කරලා තමයි යාළ මේ කියන්නේ. මොකක්ද යාළ කියන්නේ? යාළ කියනවා මේ ඈනුම් කියන්නේ මේ නිකම්ම හැම වෙලාවෙම අර කම්මැලිකමට නිින්ද යාමේ සලකුණක්. දැන් අපි හැම වෙලේම හඳුන්වන්නේ මොකද්ද? මේ අර යන ඈනුමක් යවුවා පුදුම කම්මැලියක් තමයි මේ යන්න යන්න දවසින් ඉවරයි යන්න කියලා එහෙම කියනවා නෑ. එහෙම නෙමෙයි. ඒ කියන්නේ නිින්ද යාම නැත්තම් කම්මැලිකමේ සලකුණක් නෙමෙයි ඈනුම කියන්නේ. ඒ කියන්නේ ඒක මොලේ තමන්ගේ මොලේ උෂ්ණත්වය ස්වභාවිකව පාලනය කරන ක්‍රියාවලියක්. ඔන්න අද නේ දන්නේ. දැන් බලන්න හැමෝම ඉදන ඈනුමක් යද්දි අයියෝ මේ මනුස්සයා නම් පුදුම කම්මැලියෙක් වද්ද ගන්න හොඳ නැහැ එහෙම කියලා කියනවනේ. නෑ නෑ. සමහර මිනිස්සුන්ට ඈනුම් යන කම්මැලිකමට ඈනුම් යනවා. ඒක වෙනම කතාවක්. නිදි මත වෙද්දි ඈනුම් යනවා. හැබැයි ඈනුමක් කියන්නේ ඔය කම්මැලිකම නිදි මත ඒකට එහා ගිය දෙයක්. ඒ කියන්නේ මිනිස්සෙක් ඈනුමක් යවනවා කියන්නේම එයාගේ මේ ඇඟේ මානසික ඇඟේ තියෙන මානසික ආතතිය මානසික පීඩනය මේ දේවල් අඩු කරගන්න හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ මොකද වෙන්නේ? ඈනුමකදී වෙන්නේ ගැඹුරු හුස්මක් ගන්න ඕනේ අපි. ඊට පස්සේ ගැඹුරු හුස්මක් ගන්නවා. අපේ මූණේ තියෙන මූණේ බෙල්ලේ ඊට පස්සේ මේ තියෙන මාංශපේශි ඇදෙනවා. ඊට පස්සේ ආය සංකෝචනය වෙනවා. එහෙම වෙනවා. ඊට පස්සේ මේ ඒ ඇදෙන ක්‍රමයේ ඇදෙන ක්‍රියාවලියේදී රුධිර ගමනාගමනේ අපේ ඇඟේ රුධිර ගමනාගමනේ ටික ටික මේ වැඩි වෙනවා. ඊට පස්සේ අපේ ඇඟට ඇතුල් වෙන මේ සීතල වාතය අපි කියන සීතල වායුවෙන් ඊට පස්සේ මේ මොලේ උෂ්ණත්වය ටික ටික පල්ලෙහාට දානවා. නැත්නම් දැන් අපිට අධික තෙහෙට්ටුව දැනෙනවා කියන්නේ මොලේ රත් වෙලා ඉන්න දැන් නම් මචං මොලේ රත් වෙලා ඉන්න දැන් එහෙම කියනවනේ කට්ටිය. ඇත්තටම ඔය රත් වෙච්ච මොලේ ටික ටික සිසිල් කරන්න කාම් ඩවුන් කරන්න උදව් වෙන එකක් තමයි ඈනුම කියලා කියන්නේ. හරි සරලවම කිව්වොත් මෙන්න මෙච්චරයි කතාවේ අන්තිම කතාව මොකක්ද දන්නවද? ඒ කියන්නේ මේ අපේ මොලේ රත් වුණාට පස්සේ අපි කියනවනේ මොලේ රත් වෙනවා දැන් නම් මහන්සිය මෙහෙමයි කියලා. දැන් බලන් ගියාම දැන් තේරුණා නේද? අන්න මොකද්ද අපි මහන්සිය කියලා කිව්වහම වෙන්නේ අපේ මොලේ රත් වෙලාගෙන මොලේ තියෙන වැඩ ටික ටක්ටක් ගාලා වෙලා අපිට මහන්සිය අපිට තව කරන්න බෑ වගේ හිතනවා. අන්න ඒ වෙලාවට ඈනුමක් ගියොත් ඒ ඈනුමේ තේරුම තමයි ඔයාව කාම් ඩවුන් කරනවා. ඔයාගේ මොලේ කූල් ඩවුන් කරනවා. ඒ කියන්නේ අපේ මොලේ සිසිල් කරන විදුලි පංකාව ෆෑන් එකක් වගේලු ඔය ඈනුම කියලා කියන්නේ. හරි. එහෙනම් ඔන්න අද ඉඳන් ආයි කවදාවත් ඈනුමක් යවන මිනිස්සෙක් දිහා බලලා මේ ඔයා හරියන්නේ නැහැ, ඔයා කම්මැලිකම, ඔයා කම්මැලි පුදුම දවස ඉවරයි එහෙම කියලා කියන්න එපා. ඈනුමක් කියන්නේ අපේ රත්ජ මොලේ කූල් ඩවුන් කරන ෆෑන් එකක්. හරි. කවුද කියන්නේ? විද්‍යාඥයෝ තමයි කියන්නේ. වෙලා 11:00 විනාඩි 38.

0: එලාවේ 11:46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: සත්‍යාග ලක්හඬ

වෙලාව 11:47 සතිය ගලක් හදාගෙන ඉන්නේ. මම පුංචි ප්‍රශ්නයක් දෙනවා ඔයාලාට උත්තර හිතන්න. හරි, උත්තරේ මට කියන්න පුළුවන්, මෙසේජ් එකක් දාන්න පුළුවන් 0703 93597. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? ඔයා දන්නවනේ පරමාණු බෝම්බ, අර හිරෝෂිමාවට දැපු මේ දැම්ම වගේ එකක්. පරමාණු බෝම්බ, දැන් පරමාණු බෝම්බෙයින් වෙන්න පුළුවන් හානිය ගොඩක් කියලා අපි දන්නවා. දැන් ඒකට හේතු කාරණා මං කියන්න ඕනෙමත් නෑ. ඔයාලා දන්නවා ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. ජාන විකෘති වෙන්න පුළුවන්, ඊට අමතරව ජීවිත හානි කොහොමවත් වෙනවා. තාමත් ජාන විකෘතිතාවය නැති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා පරමාණු බෝම්බෙකේ, පරමාණු බෝම්බයක් හෙළුවට පස්සේ. ඕක තමයි පරමාණු බෝම්බේ. හරි, ඊට පස්සේ AI කෘතිම බුද්ධිය. හරි, ඉන්දියාප්පයි නිලුම් මලයි වගේ කියලා හිතෙයිද? දන්නේ නෑ නෑ. මං කියන්න හදන්නේ ඔයාලගෙන් ප්‍රශ්නේ අහන්න ඕන කින්න ඕනේ. හරි, මොකක්ද දන්නා ප්‍රශ්නේ? දැන් AI තියෙනවනේ. AI කෘතිම බුද්ධිය කියන එක අපි පාවිච්චි කරනවා එක එක වැඩවල. අපි මොනවා හරි ප්‍රොම්ප්ටින් කළා, අපි මොනවා හරි වීඩියෝ එකක් හදාගන්න වෙන්න පුළුවන්, අපි තොරතුරු ගන්න වෙන්න පුළුවන් එයාගෙන්. ඒ වගේ අපි තොරතුරු දීලා මොනවා හරි දෙයක් එයාගෙන් තව දෙයක් දැනගන්න වෙන්න පුළුවන්. එයා දෙයක් කරනවනේ. එතකොට මේ දැන් AI සහ ඒකනේ බෝම්බයක් නෙමෙයි, දැන් පරමාණු බෝම්බයක් කිව්වට පස්සේ ඒකෙන් වෙන්න පුළුවන් විනාශය ගොඩක් ලොකුයිනේ. සාමාන්‍ය බෝම්බයක් කිව්වහම මේ අර ළඟදී ගැහුවේ අත් බෝම්බයක් ගහලා ඉතින් දෙහිවල දී ඒ වගේ එකක් නෙමෙයි, පරමාණු බෝම්බයක්. ප්‍රශ්නේ තමයි පරමාණු බෝම්බයක වෙන්න පුළුවන්, පරමාණු බෝම්බයක් හෙළුවට පස්සේ වෙන්න පුළුවන් විනාශයද ලොකු නැත්තම් ඊට වඩා ලොකුයිද AI අපේ කන්ට්‍රෝල් එකෙන් ගිලිහුණාට පස්සේ, අපේ පාලනයෙන් ගිලිහුනොත් AI වලින් වෙන්න පුළුවන් හානියද? මොකද්ද ලොකුම හානිය? හරි, මොකද්ද පරමාණු බෝම්බකින් වෙන්න පුළුවන් හානියද? නැත්තම් AI අපේ පාලනයෙන් ගිලිහුනොත් වෙන්න පුළුවන් හානියද ලොකු? හිතලා බලන්න. හරි, වෙලාව 11:49.

වෙලාවෙ කොළහ විනාඩි 54යි දැන්. හරි මං ඇහුවා ඔයාගෙන් ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මෙන්න මේකනේ මං අහපු. මං ඇහුවා පරමාණු බෝම්බකින් පරමාණු බෝම්බයක් හෙළුවට පස්සේ ඒකෙන් වෙන්න පුළුවන් හානියද නැත්නම් කෘතිම බුද්ධිය AI අපේ පාලනයෙන් ගිලිහුණාට පස්සේ වෙන්න පුළුවන් හානියද ලොකු කියලා. මොකද්ද මේ දෙකෙන් ලොකු? සංසන්දනාත්මකව ගත්තට පස්සේ මොකද්ද මේ දෙකෙන් ලොකු කියලා? ගොඩක් අය මෙසේජස් දාලා තිබුණා AI කියලා, කීප දෙනෙක් දාලා තිබුණා පරමාණු බෝම්බකින් වෙන්න පුළුවන් හානිය. ඔව්, එක එක පැතිවලින් හිතන්න පුළුවන්. හැබැයි මේ ඇත්තටම කෙනෙක් කියනවා, කවුද මේ කියන අය? තමයි බිල් ගේට්ස්. බිල් ගේට්ස් කියනවා කෘතිම බුද්ධිය AI කියන එක පරමාණු බෝම්බෙකටත් වඩා බිහිසුණු. ඒ කියන්නේ දැන් කොහොමත් පරමාණු බෝම්බේ කියන එක අපේ අතින් ගිලිහුණොත්, අපේ අතින් අපි ගිලිහෙන්නේ නැහැ. ඉතින් බෝම්බයක් අරන් ගිහින් ගිලිහෙන්න විදිහක් නැහැනේ. ඒක බෝම්බේ කොහෙට හරි දානවා මිසක්. එතකොට ඒ වගේ මොන හරි ගිලිහුණොත් තමයි නේ විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ AI කියන එක අපේ කන්ට්‍රෝල් එකෙන්, අපේ පාලනයෙන් ගිලිහුණොත්, අපේ මිනිස්සු හදපු දෙයක් නෙවෙයි, මිනිස්සුන්ගේ පාලනයෙන් ගිලිහුණොත් වෙන්න පුළුවන් හානිය අති බිහිසුණුයි කියලා බිල් ගේට්ස් කියනවා. එයා ඇයි මේ කියන්නේ? මේ දැන් කෘතිම බුද්ධි තාක්ෂණයේ බලපෑම දැන් පරමාණුක බලශක්ති තාක්ෂණයටත් වඩා දහස් ගුණයකින් විනාශකාරී කියලා තමයි එයා කියන්නේ. දැන් ලෝකේ තියෙන ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් ගත්තොත් මේ ඒගොල්ලොන්ගේ වාණිජ ලාභය, කියන්නේ එයාලා ලාභාංශ උපයන එක අරමුණු කරගෙන එක එක කෘතිම බුද්ධි එක එක ස්ටේජස් ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරලා සමහර වෙලාවට එක එක රටවල්වල කට්ටියගේ ඩේටා දත්ත මේ දේවල් ගන්න අරගෙන ආපහු දෙයක් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ දේ දැන් අපි හිතනවා, මම මේ ප්‍රශ්නයක් ඇහුවා, හරි එයා මට දුන්න මේක. සමහර වෙලාවට ඔයා දන්නේ ඔයා මොන හරි දෙයක් දීලා තමයි ඒ දේ අරගෙන තියෙන්නේ කියලා. ඒ කියන්නේ මොන හරි තොරතුරක් දැනගන්න ඕන. ඔයා කියනවා මම ඉංජිනේර කෙනෙක්, මම ටීචර් කෙනෙක්. හරි, මේ එතකොට එයා කන්සිඩර් කරනවා මෙයා ශ්‍රී ලංකාවේ මෙන්න මේ පැත්තේ ඉන්න

ඇත්තටම වෙන්නේ අපි මොනහරි දෙයක් දුන්නොත් තමයි AI අපිට අනිත් පැත්තට උත්තරයක් සහ උදව්වක් කරන්නේ. කවුරුත් එහෙම නිතින් ඕන මිනිහෙක් කරන මොනහරි තව උදව්වක් කළොත් තමයි එයාත් අනිත් පැත්තට අපිට උදව් කරන්නේ. එහෙමත් කෙනෙක් තමයි අපේ ජීවිතේට දැකලා නැති කෙනෙක් උදව්වක් කරන්නේ. එතකොට ඉතින් මිනිස්සු එහෙමනම් මිනිස්සු විසින් හදපු AI අර විදිහට වෙන්න විදිහක් නැහැ. හරි. ඒ හින්දා ඔය કૃත්‍රිම බුද්ධිය කියන එක පාවිච්චි කරද්දී අපි බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. නැත්තම් අපිව අනතුරට ලක් වෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට සයිබර් ඇටැක් එකක්, එහෙම නැත්තම් මොන හරි සෝෂල් මීඩියා ඇටැක් එකක්, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් තියෙන ඉඩකඩ වැඩි. මේ සමාජේ, මේ ඉස්සරහට එන සමාජේ, මේ ඉස්සරහට එන සයිබර් අවකාශයේ කොහොමත් ඒ වගේ දේවල් වෙන්න ඉඩකඩ වැඩි. ඒ නිසා AI පාවිච්චි කරද්දී පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. හොඳ කල්පනාවක්. වෙලාව 11:57.

0: දහවල් 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපික වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු

0: රස්තල ජනපති ගොවි ජනතාව හමුවන ගොවි ජන රැලිය පොළොන්නරුවේදී ජනතාවගේ පහසුම තේරීම පොදු ප්‍රවාහනය කරන බව අගමැති කියයි. මහනුවර ශ්‍රී දන්ත දහතුන් වහන්සේ තැන්පත් කිරීමට රන් කරඬුවක්. ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් වෙනුවෙන් සහන. උතුරු කොරියාව බැලස්ටික් මිසයිල් කිහිපයක් අත්හදා බලයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියා කුසලාන අවසන් මහා තරගයට.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිපිලේ. අපි ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරැලි මාලාවට සමගාමීව පැවැත්වෙන ගොවි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. පොළොන්නරුව දීපෝයන පරිසරයේදී පැවැත්වෙන මෙම ගොවි ජන රැලිය පසුරු හතරට ආරම්භ වීමට නියමිතයි. පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවල ගොවි නායකයන් ඇතුළු ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් ඔයි මෙම රැලිය පැවැත්වෙන්නේ. ගෙවුණු වසර දෙක තුළ ගොවි ජනතාව වෙනුවෙන් වත්මන් රාජ්‍ය ක්‍රියාත්මක කළ ප්‍රගතිශීලී වැඩපිළිවෙල සහ ගොවි ජනතාවගේ හෙට දවස වෙනුවෙන් වත්මන් රාජ්‍ය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීම මෙම රැලියේ එක් අරමුණක්. පොළොන්නරුව දීපෝයන පරිසරය ගොවි ජන රැලිය සඳහා අද උදැසන සිටම සූදානම් කරන ආකාරයද දක්නට ලැබුණා. ගොවි නායකයින් මැති ඇමතිවරුන්ද ගොවි ජන රැලිය ඇමතීමට නියමිතයි. අනතුරුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගොවිජන රැලිය අමතනු ලබන්නේ. ගොවිජනතාව මුහුණ දෙන ගැටලුවලට ප්‍රායෝගිකව විසඳුම් ක්‍රියාත්මක කරන ආකාරයද මෙම රැලියේදී අවධාරණය කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ නවීකරණය කළ බම්බලපිටියේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙක එක්වයි නවීකරණ ව්‍යාපෘතිය සිදු කළේ. ඒ අනුව නවීකරණය වූ බම්බලපිටියේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කරුණේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. දුම්රිය ස්ථානය නවීකරණය කිරීමට ශ්‍රී ලංකා දාවුදී බෝරා සංගමය රුපියල් මිලියන 60ක මුදලක් වැය කර තිබෙනවා. උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.
2: රටක් දියුණු වෙන්නේ රටක තියෙන වාහන ප්‍රමාණය පුද්ගලික වාහන ප්‍රමාණයකින් නෙවෙයි. ඒ රටේ තියෙන පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය කොච්චරද කියන එකෙන් අපිට හොඳටම අනින්න පුළුවන් ඒ රටක් දියුණුද නැද්ද කියලා. අපේ රටේ ගත්තොත් මෙච්චර කල් තිබ්බේ පොදු ප්‍රවාහනය කියන්නේ මිනිස්සුන්ට කරදරයක්. අද දැන් තමයි ඒක වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මේ විදියට මේ පහසුකම් ලබා දීම තුලින් කාර් එකක් අතහැරලා, බයික් එකක් අතහැරලා, වෑන් එකක් අතහැරලා, ලක්ෂරි වෙහිකල් එකක් අතහැරලා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න මිනිස්සුන්ගේ ඒ පෙළඹීම ඇති වෙයි කියලා. මේක ඊට වඩා පහසුයි කියලා දැනෙයි කියලා. පොදු ප්‍රවාහනය පහසුයි කියලා දැනෙන තත්ත්වයකට මේ රට දියුණු වෙයි කියලා. ඒ ගමන අපි ආරම්භ කරලා තියෙනවා. ඒ ගමන තුළ මේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් සිහින ගම්මානයේ වැඩසටහන හරහා ඔබ මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ හරිම විශේෂ දෙයක්. අපි සියලු දෙනාම දන්න දෙයක්, රටක් කියන්නේ ආණ්ඩුවක් විතරක් නෙවෙයි. රටක් දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවකට විතරක් නෙවෙයි. ඒක සාමූහික වැඩක්. මෙතෙක් කාලේ අපේ රටට පොදු සිහිනයක් තිබෙන්නේ. අපි සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන්. දැන් ඒ සිහිනය නිර්මාණය වෙමින් යනවා කියලා හිතනවා.
0: දකුණු ආසියාවේ ඉහළම ගුණාත්මක ප්‍රවාහන සේවයේ මෙරට ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා මෙට්‍රෝ බස් රථ සේවාව ආරම්භ කෙරුණා. නියම ව්‍යාපෘතිය මාර්ග දෙකක සිදු කෙරෙනවා. ඊට අමතරව මෙවට විටත් මාර්ග පහක් අලුතින් හඳුන්වා දී අවසන්. ඒ අනුව මාර්ග හතේම මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය හා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් පෞද්ගලික සමාගම ඒකාබද්ධව කටයුතු කරනවා. මෙට්‍රෝ බස් සේවාවට පහසුකම් සැපයීම සඳහා ඉදිකළ තුන්වෙනි ඩිපෝ අංගණය ජයල ඒකලදී පසුගියදා ආරම්භ කෙරුණා. ඒකල සිට තලංගම දක්වා දිවෙන මෙට්‍රෝ බස් මාර්ගය කිලෝමීටර් 29.9 කින් සමන්විතයි. මෙම මාර්ගයේ මෙට්‍රෝ බස් නැවතුම් 21ක් පවතිනවා. තලංගම බතරමුල්ල හන්දිය සෙත්සිරිපාය නයිටා රාජගිරිය කාසල් රෝහල බොරැල්ල දෙක YMBA කැම්බල් පාක් දෙමටගොඩ පෑලියගොඩ නව කැලණිපාලම පෑලියගොඩ දෙක හේකිත්ත හන්දිය වත්තල හැඳල මාබෝල මහභාගයේ කඳාන වැලිගම්පිටිය ජායල CTP හන්දිය හා ඒකල යන ස්ථානවල මෙම නැවතුම්පල පිහිටා තිබෙනවා. යනුව මෙට්‍රෝ බස් සේවාව මෙරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවතම පෙරලියක් වී ඇති බවයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
3: දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ගුණාත්මක ප්‍රවාහන සේවයකට වඩා මෙය අනෙක් රටවල් එක්කත් සංසන්දනාත්මකව බලන්න පුළුවන්. දකුණු ආසියානු කලාපයේ රටවල් එක ගත්තාම මට දැනෙනවා අපිට ඒ ඉතාමත්ම ඉහළම ගුණත්වයෙන් යුතු ප්‍රවාහන සේවයක් මහාමාර්ග පද්ධතියක් ලංකාව ඇතුලේ හදන්න පුළුවන් වෙයි කියලා. එනිසා ඔබ සියලු දෙනා මේ සඳහා දායක වෙන්න. මොකද මූලික අධ්‍යයනවලදී අපිට යම් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ප්‍රතිඵලයේ එකවර එන්නේ නැහැ. හැබැයි මම ඔබට යෝජනා කරනවා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, ආණ්ඩුව මොන වගේ වැඩ කටයුතු කරලාද, සාර්ථකද, අසාර්ථකද කියන එක මනින්න මේ ප්‍රමාණාත්මක දේවල් දිහා පමණක් බලන්න එපා. මේ ඇතුලේ ගුණාත්මක දේවල් ගණනක් සිද්ධ වෙනවා. හැබැයි මේ ගුණාත්මක දේවල් පෙනෙන්නේ නැහැ. මොකද මේ අවුරුදු දෙක ඇතුලේ අපි කිසිදු කටයුත්තක් කරලා නැහැ මේ ගුණාත්මක භාවයට හානි වෙන. ඒ නිසා ඔබ විශ්වාසය ඇති කර ගන්නට ඕනේ පළමුවෙන්ම. මොකද මේ පරිවර්තනයේදී සුවිශේෂීම කාර්යය සිද්ධ කරන්නේ ආණ්ඩුව.
0: මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබීමට මෙතෙක් කාලයක් භාවිත කළ රන් ආලේපිත කරඬුව වෙනුවට රන් කරඬුවක් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පූජා කර තිබෙනවා. එම රන් කරඬුව තුළ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී දළදා මාලිගයට ලිඛිතව දැනුම් දී ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RNA සේනරත්න මහතා සඳහන් කළා.
4: පසුගිය සැප්තැම්බර් 8 වෙනිදා දවසේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඩ සිටීම සඳහා මෙතුවක් කාලයක් පාවිච්චි කරන ලද රන් ආලේපිත කරඬුව වෙනුවට සම්පූර්ණයෙන්ම රත්තරනින් නිම කරන ලද කරඬුවක් පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස දළදා මාලිගාවට පූජා කරනු ලැබුවා. පැරණි රන් ආලේපිත කරඬුව වෙනුවට අභිනවයෙන් පූජා කරන ලද කරඬුව තුල දන්ත ධාතුන් වහන්සේ ඇතුළුවේ අවශේෂ පූජා ද්‍රව්‍යයන් තැන්පත් කිරීමට කටයුතු කරන බවට මහානායක ස්වාමීන් වහන්සේ ලද්දිවට නිලමිතුමත් කරුණු පැහැදිලි කළා. ඒ අනුව පැරණි රන් ආලේපිත කරඬුවත් දැනට වැඩ සිටින මාලිගාවේම සුවිශේෂ ස්ථානයක තැන්පත් කිරීමට කටයුතු කරන බවට අදාළ දැනුම් දීම් මහානායක ස්වාමීන් වහන්සේලාත් දිවට නිලමිතුමත් ගේ අත්සනින් යුක්තව මාව ලිඛිතව දැනුවත් කරලා තියෙනවා.
0: ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කළා. ඒ අනුව 2022 වසරේ ඔක්තෝබර් 23 වනදා සිට 2025 වසරේ ජූනි 30 වනදා දක්වා ගුරු සේවයේ පළමුවෙනි ශ්‍රේණියට උසස් වීම් යෙදෙන ගුරුවරුන් කාර්යක්ෂමතා කඩයිම් තුන සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් කරනවා. තමන් උසස් වූ ශ්‍රේණියට පූර්වෙන් සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩයිම් ඊළඟ උසස් වීම් දිනයට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස් වීම් ලැබූ නිලධාරීන් එම පූර්ව ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩයිම් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරුණා. එමෙන්ම 2025 ජූලි මාස 30 වනදා සිට තමන් අයත් ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩයිම් විභාග පැවැත්වෙන දින යන දින අතර කාලය තුළ ශ්‍රේණි උසස් වීම් යෙදෙන නිලධාරීන්ටද මොඩියුල හෝ කාර්යක්ෂමතා කඩයිම් විභාග සම්පූර්ණ කිරීමේ නොසලකා ශ්‍රේණි උසස් වීම් ලබා දීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන රාජතාන්ත්‍රික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවැක්ෂියන් මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මේ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාව මෙවට විට ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් කරා ළඟා වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියා. ඉදිරියේදී විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ අපනයනය වර්ධනය කර ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක්. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම, කොළඹ වරාය කේන්ද්ර කරගත් සමුද්‍රීය ක්ෂේත්‍රය, නිල් ආර්ථිකය, තොරතුරු තාක්ෂණය, සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නව ආයෝජන පිළිබඳවද අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවෙන් මුහුදු ආහාර, එළවලු, පළතුරු, තේ සහ මැණික් වැනි නිෂ්පාදන චීනයට අපනයනය කිරීම තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. හොංකොං කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර හා චීන වෙළඳපළට අවතීර්ණ වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳවද චීන තානාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. අදත් පළාත් දෙකක සහ දිස්ත්‍රික් හතකට උණුසුම් දර්ශකය මිනිස්සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. උතුරු මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම යාපනය කෙලිනොච්චිය මුලතෙව් වවුනියාව කුරුණෑගල මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ද ඊට ඇතුළත්. බොහෝ ප්‍රදේශවල වෙලි කාලගුණය ජන ජීවිතයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. දිඹුලාගල කජුවත්ත වරාපිටිය ගම්මානයේ ජනතාවද නියඟේ හේතුවෙන් පානීය ජල හිඟයට මුහුණ දී සිටිනවා. වගා කටයුතුද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගවයින් සඳහා තනකොළ රැගෙනීමට මෙම ජනතාව දුරබැහැර ප්‍රදේශවලට යන බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා. අධික උණුසුම් කාලගුණයේ හමුවේ අංගමැඩිල්ල වනෝද්‍යානයේ සැරිසරන වනාලීන්ට ජලය සොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. එලෙස ජලය සොයා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට පැමිණි වනාලින් දෙදෙනෙකු ජල අවශ්‍යතා සපුරාගෙන ටික වේලාවක් එහි රැඳී සිටින ආකාරයද දැකගත හැකි වුණා. දැඩි වියලි කාලගුණයේ හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ කෙසෙල් වගාවේ අකර සිය ගණනක් පමණ විනාශ වී තිබෙනවා. මොනරාගල අනෙකුත් වගාවන්ටද මෙම තත්ත්වය උදා වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කන්තලේ ලිං රැසක් සිඳියාම හේතුවෙන් පානීය ජලය බෙදා හැරීම බවුසර් මගින් සිදු කළා. ඒ කන්තලේ ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් එල්නිනෝ බලපෑම දිස්ත්‍රික් 8කට දැඩි ලෙස එල්ල වී තිබෙනවා. බලපෑමට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණන 36ක්. ඒවායෙහි පවුල් 49,344කට අයත් පුද්ගලයන් 161,451 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. පවතින තත්ත්වයේ හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36කට පානීය ජලය බෙදා දීම සිදු කරනවා. වැඩියෙන්ම පානීය ජලය බෙදා දී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයටයි. පුද්ගලයන් 42,929 දෙනෙකුට එහි පානීය ජලය බෙදා දී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ 33,394 දෙනෙකුට සහ බදුල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 25,413 දෙනෙකුට බවුසර් මගින් පානීය ජලය බෙදා හැරීමටයි කටයුතු කර ඇත්තේ. නියඟේ පවතින දිස්ත්‍රික්වලට මේ මස 3 වන සතිය සිට වර්ෂාව ලැබෙනු ඇති බවත් එතෙක් එම ප්‍රදේශවල ජලය බෙදා හැරීම සැලකිය යුතු මට්ටමකින් සිදුවන බවත් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා කියා සිටියා.
5: ඉතින් මේ වන විට දිස්ත්‍රික් 8ක පමණ පානීය ජල ගැටලුව මතුවලා තියෙනවා. පුද්ගලයන් 140,000ක් පමණ පානීය ජල ගැටලුවට මුහුණ පාලා තියෙනවා. මේ අය අතරින් 86%කට විතර දැනටමත් ජල පහසුකම් සපයලා තියෙනවා. විශේෂයෙන්ම සැප්තැම්බර් 3 වෙනි සතියෙන් පසු යළි වර්ෂා සහිත කාලගුණ බලාපොරොත්තු විය හැකි දෙසැම්බර් අගදක් වියලී ගිය වැව් වමුණු ඒ වගේම ගංගා ඉදිරියේදී ඇති විය හැකි අධික වැසි සහිත කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයට වැඩි දහරිතාවක් ජලය අඳවාගත හැකි ආකාරයට මේව පිළිසකර කිරීමට තේ සඳහා අවශ්‍ය කරන කටයුතු දැන්ටවත් පටන් අරන් තියෙනවා. ඔක්තෝබර් 1 වෙනිදා සිට ඔක්තෝබර් 15 වෙනිදා දක්වා මහකන්නේ වගාවන් ආරම්භ කිරීමට දැනට නිර්දේශ කරලා තියෙනවා. මේ වෙනකොට වගා හානි ප්‍රමාණිකුත් වාර්තා වෙනවා. සමහර වගාවන් විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ගණන් බලලා ඒ අදාළ තවගා විනාශයට අදාළව වන්දිගේම සඳහාත් මේ වෙනකොට කටයුතු ආරම්භ කරලා තියෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික උද්‍යාන තුල හිඳීගිය වැව් අමුණු සඳහා ජල සම්පාදනය කරලා වනජීවීන්ට ගැටලුකින් තොරව ජල සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.
0: මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ඇතිවන බව කරේණියුතු කාලගුණ විද්‍යාඥ සස්සරණී රාජගුරු මහත්මිය සඳහන් කළා.
6: අද දින දිවයිනේ වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර සහ සබරදමුව පළාත්වල මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි. ඊට අමතරව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි. තවදුරටත් උතුරු උතුරුමැද ඌව සහ නැගෙනහිර පළාත්වල පසරු දෙකින් පසුව තැනින් තැන වැසි හෝ ඉගුරුම් සහිත වැසි ඇති විය හැකි වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි. ඉගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාර්මිකව ඉල්ලා සිටින ලබයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වෙරළට ඔබෙනුන් මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි. මුලිතෙව් සිට සිකුරාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබෙනුන් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සුළං තත්ත්වය සැලකීමේදී සුළං නිරිත දෙසින් හමායන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 30ක් 40ක් පමණ වේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50-60 දක්වා වැඩිවීම හැකියාවක් පවතිනවා. මේ හේතුවෙන් මෙම බෙහෙඳු ප්‍රදේශ විටින් විට රළුවිය හැකියි. ඊට අමතරව හලාවත සිට මන්නාර මහරහ කංකසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50 දක්වා වැඩිවිය හැකියි. මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවීමේ සම්භාවිතාවක් පවතිනවා. හලාවත සිට ගාල්ල සහ මාතර සහ හම්බන්තොට හරහා ඔතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2-3 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරමින් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි.
0: වංචා දූෂණවල යෙදුණු පුද්ගලයන් අධිකරණය වෙත යොමු කිරීම දේශපාලන පිළිගැනීමක් නොවන බව ජනතාව හොඳින් දන්නේ ඇයි පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කළා. AITN වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්.
7: මොකක්ද පිළිගැනීම තියෙන අවස්ථාව?
8: දැන් මේ හිරේ ගියපු නැත්නම් නඩු ක්‍රියාත්මක වෙන මහාධිකරණ චෝදනා ගොනු වෙන කාටද මොන චෝදනාවද මේ පිළිගැනීමේ චේතනාවේ බොරුවට දාලා තියෙන්නේ? දැන් එයාබස් ගනුදෙනු බොරුවක්ද? එයාබස් සමාගම එංගලන්තයේ තිබුණු අධිකරණයකදී සාක්ෂි දීලා තියෙනවා. ඒක ලංකාවේ අධිකරණයට මේනේ දැන් උනාට. ෆ්‍රංශ එයාබස් සමාගමේ මේක ජාත්‍යන්තර අවධානයට ලක්වච්ච නඩුව. ලංකාවට කොමිෂන් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව අධිකරණවල ලියවිච්ච දේවල් තියෙනවා. එතකොට අනිකුත් නඩු කාරණා ගත්තත් මේ රටේ මේ තියෙන ඇදි කියපු අවුරුදු 10-15 අර කියන එක හරි සමහර වෙලාවෙ අපි දාපු නඩු නෙවෙයි තමයි. හැබැයි ඒවා ෂේප් කරගෙන ගියපු විදිහත් තිබුණා. ඉතින් අපි ඒක ෂේප් කරන්න දෙන්න තුරු ඒවා ඇතර යන්න දුන්නු. මේ රටේ අවිල්ල අධිකරණ පද්ධතියට ඒ අදාළ ඉඩකඩ හැදුවා. මහාධිකරණ අලුතෙන් ඇතිකරන අධිකරණ නඩු අහන්න දුන්නු. ඉතින් මේ එකතන පල් වෙලා තම තමන්ගේ අවබෝධයෙන් දෙපැත්තේ කට්ටිය ෂේප් කරගෙන හිටපු ටික අපිට හැම බැඳීමක් නැහැ. අපි ෂේප් කරන්න නැතුව අපි ඒක යන්න දුන්නු. එතකොට මේක අපි තේරුම් ගන්න ඕන දේ මේ අපි හදන්නේ ක්‍රමයක්. මේ ක්‍රමය අපිටත් විවෘතයි. මේක මේ සභේ මීට කලින් කවුරුත් එක්ක හැදුවේ නැත්තේ ඒ හින්දා. එරෙන්න කිසිම දේශපාලන පිළිගැනීමක් නැහැ. අපි අභියෝග කරනවා කියන්න ඕන තැනක ඇවිල්ලා ඕන සංවාදයක ඕන තැනක ඇවිල්ලා මොකද්ද දේශපාලන පිළිගැනීම? ඇයි එහෙම කියන්නේ? අර එහෙම කියනවා අරයා හිරේ දානවා පිළිගැනීම කියලා. හිරේ දාන්නේ අපිට මේනේ. හොරකම් කළා වුණාම හිරේ යනවා තමයි. මෙච්චර කල් හොරකම් කළා වුණාම හිරේ යන්නේ නැති වෙච්ච එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි වෙනස් කරේ. අල්ලස් අරගෙන කොමිෂන් අරගෙන හිරේ ගියාට පස්සේ පිළිගැනීම කියලා කියනවා නම් පිස්සු වෙන්න ඕනේ. එතකොට එහෙම නෑ. හොරු හොරු තමයි. එතකොට ඒකට දඬුවම් දෙන්න ඕනේ තමයි.
0: මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු මහියංගනේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දහවරුදා මහියංගනේ අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළා. වයස අවුරුදු 22ක් වන මෙම සැකකරු මාපකඩ වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර වීරකැටිය වලස්මුල්ල මාර්ගයේ දහවනි කරමින් තිබූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක කැටීමෙන් එක් අයෙකු මිය ගියා. මේගොස්සැත්තේ 54 හැවිරිදී වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනුතරින් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා සමග සැකකරුවන් 7 අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ තනමල්විල හම්බිගමු පොලිස් නිලධාරීන් පිටසක් සිදු කළ විශේෂ වැටලීමකින් හම්බිගමු ප්‍රදේශයේ වගා කර තිබූ ගංජාහේ 9 වැටලීමට පොලිසිය සමත් වුණා. එම හේන් තුල විවිධ උස ප්‍රමාණයේ සරුවට වගා කර තිබූ ගංජා ගස් ලක්ෂ 2ක් පමණ තිබූ බව පොලිසිය කියා සිටියා. ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට අධිකයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 වැළවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ. ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමට හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. උතුරු කොරියාව බැලස්ටික් මිසයිල් කිහිපයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව නිවේදනය කරනවා. උතුරු කොරියාවේ යුදමය අත්හදා බැලීම් පිළිබඳ තමු නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇති බවයි දකුණු කොරියාව පවසන්නේ. මිසයිල් අත්හදා බැලීම පිළිබඳ තොරතුරු ඇමරිකාව හා ජපානය සමග සමීපව හුවමාරු කරගනිමින් සිටින බවද දකුණු කොරියාව සඳහන් කළා. උතුරු කොරියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දෙසට බැලස්ටික් මිසයිල් යොමු කරමින් අත්හදා බැලීම් සිදු කර ඇති බවයි දකුණු කොරියා ආරක්ෂකංශ කියා සිටියේ. එරට වේලාවෙන් අදාළියම 5:20 පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබර ප්‍රදේශයක් වන වොන්සාන් සිට කිලෝමීටර් 250ක් පමණ දුරින් ගමන් කළ මිසයිල් කිහිපයක් හඳුනාගත් බවයි දකුණු කොරියා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ මණ්ඩලය ප්‍රකාශ කළේ. උතුරු කොරියාවේ මිසයිල් අත්හදා බැලීමත් සමග දකුණු කොරියාව එරට ආරක්ෂක අමාත්‍යාංශය හා අනිකුත් ආයතන සමග හදිසි ආරක්ෂක රැස්වීමක්ද පවත්වා තිබෙනවා. ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති. ආසියා කුසලාන පන්දුහර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුණා. ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායම සමගින් ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමත් සමගින් තරගයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊ රාත්‍රියේ පැවතුණා. කාසි වාසි හිමි කරගත් ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු මුලින් පන්දුවට පහර දීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළා. ඉනුව ශ්‍රී ලංකා පන්දු යවන්නියන් තරගයේ ආරම්භයේ සිටම පාකිස්තානයට දැඩි පීඩනයක් එල්ල කිරීම විශේෂත්වයක්. කෙසේ වෙතත් පාකිස්තාන කණ්ඩායමේ නායිකා ෆාසිමා සානා සටන්කාමි ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 36කදී නොදෙවි ලකුණු 47ක් රැස් කළා. එනුව පාකිස්තාන කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 130ක් රැස් කිරීමට සමත් වුණා. චමුරි අතපත්තු සහ චමුදි ප්‍රබෝදා කඩුලු 2 බැගින් බිඳහෙළුවා. සුගන්ධිකා කුමාරිද කඩුලක් බිඳහෙළීමට සමත් වුණා. ඊයනුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිලට හිමි වූ ඉලක්කය ලකුණු 131ක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය බලපොරොත්තු තරම් සාර්ථක වූයේ නැහැ. කණ්ඩායම් නායිකා චමරි අතපතු සහ මුල් පෙළ පිතිකාරණියන් අඩු ලකුණු සංඛ්‍යාවලට දැවියාමත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එල්ල වූයේ පීඩනයක්. එම තීරණාත්මක අවස්ථාවේ හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරේ පස්වෙනි කඩුල්ල සඳහා අගන සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කළා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 36යි කවිෂා දිල්හාරේ ලකුණු 33ක් රැස් කිරීමට සමත් වුණා. අවසන් පන්දුවාර කිහිපයේදී අතිශය සංසුන් හා වගකීම් සහගත ප්‍රතිකරණයක නිරත වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිනී නෘත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. නිලක්ෂිකා සිල්වා නොදෙවි ලකුණු 18යි කෞෂිනී නෘත්‍යාංගනා නොදෙවි ලකුණු 10ක් ලබා ගත්තා. එනු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 134ක් ලබා ගනිමින් පාකිස්තාන කාන්තා පිලට එරෙහිව තරගයේ කඩුලු 4කින් ජයග්‍රහණය කළා. 2026 ආසියා කුසලාන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතයි. තරඟය හෙට රාත්‍රී 8ට ආරම්භ වෙනවා.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ජනපති ගොවි ජනතාව හමුවන ගොවි ජන රැලිය පොළොන්නරුවේදී ජනතාවගේ පහසුම තේරීම පොදු ප්‍රවාහනය කරන බව අගමැති කියයි. මහනුවර ශ්‍රී දන්ත දහතුන් වහන්සේ තැන්පත් කිරීමට රන් කරඬුවක්. ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් වෙනුවෙන් සහන. උතුරු කොරියාව බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියා කුසලාන අවසන් මහා තරගයට. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුර එකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කන්ද ප්‍රවෘත්ති.
0: Then be the change විශේෂාංගය.
9: Be the change. වෙනස ඔබ වෙන්න.
10: ගස්සක අත්තක් මතේ වසාගෙන සිටින කෑරලක දුටු විට ඒ අපට සුන්දර දසුණා. ඒත් සබහදහමේ ඇතැම් අවස්ථාවලදී එම සුන්දර කුරුල්ලා අප සිතනවාටත් වඩා වෙනස් හැසිරීමක් පෙන්වනවා. විශේෂයෙන්ම වෙනත් කුරුල්ලන්ගේ කූඩුවලට ඇතුළු වී බිත්තර හෝ පැටවුම් ගොදුරු කරගන්නා පක්ෂිකු ලෙසයි කෑරලා ලූහුපුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ. කෑරලා සාමාන්‍යයෙන් හඳුනා ගැනෙන්නේ ගස්වල කඳ මත ශක්තිමත් හොටෙන් වේගින් කොටමින් ආහාර සොයන කුරුල්ලෙකු ලෙසයි. ගස් පොත්ත යට සැඟවී සිටින කෘමීන් කීටින් සහ වෙනත් කුඩා ජීවීන් සොයා ගැනීම ප්‍රධාන ආහාර සෙවීමේ ක්‍රමවේදයක්. නමුත් ඇතැම් අවස්ථාවලදී එම කුරුල්ලන් වෙනත් කුරුල්ලන්ගේ කූඩු වෙතද අවධානය යොමු කරනවා. මෙහිදී සිදුවන දේ බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට පවා අපහසුයි. කූඩුවක සිටින කුඩා කුරුල්ලු පැටවුන් තවමත් පියාට වර්ධනය කර නොමිතිනම් ඔවුන් ඉතාමත් අසරණයි. ඇස් විවෘත වී නොතිබිය හැකි අතර තමන්ගේ ආරක්ෂාව සඳහා පියාසැර කිරීමට හෝ කූඩුවෙන් පලා යාමට ඔහුට නොහැකි. කුරුල්ලු මව ආහාර සොයා පිටත්ව ගිය අවස්ථාවකදී එවැනි කුරුල්ලු කූඩුවක් විලෝපිකයෙකුගේ ඉලක්කයක් බවටත් පත්විය හැකි. කෑරලුන්ගේ ඇතැම් විශේෂයන් කුරුල්ලු පැටවුන් ගොදුරු කර ගැනීමට පුරුදු වී සිටිනවා. විශේෂයෙන්ම කාන්තාර හා වියලි ප්‍රදේශවල ජීවත් වන ඇතැම් කෑරලුන් විශේෂ අවස්ථාවලදී කුඩා පක්ෂිකයන්ගේ කූඩුවලට පහර දෙන බවට පරීක්ෂකයන් සොයාගෙන තිබෙනවා. මේදී තවත් විශේෂ කරුණක් වන්නේ කෑරලාගේ ශක්තිමත් හොටයයි. කෑරලාගේ හෝට ගස් කඳන් වලට නැවත නැවත කොටමින් ආහාර සොයා ගැනීමට පරිණාමය වී තිබෙනවා. එම නිසා ලීයෙන් සාදා ඇති කෘතිම කුරුළු කූඩුවකට වුවද සිදුරක් විශාල කර ගැනීමේ හැකියාව තිබිය හැකියි. කූඩුවේ දොරට කුඩා නම් එය තමන්ට ඇතුළු විය හැකි ආකාරයට පුළුල් කිරීමට උත්සාහ කළ හැකි. ගොදුරක් සොයන්නට ඇවසී වූ කල පළමුවෙන්ම කෑරලා කූඩුව තනා ඇති ගසී ලීයට කොටන්නට ගනී. එසේ කොටමින් සිටින විට කූඩුවේ පැටවුන් තනිව සිටිනවා නම් කෑරලා එම සිඟිති පැටවුන් තමන්ගේ ගොදුරු කරගන්නේ සැනකින්. කුරුළු පැටවුන්ගේ ශරීරය මෘදුවන අතර ඔවුන් පලා යාමට හැකියාවක්ද නැහැ. එබැවින් විලෝපිකයන්ට ඔවුන් පහසු ගොදුරක්. කෑරලා විශේෂයෙන්ම විවිධ ආහාර රටා පින්වන අතර බොහෝ විශේෂවල ප්‍රධාන ආහාරය වන්නේ කෘමීන් සහ කීඩයන්. සබහ දහමේදී සෑම සතෙකුටම තමන්ගේ පැවැත්ම සඳහා පවතින ආහාර සම්පත් භාවිත කරනවා. ආහාර හිඟවූ විට හෝ පහසු ගොදුරක් වූ විට සාමාන්‍ය ආහාර රටාවේ වෙනස් හැසිරීම් පෙන්වීමට සතුන්ට සිදුවිය හැකි. කෑරලාගේ තවමත් පුදුම සහගත හැකියාවක් වන්නේ ගසකට කොටන වේගය සහ එම ක්‍රියාව අතරතුර තමන් හිසට සිදුවන බලපෑම පාලනය කර ගැනීමයි. ඒ හිස් කබල මාංශපේශී හොට සහ ශරීර ව්‍යූහය නැවත නැවත කොටන ක්‍රියාවට අනුව විශේෂයෙන්ම අනුවර්තනය වී තිබෙනවා. එම නිසා අපට පෙනෙන ටොක් ටොක් ශබ්දය පිටුපස වසර මිලියන ගණනක පරිණාමයක ප්‍රතිඵලයක් තිබෙනවා. අප උද්‍යානයක දකින කුඩා කුරුල්ලෙකුට අපට නොපෙනෙන තවත් ලෝකයක් තිබෙනවා. ආහාර සොයා ගැනීම, පැටවුන් ආරක්ෂා කිරීම, විලෝපිකයන්ගෙන් බේරීම සහ ජීවිතය පවත්වාගෙන යාම සඳහා සෑම දිනකම අරගලයක් සිදුවනවා. එම නිසා ගසක කොටමින් සිටින කෑරලෙකු දුටු විට එහු දෙක ලස්සන කුරුල්ලෙකු ලෙස පමණක් නොබලා අරගෙන යන ජීවිකු ලෙස දැකීමට හැකිනම් අපට අවට පරිසරය ගැන අපගේ අවධානයද තවත් ගැඹුරු වනු ඇති.
9: වෙනස ඔබ වෙන්න.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට්‍රද වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයිට්‍රද වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011-400-600 සතියක ලක්හඬ

වෙලාව දවල් 12 විනාඩි 34යි දැන් සතිය ගලක් හඳාගෙන ඉන්නේ. තව ටික වෙලා වෙනේ අපිට ඉන්න දෙන්නේ. මාත් එක්ක වඩින්න දෙන්නේ තව ටික වෙලාවයි. ඒ කියන්නේ 34යි කියන්නේ තව උපරිම පැය භාගයකටත් අඩු කාලයක් තියෙනවා වාඩ පුළුවන්. ඒ වෙලාවෙ මෙසේජ් එකක් දාන්න. හරි කම්මැලි කම ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න 0703 93.5 94.4. හරි. අපි කට්ටියක් එකතු කරගන්නවද නැත්නම් සින්දුවකට යනවද? හරි. කට්ටියක් මෙසේජස් දාලා නම් තියනවා. කවන්නේ. අපි එහෙනම් සින්දුවක් අහලා ඉමු. වෙලාව දවල් 12:34.

0: පෙළවදවල් 12 විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: වෙලාව දවල් 12:39 සතියක ලක්හඬ හගෙන ඉන්නේ.

0: FM 93.7 La Khanna Radio ITN.
1: මෙලව දවල් 12:43 සතියක ලක්කඩ හගෙනින්නේ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: පිලවදවල 12 විනාඩි 47යි.
2: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසේ.
4: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
2: ක්‍රිමිරාජ සුවසේ.
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගී නවතම රේඩියෝ රියැලිටිය.
7: ලක්හඬ Golden Voice.
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලක්හඬ Golden Voice.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: සතියක ලක්හඬ.

එලවදවල් 12 විනාඩි 49යි සතිය ගලක් හඩගෙන ඉන්නේ අන්තිම විනාඩි කීපයේ ඉන්නේ හරි අන්තිම විනාඩි කීපයේ වුණත් මට වැඩ දෙයක් තියෙනවා කියන්න මොකක්ද දන්නවද අපේ වතුර පරිභෝජනය ගැන මොකද ජලය පරිහරණය කරන එක ගැන ගොඩක් අය දැන් ඔන්න අත්දැකීමක් තමයි දවසම මං ගියා මගේ යාළුවෙක් ඊගෙදර ගිහාම මේ යා මේ ගියාට පස්සේ මේ කතා කළාම මචං මං නානවා මං විනාඩි පහෙන් එන්නම් කියලා ගියා. ඉතින් මමත් ඉතින් බලන් හිටියා මාත් එහාට මෙහාට යනවා. දැන් බාත්รูම් එක ගාව දොර ගාවින් සද්ද එනවා වතුර භාජනේ පිරෙනවා. වතුර අර බිමට වැටෙන සද්ද අපිට ඇහෙනවානේ. පිරිලා පිරිලා ඉතිරලා ගිහිලා වතුර වැටෙන්නේ. වතුර වැටෙන එක ඇහෙනවා. මේ නාන සද්දයක් නැහැ. කොහොමඩවත් මම ඉතින් මේ තට්ටුවක් දාලා මචං මොකද කරන්නේ අපිට වරක්ුණා යන්න නැද්ද කියලා මේ මං දත් මදිනවා මචං කිව්වා. මාර මිනිස්සෙන්නේ බලන්න ඕනේ මේ යාළුවා වුණත් කමන්නේ හියන්න ඕනේ වැරද්දක් කරලා දින්නේ ඇයි දත් මාදින ගම අර වතුර ටික ඉතිරලා යනවා අහගෙන වතුර මේ මිනිස්සයා පැත්තක ඉඳන් දත් මාදින අර වතුර ටික අහගෙන යනවා මේ ළඟදී හරි මොකද මේ දවස්වල දැන් අධික පැවිල්ලක් තියෙනවා එක එක පැතිවල සමහර අයට වතුර නැහැ සමහර වනාන්තරවල සත්තුන්ට වතුර නැහැ බොන්න නාන්න කරන්න කන්න බොන්න කිසිම දෙයකට ගන්න වතුර නැහැ දුර යන්න ඕනේ වතුර හොයාගෙන හැබැයි සමහර පැතිවල වතුර තියෙනවා. ඉතින් වතුර තියෙන පැතිවල වතුර තියෙනවානේ අපිට වතුර අඩුවක් නැහැ කියලා. එහෙම වතුර නාස්ති කරන්න එපා. මොකද වතුර නාස්ති කරන්න වෙන්නේ ජීවේ පදනම ටික ටික මියදෙන එක. හරි. මං හිතන්නේ ඔයාට පහවසර නෙමෙයි මේක දෙක තුන වසර ඉඳන්ම ගොඩක් කියලා අඩු ගන්න දෙයක් තමයි. ජලය ජීවේ පදනමයි කියලා. ඒ හින්දා දැන් මේ දවල් 12 විනාඩි 51 වෙලා ඒ කියන්නේ ටික රස්නේ පැතිවලට ඇවිල්ලා දින පැතිවල රස්නේ වැඩි වෙනවා ඊට මුදුන් වෙලා තියෙන වෙලාව. ඒ හින්දා දැන් වතුර ගැන කොහොම මතක් වෙනවද කියන තිබහා ඇති සමහර පැතිවල විජලණය වෙලා ඇති සමහර පැතිවල මිනිස්සුන්ට. එතකොට වතුර කියන එක අපිට අත්‍යවශ්‍ය කියලා දැන් තේරෙනවා. ඒ නිසා අපිට දෙයක් නැති වෙන්න ඕනේ. ඒකේ වටිනාකම තේරෙන්න. හරි. ඒ නිසා ජලය කියන එක අපිට නැති වෙලා යන කලින් ඒක හරිම විදිහට පරිහරණය කරන්න ඕනේ. කොහොමද අර පිරිමැස්මෙන් පරිහරණය කරන්න ඕනේ. වෙලාව දවල් 12යි. විනාඩි 52යි.

එලව දවල් 12 විනාඩි 56යි දැන්. ඒ කියන්නේ මට ගිහිල්ලා එන්න වෙලාව හරි. හරි. කාඩත් ඉතින් කොයි වෙලාවෙ හරි යන්න වෙනවනේ. හැබැයි ආයිත් එනවා. සමහරු ආයිත් එනවා. ඒ වගේ මමත් ආයිත් එන්න බලාපොරොත්තු වෙමින්. එහෙනම් අදට සමු ගන්නවා සතියකට කලින්. එහෙනම් හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම සුවදායි සති අන්තයක්. ජය වේවා.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Vela Pasar Ekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද විබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: චීනය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළ ඒවා බව පවසමින් මෙරට අලවිකරණ පාවාහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාවාන් වල නිෂ්පාදකයාගේ නම හෝ ලිපිනය නොමැතිව ආනයනය කළ පාවාන් කොටස් යොදා ගැනීමෙන් ඔවුන් පාවාහන් නිෂ්පාදනය කර ඇති බවයි අනාවරණය වුණේ. කෙසේ වෙතත් මෙම පාවාහන් චීනයේ නිෂ්පාදිත ඒවා බව

පවසමින් රටපුරා අලෙවි කර තිබෙනවා. බතු නොකෙවා පාවහන් කොටස් මෙරටට ගෙන්වා ඇද යන්න පිළිබඳව සොයාපැලීමට විමර්ශනයක් ක්‍රියාත්මක බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා. ඉන්දුනීසියාවේ ජාවා දුප්පත් ආශ්‍රිතව රිෂ්ට මාපාංක 6.2ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. පැය 24ක් තුළ ඉන්දුනීසියාවෙන් වාර්තා වූ දෙවැනි භූකම්පාව මේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එය මකුළු දූපත ආසන්න මුහුදේ හටගෙන තිබෙනවා. ඉන් පැය කිහිපයකට පසු ජාවා දූපත් ආශ්‍රිතව භූකම්පනය හටගත් බව ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු දෙකට.

වන්ඩර් රේඩියෝ ITN වෙලාව පසරු එකයි විනාඩි 3යි. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.

වාසනාවන්ත සුන්දර දහවලක් ප්‍රාර්ථනා කරනවා. අද සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා සෙනසුරාදා දවස. අද ඉතින් විවේකීව ඉන්න බොහෝ දෙනෙක් තවමත් සමහරු වැඩබිමේ ගොවිපොලේ මගතොටේ නිවහනේ නිදහසේ රැඳෙන වෙලාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාව රසාලිප්ත මෙහෙවරකට එකතු කරන්න සූදානම් වෙන වෙලාවේ ලාංකීය ප්‍රසංග වේදිකාව සජීවීකරණය කළා. ඔබේ හදවතට සේන්දු කළා නම් දෙසවනින් අසා මනසින් රසවිඳින ගී සමුදාය සමග නටන පයට වාරු ගිනෙන ගී පෙළක් රැගෙන හමු වෙන ආදරණීය ප්‍රාසංගික වේදිකාව ඔබට තිළිණ කරද්දී මගේ ආදරණීය මිතුරා රෝහණ විජේසිංහ යවත ආදරින් මතක් කරන්න ඕනේ ප්‍රසංගයේ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා. එදා මෙදා තුර කළමනාකාරීත්වය ඉහළ රැඳී සිට ලබා දුන්නු දායකත්වය තුළ ප්‍රාසංගික වේදිකාව තවමත් ඔබ අතරට අරගෙන ඉන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඒ හැකියාවත් එක්ක අද සතුට දෝලණය කරන්න සූදානම් වෙනකොට සුන්දර ප්‍රසංගයේ වටා එකට එකතු වෙලා ඉන්න ඔබ 0703935937 මැසේජ් එකක් දාන්න කියලා ආරාධනය කළා. ලස්සන අත්වල සන්නාදයක් දෙන්න කියනවා වගේ මැසේජ් එකක් දාන්න කියලා ආරාධනා කළා. ප්‍රසංගය ආරම්භ කරනවා. ප්‍රසංගය ආරම්භ කරන මම නලින් විරාජ් ලස්සන සුන්දර දවසක අපේ ගී රශ්මි මෙසේ

0: වෙලාව පස්සරුයි කයි විනාඩි 25යි.
1: David Pierce Motor Company within Rajya Sevak Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: Video kridawak sin nosita oba sabe margeedi riyadavane karanna obata amathara jeevithayak nolabena bawa mataka thaba ganna
3: Tekya surakema magatota
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 01 1 286 1031 01 1 286 1011 ශනිගමතුම් 19:16
5: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: David Pierce Motor Company within Rajya Sevaka Obata Bajaj 3 Roda Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasada Saha Deemana DPMC Rajya Pranama Amatanna 01114600
9: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: වෙලාව 05:01 විනාඩි 28යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: මේ වෙලාවේ පුංචි මතක් කිරීමක් තියෙනවා. මං කල්පනා කළේ දැන් ඔයා මේ පොඩි වෙලාවකට කල්පනා කරලා බලන්න. පුංචිම කාලේ ඉඳලා අද දක්වාම බාල, තරුණ, මහලු වයසට ගෙවිලා ගියත් වයස කවදද මුලින්ම ප්‍රසංග වේදිකාවක් නැරඹුවේ? කල්පනා කරලා බලන්න මොකක්ද ප්‍රසංගය. පුංචිම කාලේ දැකපු ප්‍රසංග වේදිකාවට වඩා අද ප්‍රසංග වේදිකාව බොහොම වෙනස්. තාක්ෂණිකව විශාල විප්ලවයක් වෙලා තියෙන ප්‍රසංග වේදිකාව, විවිධ ආලෝක කරන රටා මවන අපූරු ලාලිත්වයෙන් යුතු රංගන දායකත්වයන් නිකුතු කරන ප්‍රාසංගික වේදිකාවක් බවට පත් වෙලා තියෙනවා. එදා දැකපු ප්‍රසංග වේදිකාව නෙමෙයි අද තියෙන්නේ කියලා සමහරුගේ. හැබැයි ඉතින් පැරණි එක හොඳයි කියලා තව කණ්ඩායමක් කියනකොට නෑ, අලුත් එක ඊට වඩා ගොඩක් හොඳයි කියලා තව නව පරම්පරාවේ කට්ටියක් කියාවි. ඒ අතරමැදි පිරිසක් කියනවා දෙකම හොඳයි, පරණ එකත් අලුත් එකත් දෙකම ඕනේ. එනිසා දෙකටම කැමති ඈත් ඉන්නවා. එනිසා රිද්මය වෙනස් කරනකොට ඒ සියල්ල පිළිබඳව තුලනය කළා ප්‍රාසංගික වේදිකාව ඉදිරිපත් කරන එක මගේ යුතුකමක් වගකීමක් කියලා හිතනවා. එහෙම හිතන වෙලාව පසුරු එකයි විනාඩි 30යි. ඔබ වෙත ගෙනා

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලකන්ඩ රේඩියෝ ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
5: සුන්දර ප්‍රසංගයක් නැරඹමින් ඉන්නකොට දැන් ප්‍රසංග වේදිකාව විතරක් නෙමෙයි අපට වටපිටාවේ සිදුවෙන බොහෝ දේවල් පිළිබඳව දකින්න හැකියාවක් තිබෙනවා. සමහරු කරමත නැගලා නර්තනයේ යෙදෙන අපූරු රටාවන්, විවිධ මාදලියේ නැටුම්, ඒ ගායන රටාවත් එක්ක ගායන ශිල්පියා ශිල්පිනිය වේදිකාවේ දායකත්වය ලබා දෙන වගේම මේ වේදිකාවේ මේ පැත්තේ කියන්නේ ක්‍රීඩාංගණයේ විවිධ ඉසව්තුල බොහෝ දේවල් දකින්න ලැබෙනවා. සමහරු ඉතින් අයිස්ක්‍රීම් මේක රසෙ විඳිනවා, කඩලකොට්ටක රසෙ විඳිනවා, සමහරු තැන තැන වාඩි වෙලා ඉන්නවා. මේ සියල්ල මවාගෙන ලස්සන සුන්දර ප්‍රසංගයක් ඔබට තෙළිණ කරන්න මට අවසර දෙන්න. 07.03.5.94 ලස්සන මැසේජ් එකක් දාන්න. ප්‍රසංග වේදිකාව ගැන ඔබට හිතෙන හැඟීම ලියන්න පුළුවන් කමක් තියෙනවා. 07.03.5.93.7 ප්‍රසංගයක රසය නොනසා හැමදාමත් තිළින කළා නම් එදා නිවහනේ කුටු වෙනකොට තනි වෙනකොට හැමදාමත් නිරන්තරයෙන්ම ඔබේ තනියට හිටියේ ලක්හඬයි. එනිසා ලක්හඬ ප්‍රාසංගික වේදිකාව කියලා කිව්වහම හැමදාම ආදරය කරන නොනවතින රිද්මය ආස කරන හැමෝම ඒට බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවේ තව වෙලාව තියෙනවා. ඒ සඳහා කියලා මතක් කළා ලස්සන ප්‍රසංගයක් ඔබට මේ විදිහට තිලනගනවා. තව ටික වෙලාවකින් ඔයා දාපු මැසේජ් එක කියන්න මං බලාපොරොත්තු වෙන්නේ.

0: වෙලාව පසුරුවේ කයි විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසඳ
4: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසඳ.
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳවට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
6: ලකන්ද රේඩියෝ ITN.
4: අසන් අසන්.
7: ඇයි කියන්නකෝ නංගි කතා කරන්නේ? එයා මැරිලද?
8: සත කරන්න බබුදේ පොඩක් කට වහගෙන ඉන්නකෝ.
4: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
9: ඉතින් තමුස කොහමදලු අවුරුදු ගානක් නෙවුව මේ මෙවසගෙන හිටියේ. මුත් එක ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
8: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරයක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හරි හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයු දීලා නැහැ.
4: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
6: අසන්දිමිතා.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: දෙනාම ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ නිදහසේ නිවාහනේ එහෙම නැත්නම් බඩබිමේ ගොවිපලේ මගතොටේ රැඳිලා ඉන්න අය වාහනේ යනේන අතරතුරේදී මැසේජ් එක දානවා 0703939534 තමයි මැසේජ් කරන්නේ. අද මුලින්ම කියන්න කල්පනා කළේ මාත් එක්ක එකට හිටපු මගේ පන්තියේ මිතුරා මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා කපුහේන කළුතර කපුහේනේ ඉඳලා චමින්ද වීරසිංහ එයා ඉතින් මතක සුවඳ වැඩසටහන වෙනුවෙන් කළුතර තිස්ස ජාතික පාසලේ 93 කණ්ඩායමේ පරණ ඡායාරූප එකතු කරලා වැඩක් කරන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් ගොඩක් සතුටුයි. ඒ සතුටත් එක්ක රාජකාරී බොහොමයක් අතර අපි හැමදෙනාම හමු වෙන දවසක ලස්සන දවසක් නිර්මාණය කරන්න එයත් දායක වෙලා ඉන්නවා. ඒත් එක මතක් කරන්න ඕනේ ඒ කණ්ඩායමේ ඉන්නෝ දිලීපා සජිත් ඉන්නවා, ඒ වගේම නලින් රංග ප්‍රසන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒ කණ්ඩායමේ නායකත්වයේ දෙද්දි ප්‍රසන්නව මතක් කරපු වෙලාවේ තව කියන්න ගොඩාක් අය ඉන්නවා. ඒ සියලුම දෙනාව කියන්න වෙලාව නොවුනත් කමල් මැසේජ් එකේ ඉන්නවා. ඉතින් ඒ වගේම අපේ කණ්ඩායමේ බන්දුල ධම්මික දුස්සූරිය, ඒ වගේම රත්නලංකා මුදිතා ඒ සියලුම දෙනාව එකට එකතු කරන මතක සුවඳත් එක්ක මගේ මතකයත් අලුත් කරා බොහොම සූතියි කියලා මතක් කරන වෙලාව 1:48. ඒ දෙකම මැසේජ් දාලා තියෙනවා යාළුවෝ ගොඩක්. ඒ යාළුවෝ අතර ඉන්නවා හායි නලින් අයියා, කොහොමද ඔයාට? අනේ ඉතින් ගිය සතියේ අපි පාළුවෙන් හිටියේ, අපිට මුකුත් කතන්දර කිව්වේ නැහැ. ඇයි ඉතින් හිටපු කෙනා කිව්වේ නැද්ද? කටුනායක හයිලන් ෆ්ලයිස් එකේ කිල්ලෝ ටික ඔන්න ඉතින් අද තමයි ජීවියක් එන්නේ කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ දැන් තව ටික වෙලාවකින් මැසේජ් ගණනාවක් දානවා ආදරී ආදරී ආදරී කියලා. හැබැයි ඉතින් හැමෝටම ආදරය කරන්න පුළුවන්ද? ලෝකෙටම ආදරය කරන්න පුළුවන්. එහෙම මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කරේ. ලස්සන තැනක් බවට එහෙම කරන්න පුළුවන් වුණාට ආදරය කියලා කියන්නේ හරි ආත්මාර්ථකාමී දෙයක්, එක්කෙනෙකුට විතරක් දෙන්න පුළුවන් දෙයක් කියලා තමයි මන් නම් දන්නේ. පුතා වැඩේ මරු එහෙම කියලිවල්ලා මේ විනිත අයිරංගනි, එයා ඉතින් හැමදාමත් අපිත් එක්ක ඉන්න කෙනෙක්. මුල්ලේරියාව සතුස මේ වෙලාවේ කට්ටි ඇවිල්ලා ඉන්නවා, ඒගොල්ලෝ අහගෙන ඉන්නවා. ඔයාව තමයි දාලා තියෙන්නේ, තමයි මැසේජ් එකේ තියෙන්නේ නේද? හරි, සුබ දහවලක් ඔයාට. මම ඩග්ලස් හෝමගම ඉන්නේ. මේගොල්ලෝ ඉංජිනේරින් එකේ ලස්සන සින්දු සෙට් එකක් අහන්න ඕනේ. අපේ කට්ටිය අහගෙන ඉන්න ඔයාව කියලා දානවා මැසේජ් එකක්. අයිබෝවන් ලක්හඬ. ලක්හඬ කියලා කිව්වහම යාගේ ජීවිතය කරගෙන කොටියා කුඹුරේ වසන්ත තමයි. වසන්ත මේ වෙලාවේ ඉන්නේ ලියන් ගහමුල. ජයෙන් ජය. එහෙම තමයි කියන්නේ යාගේ බිරිඳ ඉන්දිකා. චූටිදුව මදුෂීන. මදුෂී කෝ මෙයා ඔන්න අපිව කියන්නේ. එහෙම තමයි අම්ම කෑ ගහලා කියන්නේ. අම්ම කෑ ගහන විදියට වැඩියෙන්ම කෑ ගහන්නේ අම්මලා තමයි ඒ ආදරේට. හැබැයි ඉතින් සමහර වෙලාවට පුදුම විදියට ඒ එක එක කාල වකවානුවලදී කරදරයක් විදියට දැනුණාට පස්සේ තමයි තේරෙන්නේ කෑ ගැහුවේ මේකට නේද. මාව එකතු කරගන්න මම දනිදු කියලා කියනවා. ඉතින් යායටින් බොහොම ටිකක් චණ්ඩි ස්වරූපේ ඉන්නවායි මට මැසේජ් එක දාන්න නිසා මම ඔන්න ඉක්මනට කිව්වා බයට. රයිට්, ලස්සන කොල්ලෝ කෙල්ලෝ ටික. අද මැසේජ් ගොඩාක් තියෙනවා. මේගොල්ලෝ ඔක්කොම කියන්න ගියොත් එම් ප්‍රසංගේ රස විඳින්න විදිහක් නැතු වෙන නිසා මම පොඩි වෙලාවක් අරගෙන තව කීප දෙනෙක් මතක් කරනවා. කාපිස් ඔස්මන් නේද, වොරන් ෆෝබ්ස්, ඒ වගේම හර්ෂද සොයිසා, චාමින් ජයවර්ධන, ස්ටීවන් බ්ලේස්, ශිරින්, ඒගොල්ලෝ කොහොම ඉන්නවා කොහොමද ඩයස්? ඉතින් ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක නිරෝගමගේ ඔයාගේ මැසේජ් එක තමයි මම මේ විදිහට කියාගෙන කියාගෙන ගියේ. ඉතින් නම් ටික නම් ටිකක් වෙනස්. කොමුණත් ඒ කණ්ඩායම ගොඩක් ආදරෙන් මාත් එක්ක ඉන්නවා කියලා කියනවා. ගුඩ් ලක් නලින්. රයිට්, පාලු නෑ ඔයා ඉන්නවා නම් මොනමොනෝ හරි අපිට කියනවානේ. හරි අදත් දෙන්නම් වැඩේ කියලා තමයි එයා බලාපොරොත්තුනේ. ඒ නිසා මං අද මුකුත් කියන්නේ නෑ. ඔයාට මං කියන්න හිටපු දේවල් සියල්ල හකුලා ගත්තා. ඒ කියපු සොරේ නිසා මොනෝ හරි බලාපොරොත්තුවක් තිබුණා නම් බලාපොරොත්තු කියලා කියන්නේ සමහර වෙලාවට ලැබෙනවා, ඉටු වෙනවා, ඒවට සිහින සැබෑ වෙනවා කියලා කියනවා. හැබැයි ඉතින් ඒ සිහින සමහරුන්ගේ සැබෑ වෙනවා, සමහරුන්ගේ සිහින බොඳ වෙලා මියදිලා යනවා. ලස්සන කොලේක සිතුවම් කරන්න ගත්තට මහ වලුසා ඇද හැලිනවා වගේ සමහර සිහින බොඳ වෙලා යන්නේ. මේ කවුද? ඔයා හොඳින් නේද, අසනීපෙන්ද එහෙම කියලා තහනා ඉන්නවා බස්නායක. කොහොමද කියලා තමයි මට අහන්න තියෙන්නේ ඔයාගෙන්. මම නම් හොඳින් ඉන්නවා කියලා හඬ ඇහුණාම බොහෝ දෙනා තේරුම් ගන්නවා. කොහෙද ඔයා මෙච්චර දවස් ගියේ? අපි කටුනායක සෙට් එක රයිට්, කටුනායක විශාල සෙට් එකක් ඉන්නවා මගේ ආදරණීය මිතුරෝ මිතුරියෝ ඒ සියලු දෙනා එක්කම. ජයේ මාමා, කොහොමද මාමා? රයිට්, මාව කියන්න. අම්මා සෝමවතී වයි, බිරිඳ කුසුමලතා. දෙන්නව එක තැන මතක් කරන එක හොඳයි කියලා තමයි කියන්නේ. මොකද අම්මා, ඒ වගේම බිරිඳ, බිරිඳට කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් පවුල කියලා. ඒකට හේතුවක් තියෙනවා. පවුලෙම බර කරට ගන්න යා නිසා. එයාව කිව්වේ නැත්තම් ජයේ මාමා ඉවරයි. ඒ නිසා ඉතින් ජයේ මාමා ගොඩක් ආදරෙන් මේ වෙලාවේ අහගෙන ඉන්නවා. තැපිලිවල පාරේ අද ගෙදර ඉඳන් තමයි ලක්කන්ට අහන්නේ. කොට්ටාවේ සෙට් එක, ඒගොල්ලෝ කොට්ටාවේ තමයි ඉන්නේ. බේකරිය වැඩ නෑද? හරි, අර මාළු පාන් කන මිස් එහෙම ඒගොල්ලන් එහෙම අද කියන්න විදියක් නෑ. අද බේකරිය නෙමෙයි ඉන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. හරි, මටත් සින්දුවක් දෙන්න කියලා දිලිනි ඉල්ලනකොට ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕනේ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන අතරදී සුබ දහවලක් මමත් ගී රශ්මිය අහගෙන ඉන්නවා. සින්දුවකට එකතු කරන්න බරදල් පොළ සෙල්පනාන්දු. හරි, එහෙමනම් ඉතින් තා පොඩි වෙලාවයි තියෙන්නේ, විනාඩි 7යි. ඊට පස්සේ පැයේ ප්‍රවෘත්ති වලට යන්න ඕනේ. ආපහු ප්‍රසංග වේදිකාවත් එක්ක හමු වෙනවා පැයේ ප්‍රවෘත්ති වලින් පස්සෙත්. ඒ නිසා සවස 4 වෙනකන් ඉන්නවා 07.03 93.5 93.7 මැසේජ් එකක් දාන්න. පයාගල ඈතගමට යනකොට චමින්ද අබේසේකර ගුළු කට්ටිය වැඩ මේ වෙලාවේ. එයාවත් ආදරෙන් මතක් කරලා මෙන්න මේ විදිහට යනවා ප්‍රසංගයට.

0: විලාපසර දෙකයි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන්ඩ ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂන්ද ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් ගුඩු ගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රජයේ ඒකාබද්ධ රේදුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට අනුවයි බඳවා ගැනීම සිදු කෙරෙන්නේ. විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන පොදු විභාගයක් යටතේ මෙම සම්මුඛ පරීක්ෂණ දිවයිනපුරා පැවැත්වෙනවා. පොළොන්නරුවේ සම්මුඛ පරීක්ෂණේ ඊයේ සහ පෙරේදා පැවැත්ුණා. දිවිනපුරා පැවැත්වෙන සමුග පරීක්ෂණවලින් සුසුකම් සම්පූර්ණ කරන 545 දෙනෙකු රජයේ ඒකාබද්ධ රේදුරු සේවයට බඳවා ගැනීමට නියමිතයි. සැප්තැම්බර් 11 හෙවත් 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සම්පූර්ණ වීම වෙනුවෙන් ඇමරිකාව පුරා සැමරුම් උත්සව රැසක් පැවැත්වුණා. ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් ඒ පෙන්ටගනේදී. එම උත්සවය සඳහා ඇමරිකා කැබිනට් මණ්ඩල සාමාජිකයින්, රාජ්‍යතාන්ත්‍රිකයින් සහ රාජ්‍ය ඉහළපෙළ නිලධාරීන් එක්ව සිටියා. ඉරානයට කිසිදු දිනක න්‍යෂ්ටික අවියක් ලබාගත නොහැකි බවයි මෙම සැමරුම් උත්සවයේදී ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 5:03

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 3යි.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මතට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ප්‍රසංග වේදිකාවේ රසවිඳමින් ඉන්න අතරතුරේදී තමයි පැයේ ප්‍රවෘත්ති අහන්න අපි යමුනේ. අනේදින් අහගෙන හිටපු ගීතේ කොටසයින් අහන්න හම්බුනේ. සම්පූර්ණම අහන්න දුන්නනම් කොයිතරම් වටිනවද? එහෙම හිටපු සියලු දිනාට අහන්න දෙනවා මේ විදියට.

0: 7 ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: රඩියෝ ITN වෙලාව 5:15.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත්ය ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
4: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසඳ.
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
5: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: Natalie Alunima Sampata Ago
1: Prasanga Vedikave Radio Karanaya Lakhanda G. Rashmi
2: මේ පතාන් වෙනම් මල්ලියෝ අපිව කියන්න මූන එහෙම තමයි දැන් බොහෝ දෙනෙක් ඔය අයියලා මැසේජ් දාලා මගින් බලාපොරොත්තු වෙන්නේ කඩේ සද්දෙටම අහගෙන ඉන්නවා කොල්ලෝ. එහෙමයි කියන්නේ අලුබෝමුල්ලේ ජගත් රෝහණ තමයි කියන්නේ ආරම්භයේදී දුන්න වචන සෙට් එක මරි මරු කියලා යාට දැනුණයි කියලා තමයි යා යාගේ හැඟීම ලියලා තින්නේ. ඉතින් එක එක්කිනාට එක එක විදිහට දැනෙන දේ ලියන්න පුළුවන් කමක් තියෙනවා 07 93 5 93 7ට මැසේජ් කරන්න ඕනේ. නිවන්ත මල්ලවාරච්චි RGI දියුරුම් පිටියේ නේද? නදී නංගි මල්කාන්ති නංගි ඒගොල්ලෝ සිරු දෙනාව මතක් කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා නේ ඉල්ලන්නේ. දෙන්නන් ලස්සන සින්දුවක්. උන්ජි බණ්ඩා පවුලේ සියලු දෙනා පහේ කණු ඉන්නේ. ඒගොල්ලන් ට්‍රින්කෝලේ ඉන්න පුංචි බණ්ඩා ඇතුලේ පවුලේ සියලු දෙනා මතක් කරනකොට වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රිය මතක් නොකර කොහොමද නේද? අමායන සුළඟේ දැවටුණා නම් හඬ, ඇහුණා නම් රසය, දැනුණා නම් හදවතට හැමදාමත් තුරුළු කරගත්තා නිරන්තරයෙන් වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි. දායද කළා හැමෝටම අහන්න සලස්වා 93.5 93.7 හැම දිනාට මේ නිසා මුන් වේනේ පුරවරේ නමක් දිනාගත්ත වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි. එයා ඉතින් ලක්කණ්ඩත් එක්ක තමයි බැඳිලා ඉන්නේ. ලක්කණ්ඩ එයාගේ ජීවිතේ එහෙම තමයි එයා ආදරයට කියන්නේ. මෛරාංගනී තාත්තා කරුණාදාස නංගී දනුෂ්කා නිලක්ෂි තමයි කුලියා පිටියේ ඉඳලා මට මැසේජ් එක දාන්නේ. කුලියා පිටියේ මේ දවස්වල වියලිලාද, වතුර නැදිද, කොහොමද තත්ත්වේ? ලිනෝවයි බැටකන පිරිසයි රටේ විවිධ තැන්වල විවිධ විදියට එල්නිනෝ තත්ත්වේ බලපෑවත් වෙනවා. එතන ලෝකෙටම බලපෑත් වෙන තත්ත්වයක්. ඉන්න ඉන්න රස්නි වැඩි. අතුරුගිරියේ ඉන්නවා සෙට් එක දනුෂ්ක, අජිත්, රංග. ඒගොල්ලෝ මේ තමන්ගේ තැනට වෙලා මේ වෙලාවේ සද්දෙටම දාගෙන ප්‍රසංගයේ රස විඳින වෙලාව. මහරගමකේ කට්ටිය රසික චනිතු ගයන් සිරිවංශ ගාමිණි, ලසිත චුට්ටි, අශානි, අනුර කුමාරි, ශාන්ති, නිරෝෂා, අර්ෂණී. මේ ඉන්නේ සුභා. සුභා සුභයිද දැන්? දිනුෂ ඉන්න, කමනි ඉන්න, චන්ද්‍රානි, ඉරේෂ නයනි, දෙල්ප චිත්‍රය ඒගොල්ලෝ එකතු කරගෙන ලස්සන සිඳුවක් දෙන්න. විමලසේන කියන්නේ කලමනාකාර, ඩිලංක නදීෂාන් ඒගොල්ලෝ ඔක්කොම මහරගම ෆැෂන් එකේ ඉන්නේ. ඒ සියලු දෙනාවත් මතක් කරනවා. ඉතින් මතක් කරනකොට පුතේ මාවත් කියන්න හොඳේ. සුමන තමයි කියන්නේ මේ විදිහට බොයගොඩ සුමන කියලා කිව්වහම. එයා ඉතින් පරණ ඡායාරූපයක් කියෙම ප්‍රොෆයිල් පිච් එක විදිහට දාල්. හරි, ඉතින් මැසේජ් එකක් දාන ගොඩක් ආදරෙයි. එහෙම තමයි යාගේ ආදරය ප්‍රකාශ කරන විදිය. මේ වෙලාවේ අපි අහගෙන ඉනවා තරු බස්නායක. තරු කොහොමද දැරණිය ගලින්? තරු තමයි මැසේජ් එක දාන්නේ. වාට සනීපද කියලා අහනවා. කොහොමද අසනීපයි කියලා දැනගත්තේ කියලා තමයි මම කල්පනා කළේ. පිටිපනින් කේස් කොතලාවල අම්මා රසිකා ප්‍රියදර්ශිනී, තාත්තා සමන්ත කොතලාවද, වැලිමඩින් චූටි ආච්චි, මාමයිනෝ, මයංගණින් ඉන්න ලොකු තාත්තයි සුදු අම්මයි මල්ලි නංගි, ලක්කඳ කාර්ය මණ්ඩලයේ අහගෙන ඉන්න සියලු දෙනාවයි එකතු කරගන්න කියලා කියනවා. හැබැයි ඉතින් මාමගේ නම නම් වැරදිලා පුතාට. ඕදින්ග පොඩි වෙනසයි තියෙන්නේ. ඒ වෙනස එක්ක මම නලින් විරාජ්, අපේ ආදරණීය මිත්‍රයා රනිල් කොස්තා, එයාවත් ඉතින් මතක් කරන්න ඕනේ. අද ඇවිල්ලා ඉන්නෝ. හරි, ඉතින් අපිත් අහගෙන ඉන්නවා සද්දෙටම ගීරශ්මියේ හංවැල්ලෙන් වසන්ත කුමාර සිරි තමයි. ප්‍රියන්ත ඉන්නවා, ප්‍රභාෂ් ඉන්නවා, චාමර, දර්ශන, කමල් ඒගොල්ලෝ අහනවා යාළු සෙට් එක. බියගම කම්පැනිය සියලු දෙනාවත් මතක් කළා. ප්‍රසංගය අතරට යනකොට පසරු 2:25.

0: arranque, hermano.
1: Vamos a ganar, creo, papi.

0: වෙලාව 2:40.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
4: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා මිටිය ලොවක් සනසන

0: ஆசை நொமியன ஹட
1: ஆகரங்கின் ஜோதி
0: இரிதா ராத்ரி ஹட்டட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: அனுராகதே புல் மிசரமனி
3: பிரியந்த் பிரணாந்து நிர்மாணයක් சாம்பரய
4: எதிரசிங்க ஆராத்திலாகி அனுராதா எதிரசிங்க මොකද සර් මේ පොඩක් කින්දක සර්
5: තමුන්ගේ බොසාගෙන් අහනවා අපිව තනියෙන් හම්බ වෙනවද නැත්නම් මං ඒක පොලිසියත් එක්ක ඇවිල්ලා කරගන්නද කියලා
3: සම්බරය
6: වාට තේරෙන්නේ නැහැ නේ මං ඉන්න තත්ත්වේ අද උදේ වම්මිනි කියා බඩේ අජීර්ණයක් කියලා බේරුනේ හැමදාම ඕක කරන්න බෑනේ අනේ
7: කියන්නේ හරියටම හරිද
6: හරියටම හරි තමයි අය බලන්න දෙයක් නැහැ
7: වත් මට පොඩක් ඒක අල්දියා කියන්නේ බෑ
6: වේල පහ කියන කලින් දැනන් හිටියද
3: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ප්‍රසංග වේදිකාව රසවිඳින අතරතුරේදී මැසේජ් එකක් දාන්න කියලා ඉල්ලීමක් කළානේ. 07:03:93.5 තමයි මැසේජ් එක දාන්න ඕනේ. මෙයා ශිවන්ති. ශිවන්ති ඉන්නේ කොහෙද? ශිවන්ති ඉන්නේ යටියන්තොට. ඒ නිසා යටියන්තොට ඉඳලා මේ වෙලාවේ අහගෙන ඉන්න ශිවන්ති, ඔයාව ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ප්‍රසංග වේදිකාවත් එක්ක රසය බෙදා හදා ගන්න වෙලාවේ මේ කියන්න සූදානම් වෙන්නේ නලින් අයියේ, ඔයාට කොහොමද? එහෙම තමයි, ගොඩ දවසකින් මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න ආවෙත් එයත් ගොඩ දවසකින් කියලා කියනවා. ඉතින් කොහොමද දන්නේ? නැති බව දැනගත්තේ එක දවසක් නැති වුණාම මාස ගාණක් නැති වුණා වගේ දැනෙන්නේ. එහෙම තමයි, සමහරුන්ට ආදරයත් සතුටත් හිතට දැනුණු හඬත් එකට එකතු කරන්න ඕනේ මේ ඕනම දෙයකදී. එහෙම තමයි. ඉතින් වේදිකාවේ ගොඩක් ආදරයෙන් ප්‍රසංගයේ රස විඳිනවා. අපිත් එකතු කරගන්න අම්පාර මහෝයේ නදී රාජපක්ෂ යවත් මතක් කරනවා. ඉතින් නදී රාජපක්ෂ කියලා කියන්නේ ලක්කඩත් එක්කම තමයි දවස ගෙවන්නේ. එහෙම තමයි මතක් කරන්නේ. ගල්පහතට යනවා මම. ගල්පහත ඉන්නවා HKD ගාමන්ට් එකේ නැන්දලා ටික, මාෂා දිල්හානි නැන්දා, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, රේණුකා, ඒ නැන්දලා ටික. අනේ ඇයි අනේ ඔයා අපිට නැන්දලා කියන්නේ? එහෙම තමයි. දැන් ඔය මේ චන්ද්‍රලතා ඒ මහන්නේ, ඊයා අපිට නැන්ද කියනවනේ. අනේ ඉතින් මං පොඩි පුතානේ. ඊයා බලන්නකො ශ්‍රියාණි කියනවා පොඩි පුතා වෙන්න හදනවා. ධම්මිකා කියනවා ඔහොම හිටියට ඔයා වයසයි. එක එක්කෙනා එක එක දේවල් කියනවා. බලන්නකො පොඩි දෙයක් කරන්න පුළුවන් නේද? පොඩි වෙනසක් කරාම ලොකු දෙයක් කතා කරන්න ඉඩ හදන්න පුළුවන්. හරි, එහෙනම් නැන්දලට එක කතා කරගන්න මම ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ. සුබ සන්ධ්‍යාවක් අපිවත් එකතු කරගන්න කියලා කියනවා. අපි බණ්ඩාරගම වීදාගමෙන් නිර්මලා ඉන්නවා, උගලගේ මිස් රෝහිණි අක්කා, චම්පි අක්කා, කුමාරි අක්කා. ඔයා තමයි කුමුදු. කුමුදු පිපි තුරුමතේ. ඉතින් ඔය කුමුදු තමයි ලස්සන කරන්නේ ලෝකේ. ඒ නිසා ඉතින් ලෝකේ ලස්සන කරාට කුමුදු බිහි වෙන්නෙම තමන්ගේ පරම්පරාව නිර්මාණය කරන්න. ඒ නිසා තමයි පරිසරය සුන්දර කරන්න මොනතරම් දායකත්වයක් දෙනවද? වඩ දාලා තියෙන නම පරිසරයත් එක්ක බැඳිලා තියෙන. දුල දෙන්නෙක් ඉන්නවා මෙත්නදි අමන්දි මහත්තයා තමයි, හේමන්තද සිල්වා අම්මා, ඒ වගේම අයියා නිමල් තිලකසිරි, සුදුක්කා මනෝහරි ප්‍රනාන්දු, අනෝමක්කා, ප්‍රභාණංගි ගාමිණී අයියා, දොරංගස් ලන්දේ මම මැණිකේ, මැණිකේ මම ආයේ ගෙදර ආයේ. සිඳු කියන්න බෑනේ මට. හරි, මැණිකේට කිව්වේ මැණිකේ අහගෙන ඉන්න ඕනේ. ඔය ඔක්කොම මැණිකේලා ටික මාත් එක්ක ඉන්නවා ගොඩක් ආදරෙන්. වෙලාව 5:02:47 මේ ලක්කඩ ගී රශ්මි.
2: ආදරණීය හදපතේ ගායන ශිල්පිනිය මෙන්න ශ්‍රී ලංකා ගුවන්

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙළඳ සවස 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර්ජාල පහසුකම් සඳහා ඇද තිබූ ෆයිබර් රැහන් සහ පෞද්ගලික ආයතනයක මෝටර් රථවලට යොදන තඹකම්බි කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මිල්ලනිය පොලිසියයි වැටලීම සිදු කළේ. සැකකරු පදිංචි වී සිටි දැල්කඩ ප්‍රදේශයේ නිවසක තිබී තඹකම්බි සහ ෆයිබර් රැහන් තොගයක් සොයාගත් බවද පොලිසිය ප්‍රකාශ කළා. පරගස්තොට සහ කොළඹදිරිය ඇතුළු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර්ජාල හුවමාරුව සඳහා යොදා තිබෙන ෆයිබර් රැහන් කපා ඇත්තේ මෙම පුද්ගලයා බවටයි අනාවරණය වුණේ. ඔහු හොරණ මහේස් රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පිලිපීනයේ මගී ප්‍රවාහන නෞකාව ගිනි ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගිනි ගැනීමෙන් පසු නෞකාවේ සුන්බුන් තුල තිබී මලසිරුරු 30ක් සුවගත් බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළා. ඒ සමග මියගිය සමස්ත සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. නෞකාව ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ එහි 130කට අධික පිරිසක් ගමන් කරමින් සිටියා. එයින් 43 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා. තවත් 50කට අධික පිරිසක් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු 4ට.
5: වෙලාව පසරු 3යි විනාඩි 3යි.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස.

දැන්තමයි ඉතිං ප්‍රසංග වේදිකාවට අර මතක සුවඳ කණ්ඩායමේ දෙවනි පිරිස එහෙම නැත්නම් ඔක්කෝම එක පාර කියන්න බෑනේ. එතන ඉන්නවා සමන් පුෂ්පකුමාර් ඉන්නවා, රවීන්ද්‍ර මංජුල, සම්පත් ඉන්නවා, සුරාජ් ඉන්නවා. ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ ගොඩාක් අය එතන ඉන්නවා. කුමාර් විශේෂයෙන්ම මේ වතාවේ භාණ්ඩාගාරික කටයුතු කරන තුසිත සම්පත්, ඒ සියලුම දෙනාව මතක් කරද්දි කමනිකා අමතක කරන්න බෑ. ඒගොල්ලෝ සියලුම දෙනා මේ වෙලාවේ මතක සුවඳ වැඩසටහනත් එක්ක වැඩසටහන් පෙළ ගැස්ම සකස් කරමින් මාව අහගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒ නිසා වෙලාව පස්වරු 3:05 වෙන වෙලාවේ ඒගොල්ලෝ සියලු දෙනාව ආදරයෙන් එකතු කරගන්නවා මතක සුවඳ කණ්ඩායම හැටියට. තවත් එක්කෙනෙක් ඉන්නවානේ, එයාව අමතක වුණා තව පොඩ්ඩෙන් කියන්න බැරි වෙනවා. එයාට කියන්නේ ඉතින් මේ මගේ නමම තමයි තියෙන්නේ, හැබැයි එයා ලොකු නලින්. ඒ සියලු දෙනාව ආදරෙන් මතක් කරනකොට විදේශීය රටවල ඉඳලා මතක් කරන්න ඕනේ සංජය ඉන්නවා. ඒ වගේම සංජයල දෙන්නෙක් ඉන්නවා, රාධා කෞශල්‍යා, ශෂිකා ඉන්නවා, සුරේෂ්. එයාව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක විදේශීය රටවල ඉඳලා ඒ හැමෝම ප්‍රසංග වේදිකාව රස විඳිනවා කියලා මම දන්නවා. හරියම නම් ගොඩක් ආදරෙයි සියලු දෙනාට. තව පිරිසක් ඉන්නව එකතු කරගන්න මේගොල්ලන්ව තෑන්ක්ස් නලින් කියලා හැමෝම මැසේජ් දාන අතරතුරේදී කියන්න බැරි වෙච්ච පිරිස දැන් තරහෙන් ඉන්නවා. 07.03.95.94.4 තමයි මැසේජ් එකක් දාන්න ඕනේ. ඉතින් මැසේජ් එක දාලා පොඩි වෙලාවක් මට දෙන්න, මං අනිවාර්යෙන්ම කියනවා. කිසිසේත්ම මං ඔයාව අමතක කරන්නේ නැහැ. ඒ නිසා 07.03.93.5.93.7 මැසේජ් එකක් දාන්න, වට්ස්ඇප් මැසේජ් එකක් නම් වඩාත් හොඳයි.

0: වෙලාව 5:38. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර 5 අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 011-4-600.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
7: Lakhanda Radio ITN
6: 75කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
8: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
6: ක්‍රිමිරාජ සුවසේන
8: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: වෙලාව 5:03.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
1: ලකන මොවලින් දේශසල්.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: tunay taşma pan, anu tunay taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakanda Radio ITN. Pasang Vedikave Radio Karanaya Lakhanda G. Rashmi.
2: මං එන්න සූදානම් වන්නේ මීරිගම පුත්මැදුරට වසන්ත ඉන්නවා මේ නිෂානිද මේ නිෂානිද නම් පොඩ්ඩක් වැරදිලා නේද හිමාරුයින් හිමරු ඒ වගේම දිසානායක ස්මිත් ඒගොල්ලෝ සියලු දෙනා ඉන්නවා ඉතින් පොඩ්ඩක් බලන්නකෝ ආපහු වාරක් නම් වැරදිලාද කියලා තේරුවාවිලින් ඉන්න කෙඩියේ සමරසිංහ ඇතුළු පවුලේ කණ්ඩායම ඒගොල්ලෝ සිල් දිනවත් මතක් කරන්න ඕනේ දිනුෂිකා මාපලගමින් එගෙම එයාගේ ඉල්ලීමක් තියෙනවා ඉතින් ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරලා බලමු ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව්ව කොහලානේ සින්දුවහන්න එකතු කරගන්න කියලා කියන උපාලි ඉන්නවා මේ චිත්‍රානි මාධව ඒ වගේම කසුන් ඇතුළු ලකනාන සියලු දෙනාව එකතු කරගන්න කියලා තමයි එයා මැසේජ් එක දාලා තියෙන්නේ අපි යනවා හම්බෙගමුවේ සේපාලි අම්මයි තාත්තයි අක්කලගේ පවුලේ හැමෝමයි මාවයි තමයි එකතු කරගන්නවා කියලා තියෙන්නේ ප්‍රසංගයේ රස විඳින්න සුපිරියක් දෙන්න කියලා කවුද මේ ඉල්ලන්නේ සංජීවනේ රයිට් සංජීව කොහෙද ඉන්නේ බින්දුව හතයි බින්දුව තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට වට්සප් මැසේජ් එකක් දාන්න මැසේජ් එක කියන්න බලාපොරොත්තු ඉන්නේ තව වෙලාව තියෙනවා පොඩි වෙලාවක් මහලුකු වෙලාවක් නෑ විනාඩි 27ක් වගේ තියෙන්නේ අපි යමු ප්‍රසංගය අතරට රිද්මය වෙනස් කරලා

0: ඉලාම හරිම නං සමුගෙන යන්න. ඉතින් අද දවසේදීත් සතුරු බෙදා හදාගත්තා. වෙලාව පසුරු 3:56 පැය ප්‍රවෘත්ති හන තව විනාඩි 4ක කාලයක් තියෙන්නේ. ඉතින් එහෙමනම් සුන්දර ප්‍රසංගයක රසේ බෙදා හදා ගනිද්දි රෝණ විජේසිංහ ආදරණීය මිතුරාවත් මතක් කළා. ඔබත් එක්ක ආදරයෙන් රැඳුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර සතියන්තයක්.
1: චාරුකා ගුණතිලක ෆ්ලෑෂ්බැක් රහටට.

0: වෙලාව පසුරු 3යි විනාඩි 58යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලකන්ද Radio ITN.

0: ලංකාවේ 7 ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව සවස 4:00.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: පැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරැලි මාලාවට සමගාමීව ගොවි ජනරැලිය පොළොන්නරුවේ දී මේ වන විට සාර්ථකව පැවැත්වෙනවා. ඒ පොළොන්නරුව දීපෝයන පරිසරයේදී විශාල පිරිසක් රැලියට සහභාගී වී සිටිනවා. ගොවි ජනරැලියට සහභාගී වීම සඳහා අනුර කුමාර දිසානායක මහතා මේ වන විටත් දීපෝයන පරිසරයට පැමිණ අවසන්. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබියදී එහි පාඩුව රජය තරාගෙන ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. ඉදිරි මාස 3 ඇතුළත විදුලි බිල වැඩි කිරීමට හෝ ඒ සඳහා ඉල්ලුම් කිරීමට හෝ අපේක්ෂා නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රජයේ ලබාගත් ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ බිම්මට්ටමට ගෙනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා. මල්වාන නගරයේ පැවති රට හදන ජනබලය පෙළ ගැසෙන ජන හමුව වැඩසටහනට එක්වෙමින් සෞදි අරාබිය ප්‍රධාන ඛනිජ තෙල් ප්‍රවාහන නළ මාර්ගයක් වසා තැමීමට පියවරගෙන තිබෙනවා. ඉරාකෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් මැදපෙරදිග ගැටුම් වැඩිවීමත් සමග මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කිලෝමීටර 1201 ඛනිජ තෙල් ප්‍රවාහන නළ මාර්ගය ලොව විශාලතම බොරතෙල් අපනයනකරුවන සෞදි අරාබියට හොමු සමුද්‍ර සන්ධිය මගහැරීමට උපකාරී වී තිබෙනවා. සමුද්‍ර සන්ධිය මගහැරිමින් රතු මුහුදේ අපනයන වරාය පිහිටා ඇති යංකු ප්‍රදේශයට මේ හරහා ඛනිජ තෙල් ප්‍රවාහනය සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි වෙනදි 4යි දැන්.
2: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුබ සන්ධ්‍යාව. සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුබ සන්ධ්‍යාවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසේව.
5: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න. ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: සුබ සන්ධ්‍යාවක්. ආදරෙන් අපි හමු වෙනවා ඔන්න අදත් ක්‍රිමිරාජ සුබ සන්ධ්‍යාව සමග. සුබ සන්ධ්‍යාවක් ඔබටත්.
6: සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අද සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා සෙනසුරාදා සුවය සතුට නිරෝගීකම එකයන ප්‍රාර්ථනා කරගෙන අපි ඔබ හමු වෙන්නේ. ඔබේ හිතේ තියෙන සුවය ඔබට තවත් වැඩි කරලා දෙන්න. හිතේ විතරක් නෙවෙයි, ගතේ තියෙන සුවයටත් අපි ළඟ ප්‍රතිකාර තියෙනවා. ඔබත් එකතු වෙන්නේ ක්‍රිමිරාජ සුව සැඳෑව ඔස්සේ. එමනම් ආදරයෙන් බොම සෙනෙහසෙන් සතුටින් අපි ඔබව පිළිගන්නවා.
1: ක්‍රිමිරාජ සෝසඳාවත් එක්ක එකතු වෙන ඔබට දවසේ ජයග්‍රාහකයා ජයග්‍රාහිකාව බවට පත් වෙන්න තිදකඩ තිනවා කියලා ඔබ හොඳින්ම දන්නවා. ඉතින් අපි අදත් ආරම්භයේදීම මතක් කරන්නම් කවුද අපි පහුගිය සතිවල අහුව ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීලා ජයග්‍රහණ හිමි කරගන්නේ සහ ඒ වගේම අදත් ප්‍රශ්නයක් තියෙනවා.
6: ඔව්, අපි පහුගිය සතියේ අහපු ප්‍රශ්නෙම තමයි හැබැයි අදත් අහන්නේ. පිළිතුරු එවලා ජයග්‍රහණය කරන්න කවුද කියලා මේ මාසේ අන්තිම සෙනසුරාදා අපි ඔබ එකතු වෙන වෙලාවෙදි තමයි ඔබට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. සමහර විට මේ හිතනවති පහුගිය වතාවේ අපි අහපු ප්‍රශ්නෙට පිළිතුරු එවලා ජයග්‍රහණය කරපු අයගේ අපි නම් කිව්වනේ, ඒ අයට තාම අපිට හිමි ටැග් ලැබුණේ නැහනේ කියලා. යථා කාලයේදී ඉක්මනින්ම ටැග් ලැබෙයි. අපේ උණුසුම් සුබපැතුම් එකතු කරනවා. පුරුදු විදියට අපි ගිය හමුවීමේදී අහපු ප්‍රශ්නේම තමයි අදත් අහන්නේ. ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගැනීමේදී ඔබ ඉල්ලා සිටිය යුත්තේ කොහොමද? ක්‍රිමිරාජ නිෂ්පාදන අපට දෙන්න ඕන කියලා අපි කියනවානේ මෙන්න මේ විදියට ඉල්ලන්න කියලා. අන්නේ ඉල්ලන්න ඕනේ කොහොමද කියන එක තමයි අපි අහන්නේ. ඔබ දන්නවා නිවැරදි පිළිතුර එවන්න ඕන ක්‍රිමිරාජ සෝසඳාව, ක්‍රිමිරාජ ඖෂධාලය, කිරිවත් තුඩුව. ඒ වගේම ඔබට පුළුවන් WhatsApp ඔස්සේ දුරකථනය ඔස්සේ පිළිතුරු දෙන්න 0744 29 362. ලියාගන්න 0744 29 362. ලබන හමුවීමේදී, ඒ කියන්නේ මේ මාසේ අන්තිමට අපි ඔබ හමු වෙනවා සෙනසුරාදා දවසේ, එදාට අපි කියනවා ජයග්‍රහණය කරේ කවුද කියන එක.
1: සෑම මාසයකම පළමු සහ අවසාන සෙනසුරාදා අපි ඔබව මුණගැහෙනවා. ඉතින් මේ මුණගැහීම තුළ අපි කතා කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදන පිළිපදවත්. මොකද අති විශාල නිෂ්පාදන ප්‍රමාණයක් තිබෙනවා ඔබට වෙළඳපොලේ මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. හැබැයි ඒ වගේම තමයි ඔබට මේ නිෂ්පාදන ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ සියලු දේවල් අතරේ මේ නිෂ්පාදන වලින් ඔබට ලැබෙන දේවල් මොනවද කියලා අපි නිතරම නිෂ්පාදන කිහිපයක් තෝරගෙන කතා කරන විදිහට අදත් අපි තෝරගත්ත නිෂ්පාදන කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න.
6: ඔව්, අදත් අපි ක්‍රිමිරාජ නිෂ්පාදන තුනක් පිළිබඳව ඔබ දැනුවත් කරනවා. ඔබ ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගන්නකොට ඉල්ලන්න ඕන කිරිවත් තුඩුව ක්‍රිමිරාජ නමින්ම එහෙම ඉල්ලලා මිලදී ගන්නකොට ඔබ අනුකරණ වලට රැවටෙන්නේ නැතුව කිරිවත් තුඩුව ක්‍රිමිරාජ ඖෂධාලයේ නිෂ්පාදනයම තමයි මිලදී ගන්නෙ. එමනම් ක්‍රිමිරාජ වාසක පැණිය ඔබ දන්නවා කැස්ස, පීනස, ඇදුම, පෙනහළු ආශ්‍රිත රෝග සඳහා ඉතාමත්ම ප්‍රත්‍යක්ෂ ඖෂධයක් කියලා. ඒ වගේම ක්‍රිමිරාජ කේශකාලීකරණ තෛලය ගැන ඔබ හොඳටම අහලා තියෙනවා. අකලට කෙස් පැසුණු අයට, ඒ වගේම කෙස් හොඳින් දීප්තිමත්ව කළු කර ගන්න ඕන කියලා හිතන අයට ඉතා උසස් ගුණයකින් යුතු ඖෂධයක් තමයි ක්‍රිමිරාජ කේශකාලීකරණ තෛලය. ඉල්ලනකොට කිරිවත් තුඩුව ක්‍රිමිරාජ කේශකාලීකරණ තෛලය කියලාම ඉල්ලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අශ්වගන්ධ රසායනයත් ඔබ දන්නවා ස්නායු වර්ධනයට උපකාරී වන බෙහෙතක්. ශරීරයේ විඩාගතිය, ශරීරයට නව පණක් එකතු කිරීම, ප්‍රාණවත් කිරීම වෙනුවෙන් මහඟු ඖෂධයක් විදියට අස්වගන්ධ රසායනය ඔබට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ නිෂ්පාදන වලට අමතරව තවත් නිෂ්පාදන රාශියක් අපේ තියෙනවා. ඔබට පුළුවන් මේ නිෂ්පාදන මිලදී ගන්න ලංකාව පුරාම කාගිල් සුපිරිවෙල් සෙල් ජාලය තුල, ඒ වගේම ලාෆ් සුපිරිවෙල් සෙල් ජාලය තුල ලංකාව පුරා තියෙන ඖෂධ වෙළඳ සෙල් වලින් මිලදී ගන්න පුළුවන්. ඒකම ඔබ කාර්යාලයේ ඉන්නවා නම්, ඔබ නිවසේ ඉන්නවා නම්, ඔබට යන්න එන්න පොඩි අපහසුතාවයක් තියෙනවා නම්, අපි සූදානම්ින් ඉන්න ඔබ ඉන්න තැන්ටම ගෙනලා දෙන්න 011-2-753-889 ලියාගන්න අපේ දුරකථන අංකය 011-2-753-889. එහෙම නැත්නම් ඔබට WhatsApp මාර්ගයෙන් අපිට පණිවිඩයක් දෙන්න පුළුවන්. 0744-29-362 තමයි WhatsApp අංකය වෙන්නේ. 0744-29-362. කොහොම හරි ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබට අවශ්‍යයි කියලා අපි දන්නවා. ගෙන්වා ගන්න මේ ක්‍රම දෙක ඔස්සේම ඔබට පුළුවන්කම තිබෙනවා. අපි ආරාධනා කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදනත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අපි ගීතයක් අහලා ඉන්නවා.

0: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ක්‍රිමිලාජ සුසඳන
0: සාතර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි, දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: ගීතමය විරාමයට පස්සේ අපි නැවතත් ක්‍රමිරාජ සුවසඳාව සමගින් ඔබ හමුවෙන්නේ. දැන් ක්‍රමිරාජ නිෂ්පාදන ගැන කතා කරනකොට විශාල ප්‍රමාණයක් දෙනවා කියලා අපි කියවනේ. දැන් ඔබට හිතනවා ඇති මේ දේවල් ගැන බලන්න ඕනි, කියවන්න ඕනි, දැනගන්න ඕනි කියලා. එහෙනම් ඔබට පුළුවන් ක්‍රමිරාජ වෙබ් අඩවියට යන්න, www.krimiraja.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඔබට ක්‍රමිරාජ ඖෂධාලය ගැන, ඉතිහාසය ගැන, නිෂ්පාදන ගැන ගොඩාක් තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා.
4: මොකද අවුරුදු 77ක දිගු ඉතිහාසයකට ක්‍රිමිරාජ ඖෂධාලයේ හිමිකම් කියනවා. ලංකාව පුරාම ඉන්න හැමෝම දන්නවා මේ වසර 77ක් තිස්සේ අපේ ඒකායන ප්‍රාර්ථන වෙලා තියෙන්නේ හැමෝම සුවපත් වේවා කියන ප්‍රාර්ථනෙන් තමයි ක්‍රිමිරාජ ඖෂධ නිෂ්පාදනය කළා බෙදාහැරීමේ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දිවයින පුරා බෙදාහැරීමේ ජාලයක් අපි ක්‍රියාත්මක කරනවා. ක්‍රිමිරාජ නිෂ්පාදන බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් වාහන 10ක් 15ක් අපි යොදවලා තියෙනවා. ඒ අය ලංකාව පුරාම අපේ ඖෂධ විලඳ සැල්වලට ක්‍රිමිරාජ නිෂ්පාදන බෙදාහැරීමේ කටයුත්තේ නියැලී ඉන්නවා. කිරිවත්තුටුව ක්‍රිමිරාජ නමින්ම ඉල්ලන්න කියන එක තමයි අපි හැමතිස්සෙම වගේ ඔබ දැනුවත් කරන්න කියන්නේ.
3: ඒ වගේම තමයි අපි නිතරම උත්සාහ ගන්නවා මේ ඖෂධ වලට කලින් අපේ යහපත් ප්‍රතිපත්ති, යහ පැවැත්ම, ආහාර රටාව, පුරුදු, මේ දේවල් එක්ක නිරෝගීකම පවත්වාගෙන යන්න. මොකද ගොඩක් කලාවට බෝ නොවන රෝග ගැන කතා කරනකොට අපි දන්නවා අපේ වැරදි පුරුදු, වැරදි ආහාර රටාවන් හින්දා තමයි මේ දේවල් වලට වලින් පීඩාවට ලක්වෙන අපිට සිද්ධ වෙලා තියෙන්නේ, සහ ඖෂධ ප්‍රතිකාර වලට යොමු වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි යහපත් සෞඛ්‍ය පුරුදු ගැන, සිරිත් ගැනත් කතා කරන්න අපේ වේලාව තුළ ඉඩ වෙන් කර ගන්නවා.
4: අපි අපේ ඖෂධ පිළිබඳව කතා බහ කරනකොට අපි කියනවා ක්‍රිමිරාජ සඳුන් පැනිය පිළිබඳව. අපේ ඖෂධ වට්ටෝරු ඇතුළත, එහෙම නැත්නම් ඖෂධ ඔබ මිලදී ගන්නකොට ඒ ඖෂධ බහලණය තුළ තියෙනවා ඔබ කොහොමද මේ බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ කියන එක. සඳුන් පැණි පාවිච්චි කරනකොට අපි ගත යුතු ආහාර සහ ගන්න ඕනේ නැති ආහාර තියෙනවා. අපි ඒවයින් වැළකෙන්න ඕන. අන්න ගත යුතු ආහාර මොනවද, ගන්න ඕනේ නැති ආහාර මොනවද කියලා අපි පැහැදිලිව අපේ අසුරණය තුළ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ විදිහටම ඒවා පිළිපැද්දොත් නිරන්තරයෙන්ම ඔබට නිසි ගුණ, නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සමහරු කියනවා කේශකාලීකරණ තෛලය පාවිච්චි කළා අපේ කෙස් වර්ණවත් උනේ නැහැ, කෙස් වලට නිසි ප්‍රතිකාරයක් ලැබුණේ නැහැ කියලා. වාර දෙකක් තුනක් හිස ගැල්ලුවට නිසි ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. ඒ හින්දා මාස දෙකක් තුනක් හතරක් පාවිච්චි කරලා බලන්න, හිස සොඳින් වේලලා අර දූවිලි යෝමයෝ තියෙනවනේ, අපි පාරේ තොටේ යනවනේ, ඇවිදිනවනේ, නිරාවරණය වෙච්ච හිසක් නේ තියෙන්නේ. ඒව හොඳින් ඉවත් කරගෙන, හොඳින් වේලාගෙන නිසි පිළිවෙලට මේක හිස ගැල්ලුවොත් මාස දෙකක් තුනක් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
3: වෙලාව නැහැ කියලා අතරමඟ අමතක කරලා දාන, එහෙම නැත්නම් වෙලාව හොයාගන්න බෑ කියලා මග හරින දේවල් නිසා කවදා හරි දවසක අපිට රෝහලක ඇඳක දිමන් හරින සිද්ධ වුණොත් ප්‍රතිකාර ලබා ගනිමින් කාලය ගත කරන්න සිද්ධ වුණොත් අපි වගේම අපිට ආදරය කරන අපේ පවුලේ සියලු දෙනාමත් ඉතා විශාල පීඩාවකට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒවයින් වැළකීලා ඉන්න ගන්න උත්සාහය තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඒ ගැනත් ඔබේ අවධානය යොමු කළොත් හැම මොහොතකම සෝයෙන් සැනසෙල්ලෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් කියලාත් මතක් කරලා අපි යනවා ගීතමය විරාමයකට.

0: පෙමිරාජ සුවසැඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: වෙලාව හවස 4යි වෙනට 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031, 011-286-1011, ෂණිකමතුම් 19,600.

0: වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Light Light
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Light සමාජ කමිෂනය
2: මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: විජය
5: නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලාගන්න.
7: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: රටේ සල්ලි දැන් රට වෙනුවෙන්. පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
11: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
12: එහෙමයි.
13: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න. සාතර අනුග්‍රහය
14: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි, දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
15: ගෙදමේ විරාමෙන් පස්සේ නැවතත් ක්‍රිමිරාජ සුවසඳාවෙන් අපි කතාබහ කරන්න සූදානම් වෙනවා. එදිනදා අපේ ජීවිතයේ අපි අමතක කරලා දාන්න උත්සාහ කරන දේවල් තියෙනවා, අපිට මඟ හැරෙන දේවල් තියෙනවා. පොදුවේ අපි හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය කරුණු කාරණා ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ඒක කෙනෙක් මතක් කරලා දෙන්නම අවශ්‍ය නැහැ. හැබැයි එහෙම මතක් කරලා දෙන එකෙන් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි දන්න නිසා ඒ ගැනත් කතා කරන්න අපි වෙලාව වෙන් කරගන්නවා.
16: අපි හැමෝම වාහන පදවනවානේ. වාහන පදවනකොට රාත්‍රී කාලයේදී අපි වාහන පැදවීමේදී යම් යම් දෑ පිළිබඳව සැලකිලිමත් වෙනව අඩුයි කියලා මට හිතෙනවා. ඒක මගේ අතිනුත් වෙන්න පුළුවන්. මොකද මමත් වාහන පදවන ඉඳා මමත් ඕක පිළිබඳව සැලකිලිමත් නොවෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ එහෙම වෙන්න එපා සැලකිලිමත් වෙන්න. ඔබේ වාහනේ ලයිට් වල හෙඩ් ලයිට් කියලා තියෙනවා, ඩිම් ලයිට් කියලා තියෙනවා. රාත්‍රී කාලේ වාහන පදවනකොට අපි ආරාධනා කරනවා ඩිම් ලයිට් එකෙන්ම යන්න කියලා. හෙඩ් ලයිට් එකෙන් යන්න ගියපුවාම ඉදිරියෙන් එන රියදුරු මහත්මයාට හෝ මහත්මියට ලොකු අපහසුතාවයක් වෙන්න පුළුවන්, මාර්ගය අපහැදිලි වෙන්න පුළුවන්. එහෙනම් ඩිම් ලයිට් එකෙන් රාත්‍රී කාලේ වාහන පදවනවා නම් ඒක ඉතාමත් හොඳයි කියලා අපි හිතනවා, විතරක් නෙවෙයි අත්දැකීමෙන් කියන්නේ. ඒකම තමයි අපි මේ සීට් බෙල්ට් එක පටිය පළඳින්න බොහෝ දෙනෙක් අකමැති.
15: ඔන්න මේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා ඉඳන් නම් අනිවාර්යයි අධිවේගී මාර්ගවල මගේ ප්‍රවාහන බස් රථද එහෙම නැත්නම් පෞද්ගලික වාහනද මේ සියල්ලටම ඉදිරිපස අසුනේ ඉන්න අයට විතරක් නෙවෙයි පසුපස අසුනවල ඉන්න අයට පවා මේ සීට් බෙල්ට් එක අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් අනිවාර්ය කරලා නීති රෙගුලාසි ගේනට වැඩි අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරනවා නම් කොච්චර වටිනවද?
16: ඉදිරිපස ආසනවල ඉන්න අය රියදුරු මහත්තයත් එක්ක ඉන්න අනිත් පුද්ගලයා අනිවාර්යයෙන්ම දැනට 90%ක් වගේ ආසන පටි පළඳිනවා. හැබැයි පසුපස ආසනේ යන අය මේක ගණන් ගන්න නැහැ, කිව්වත් ගණන් ගන්න නැහැ. මේක මේ කියන්නේ නීතියට අත්‍යවශ්‍ය දෙයක්ම නෙවෙයි, ඔබේ ආරක්ෂාව තමයි මෙතන වැදගත්කම තියෙන්නේ. ආරක්ෂාව වෙනුවෙන් යමක් ඒක කරන්න කියලා කියනවා නම් මං හිතන්නේ ඔබ ඒ පිළිබඳව වරක් දෙවරක් නෙවෙයි තුන්වරක්ම හිතන්න ඕන. මේ අපි වෙනුවෙන් ගන්න තීන්දුව తీරන, මේ අපි වෙනුවෙන් අපේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන දේවල් ඒ සඳහා අපි අනුගත විය යුතුයි කියන එක අනිවාර්යෙන්ම ඔබ සිතිය යුතුයි. ඒ වගේම තමයි යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කරනවානේ අපේ සහෝදරවරු. ඒ අය බොහෝසේ මාර්ග නීති රීති උල්ලංඝනය කරනවා. අපි බොහෝ විට දැකලා තියෙනවා යතුරු පැදි කොහෙන් හෝ රිංගන්න පුළුවන් නම් බලනවා, උත්සාහ කළා කොහෙන් හෝ රිංගලා එතන අනතුරක් පිළිබඳව හිතන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න. ඒ විතරක් නෙවෙයි මේ රෝද හතරක් සහ රෝද දෙකක් කියන එක අමතක කරන්න එපා. රෝද දෙකක් උඩ යන අපි, ඒ කියන්නේ යතුරු පැදියක් උඩ යන අපි විශේෂයෙන්ම ආරක්ෂා විය යුතුයි. යා යුතු වේගයක් තියෙනවා, ඒ යා යුතු වේගය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. ඊට පස්සේ අපේ හිස ආවරණය, කියන්නේ හෙල්මට් එක, ඒ පැලඳුම පිළිබඳව නිසි ප්‍රමිතියකින් යුත් හිස ආවරණයක් හෙල්මට් එකක් පළඳින්නම ඕන. මේවා පිළිබඳව නිරන්තරයෙන්ම හිතන්න කියලා අපි ඔබට මතක් කිරීමක් විදියට කරනවා. හේතුව මේ කාලවකවානුව ඇතුළත දැන් අපි ඉන්නේ 9 වෙනි මාසෙනේ. මේ 9 වෙනි මාසේ දක්වා ආපු ගමනේ ජනවාරි මාසෙ ඉඳලා ව්‍රියානතුරු බොහෝයි. රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව අතිවිශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපේ නොසැලකිලිමත්කම. අපි සැලකිලිමත් වුණා නම්, අපේ නොසැලකිලිමත් බව තුරන් කරගත්තනම්, නැති කරගත්තනම්, ආරක්ෂාකාරී ලෙස ප්‍රීරෝධ රථය පැදෙව්වා නම්, ආරක්ෂාකාරී ලෙස යතුරු පැදිය පාවිච්චි කරා නම්, එහෙමත් නැත්නම් ඔබේ මෝටර් රථය, බස් රථය මේවා නිසි මාර්ග නීති රීතිවලට අනුගත වෙලා ධාවනය කළා නම්, පාවිච්චි කළා නම් ඒ තත්ත්වය වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි යලි යලි ක්‍රිමිරාජ සූසඳෑව ඔස්සේ ඔබේ නිරෝගීකම අගයන ආයතනයක් විදියට, ඖෂධාලයක් විදියට මේව පිළිබඳව මතක් කරන්න ඕනි කියලා හිතුවේ. අපි ගීතමය විරාමයකට යමු.

0: සුව සැනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ක්‍රිමිලිරාජ සුසැනෑව.
0: සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: ක්‍රිමිරාජ සුව සැඳෑම සමග ඉතින් අපිට වෙලා වැවිලා අදට සමුගෙන යන්න. දැන් සමුගන්න කලින් අපි ආයමත් මතක් කරනවා, මොකද දිනන්න තියෙන අවස්ථාවක් තියෙනවා අපේ ආදරණීය හිතවතුන්ට, හිතවතියන්ට ජයග්‍රාහකයෙක් ජයග්‍රාහිකාවක් බවට පත් වෙන්න අපි හන පැනේට පිළිතුරු ලබා දීලා.
4: ඔව්, අපි අදත් අහන්නේ ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබ වෙළඳ සැල් වලින් මිලදී ගැනීමේදී ඉල්ලා සිටිය යුත්තේ කොහොමද කියලා. නිවැරදිව පැහැදිලිව පිළිතුරු ලියලා ක්‍රිමිරාජ සුවසඳෑව ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තුඩුව කියන ලිපිනයට යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපේ WhatsApp අංකය මම යලිත් මතක් කරනවා 0744296362 කියන දුරකථන අංකයෙන් ඔබට පිළිතුරු අපට ලබා දෙන්න පුළුවන්. එහෙමනම් අපි බොහෝ දේවල් කතා බහ කරා. අදට සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. නැවත හමුවීම මේ මාසේ 26 වෙනිදා සෙනසුරාදා සවස 4ට. අපේ ප්‍රාර්ථන වෙන්නේ ඔබට නිරෝගීකම, නිරෝගී සුවය, සතුට, සැනසුම. එහෙමනම් ලබන 26 වෙනි සෙනසුරාදා ඔබ හමුවන බලාපොරොත්තු වෙන් ඔබෙන් සමුගන්න මම ඔබේ හිතවත් කණ්ඩම්බි.
3: මම මොනිකා. ප්‍රාර්ථනාව ඔබට සුබ දවසක්.

0: කෘමි රාජ සුවසැදෑවට එක්වන්න. සාතර අනුග්‍රාය
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
2: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
0: ක්‍රිමිරාජ සුවසැදෑව සාතර අනුග්‍රාය
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
3: වලව හවස 4:00 වනාඩ 38යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: වලවවස 4යි වෙන 42යි.
0: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
2: අයිබුවන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, අදත් සුපුරුදු පරිදි සෙනසුරාදා දවසේ අපි සූදානම් ක්‍රීඩාපිටිය ආරම්භ කරන්න. ක්‍රීඩාපිටිය ආරම්භ කරන්න සූදානම් වන්නේ උණුසුම් වන ක්‍රීඩාතොරතුරුත් එක්ක. රටේ ලෝකේ වැඩියෙන්ම කතාබහට ලක්වන ප්‍රධාන ක්‍රීඩා ඉසව් කීපයක් පිළිබඳව අද දවසේදී අවධානය යොමු කරන සූදානම්. ඊට කලින් අපි ඔබට මතක් කරන්න කැමතියි, ඔබේ ගමේ, ඔබේ ප්‍රදේශයේ, නගරයේ සංවිධානය කරන පාසලේ සංවිධානය කරන ක්‍රීඩාතොරතුරු පිළිබඳව අපව දැනුවත් කරන්න. අපි සූදානම් රටටම ඇහෙන්න ඔබේ ක්‍රීඩා ඉසව්ව පිළිබඳව කියන ක්‍රීඩාපිටිය තුළින්. අපේ ලිපිණිය මතක් කරන්නම්, ලක්හඬ ක්‍රීඩාපිටිය වික්‍රමසිංහපුර බත්තරමුල්ල ලිපිණියට ඔබේ ක්‍රීඩා තොරතුරු එවන්න කියලා අපි වැඩසටහන ආරම්භ කරන්න කලින් ඔබට මතක් කරන්න කැමතියි. අද සූදානම් වන්නේ මුලින්ම අවධානය යොමු කරන්න 20 වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙල පිළිබඳව. ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නගෝයා නගරයේ කේන්ද්‍ර කරගනිමින් මෙවර තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ මාසේ 19 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දක්වා ක්‍රීඩා උළෙල පැවැත්වීමටයි සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙන්නේ. එක් ආසියාවක් ගැන සිතන්න තේමා පාඨය කරගනිමින් මෙවර තරගාවලිය පැවැත්වෙන බව තමයි සංවිධායක මණ්ඩලය තොරතුරු වාර්තා කරන්නේ. අපි සූදානම් මේ පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කරන්න දවසේදී ක්‍රීඩාපීඨිය තුලින්. සමාරම්භක උත්සවයේ සහ සමාප්ති උත්සවයේ නගෝයාහි පැවැත්වීමටයි සංවිධායක මණ්ඩලයේ කටයුතු සූදානම් වෙමින් පවතින්නේ. ආසියානු රටවල් 45කට අධික සංඛ්‍යාවක්, එවැගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දසදහසකට වැඩි ප්‍රමාණයක් මෙවර තරගාවලියට සහභාගී වෙනවා. ක්‍රීඩා 43ක් යටතේ තරගයේ සව් 460කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙනවා මෙවර තරගාවලිය තුලදී. මෙවර විශේෂ කාරණයක් තිබෙනවා. සාම්ප්‍රදායික තරඟ කාල රාමුවට අමතරව T20 ෆෝමැට් එකේ තරඟත් පැවැත්වන්නට, ක්‍රිකට් තරඟ පවත්වන්නටත් සංවිධායක මණ්ඩලයේ අවධානය යොමු තිබෙනවා. එයත් සුවිශේෂ කාරණයක් ආසියානු ක්‍රීඩා උළෙලේ. අපි ජපානයේ, විශේෂම ජපානය සත්කාරකත්වයේ දරන්නේ මෙවර තරගාවලිය සඳහා. ජපානය සත්කාරකත්වයේ දරන 3 වැනි අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒ නිසා ජපානය මේ තරගාවලියට ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙවර තරගාවලියට සුපුරුදු පරිදි කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම සංචිතය 238 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ජපානයේ බලා පිටත් යාමට නියමිතයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙක්, පිරිමි ක්‍රීඩකයන් 100ක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 56 දෙනෙක් සංචිතයට ඇතුළත් වී තිබෙනවා. එවැගේම නිලධාරීන් 86 දෙනෙක් මෙවර සංචිතයට නම් කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඉතින් තරඟ ඉසව් 25ක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ කිරීමට නියමිතයි. ඒ අතරේ මලල ක්‍රීඩා, ක්‍රිකට්, බැඩ්මින්ටන්, රග්බි, ජූඩෝ, ජිම්නාස්ටික්, බොක්සින්, බර ඉසිලීම, කරාටේ, කබඩි, එවැගේම වෙරළ, වොලිබෝල් ඇතුළු තරඟ රාශියකට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මේ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී. ක්‍රීඩා අමාත්‍යවරයා සහභාගී වුණා මේ මාධ්‍ය හමුවට. ක්‍රීඩා පිටිය අපිත් මේ මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට ගියා. එවිට මාධ්‍යවේදීන් විශේෂ ප්‍රශ්න ගණනාවක් අමාත්‍යරයාට යොමු කරන ආකාරය දැක ගන්නට හැකියාවක් ලැබුණා. දේශ විදේශ මාධ්‍යවේදීන් රැසක් ඒ අවස්ථාව ආවරණය කිරීම සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයට පැමිණ සිටින ආකාරය දැක ගන්නට හැකියාවක් ලැබුණා. එයිදේ ක්‍රීඩා පිටිය අපිත් අමාත්‍යරයාගෙන් ප්‍රශ්න කරා මෙවර තරගාවලියට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විශේෂ පදක්කම් බලාපොරොත්තුව මොනවද, මොන වගේ ඉසව් වලටද මෙවර පදක්කමක් බලාපොරොත්තු වන්න පුළුවන් ශ්‍රී ලංකා සංචිතය තුලින් කියලා. ඒ අනුව අමාත්‍යරයා සඳහන් කළේ විශේෂයෙන්ම හෙල්ලවිසි කිරීමේ තරඟ ඉසව්වෙන් රන් පදක්කම බලාපොරොත්තු වෙනවා වගේම තවත් ඉසව් ගණනාවකට පදක්කම් බලාපොරොත්තුවක් තිබෙන බව තමයි අමාත්‍යරයා සඳහන් කළේ. ඒ නිසා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා රුමේෂ් තරංග දෙසට. ඔහු මෙවර ආසියානු තරගාවලියේදී ලබා ගනී කියලා රන් පදක්කම ජයග්‍රහී බලාපොරොත්තුවක් තබාගෙන ඉන්නවා කියලා තමයි අමාත්‍යරයා සඳහන් කරනු ලැබුවේ. ඒ අනුව මේ මෙවර තරගාවලියේදී රුමේෂ් තරංගගේ බලාපොරොත්තු විශේෂයි කියලා මාත්‍රයයි දී සඳහන් කළා. ඒ වගේම මෙවර ක්‍රිකට් තරඟත් ඇතුළත් කර තිබෙනවා. සහන් ආරච්චිගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. එයට ප්‍රධාන පළපුරුදු ක්‍රීඩකයන් කීප දෙනෙකුත් ඇතුළත් කර තිබෙනවා. නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත් වැනි ක්‍රීඩකයන් මෙවර ඇතුළත් කර තිබෙනවා. සංචිතයට යනුව පදක්කමක බලාපොරොත්තුවක් ක්‍රිකට් වලින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළේ තියෙනවා කියලා තමයි සඳහන් කරනු ලැබුවේ. ඒ අනුව ගත්තාම විශේෂ ක්‍රීඩා ඉසව් කීපයකින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල අභියෝගයක් අනිත් කණ්ඩායම් වලට එල්ල කරයි කියන බලාපොරොත්තුව තමයි තිබෙන්නේ. එවගේම අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් ආසියානු ක්‍රීඩා උළෙලෙන් පස්සේ ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙහි කිරුළ ලබාගත් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ජයගත් රුමේෂ් තරංග ලොව ප්‍රමුඛතම මල්ල ක්‍රීඩකින් සහභාගී වෙන වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් මල්ල ක්‍රීඩා තරගාවලියට එක්වීමට නියමිතයි. හංගේරියාවේ මේ තරගාවලිය පැවැත්වෙන්නේ. වර්තමානයේ ලෝ අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස සැලකෙන රුමේෂ් තරංග සමග ජර්මනියේ ජුලියන් වෙබර්, එවාගේම ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්, එවාගේම ක්‍රිෂෝන් වෝල්කට් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළ හෙල්ල විසිකිරීමේ ශූරයන් සහභාගී වෙන තරගාවලියට තමයි රුමේෂ් තරංග සහභාගී වීමට නියමිතව තිබෙන්නේ. හෙල්ල විසිකිරීමේ සූර්යයන් අතර ප්‍රමුඛයා බවට දැන් පත් වී තිබෙන්නේ අපේ රටේ රුමේෂ් තරංග. ඒ අනුව මේ තරගාවලියේදී ජයග්‍රාහකයන් අතරේ බෙදා දීම සඳහා ලෝක මල්ල ක්‍රීඩා සංගමය ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වෙන් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශූරතාව දිනා ගන්නා ක්‍රීඩකයාට ඩොලර් මිලියන 150,000ක මුදලක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් කෝටි 5කට ආසන්න මුදලක් හිමිවීමට නියමිතයි. ඒ නිසා රුමේෂ් තරංගට අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ කිරුළ මේ ජයග්‍රහී අවස්ථාව ලබා ගැනීමට. ක්‍රීඩා පිටියේ අපේ සුභාශිංසන අපි රුමේෂ් තරංගට එක් කරනු ලබනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරන කොළඹ මැරතන් තරගයේ දෙසටයි. හෙට දවසේදී මේ තරගයේ ආරම්භ වීමට නියමිතයි. උදෑසන 5:30ට තරගකරුවන් 5000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් ලියාපදිංචි වී තිබෙන බවට තොරතුරු වාර්තා වුණා. අපි විශේෂයෙන්ම විදේශීය ක්‍රීඩකයන් රැසක් මේ තරගයට එක්වීම සඳහා එක් සිටිනවා. කෙන්‍යාව, ඉතියෝපියාව ඇතුළු විදේශීය රටවල් ගණනාවක ක්‍රීඩක ක්‍රීඩකයන් මේ සඳහා සහභාගී වෙනවා. විදේශ රටවල් 25ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී වෙන බවට තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවතුණා. ඒ මාධ්‍ය හමුවේදී අමාත්‍යරයා මෙලෙස අදහස් ප්‍රකාශ කළා.
3: අපේ මේ මැරතන් තරගාවලියේ මූලික අරමුණ තමයි කොළඹ නගරය ලෝකීය පුරා ජනප්‍රිය කිරීම. ඒ හරහා සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න ෆුල් මැරතන් එකක් කිලෝමීටර් 42ක්, හාෆ් මැරතන් එකක් කිලෝමීටර් 21ක්, 10 කිලෝමීටර්ස් තරගයක්, ඒ වගේම 5 කිලෝමීටර්ස් ෆන් රන් එකක් විදිහට තමයි මේ තරගාවලිය සංවිධානය කරලා තියෙන්නේ. දැනටමත් 5000කට වැඩි තරඟකරුවන් ප්‍රමාණයක් මේකට සම්බන්ධ වෙනවා. ඒ වගේම දැනටමත් විදේශීය තරඟකරුවන් රටවල් 25කින් පමණ, තරඟකරුවන් 140ක් විතර දැනට ලියාපදිංචි වෙලා තියෙනවා. මේ තරගාවලියට අපි 128ක් ත්‍යාග ප්‍රදානය කරනවා. ලෝකයේ අනෙකුත් ජාත්‍යන්තර තරගාවලි වල තියෙන ත්‍යාග මුදලට ආසන්න මුදලක් හෝ අපිට දෙන්න සිද්ධ වෙන නිසා ඔබට ආරාධනා කරනවා ඉරිදා උදේ 5:00 සිට පැවැත්වෙන මෙම කලම්බු මැරතන් 20-26 තරගයට සහභාගී වෙන්න කියලා.
2: ඒ වගේම රත්වාහන සැලැස්ම පිළිබඳව ආරක්ෂක නිලධාරීන් අදහස් ප්‍රකාශ කරන ලැබුවේ මේ ආකාරයටයි.
4: මේ මැරතන් එක පටන් ගන්නේ පැරණි MOD රථගාලෙන්. රාවුල මැදපාරේ ඉඳලා ගෝල්ෆේස් හන්දියට එනවා. ගෝල්ෆේස් හන්දියෙන් යනවා කොල්ලුපිටිය හන්දියට. කොල්ලුපිටිය හන්දියෙන් මෝදුබඩ මාර්ගයෙන් යනවා දෙහිවල මහජන බැංකුව ගාවට. ගිහිල්ලා නැවත හැරිලා නැවත මෝදුබඩ මාර්ගයේ ඇවිදින්නලා කොල්ලුපිටිය හන්දියට ඇවිදින්නලා පිටතර හන්දියට ඇවිදින්නලා සේනායක හන්දියෙන් හැරිලා බාලදක්ෂ මාවතට පැමිණෙනවා. කිලෝමීටර් 21 සහ 42 ධාවන තරඟ 2 කිලෝමීටර් 5 MOD රථගාලෙන් එකත් ආරම්භ කරලා ගෝල්ෆේස් වටරවමට ඇවිදින්න ලිබර්ටි හන්දියේ වමට හැරිලා අග්‍රමාත කාර්යාලය හරහා ගිහිල්ලා ගුවන් පාලමෙන් ගිහිල්ලා බාලදක්ෂ මාවත හරහා MOD හන්දියට පැමිණෙනවා. මේ ඉසව් සඳහා තෝරාගත්ත මුහුදුබඩ මාර්ගය 13 වෙනිදා උදෑසන 6ට දෙහිවල හන්දියෙන් වසා තබනවා උදේ 6:00 දක්වා. කොල්ලුපිටිය හන්දියනොත් මුහුදුබඩ මාර්ගය වසා තබනවා.
2: අපි ඒ තොරතුරු වලින් අනතුරුව කෙටි විරාමයක් ලබා ගන්නවා යලි හමුවීමේ බලාපොරොත්තුෙන්. විරාමයෙන් අනතුරුව
0: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලක්කඩි.

0: Radio ITN.
1: මේ හැන්දෑ වේලා කැඳ ක්‍රීඩා පිටිය පේන්නේ හවස 4:52 වෙලාව.
2: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
1: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
0: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
1: රයිනෝ ප්‍රීමියර්.
0: එතකොට යට මැටි කෝටින් එක තියෙන
1: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා මිටිය ලක්කඩි
7: විරාමයෙන් අනතුරුව අපේ යළි ක්‍රීඩාපිටිය සමගයි සම්බන්ධ වන්නේ. ක්‍රීඩාපිටිය අපේ ඊළඟ අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ආසියානු කුසලාන තරගාවලිය, ක්‍රිකට් තරගාවලිය, කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන අවසන් මහා තරගයේද පෙර පැවති තරගයේ ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයේද සුසුකම් ලබා ගත්තේ ඉන්දියානු කණ්ඩායම. පෙර පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින් මේ තරගයේ ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගත්තා. හෙට දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ ඉන්දියාව සමග අවසන් මහා තරගයට. කොමුණත් පාකිස්තාන කණ්ඩායම ලෙහෙසියෙන් තරගය දුන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්නට පරාජය බාර ගන්න සූදානමක් තිබුණ නැහැ පාකිස්තාන කණ්ඩායමේ. පාකිස්තාන කණ්ඩායමේ නායිකාව ෆාදිමා ජානා ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කරා. ක්‍රීඩා පිටියේ පිට්ටෙන් සහ පන්දුවෙන් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරා තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන්න ඇය දැඩි වෙහෙසක් ගත්තා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්ු ප්‍රමුඛ කණ්ඩායම ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඉතා හොඳ ප්‍රවේගකාරී තරඟකාරීනිම ක්‍රීඩා කරමින් ජයග්‍රහණය ශ්‍රී ලංකාව පැත්තට නතු කරගත්තා. මුලින්ම පන්දුර පහර දීමේ අවස්ථාව ලබා දුන්නේ පාකිස්තාන කණ්ඩායමට. කාසිය වාසිය දිනාගත්තේ චමරි අතපත්ු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ආරාධනා කළා පාකිස්තාන කණ්ඩායමට පන්දුර පහර දීමේ අවස්ථාව සඳහා. ඒ අනුව පන්දු අර 20 අවසානයේදී ඔවුන් ලබා ගත්තේ ලකුණු 130 පමණයි කඩුලු පහක් බිඳ වැටී තිබියදී. කෙසේ නමුත් එහිදී ඉතාමත්ම හොඳ ඉනිමක් ක්‍රීඩා කළා පාකිස්තාන කණ්ඩායමේ නායිකාව ෆාදිමා ජානා. ලකුණු 47ක් ලබා ගත්තේ පන්දු 36කදී 4 පාර 4ක් සමග 6 පාර 2ක් ඇගේ ඉනිමට එකතු කරගන්න ඇය සමත් වුණා. වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුණේ ඇයයි. ඒ වගේම ජාවල් ජුල්ෆිකා ලකුණු 24ක් ලබා ගත්තා පන්දු 16කදී 4 පාර 2ක් සහ 6 පාර 2ක් සමගින්. ඒ වගේම ඇය දෙවැනියට වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව බවට පත් වුණා. කෙසේ නමුත් පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ඉතාමත්ම හොඳින් පන්දු යැවුවේ කඩු දෙකක් බිඳලා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව සමත් වුණා. චමරි අතපත්තු පන්දු අර 4 අවසානයේදී ලකුණු 24ක් ලබා දුන්නා කඩු දෙකක් බිඳලා ගත්තා. ඒ වගේම චමුදී ප්‍රබෝදා කඩු දෙකක් බිඳලා ගන්නවා පන්දු අර 4ක් අවසානයේදී ලකුණු 25ක් ලබා දෙමින්. ඒ වගේම නෙලක්ෂි සිල්වා පන්දු යැවුවා එක් පන්දු අර පමණ ලකුණු 6ක් ලබා දුන්නා. කවිෂා ඩෙල්හාරි පන්දු අර 3ක් යව ලකුණු 20ක් ලබා දුන්නා. ඒ වගේම සුගන්ධිකා කුමාරි පන්දු අර 4යි එක කඩු ලබා බිඳලා ගැනීමට සමත් වුණා ලකුණු 20ක් ලබලා දුන්නා. ඒ වගේම මිතාලි අයෝධ්‍යා පන්දු අර 4යි ලකුණු 33ක් ලබා දුන්නා. කඩු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව තමයි කඩු බෙදී ගියේ කඩු පහ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරේ. ඊළාට පන්දුර පහර දීමේ අවස්ථාව ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 130ක ඉලක්කයක් හඹාගෙන ගියේ. චමරි අතපත්තු සමග ඉමේෂා දුලානී ක්‍රීඩා පිටියට පන්දුර පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පැමිණියේ. ඒ අනුව චමරි අතපත්තු කණ්ඩායමේ නායිකාවට වැඩි වේලාවක් කඩුලේ රැඳී සිටීමට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු 6කට පමණයි මුහුණ දුන්නේ 4 පාරක් ලබා ගත්තා ලකුණු 5යි ඇය ලබා ගත්තේ ක්‍රීඩා පිටියට හරවා යවන්නට පාකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුණා. ඉමේෂා දුලානි ලකුණු 22ක් ලබා ගන්නවා පන්දු 21කදී 4 පාර 4ක් සමගින්. සංචනා කවින්දි ලකුණු ලබා ගත්තේ නැහැ. හර්ෂිනි පෙරේරා ලකුණු 3යි ලබා ගත්තේ පන්දු 8කට මුහුණ දුන්නා. හර්ෂිතා සමරවික්‍රම කණ්ඩායමේ උපනායිකාව ඉතාමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරා ලකුණු 30ක් ලබා ගත්තා. පන්දු 31කදී 4-5-2ක් සමගින් කවිෂා ඩෙල්හරි ප්‍රවේගකාරී තරඟ රටාවකට අනුගමනය කරමින් කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් ඉවසීමෙන් ක්‍රීඩා කරමින් ලකුණු 33ක් ලබා ගන්නවා. පන්දු 33කට මුහුණ දෙමින් 4-5-4ක් සමගින් නෙලක්ෂි සිල්වා ලකුණු 18ක් ලබා ගත්තා. පන්දු 10කදී 4-5-3ක් සමගින් අවසානයේ තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා. මෙහෙවන් අය ලොකු කැපවීමක් කරා. නිලක්ෂ අපි දැක්කා ක්‍රීඩා පිටියේ ඉතා හොඳින් පන්දුර පහර දෙමින් තමන්ගේ පැත්තට ජයග්‍රහණය නතු කරගන්න අය සමත් වුණා. එවාගේම කෞෂානි නෘත්‍යාංගනා ලකුණු 10ක් ලබා ගන්නවා. පන්දු 4කට පමණයි මුහුණ දුන්නේ. අතිරේක ලකුණු 5ක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 134ක් ලබා ගන්නවා. කඩුලු 6ක් බිඳ වැඩි. පන්දු 18යි පන්දු 4කදී තරඟය නෙමාවට පත් කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග අවසන් මහ තරඟයට මුහුණ දෙනවා. ඒ තොරතුරු වලින් පස්සේ අපි ඊළඟට අවධානය යොමු කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම පිරිමි කණ්ඩායම එංගලන්ත සංචාරයේ නිරත වන්නේ මේ දවස්වල. ඔවුන් පුහුණු තරඟ වලට මුහුණ දෙමින් සිටිනවා. මේ මාසේ 15 වෙනිදා පළමු තරඟ එංගලන්ත කණ්ඩායම T20 තරඟයකට මුහුණ දෙන්නේ එංගලන්ත කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම. 15 එවැගේම 17 සහ 19 තරඟ තුනක් තිබෙනවා. T20 තරඟ තුනක්. ඊළඟට එක් දින තරඟ පටන් ගන්නවා මේ මාසේ 22 සහ 24 27 කියන දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා. ඊට පස්සේ තමයි පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම යන්නේ. කෙසේ නමුත් අපි ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමටත් කාන්තා කණ්ඩායමටත් මේ ජයග්‍රහණ ලබාගෙන මව්බිමට

0: ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
1: වලව හවස 5යි.

0: පහය වන අටය.
1: වසවිෂ නැති දේශය කිරිවලින් පමණක්ම නිපද වන මෞබිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ලඟම කීල් සුපශාඛ මගින් මිලදී කත හැකි.
2: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සඳමට ඇත්ත කියන්නේ. සඳ ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මේක නොදන්නෝ නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
1: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
2: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
0: සඳව බලාගත්තු සීයන් නේද?
1: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන එක්කෙනෙක් ගියා. සාචීසියේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම්. මගේ මේ අත් දෙකේම සීයවල් දාලා ඉවරලා. අද මේ නගම.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: දවස පහයි වනාඩිය 18යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සෙන්යා
1: මොනා කරන්න ඉතින් හොඳම යාලෝ වුණහමනේ. හවස 5 වෙනානේ වෙස තොනයි. කුච් කුච් හොතා හේ චිත්‍රපටයෙන් ගියතේ.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකනහගෙන ඉන්නේ ඔබ හවස 5:00 වෙනකොට 9:00 දැන්.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය DeepTech Pressure Pumps. අමතන්න 077 777 7374. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක?
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසැල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන,
5: සීදීමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: අංක 1 රූෆින් සහ සීලින් ෂීට්.

0: ලකන හැගෙන ඉන්නේ හවස 5යි වෙනාඩි 42යි දැන් වෙලාව.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය

0: ගොවි ජනතාවට සුරක්ෂිත හෙටක් හදන හැටි ජනපති පොළොන්නරුවේදී කියයි. 2027 සෞඛ්‍ය නැංවීමට ADBN රුපියල් බිලියන 6.7ක්. අත්අඩංගුවට ගත් ශිරාන් බාසික්ගේ පියා බන්ධනාගාරගත කෙරේ. සෞදිය ප්‍රධාන ඛනිජ තෙල් ප්‍රවාහන නළ මාර්ගයක් වසා දමයි. ආසියා කුසලාන 2020 කාන්තාව සම්තරගය හෙට.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න. රටට

0: වන කෝටි අටේ එන්නල්වී දනට තහනය නොතුරයිෙන් රටේ සංවර්ධනයට පැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසි නම මෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
3: ඈ?
5: සම්බන්ධ ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,055,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි කියලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
7: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ
1: නුඹේ හඬයි. සෑම සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලක්හඬ
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: හස 5 වනාඩි 55.

0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: සඳමට ඇත්ත කියන්න, සඳ ඉන්න ප්‍රශ්නක කියල මන් දන්නවා. මට නොදන්නවා නෙමෙයි, මට දැනගන්න ඕනේ ප්‍රශ්නෙ මොකද්ද කියලා.
2: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් මං සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙක.
3: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් පාපින් පෙන්නා.
1: සඳව බලාගත්තු සීයන්නේ නේද?
2: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම්. මගේ මේ අත් දෙකේම සීයවල් දාලා ඉවරලා අද මේ එනකම්.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. විනතියක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: Anda Radio ITN.
1: අවසහයයි වනාට වෙස්සයි දැන් ක්‍රෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු බීට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දියයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031
3: රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273
5: 454 දශක 3ක අඛණ්ඩ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්කඳ Golden Voice
7: අපි සොයන්නේ නුඹේ හඬයි
5: සෑම සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
6: ලක්කඳ Golden Voice

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: යුත්තකගේ නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
6: ප්‍රවෘත්ති සිරස්තල
7: දෝෂිත දේශපාලනය අවසන්කොට ජනදුක හඳුනන රජයක් පත්කිරීමට ජවයදුන්නේ ගොවි ජනතාව බව ජනපතේ කියයි. ගොවි ජනතාවට සුරක්ෂිත හෙටක් ජනපතිගෙන් පොළොන්නරුවේදී ප්‍රකාශයක්. ජනතාවගේ පහසුම තේරීම පොදු ප්‍රවාහනය කරන බව අගමැති කියයි. 2027ට සෞඛ්‍ය නැංවීමට ADBN රුපියල් බිලියන 6.7ක්. අත්අඩංගුවට ගත් ශිරාන් වාසිගේ පියා රක්ෂිත බන්ධනාගාරයට. ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් සඳහා සහන රැසක්. ඩ්‍රෝන් ප්‍රහාරයක් සෞදියේ ඉන්ධන ප්‍රවාහන නල මාර්ගයක් වසා තමයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිබිලේ දූෂිත දේශපාලනයේ පරාජය කිරීම ආරම්භ කළේ ගොවි ජනතාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරැලි මාලාවට සමගාමීව පැවැත්වුණු ගොවි රැලියට එක්වෙමින් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පරාක්‍රම සමුද්‍රයේ ඉදිරිපිට දීපුවේන පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන රැලිය පැවැත්වුණා. පොළොන්නරුව ප්‍රදේශයේ ගොවිජනතාව විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ගෙවුණු වසර දෙක ඇතුළත ගොවිජනතාව වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාත්මක කළ ප්‍රගතිශීලී වැඩපිළිවෙල සහ ගොවිජනතාවගේ හෙට දවස වෙනුවෙන් වත්මන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ගොවිජනතාව දැනුවත් කිරීම මෙම රැලියේ අරමුණක්. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙම රැලිය ඇමතුවා.
8: අපේ ආණ්ඩුවක් හදලා මේ මාසෙට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්න යන. හැබැයි මේ ආණ්ඩුව වැඩ පටන් ගන්නකොට ඔබට මතකයි සමහරව අපිට චෝදනා කරන්න ගත්තා. සමහර අය අපේ අයම කිව්වා මේ ටිකක් මදි වගේ ඇක්සලරේට් කරන්න වෙයි වගේ හොරු අල්ලන එක ටිකක් මදි වගේ කිව්වා. මොකද කිව්වද නැද්ද? මාස 3 4 5 යනකොට කිව්වා මේ මූටි ගල්ල ඇතුළට එහෙම දාන්න බැරිද කියලා. හැබැයි අපි දන්නවා එහෙම වෙනකොට මේ රටේ අධිකරණ පද්ධතිය නීතිය පොලිසිය මේ සියලු දෙනා මේ කටයුත්තට සම්බන්ධයි. අපි ඔබට කිව්වා නීති නැත්තම් අපිට නීති හදන්න වෙනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමහරු කියන්න ගත්තා කෝ 3-2ක් තියෙනවනේ. අල්ලලා දාන්න බෑ ඇතුළ ඔයගොල්ලෝ කියනවනේ විතරයි කිව්වා. දැන් නම් මට හිතෙන මොකුත් කියන්න නැතුව ඇති නේද? දැන් දන්නවා කට්ටිය පොලිමට ඇතුළට යනවා කියලා. දැමට අනුරාධපුරේ ඉඳන් ආවට පස්සේ මේනකොට කිව්වා අනුරාධපුරේ කෙනෙක්. අනුරාධපුරේ අද රැලියක් තියනවලු. ඒ රැලිය වේදිකාවේ වම් පැත්ත බලපුවාම අප පිට කට්ටිය ඉන්නවලු. දකුණු පැත්ත කලපුවාම සැකපිට කට්ටිය ඉන්නවලු. අර නඩු වහනේ වගේ අපපිට කට්ටියයි සැකපිට කට්ටියයි එකතු කරලා පෙන්වන්න හදනවා බලය තියනවා කියලා. හැබැයි රටෙන් එකතු කරලා පෙන්වන්න බැරි වෙච්ච බලයක් අද පොළොන්නරුවේ ගොවි අම්මා තාත්තා පුලතිසි පුරවලට ඇවිල්ලා සහතික කරමින් තිබෙනවා. ආණ්ඩුව අපේ ආණ්ඩුව කියලා. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වෙනකොට තිබුණේ 147යි ඡන්ද. හැබැයි මේ වෙනකොට රටේ ජනතාව 175කට වැඩි ප්‍රමාණයක් මේ රටේ නායකත්වය පිළිගනිමින් ප්‍රසාදය වැඩි කරමින් තිබෙන අන්තර්සානායක ජනාධිපති සහෝදරයාගේ එවැනි කිසිවක් නිසා නෙමෙයි මේ රටේ හැම ශේෂ්ත්‍රයකටම මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරමින් තිබෙන්නේ.
7: නියෝජ්‍ය මාධ්‍ය ටීබී සරත් මහතාද රැලිය ඇමතුවා.
9: පිකවරු දන්නවා මීට අවුරුදු දෙකකට කලින් මේ බිමේ මේ ඓතිහාසික වෙනස සිද්ධ වෙන මොහොතේ අපේ රටේ ගොවි ජනතාව ඒ ඓතිහාසික වෙනසේ පුරෝගාමි බලවේගේ බවටපත් වුණා. ත්‍යාදරණිය අම්මේ තාත්තේ මේ මගේ වම්පසින් සියන පෙරකුම් මහා සමුද්‍ර සත්‍තිමත්ව තියෙන තාක්කල් ජාතික ජන බලවේගේ ආණ්ඩුව හොල්ලන්න බෑ කියන එක මේ මහා ජනගඟ කියන පණිවිඩයක මේක තමයි ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුව ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුව ගොවිය බලාපොරොත්තු තියලා තියෙන ආණ්ඩුව තව දුරටත් ඒ ආණ්ඩුව පිළිබඳව අසීමිත විශ්වාසයක් තියෙනවා කියන එක තමයි මේ දසදහස් ගණන් ගොවි ජනතාව එකතු වෙලා මේ පණිවිඩය ශ්‍රී ලංකා දීපයට දෙන්නේ. පහුගිය කන්නේ මොනතරම් ලෝකේ අර්බුද සිද්ධ වුණත් යුදමය තත්ත්වයක් ඇති වුණත් අපි අපේ රටේ ගොවි ජනතාවට පොහොර ටික ලබා දෙන්න විශාල වැඩ කටයුත්තක් ආණ්ඩුව කරා. පහුගිය කන්නට විතරක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට අපි ලක්ෂ 19,000කට ආසන්න මිලියන 1900කට ආසන්නව මුදලක් සහනාධාර විදියට ලබා දීලා තියෙනවා. මෙතෙක් මේ රට පාලනය කරපු ධනපති පන්තියේ මහත්තුරු බදු සල්ලි ටික හොරකම් කරනකොට වංචා කරනකොට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයට ආපු මේ රටේ තැලෙන පෑගෙන පොඩි වෙන මිනිසුන්ගේ ආණ්ඩුව තමයි ඔබේ ආණ්ඩුව තමයි ඒ වෙනුවෙන් ඔබට මුදල් වෙන් කරේ. බන්ධනාගාර අතුලේ ඉඳගෙන සුලං හමන්නේනවා. ඒ සුලං හමන්නේ නෑ. අනුරාධපුර සුලඟට වඩා දසදහස් කරලින් පුලතිසිපුර සුලඟ හමලා තියන්නේ. පුලතිසිපුර ගොවි ජනතාවගේ ශක්තිය හමලා තියන්නේ.
7: ඉන් අනතුරුවයි ජනාධිපති අනුරකුමාර දිස්ත්‍රික්ක මහතා ගොවි ජන රැලිය ඇමතුවේ.
0: ආණ්ඩුව හදලා ඔච්චර කාලයක්ද? අවුරුදු 2යි. පෝ අවස්ථාවල මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු හදලා තියෙනවා, ආණ්ඩු පෙරලා තියෙනවා, නායකයෝ ගෙනල්ලා තියෙනවා, නායකයෝ ඉවත් කරලා තියෙනවා. හැබැයි ඒ මුළු ඉතිහාසෙම ජනතාව එකතු වෙලා හදපු ආණ්ඩුව තමයි 2024 ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒක ජනතාව එකතු වෙලා හැදුවේ. නැත්තම් පරණ ආණ්ඩුව හැදුනේ කොහොමද? එක්ක තාත්තා ජනාධිපති වෙලා හිටියා, පුතා ජනාධිපති වෙලා. එක්ක තාත්තා අගමැති, අම්මා අගමැති වෙලා ඉන්නවා, පුතා දුව ජනාධිපති වෙනවා. එහෙම නේද? රටේ විතරක් නෙමෙයි මෙහෙත් එහෙමයි මන් දන්නවා. හැබැයි ලංකාවේ පළමු වතාවට ම පෞල් પરම්පරාවක් නැති, විශාල මූල්‍ය බලයක් නැති, විශාල මාධ්‍ය බලයක් නැති, එහෙත් මේ රටේ ජනතාව එකතු වෙලා ඉතා ප්‍රබලතම ආණ්ඩුවක් ඇදුවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක 159ක් කාටවත් හම් වෙලා නැහැ. ඒ කියන්නේ වැඩිම පාර්ලිමේන්තු සංඛ්‍යාව. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභා, නගර සභා සියල්ල ජාතික ජනබලවේගයට තම නාසල ආරන්දු. මේ රටත් මේ රටේ ජනතාව වෙනුවෙන් හොඳම වැඩේ කරන්න සුදුසුම ආණ්ඩුව කියලා ගම්මල ජනතාව තමයි මේ ආණ්ඩුව තෝරාපත් කරගත්තේ. එහෙම නෙවෙයිද? ගොවි ජනතාව තමයි පහුගිය ආණ්ඩුව පළවා හරින්න විශාලතම වෙහෙස කරේ. මොකද කාබනික අටමගලක් ගෙනල්ලා මුළු කෘෂි කර්මාන්තෙම විනාශ කරා. අද සමහර දැවිලි ශේස්ත්‍රේ ගොඩ ගන්න බැරි වෙලා තියෙනවා ඒ විනාශයේ ප්‍රතිඵල. නිසමට මතකයි පළවෙනි පෙළපාලේ පළවෙනි ජනතාවගේ නෙගටිව් පළවෙනි ආණ්ඩුව පළවා හරින්න ඕන කියලා පටන් ගත්ත කොහෙන්ද? පොළොන්නරුවෙන් මතක තියාගන්න. ඒ පොළොන්නරුවෙන් පටන් ගත්ත ගමන තමයි මැයි 9 වෙනිදා තාලා යන්න උනේ. මතක තියාගන්න. උන් හිටි තැන් අමතක වෙලා දුවන්න උනේ. අපේ රටේ ජනතාව අවදි වෙලා, අපේ රටේ ජනතාව නැගිටලා, මේ රටේ දුක් විඳින ජනතාවගේ ආණ්ඩුව අද හදලා අවුරුදු 2ක් වෙනවා. අනෙක් ගොඩක් අයට ආණ්ඩු ලැබුණේ දුවමින් තිබුණු ආණ්ඩුව, වැඩ කරමින් තිබුණු ආණ්ඩුව. අපිට ලැබුණේ නතර වුණු ආණ්ඩුවක්. මතක තියාගන්න. කඩවත මීරිගම අධිවේගී මාර්ගය හද තිබ්බි. අපිට ලැබෙනකොට හදන එක නතර වෙච්ච රටක්. රෝවල්වල ගොඩනැගිලි ගණනාවක් හදන එක නතර වෙච්ච එකක්. ඒ කියන්නේ මොකද්ද? දීර්ඝ කාලයක් ඒගොල්ලෝ අපේ රට පාලනය කරලා නතර කරපු රටක් ලැබුණා. ලෝකේ ණය දෙන එක නතර වෙලා තිබුණේ. හැබැයි දුවමින් තිබ්බනම් සමහර විට දෙන්නෙත් නැති වෙයි. නතර වෙන්නම ඕනකම තිබ්බ දෙන්න. අපි තමුන්වහන්සේලාට කියන සතුටුයි. අවුරුදු 2ක් යනකොට අපේ රට ආර්ථික වශයෙන් අපි ස්ථාවර භාවයට ගෙනලා තියෙනවා. ස්ථාවරයි මේකද?
7: වැඩිදුරත් ගොවි ජන රැලිය ඇමතු ජනාධිපති අනුරකුමාර දිස්ත්‍රික්ක මහතා.
0: මැද පෙරදිග යුද්ධ පටන් ගන්නකොට දේශපාලන වේදිකාවල කියන්න පටන් ගත්තා මොකද්ද? තෙල් පෝලිං වෙයි, ගෑස් හිග වෙයි කිව්වේ නැද්ද? මොකද උනේ? එක තෙල් පෝලිමක් ඇති උනේ නෑ. හැබැයි කට්ටිය මොකද කරේ? මාධ්‍ය සාකච්ඡා තියෙනවා නේද? ඒකාබද්ධ සමුළු තියෙනවා. විදුලිය තෙල් නැති වෙන්න යන්නේ, විදුලිය කපන්න යන්නේ, ගෑස් හිග වෙන්න යන්නේ කිව්වේ නැද්ද? මම ජනතාවට ආමන්ත්‍රණ කියලා කිව්වා. මම පාර්ලිමේන්තුවට ගිහිල්ලා කිව්වා රටට නෑ අපි සැලස්ම හදලා තියෙන්නේ විදුලිය විනාඩියක්වත් කපන්නේ නැතුව, තෙල් නේද හිගයක් ඇති වෙන්නේ නැතුව රටේ ජනතාවට දෙන්න ලෑස්ති කියලා. ඇයි? ආර්ථික ස්ථාවර නිසා. අපේ රට හැදුවා අර්බුදයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් රටක්. ඒක තමයි වැදගත් රටක. දැන් අපේ රට අභ්‍යන්තර අර්බුදයට ඔරොත්තු දෙන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ ව්‍යසනයකදී සිද්ධුණු විශාලතම ආර්ථික හානිය දිට්ටා සුනාමියටත් වඩා වැඩි. හැබැයි අපි භාණ්ඩාගාරේ කෝටි 50,000ක් දීලා දිට්ටෝලින් ගොඩ ආවා. අපිට ඔරොත්තු දෙන්න පුළුවන්. ඊළඟ මැද පෙරදිග යුද්ධය ආවා. භාණ්ඩාගාරෙන් කෝටි 10,000ක් දුන්නා. දැන් භාණ්ඩාගාරේ ධනෙ පිරුණට වැඩක් නැහැ. කොහොමද ඒක ජනතාව ගාවට ගලාගෙන ඉන්නේ? වකුගඩු රෝගියෙකුට දුන්න රුපියල් 5,000ක් අපි ඇල්ලා අවුරුදු 2යි. දැන් රුපියල් 10,000යි. සානාධාරේ වැඩි කරමු. පෝර සානාධාරේ රුපියල් 15,000යි. දැන් මේ රට 30000 කරා දිගටම 30000යි මතක තියාගන්න. මම මේ ඉස්සරේ බජට් එකට දාලා තියෙන්නේ ඊළඟ කන්නේ 30000යි. ඒත් අපි එනකොට 15000යි දැන් 30000යි. ධනෙ තියෙනවා සහනාධාර වැඩි වෙනවා. වැඩි හිටියන්ගේ දීමනාව රුපියල් 3000යි තිබ්බි. දැන් 5000යි. දැන් අපේ ඉන්න ඔය පරිවාස භාරයට පත් වෙච්ච දරුවෝ ඉන්නෝනේ. අම්මා තාත්තා නැතුව බාරකාරයෙක් නැතුව ඒ දරුවන්ට අනාගතයක් නැහැ. අපි මේ ජනවාරි මාසෙ ඉඳන් මොකද කරන්නේ? ඒ හැම දරුවටම මාසෙකට රුපියල් 5000 ගානේ ස්ථාවර ගිණුමකට දානවා. ඒ කියන්නේ අවුරුදු රුපියල් 60000ක් ඒ දරුවට එනවා. ඒ දරුවා අවුරුදු 15ක් යට ලක්ෂ 9ක් වෙනවා. පොලියත් එක්ක එකතු කරලා කරොත් එයාට හොඳ ආර්ථිකයක් හදා ගන්න පුළුවන් එළියට එනකොට. ජනතාව බලා ගන්න ආණ්ඩුවක් මේක. අපි ආරම්භ කරලා තියෙනවා හිමිකම කියලා වැඩසටහනක්. හිමිකම කියන වැඩසටහන අර අපි මොකද කරන්නේ? මේ අවුරුදු 2 ඇතුළත අපි ඔප්පු ලක්ෂ 20ක් ගොවි ජනතාවට ලබා දීලා තමන්ගේ ඉඩමේ අයිතිය නිරවුල් කරනවා. එක ඉඩම නිරවුල් කරලා දෙනවා. පාස සාරවත් කරන්න ඕන. අන්න ඊට පස්සේ අපේ රසායනික පොර ටික ගහමු. ඒකට අපි සහනාධාරයේ දිගටම දෙනවා. මේ 15000. මේ 15000 දෙන්නේ කුඹුරවල වීවගා කරන අයට විතරයි. 15000 නෙවෙයි දැන් නම් 30000නේ. කුඹුරවල වීවගා කරන අයට විතරයි. ඊළඟ කන්නේ ඉඳන් කුඹුරවල අත්‍රේක භෝග වගා කරන අයටත් ඒ රුපියල් 30000ේ පොර සහනාධාරය ලබා දෙනවා.
7: පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත්කිරීම රජ අරමුණ බව අග්‍රාමාත්‍යාචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ නවීකරණය කළ බම්බලපිටිය දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමගාමීව රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙක එක්වයි නවීකරණ ව්‍යාපෘතිය සිදු කළේ. ඒ අනුව නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කෙරුණේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. දුම්රිය ස්ථානය නවීකරණය කිරීමට ශ්‍රී ලංකා දාවුදී බෝරා සංගමය රුපියල් මිලියන 60ක මුදලක් වැය කර තිබෙනවා. උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.
6: රටක් දියුණු වෙන්නේ රටක තියෙන වාහන ප්‍රමාණය පුද්ගලික වාහන ප්‍රමාණයකින් නෙවෙයි. ඒ රටේ තියෙන පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය කොච්චරද කියන එකෙන් අපිට හොඳටම අනින්න පුළුවන් ඒ රටක් දියුණුද නැද්ද කියලා. අපේ රටේ ගත්තොත් මෙච්චර කල් තිබ්බේ පොදු ප්‍රවාහනය කියන්නේ මිනිස්සුන්ට කරදරයක්. අද දැන් තමයි ඒක වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මේ විදියට මේ පහසුකම් ලබා දීම තුලින් කාර් එකක් අතහැරලා බයික් එකක් අතහැරලා වෑන් එකක් අතහැරලා ලක්ෂරි වෙහිකල් එකක් අතහැරලා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න මිනිස්සුන්ගේ ඒ පෙළඹීම ඇති වෙයි කියලා. මේක ඊට වඩා පහසුයි කියලා දැනෙයි කියලා. පොදු ප්‍රවාහනය පහසුයි කියලා දැනෙන තත්ත්වයකට මේ රට දියුණු වෙයි කියලා. ඒ ගමන අපි ආරම්භ කරලා තියෙනවා. ඒ ගමන තුළ මේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් සිහින ගම්මානයේ වැඩසටහන හරහා ඔබ මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ හරිම විශේෂ දෙයක්. අපි සියලු දෙනාම දන්න දෙයක්. රටක් කියන්නේ ආණ්ඩුවක් විතරක් නෙවෙයි. රටක් දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවකට විතරක් නෙවෙයි. ඒක සාමූහික වැඩක්. මෙතෙක් අපේ රටට පොදු සිහිනයක් තිබෙන්නේ අපි සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන්. දැන් ඒ සිහිනය නිර්මාණය වෙමින් යනවා කියලා අපිට හිතෙනවා. හැමෝටම එකතු වෙන්න පුළුවන්.
7: දකුණු ආසියාවේ ඉහළම ගුණාත්මක ප්‍රවාහන සේවය මෙරට ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍යාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළා. මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා මෙට්‍රෝ බස්වත සේවාව ආරම්භ කෙරුණා. නියම ව්‍යාපෘතිය මාර්ග දෙකක සිදු කෙරෙනවා. ඊට අමතරව මෙවඩ විට තවත් මාර්ග පහක් අලුතින් හඳුන්වා දී අවසන්. ඒ අනුව මාර්ග හතේම මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය හා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් පුද්ගලික සමාගම ඒකාබද්ධව කටයුතු කරනවා. මෙට්‍රෝ බස් සේවාවට පහසුකම් සැපයීම සඳහා ඉදි කළ තුන්වෙනි ඩිපෝ අංගණය ජයල ඒකලදී පසුගියදා ආරම්භ කෙරුණා. ඒකල සිට තලංගම දක්වා දිවෙන මෙට්‍රෝ බස් මාර්ගය කිලෝමීටර 29.9කින් සමන්විතයි. මෙම මාර්ගයේ මෙට්‍රෝ බස් නැවතුම් 21ක් පවතිනවා. තලංගම බතරමුල්ල හන්දිය සිත්සිරිපාය නයිටා රාජගිරිය කාසල් රෝහල බුරැල්ල දෙක වයිඹි කැම්බල් පාක් දෙමිටගොඩ පැලියගොඩ නව කැලණිපාලම පැලියගොඩ දෙක හේකිත්ත හන්දිය වත්තල හැඳල මාබෝල මහභාගේ කඳාන වැලිගම්පිටිය ජයල සීටිබි හන්දිය හා ඒකල යන ස්ථානවල මෙම නැවතුම්පල පිහිටා තිබෙනවා. ඒ අනුව මෙට්‍රෝ බස් සේවාව මෙරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවතම පෙරළියක් වී ඇති බවයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
10: අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ගුණාත්මක ප්‍රවාහන සේවයකට වඩා මෙය අනෙක් රටවල් එක්කත් සංසන්දනාත්මකව බලන්න පුළුවන්. දකුණු ආසියානු කලාපයේ රටවල් එක ගත්තාම මට දැනෙනවා අපිට ඉතාමත්ම ඉහළම ගුණත්වයෙන් යුතු ප්‍රවාහන සේවයක් මහාමාර්ග පද්ධතියක් ලංකාව ඇතුලේ හදන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඔබ සියලු දෙනා මේ සඳහා දායක වෙන්න. මොකද මූලික අධ්‍යයනවලදී අපිට යම් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ප්‍රතිඵලයේ එකවර එන්නේ නැහැ. හැබැයි මම ඔබට යෝජනා කරනවා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, ආණ්ඩුව මොන වගේ වැඩ කටයුතු කරලාද, සාර්ථකද අසාර්ථකද කියන එක මනින්න මේ ප්‍රමාණාත්මක දේවල් දිහා පමණක් බලන්න එපා. මේ ඇතුලේ ගුණාත්මක දේවල් ගණනක් සිද්ධ වෙනවා. හැබැයි මේ ගුණාත්මක දේවල් පෙනෙන්නේ නැහැ. මොකද මේ අවුරුදු දෙක ඇතුලේ අපි කිසිදු කටයුත්තක් කරලා නැහැ මේ ගුණාත්මක භාවයට හානි වෙන. ඒ නිසා ඔබ විශ්වාසය ඇති කර ගන්නට ඕනේ පළමුවෙන්ම. මොකද මේ පරිවර්තනයේදී සුවිශේෂීම කාර්යය සිද්ධ කරන්නේ ආණ්ඩුව.
7: ඩුබයි සිට මෙරටට රැගෙන ආ මහ පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසිග්ගේ පියා ලබන 25 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබෙනවා. ශිරාන් බාසිග් නැවත මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 3ක මුදලක් වැය කරමින් ගම්පහ ප්‍රදේශයේ සුකෝභෝගී නිවසක් තමන්ගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශිරාන් බාසිග්ගේ පියා අත්අඩංගුවට ගැනුණා. ඒ මුදල් විශුද්ධීකරණ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අතනඟුට ගත් ශිරාන් බාසිග්ගේ පියා අද අධිකරණයට ඉදිරිපත් කරන අතර ඔහු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇමරිකා ඩොලර් 250,647ක් වටිනා අදිසි ආපදා මානුෂීය ආධාර තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බහර දුන්නා. මෙරටට බලපාන ආපදා හා හදිසි අවස්ථාවන්හිදී විශේෂයෙන් අවධානයට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිනි මව්වරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට බෙන්ම එවැනි අවස්ථාවන්හිදී අවශ්‍ය සෞඛ්‍ය මැදිහත්වීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ආධාර ප්‍රධානත්වයේ අරමුණයි. මානුෂීය ආධාර තොගයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලබා දුන්නා. ඒ මෙරට නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් රූත් කෙයාඩ් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා වැඩබලන නියෝජිත පුන්ෂෝ වයින්ජේල් මහත්මීන් විසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී මෙම ආධාර තොගයේ බහර දී තිබෙනවා. මෙම විශේෂිත මානුෂීය ආධාර වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත රාජ්‍යයන් විසින් මුල්‍යමය දායකත්වය ලබා දුන්නා. ඉහළ කාර්යක්ෂමතාවෙන් යුත් කුඩාරම් 8ක්, සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කුඩාරම් 3ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියන් සඳහා ගමන් කට්ටල 999ක්, ගැබිනි මවරුන් සඳහා භාණ්ඩ කට්ටල 1283ක්, වැඩිහිටි කට්ටල 246ක්, කාන්තාවන් හා ගැහැණු ළමයින්ගේ සනීප ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 1659ක් ඇතුළත් වෙනවා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අදහස් පළ කළා.
11: ගිය වර්ෂ නොවැම්බර් මාසේ 27 වෙනිදා අපිට බලපාපු දිත්වාසුනිකුණ අඩු කියන්නේ එහෙම එකක්. සමහර විට අපිට ඒ ස්වභාවික ආපදාවල තිබෙන සම්පූර්ණ හානිය පිළිබඳව කලින් කිසු කාලමක විද්‍යාඥයෙකුට පුරෝගතනය කරන්න අමාරු තත්ත්වයක් පවතිනවා. ඒ නිසා දැන් අපි කළ යුතු වන්නේ එවැනි ස්වභාවික ආපදාවකදී මිනිස් ජීවිත බේරාගන්නට, බේරගත් ජීවිතවලට කෙටි කාලීනව අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීමට පූර්ව සූදානමින් ඉන්න එක. ආපදාවට පෙර සූදානම් අපේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න සහ ඔවුන් ජීවිතය අලි ශක්තිමත් කරගන්න අතුරු පහසුකම් ලබා දීමට මේ සියලු දේවල් ප්‍රයෝජනවත් වේවි.
7: මේ අතර මෙරට සෞඛ්‍ය ශිස්ත්‍රයේ නංවාලීම සඳහා පළාත් 9ම ආවරණය වන පරිදි ආසියා සංවර්ධන බැංකුව මගින් 2025-2030 කාලයේ දැවැන්ත මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. එම මූල්‍ය ආධාර වැඩසටහන අනුව 2027 වසර සඳහා එක් පළාතකට එක් සැලසුමක් මගින් පළාත් 9ට අදාළව වාර්ෂික සංවර්ධන සැලසුම් සමාලෝචන කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසිල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 2027 වසරේදී එක් පළාතට රුපියල් මිලියන 750ක දළ මුදලක් සමගින් ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන වශයෙන් රුපියල් බිලියන 6.7ක මුදලක් ලැබීමට නියමිත අතර ඊට අදාළ 2024 වසර සඳහා වූ සැලසුම් සකස් කර නොවැම්බර් මස මැදවන විට මුදල් කොමිසමට ලබා දිය යුතුයි. යනු 2027 ජනවාරි මාසයේ සිට පළාත් වෙත අදාළ මුදල් වෙන්කර ගනිමින් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජනහමුවට පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ නියෝජනය කරන නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකයින් එක්වන අනුරාධපුර ජනරැලිය ලෙසටයි එය නම් කර තිබුණේ. එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා තවත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් මෙම ජනරැලිය ඇමතුවා. ප්‍රදේශ රැසකින් ජනතාව මෙම රැලියට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක තිස්සගුට්ටි ආරච්චි මහතායි ජනරැලිය සංවිධානය කර තිබුණේ. ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග සඳහා සහන ලබා දීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කළා. ඒ අනුව 2022 වසරේ ඔක්තෝබර් 23 වනදා සිට 2025 වසරේ ජූනි 30 වනදා දක්වා ගුරු සේවයේ පළමු වෙනි ශ්‍රේණියට උසස් වීම යෙදෙන ගුරුවරුන් කාර්යක්ෂමතා කඩයිම් තුන සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් කෙරෙනවා. තමන් උසස් වූ ශ්‍රේණියට පූර්වයෙන් සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩයිම් ඊළඟ උසස්වීම් දිනයට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස්වීම් ලැබූ නිලධාරීන් එම පූර්ව ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩයිම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන්ද නිදහස් කෙරුණා. එමින්ම 2025 ජූලි මාස 30 වනදා සිට තමන් අයත් ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩයිම් විභාග පැවැත්වෙන දිනය යන දින අතර කාලය තුළ ශ්‍රේණි උසස්වීම් යෙදෙන නිලධාරීන්ටද මොඩියුල හෝ කාර්යක්ෂමතා කඩයිම් විභාග සම්පූර්ණ කිරීම නොසලකා ශ්‍රේණි උසස්වීම් ලබා දීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. අදත් පළාත් දෙකක සහ දිස්ත්‍රික් හතකට උණුසුම් දර්ශකය මිනිස්සුන්ට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. උතුරු මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිල්නොච්චිය, මුලතෙව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ද ඊට ඇතුළත්. බොහෝ ප්‍රදේශවල වෙලි කාලගුණය ජන ජීවිතයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. එල්නිනෝ බලපෑම දිස්ත්‍රික් 8කට දැඩි ලෙස එල්ල වී තිබෙනවා. බලපෑමට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණන 36ක්. ඒවායෙහි පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. පවතින තත්ත්වයේ හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36කට පානීය ජලය බෙදා දීම සිදු කරනවා. වැඩියෙන්ම පානීය ජලය බෙදා දී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයටයි. පුද්ගලයින් 42,929 දෙනෙකුට එහි පානීය ජලය බෙදා දී තිබෙනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ 33,394 දෙනෙකුට සහ බදුල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 25,413 දෙනෙකුට මෞසර්මගෙන් පානීය ජලය බෙදා හැරීමටයි කටයුතු කර ඇත්තේ. නියගය පවතින දිස්ත්‍රික්වලට මේ මස 3 වන සතිය සිට වර්ෂාව ලැබෙනු ඇති බවත් එතෙක් එම ප්‍රදේශවලට ජලය බෙදා හැරීම සැලකිය යුතු මට්ටමකින් සිදුවන බවත් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා කියා සිටියා.
12: ඉතින් මේ වන විට දිස්ත්‍රික් 8ක පමණ පානීය ජල ගැටලුව මතුවලා තියෙනවා. පුද්ගලයන් 140,000ක් පමණ පානීය ජල ගැටලුවට මුහුණ පාලා තියෙනවා. මේ අය අතරින් 86කට විතර දැනටමත් ජල පහසුකම් සපයලා තියෙනවා. විශේෂයෙන්ම සැප්තැම්බර් 3 වෙනි සතියෙන් පසු යළි වර්ෂා සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි දෙසැම්බර් අග දක්වා. වියලී ගිය වැව් වමුණු, ඒ වගේම ගංගා ඉදිරියේදී ඇති විය හැකි අධික වැසි සහිත කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයට වැඩි දහරිතාවක් ජලය අඳවාගත හැකි ආකාරයට මේවා පිලිසකර කිරීමට තේ සඳ අවශ්‍ය කරන කටයුතු දැන්ටවත් පටන් අරන් තියෙනවා. ඔක්තෝබර් 1 වෙනිදා සිට ඔක්තෝබර් 15 වෙනිදා දක්වා මහකන්නේ වගවන්න ආරම්භ කිරීමට දැනට නිර්දේශ කරලා තියෙනවා. මේ වෙනකොට වගා හානි ප්‍රමාණිකුත් වාර්තා වෙනවා. සමහර වගාවන් විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ගණන් බලලා ඒ අදාළ වගා විනාශයට අදාළව වන්දිගේම සඳහාත් මේ වෙනකොට කටයුතු ආරම්භ කරලා තියෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික උද්‍යාන තුල හිඳීගිය වැව් අමුණු සඳහා ජල සම්පාදනය කරලා වන ජීවීන්ට ගැටලුකින් තොර ජල සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.
7: මේ අතර ඉදිරි දින කිහිපයේ උතුර සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ඇතිවන බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ සත්සරණී රාජගුරු මහත්මිය සඳහන් කළේ.
13: අද දින දිවයිනේ වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර සහ සබරදම පළාත්වල මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි. ඊට අමතරව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි. තවදුරටත් උතුරු උතුරුමැද ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන්නන් මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි. මුලිතෙව් සිට ත්‍රිකුරාමලය හරහා මඩකළප දක්වා වෙරළට ඔබෙන්නන් මුහුදු ප්‍රදේශවල රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීම හැකියාවක් පවතිනවා. සුළං තත්ත්වය සැලකීමේදී සුළං නිරිත දෙසින් හමායන අතර සුළඟේ වේග 5 කිලෝමීටර 30ක් 40ක් පමණ වේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්නන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේග විටින් විට 5 කිලෝමීටර 50-60 දක්වා වැඩි වීම හැකියාවක් පවතිනවා. මේ හේතුවෙන් මෙම මෙහිඳු ප්‍රදේශ විටින් විට රළු විය හැකි. ඊට අමතරව හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබෙන්නන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකි. මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමේ සම්භාවිතාවක් පවතිනවා. හලාවත සිට ගාල්ල සහ මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්නන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2-3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක්ද පවතී. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරමින් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි.
7: ITN දෙලිතරු දෙවන ප්‍රවර්ධන වැඩසටහන තාප්පින් පැන්නා ටෙලිනාටි කණ්ඩායම සමග නුගේගොඩ සක්‍යා උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්ුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මිෂෙල් ශිරෝමාල්.
14: ITN දෙලිතරු සමගින් මේ පාර අපි ආවේ නුගේගොඩ සක්‍යා ආයතනයට. විශේෂයෙන්ම ITN සත්‍යන්තයේ හැඩකන රාත්‍රී 8:30 හැඩකන තාප්පෙන් පැන්නා ටෙලිනාට්‍යයේ ආදරණීයන් සමග සක්‍ය ආයතනයේ අපගේ ආදරණීයන් සමග එකතු වෙලා අපූර්ව වැඩසටහනක් මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට අපට පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒ ආදරණීයන් හැමදෙනාත් එක්කම සතුටු කාලයක් මේ ආකාරයෙන් ගත කරමින් සාර්ථක වැඩසටහනක් අපිට නිමා කරන්නට පුළුවන්කමක් ලැබුණා. ස්වාධීන රෝපණීය සේවය නිබදව ත්‍රිනාට්‍ය කලාවට අපූර්වත්වයක් ගෙනමින් හැමදාමත් ඔබේ හදවත දිනා ගන්නා වූ ත්‍රිනාට්‍ය ඔබට ලබා දෙන්නේ ප්‍රේක්ෂක ඔබ අපට දක්වන ආදරය නිසාම. ඉතින් තවත් දවසක අප සුතනම් වෙනවා මේ අප ආදරය කරන දෙලිතරුත් එක්ක ඔබේ පුරවරයටත් පැමිණෙන්නට. ලක්හඳ ප්‍රවෘත්ති වෙනුවෙන් මම මිෂෙල් ශිරෝමාල්.
7: මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබීමට මෙතෙක් කාලයක් භාවිත කළ රන් ආලේපිත කරඬුව වෙනුවට රන් කරඬුවක් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පූජා කර තිබෙනවා. එම රන් කරඬුව තුල දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී දළදා මාලිගයට ලිඛිතව දැනුම් දී ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RNG සේනරත්න මහතා සඳහන් කළා.
15: පසුගිය සැප්තැම්බර් 8 දවසේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඩ සිටීම සඳහා මෙතුවක් කාලයක් පාවිච්චි කරන ලද රන් ආලේපිත කරඬුව වෙනුවට සම්පූර්ණයෙන්ම රත්තරනින් නිමකරන ලද කරඬුවක් පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස දළදා මාලිගාවට පූජා කරනු ලැබුවා. පැරණි රන් ආලේපිත කරඬුව වෙනුවට අභිනවයෙන් පූජා කරන ලද කරඬුව තුල දන්ත ධාතුන් වහන්සේ ඇතුළුවේ අවශේෂ පූජා ද්‍රව්‍යයන් තැන්පත් කිරීමට කටයුතු කරන බවට මහානායක ස්වාමීන් වහන්සේ ලද්දිවට නිලමිතමත් කරුණු පැහැදිලි කළා. ඒ අනුව පැරණි රන් ආලේපිත කරඬුවත් දැනට වැඩ සිටින මාලිගාවේම සුවිශේෂ ස්ථානයක තැන්පත් කිරීමට කටයුතු කරන බවට අදාළ දැනුම් දීම් මහානායක ස්වාමීන් වහන්සේලාත් දිවට නිලමිතමත් ගේ අත්සනින් යුක්තව මාව ලිඛිතව දැනුවත් කරලා තියෙනවා.
7: සෞදි අරාබිය ප්‍රධාන කනිජ තෙල් ප්‍රවාහන නල මාර්ගයක් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඉරාකයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් මැදපෙරදිග ගැටුම් වැඩිවීමත් සමග මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
16: කිලෝමීටර 1200ක ඛනිජ තෙල් ප්‍රවාහන නල මාර්ගය ලොව විශාලතම බොරතෙල් අපනයනකරු වන සෞදි අරාබියට හෝමුස් සමුද්‍ර සන්ධිය මගහැරීමට උපකාරී වී තිබෙනවා. සමුද්‍ර සන්ධිය මගහැරීමෙන් රතු මුහුදේ අපනයන වරාය පිහිටා ඇති ජම්බු ප්‍රදේශයට මේ හරහා ඛනිජ තෙල් ප්‍රවාහනය සිදු කරන බවයි විදේශ

0: තරගයට සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකා කාන්තා පිළ මෙහෙවන්නේ චමරි අතපත්තු විසින්. හර්මන්ප්‍රීත් කෞල් ඉන්දිය පිළ මෙහෙවනවා. ඒ කණ්ඩයෙන් තරඟ වැදුණු ඉන්දියාව මුහුණ දුන් තරඟ තුනම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව බී කණ්ඩයෙන් ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත්තේ මුහුණ දුන් තරඟ තුනම ජයග්‍රහණය කරමින්. කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ වේගයෙන් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල
0: දූෂිත දේශපාලනය අවසන් කොට ජන දුක හඳුනන රජයක් පත්කිරීමට ජවය දුන්නේ ගොවි ජනතාව බව ජනපති කියයි. ගොවි ජනතාවට සුරක්ෂිත හෙටක් ජනපතිගෙන් පොළොන්නරුවේදී ප්‍රකාශයක්. ජනතාවගේ පහසුම තේරීම පොදු ප්‍රවාහනය කරන බව අගමැති කියයි. 2027ට සෞඛ්‍ය නැංවීමට ADBN රුපියල් බිලියන 6.7ක්. අත්අඩංගුවට ගත් ශිරාන් වාසිගේ පියා රක්ෂිත බන්ධනාගාරයට. ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් සඳහා සහන රැසක්. ඩ්‍රෝන් ප්‍රහාරයක් සෞදි ඉන්ධන ප්‍රවාහන නලමාර්ගයක් වසා දමයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න බවට පත්වනවා. ජලිත හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: 24 පෑම සීරුවෙන් ලක්

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලා රාත්‍රී 7:03.

0: ජීවිතේ
1: දවසේම අමරණීය දවසක් අමරණීය අවස්ථාවක් මට බොහොම සන්තෝසයි. ඔබ ස්තුතිය වලට මේකට සම්බන්ධ වෙන්න ආවට

මේ ගීපදවල හරියට අපි අපේ ජීවිත කතාවන් වගේ සීසීකඩ විසිරීලාගේ සිතුවිලිත් එක්ක අවතන් වෙලා ඉන්නකොට අපි සිතුවිලි දියබිබුලක නලියන පෙන කැටි වාගේ කියලා මතු කරන්නේ එතුමාමයි. මාගමසේකර සංකල්පය මතු කරගෙන හුදකලාවේ තනි වී සිටියාම සිහින ආකාරයක වැටුණා වාගේ කියන සරච්චන්ද්‍ර සංකල්පයත් එතනටම එකතු කරගෙන ජීවිතේ නිමක් නැති වගේ පසක් කරන හිත ආදර සහෘදය සේනක බටකොට සේනක ලියනව මොහොතින් මොහොත ගෙවන කාලය කාට කාටත් දැනෙනවා එක එක විදියට කියලා. ගිනියම් මිර වෙලාවෙත් සඳ සිසිලස

වෙලාවෙත්. මේ කතාව මොනතරම් නම් ලෙන්ගතුද. ජීවිතේ දහසක් බාධක කම්කටොළු මැද ජීවත් වෙන්න දහඩිය මහන්සිය වගුරුමින් මොනියම් වූ වෘතියක නිහලමින් අපි ප්‍රාර්ථනා කන්දක් හදවතේ වහාගෙන ගිනියම් ඉරයට මහා සංකල්ප ගොඩක් මවා ගන්නවා. ඒ අතරේ මේ සියල්ලගෙම මිදිලා සඳ සිසිලේ සඳ එළිය විඳිමින් අර ජීවිතේ විසිරුණු සිතුවිලි එක්තැන් කරගෙන අපි ජීවිතේ විඳින්න පටන් ගන්නවා. මේ මොහොතේ කල්පනා ලෝකයක සිහින ලෝක තනි වෙලා අපි හොයන්නේ මොනවද? අපි කවුරුද? කවදාක්වත් අපිට අපිව හමු වෙලා තියෙනවද? ජීවිතේ තමන් සොයන්නෙක් බවත් තමන් සොයන්නේ තමන්ව බවත් පසක් කරගත් ලාංකේය සංගීතයේ අපිට හමු වන විශිෂ්ටයා සේනක බටගොඩ. අද හැඟුම් වර්ෂාව සේනක බටගොඩ වෙනුවෙන් වෙන් කරන්න හිතුවේ අන්නේ කාරණා නිසාමයි.

මේකත් ඉර බැසගෙන යන ගුම්මන් යාමයක්. මට ඉඩ දෙන්න තරු එක එක දිලිසුණත් ඒ කළු ආකාශයේ රටාවකට තියන්න. ගලා හැලෙන රිද්මයක් උස්සේ සේනක බටගොඩ ලියූ ගීත ගැයූ ගීත හඬපට පිළිවෙලකට තියන්න. මේ ඇදී යන්නේ ඈතින් ඈතට ඈතින් ඈතට සේනක බටගොඩ නම් වූ කලාකරුවා විශිෂ්ටයා සිංහල සංගීත ශිෂ්ටය වෙනුවෙන් කරන ලද අද්විතීය නිර්මාණ සමුච්චය පිළිබඳ කෙටි කතා බහ. ඒකට අපි අදත් නම තියන්නේ හැඟුම් වර්ෂාව කියලා. ඒ හැඟුම් වර්ෂාව වෙන් වෙන්නේ සේනක බටගොඩ නමින්. එයා ලියනවා, සීසීකඩ විසිරුණු අපේ සිතුවිලි හරියටම ගලා හැලෙන්නේ දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ කියලා. භාගමසේකරත් එහෙම දිය බුබුලේ නලියන පෙන කැටි ගැන කියලා තිබුණා. මේ මොහොතේ දකින්න, මේ මොහොතේ අල්ලන්න බැරි, ඊළඟ මොහොතේ නැති වෙලා යන, තවත් ජල කඳකට පෙන බුබුලක් වෙන සිතුවිල්ල ඒ තරම් සංකීර්ණයි. ඒ සංකීර්ණ සිතුවිල්ල ඇතුළේ ගමන් කරන සේනක හුදකලාවේ තනි වී සිටියාම ඒ අපි වැටෙන දිය බුබුල සීන ආකරයක් වගේ කියලා නම් කරනවා. මේ කතා දෙක සමපාත කරනවා නම් අපිට සම්පාත කරන්න පුළුවන් වෙන්නේ මහගම සේකරයන්ටයි, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ටයි. එයා තමයි දිය බුබුලේ පෙන කැටි වගේ අපේ ජීවිතයේ සිතුවිලි ධාරාවන් ගලාගෙන යනවා කියලා සඳහන් කළේ. ඒ වගේම සරච්චන්ද්‍රයන් තමයි මේ මොහොතේ තියෙන සිතුවිල්ල නෙමෙයි ඊළඟ මොහොතේ තිබෙන්නේ ඒක වෙනස් වන බව සටහන් ලැබුවේ. ඒ දෙකේම එකතුව හරිම ලස්සනට නිර්මාණශීලීව එකතු කළේ සේනක බටගොඩ. සේනක නම් වූ අද්විතීය සංගීතඥයා, ගීපද රචකයා, ගායන ශිල්පියා පිළිබඳ අද අපි හැඟුම් වරුසාවේ කතා කරනවා. මේ පිටු පෙරලන්නේ ඔහු සදාතනික බව ඔබට දැනවීම පිණිස.

හැමෝටම තියෙන්නේ එකම කාලයක්. ඒ ගෙවෙන කාලය කාට දැනෙන්නේ ඔරලෝසුවේ කටු කැරගෙන විදිහට. දහවල් වරුව, රාත්‍රිය. හැබැයි මේ හැම තප්පරයක් තප්පරයක් ගහානෙම අපි නොකියන යමක් තියෙනවා. අපේ ඔරලෝසුවේ තප්පර කටු කැරකෙනකොටත්, විනාඩි කටු කැරකෙනකොටත්, පැය කටු කැරකෙනකොටත් අපි හැම මොහොතකම හිතන එකම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය තමයි අපි කවුරුද, මම කවුරුද කියලා අපි කල්පනා කරන එක. අපි දකින හීන පස්සේ අපි ලූහු බැඳලා ඇදගෙන වැටෙනකොට අපි කල්පනා කරනවා අපි කවුරුද කියලා. අපි ලූහු මඳින හීන පස්සේ එලවලා අඩුතරමින් එකක් ජයග්‍රහණය කරනකොට අපි කල්පනා කරනවා අපි කවුරුද කියලා. මේ දෙකේම ගොඩනැගීම සහ බිඳ වැටීම මේ ගීතය ඇතුලේ වඩාත් මනවින් සටහන් තබපු චරිතය සේනක බටකොඩ. සේනක, ඔබට ගොඩක් ස්තුතියි.

සෙනග බටගොඩ තමන්ගේ සංගීත දිවියේ අපි හමුවන්නේ ඔහු විසින් පදම් කරන ලද, ඔහු විසින් සුමට කරන ලද, ඔහු විසින් අලංකාර කරන ලද, ඔහු විසින්ම කැටයම් කරන ලද පශ්චිම යාමේ නිර්මාණ සමුච්චයක් එක්ක. හැබැයි එයා මේ ශිස්ත්‍රයේ මෙතෙන්ට එන්න එකතු කරපු දහඩිය කඳුල මහන්සිය ශක්තිය මේ හැම ගීතයක් ඇතුළෙම අදිෂ්ඨානපූර්වකව එකතු කරලා තියෙනවා. ලංකාවේ ඔහුගේ ගීතයක් ගායනා කරනව කවුරුන් හෝ දැකලා ඒ පිළිබඳ සතුටු වුණු, ඒ පිළිබඳ උදම් වුණු චරිතයක් වේ නම් ඒ සේනක බටගොඩ කියලා මට කියන්න පුළුවන්. සේනක බටගොඩ පිළිබඳ මම අහලා තියෙන කතාන්දරය ටිකක් වෙනස්. තිස්ස මහරාමේ ඈත ගමක ඉඳලා කොළඹට එනව කොල්ලෙක් සංගීතය පිළිබඳ තියෙන ආදරය නිසා. මේ ආදරය නිසාම එයා ඇවිල්ලා ඇත්තටම ඒ සංගීත කණ්ඩායම් එක්ක හරි හරියට හැප්පිලා සවුන්ඩ් බඩු අතපත ගාලා ඒ ඔස්සේ උත්සාහවන්තයෙක් විදිහට තමන්ගේ සංගීත ශිස්ත්‍රයේ ගමන් මගට සරිලන තොරතුරු කරුණු ඒකරාශී කරගෙන තමන් විසින් කපාගත් මාර්ගයක ගමන් කළ චරිතයක් තමයි සේනක බටගොඩ. ඇතැම් වෙලාවට ඔහු ඩ්‍රම් සෙට් එකට තට්ටු කළා. ඇතැම් විටක ඔහු ඉතාම බරපතල විදිහට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. තවත් විටක ඔහු ගිටාරය ඉතාම හොඳින් පුරුදු වුණා. කොයිතරම්ද කියනවා නම් ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම ගණයේ ලීඩ් ගිටාර් ශිල්පීන් අපි නම් කළොත් ඒ අතර එකට තියලා නම් කරන්න පුළුවන් අතිශය විශිෂ්ට ගිටාර් වාදකයෙක් විදිහට තමයි අපිට සේනක බටගොඩ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාමයි ඔහුගේ බොහෝ ගීතවලට ගිටාරය මුල් තැනක් ගන්නෙ. තමන් මේ ශිස්ත්‍රයේ කරන ලද කැපකිරීම, ඒ ඔස්සේ ගොඩනැගුණු ශක්තිය ඔහු ගීත නිර්මාණය කරන්න එකතු කරගන්නවා. තමන්ගේ ආත්මය වගේම තමන් විසින්ම හඳුනාගත් දර්ශනය, තමන් විසින්ම අවබෝධ කරගත් සත්‍යය ඔහු ගීතවලට ඉතාම සෙමින් වචනින් වචනේ එකතු කරනවා. ගීත ගොඩක් නොහෙදුවාට හදපු ගීත ටික ඇතුලේ අපි ජීවත් වෙනවා.

සේනකගේ ගීතවලට අපි මේ තරම් ආදරය කරන්නේයි. අපි කැමතියි. මේක තුළ තියෙන මෙනෙහි කිරීමක්. ජීවිතේ පුංචි පුංචි සිදුවීම් අපිට හමු වෙනකොට, එතනින් මෙතනින් පැනලා ඒ සිදුවීම් වලින් පලා යන්න හිතනකොට, හැම දෙයක්ම අපේක්ෂා සාගතව බලාගෙන ඉඳලා ඒ අපේක්ෂාව උපේක්ෂාවක් බවට පත් වෙනකොට, ජීවිතේ හුඟක් දේවල් අත්හරිනකොට, අත්හැරිලා තනි වෙනකොට, ඒ තනි නොතනියට ඉන්නේ සේනක බටගොඩ නම් වූ ඔබ ගැයුගි. මේක හරි ලස්සන මෙනෙහි කිරීමක්. මම මේ මෙනෙහි කිරීමට වඩාත්ම කැමති මගේ ජීවිතය ඇතුලේ ඇතිවන බොහෝ සිදුවීම් එක්ක. සමහර වෙලාවට ළඟින් හිටපු උදවිය ඈත් වෙනකොට, ඈතින් ඉන්න උදවිය ළඟට එනකොට, සමහර තැන්වල පසුතැවිලි ඇති වෙනකොට, සමහර තැන්වල විවිධ ඝට්ටනයන් හිත ඇතුළෙම ඇති වෙලා පොළාපයින්කොට, සමසිතින් අපේක්ෂාවන් දරාගෙන ජීවත් වෙනකොට, ඒ අපේක්ෂාවන් යම් තැනකදී උපේක්ෂාවන් බවට පත් වෙලා ඔහේ බලාගෙන ඉන්නකොට, මේ වගේ වෙලාවල් වල තනි නොතනියට ළඟින්ම හිටිය මිත්‍රයා සේනක ඔබේ ගීත. ඒ නිසා මං හිතුවා අද වැඩසටහනට එවැනි ගීත සමුච්චයක්ම එකතු කරන්න. ජීවිතේ ඉතාම ළඟින් කවුරු හරි ජීවිතේ බෙදා හදාගෙන හිටියා නම්, ඔබ දුරින් හිටියත් ඔබේ ගීත, මම වගේම තව බොහෝ පිරිසක් ළඟින් බෙදාගත් ගීත වගේ මතක් කළ යුතුමයි. සැන්දෑ යාමේ මන්දාරම් එළි අතරේ මොකක්ද මලානිකලා අඳුරක් එක්ක අපේ ජීවිතේ කොහෙදෝ තැනක හිර වෙලා තියෙනකොට, ඈත ඈත ඈත චාරිකාවක අපි ගමන් කරනකොට, ගිටාරයක් අරගෙන හුදකලා වෙලා පද මුමුණනකොට, ඇත්තටම ක්ලැරන්ස් ගෙන් පස්සේ ගහපු ගිටාරයක් ගැහුවනම් ඒ ගැහුවේ සේනක ඔබේ ගීත වෙනුවෙන්. ජීවිතේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරලා දෙන්න, අපි කියන වචනවලට අර්ථ සපයන්න, එහෙම ලියන්න, එහෙම තනු නිර්මාණය කරන්න, එහෙම දැනෙන්න ගායනා කරපු මෑත කාලීන විශිෂ්ටයා හැටියට මම ඔබ නම් කරනවා. එහෙම වෙන්නේ ඔබ ඉතාම වටින වාග්ගේයකරුවෙක් නිසා. ඔබේ නිර්මාණයන් අපිට මොහොතින් මොහොත දනවන්නේ ඔබ ජීවමාන බව. ඔබේ නිර්මාණයන් මොහොතින් මොහොත අපිට දනවන්නේ ඔබ ජීවමාන බව නිසා. අහන අහන පාරට, බලන බලන පාරට ඔබ YouTube එකේ ඉන්න නිසා.

ඔබේ ජීවිතය ඇතුළේ ඔබට දැනෙච්ච හැඟීම් අපිට දැනෙන තාක්කල් ඔබේ කටහඬත් ඔබ හුස්ම ගන්න ආකාරයත් ඒ ඔස්සේ රිද්මයන් ගොඩනැගපු ආකාරයත් මේ සියල්ල අපේ හැඟීම් එක්ක එකතු වෙනවා. මේ හැඟීම් කවදාක්වත් කාටවත් මරන්න බැහැ. ඒ නිසාම ඔබ අමරණීය කලාකරුවෙක්. ජීවිතේ සමහර කලාකරුවෝ ඉන්නවා ඇත්තටම තමන් තව කෙනෙකුට පහරක් ගහන්නේ තමන් තව කෙනෙක් වටන්නේ කොහොමද කියලාවත් හඳුරන්නේ නැති. එමෙ හිටපු කෙනෙක් මං කලිනුත් මතක් කළා, සුනිල් සාන්ත. ඔබත් ඒ වගේමයි. ඇත්ත කලාකරුවෝ අතරේ කුහකකම් හතුරුකම් නැහැ. තියෙන්නේ හොඳ යාළුකම් විතරයි. සේනක බටගොඩ කියන්නේ හදවතින් ඉතාම සොඳුරු මිනිස්සෙක් වෙච්ච, කටහඬින් සංගීතයෙන් තරුණයෙක් වෙච්ච, පෙනුමෙන් වගේම නුවණින් වැඩිහිටියෙක් වෙච්ච ඉතාම සොඳුරු හදවතක්. ඔබ එය ඔප්පු කරලා පෙන්නපු චරිතයක්.

කෙනෙකුට පුළුවන් මේ විදියට රචනා කරන්න. ඔබ ලියලා තියෙන්නේ අපිට හිතෙන වචනමයි. අහස උසට තරමටම අපි මාලිගා හදලා නැද්ද? සිහින මාලිගා. ඉස්සර ගීතවල එහෙම ආවා. සිහින මවන් නැති අහස උසට තනියම. මේක සම්පූර්ණ ඇත්තක් නෙවෙයිද? අපි ජීවිතේ මොන්න තරම් සිහින එකමත තියලා කල්පනා කර කර හිටපු උදවියද? අපි කොච්චර චරිතවලට ලං වෙන්න උත්සාහ කරනකොට ඒව ඇයි මොහොතින් මොහොත දුරට යන්නේ? මිනිස්සු අවබෝධ කරගන්නා ඉසව්ව මොනතරම් දුරද? ඇහෙන දකින දේවල් කොයිතරම් නම් තිබුණට හදට දැනෙන දේවල් ඇයි ඒ තරම් බර? අපි එහෙම හිර වෙලා නැද්ද? අපි මේ සීමාවෙන් මිදිලා නිදහසේ කිලිලා යන්න අපිට බැරිද? මෙන්න මේ සදාතනික සත්‍ය, මේ දාර්ශනිකත්වය අරගෙන එනවා ගීත කලාවට. සේනක බටකොට නැති වුණා කියන ආරංචියත් එක්ක මුහුණු පොත්, අන්තර්ජාල හැම දෙයක් ඇතුළෙම සටහන් වෙලා තිබුණු ලස්සනම වචන ටික ඔබේම වචන ටිකක්. සෑම දෙයම නිම විය හැක නිමේෂයක. එහෙම වුණොතින් මොනවා හිතන්නේද? අපි ඉන්නේ සිර වෙලා. මම ඔබෙන් අහනවා, ඔබ ඉන්නේ සිර වෙලාද? ඔබ ඉන්නේ නැවතිලාද? නැතිනම් ඔබට යන්න බැරි සීමාවකද? එහෙමනම් මේ මොහොතේම ඔබ අපිත් එක්ක එකතු වෙන්න, මේ ගීතේ රස විඳින්න. මේ බටගුඩ අපේම ජීවිතේ, අපේ සිතුවිලි ගැන කිව්වා ආකාරය.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Rajya Bankuka Surakshita Bhavaya Ihalama Rakabarane Samagin Sthavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankuin
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොළෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනම නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 0077 777 7374.
10: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ නිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

සේනක තමන්ගේ සංගීත රිද්මයන් මුහු කළ සංගීත කණ්ඩායම. මං කලිනුත් සඳහන් කළා ෆියුසන්, ෆවුන්ඩර්, 2000, සිම්පල් වගේ සංගීත කණ්ඩායම්. මේව ඇතුලේ හොහාගෙන ගිය සංගීතයක් තිබුණා. ඔහු අතිවිශිෂ්ට ගිටා වාදකයෙක් විදිහට, ලීඩ් ගිටා වාදකයෙක් විදිහට, පසුකාලීන බේස් ගිටා වාදකයෙක් විදිහට ඔහු තමන්ගේ දක්ෂතා අඩු නැතුව ප්‍රකාශ කළ චරිතයක්. ඇත්තටම ලංකාවේ නම් දරූ සංගීතවේදීන් සමග හරි හරියට තියන්නට පුළුවන් චරිතයක් හැටියට කිරුළු පළඳපු නැති රජෙක් විදිහට තමයි අපේ හිත්වලට නම් ඔහු පිළිබඳ දැනෙන්නේ. ඉතින් තමන්ගේ සංගීත චාරිකාවේ විවිධ මතකයන් ඔස්සේ මුගා ප්‍රස්ත්‍යාදෝක යෙදිලා තමන් ගොඩනගාගත්ත කලාව ඔහුට හමු වෙනකොට කාලේ බොහෝ සෙයින් ගමන් කරලා තිබුණා. ලංකාවේ ඉපදිලා ලංකාවේ ඉඳලා ලෝකයේ වේදිකාවට බය නැතුව ගොඩනගින්න පුළුවන් වෙච්ච නිර්මාණකරුවෝ හිටියේ ඉතාම අල්පයයි. ඒකේ විශිෂ්ටය තමයි සුනිල් සාන්ත. මම කියනවා ඊට පස්සේ නගින්න පුළුවන් සුදුසුම චරිතය සේනක බටගොඩ කියලා. එයා තමන්ගේ පෙර පරපුර ඉතාම හොඳින් ආදර්ශයට ගත්ත චරිතයක්. ගීතේ වචන අර්ථය ඔස්සේ තමයි එයා ඉස්සල්ලාම සංකල්පයක් ගොඩනගන්නේ. ඊට නොදෙවිනි ලෙස තමන් ලියපු පදවැල්වලට තනුව නිර්මාණය කරනවා. ඒ නිර්මාණයන් අපි අහගෙන ඉන්නකොට සේනක බටගොඩයන්ගේ හඬින් අපේ හිත නිදහස් කරනවා. අවුල්ුණු හිත ආපහු හදලා ජීවිතේ කියලා දීලා අපිට ගීතයක් ඇතුලේ පණ දෙන්න ඔහු උත්සාහ කරනවා. ලංකාවේ ගීත කලාව, ගීත රසවින්දනය හුඟක් වෙලාවට අඩු වෙලා යන සමයක ඔහුගේ ගීත ඇතුලේ නව පරම්පරාව පවා අතිවිශිෂ්ට කලාකරුවෙක් විදිහට සේනක බටගොඩයන් වැළඳගන්නේ අන්නේ සංකල්පය නිසාමයි. සීමා මායිම් නැති තත්ත්වයට හිතපත් කරගන්න උත්සාහ කරන්න කියන කාරණාව බටගොඩගේ හැම ගීතයකම තිබුණා. ඒක හරි ලස්සන අධ්‍යාත්මික කතාවක් වගේ කියලායි මට හිතෙන්නේ. ඕෂෝලත් කිව්වේ ඒ කතාවමයි, හිත නිදහස් කරගන්න මායිම් නැති කරගන්න කියලා.

ගීතය තමන්ගේ ආදරය වෙනුවෙන් නිර්මාණය කරපු ගීතයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතේ වැඩියෙන්ම බැඳුණු ගෙනාගේ රූපය හිතට දනවන්න මේ සින්දුවට පුළුවන්. සමහර වෙලාවට ආදරවන්තයෝ, සමහර වෙලාවට තමන්ගේ බිරිඳ, සැමියා, දෙමව්පියෝ, දරුවෝ, හොඳම යාළුවා, යෙහෙළිය, මේ ආදී ඕනෑම කෝණයකින් බැලුවත් ඕනෑම කෙනෙකුට තමන්ගේ කරගන්න පුළුවන් රසවිඳීමක් මේ ගීතය ඇතුළේ තියෙනවා. මේ ගීතය පිළිබඳ තොරතුරු හොයාගෙන යනකොට මේ ගීතය හමුවන්නේ තමන්ගේ බිරිඳගේ උපන්දිනයට දුන්නු තෑග්ගක් විදියට. තෑග්ගක් දෙන්න මුදල් නැතුව ඉන්න වටගොඩ මේ ගීතය නිර්මාණය කරනවා ආදරය මුහු කරලා. ඒක තමයි අපි අදටත් විඳින ගීතේ බවට පත්වන්නේ. මේ කියන ඕනෑම කෙනෙක් මේ ගීතය ඇතුලේ හරි ලස්සන කතාන්දරයක් තියෙනවා. රෑ අහසේ තරදිලු නට නෑ එළියක් හඳ වාගේ, ජීවිතේට මොනවා තිබුණද නෑ කිසිවක් නුඹ වාගේ. හුඟක් තරු පායන රාත්‍රීන් වලදී හඳ අමතක වෙන මිනිස්සුන්ට හඳේ වටිනාකම කියලා දෙන ගීතයක්. සැනසින්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනා ගන්නට ජීවිතය. ජීවිතේ සරලයි නම් නුඹ හා ගෙවන කාලය සෙනෙහස විඳිමින් සිත ඉපිලෙමින් ගත කරන්නට පුළුවන් කියලා තමයි සේනක බටකොට සටහන් තියන්නේ. පාට ඉතිරෙන දේදුන්නක හැඩය, සුළඟේ පාවී බොඳ වී ලෝකයේ ගැන නුඹ දන්නා සිත, ඒක කොයි තරම් ලස්සනද, ඒක පාට පාට දේදුන්නක් වාගේ කියලා තමයි මේ පෙම්වතා ප්‍රකාශ කරන්නේ. ඒ නිසාම නුඹ ළඟ හැම මොහොතේම ඔබ හඳුනා ගන්න උත්සාහ කරනවා. ජීවිතේ සරලයි නම් නුඹ හා ගෙවන කාලය සෙනෙහස විඳින්න හිත ඉපිලෙයි නම් ඊටත් වඩා මොනවද සැනසෙනවා ඇරෙන්නට.

වෙනුවෙන් සැමියකුට, පෙම්වතියක් වෙනුවෙන් පෙම්වතෙකුට, දියණියක් වෙනුවෙන් පියෙකුට, සහෝදරියක් වෙනුවෙන් සහෝදරයෙකුට, මේ කියන ඕනෑම කෙනෙකුට ජීවිතේ ළඟින්ම ඉද්දි දැනෙන විශ්වාසය හා ශක්තිය සරලවම එකතු කරපු ගීතය මේ ගීතයයි මට හැඟෙනවා. ඕනෑම මිනිසෙකුගේ පිටුපස බිරිඳක් ඉන්නවා වගේම, ගැහණියෙකුගේ ශක්තිය පිරිමියෙකුට දැනෙනවා වගේම, මේ මහ පොළොව උඩ ආදරය කියන දේ පවත්නා තුරුම මේ ගීතය ආදරය කරන මිනිසුන්ගේ මුවින් ගිලිහෙන ලස්සනම ගීයක් බවට පත්වේවි. මොකද ඒ තරමටම මේ ගීතය ආදරයෙන් පිරීලා තියෙන නිසා. තව එක දෙයක් කියන්න ඕන ගීතය රස විඳින්න කලින්. මේ කටහඬ රසය, මේව ඇතුලේ තිබෙන ලාලිත්‍ය, ඒ හැම දෙයක් ඇතුළෙම ආදරය පුරවලා තියෙනවා කියලා මට හිතෙනවා. එහි සංගීතය, තනුව, ගායනය, සේනක බටකොඩයක්.

සේරක බටගොඩ කලාකරුවා පිළිබඳ කතා කිරීමේදී ඇත්තටම ඔහු කලින් පරම්පරාව, ඒ වගේම දැන් මේ මොහොතේ අපේ පරම්පරාව සහ අපෙන් පස්සේ ඉන්න අලුත් පරම්පරාව, අපිට පස්සේ පරම්පරාව කියන මේ කොටස් තුනටම සේනක බටගොඩ එයා පරම්පරා තුනක් තුන්කල් දකපු චරිතයක්. මම කියන්නේ එයා කලින් පරම්පරාව එයා දැකලා තියෙනවා. ඒවට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒ නිසාම බටගොඩට කැමතියි. අපේ පරම්පරාව අපි හරි ආසයි බටගොඩගේ ගීතවලට. ඊට පස්සේ අපේ පරම්පරාවට පස්සේ පරම්පරාව, ඒක නව යෞවනය. හැබැයි ඊටත් පස්සේ තව අංකුර පරම්පරාවක් එනවා. අපි පොඩි උන් චූටි උන් ඒ අය සමහරවිට ඉස්කෝලේ 6-7 පහේ පන්තිවල ඉන්න කොල්ලෝ කෙල්ලෝ මේ අය සේනක බටගොඩගේ ගීත ගායනා කරනවා. ඔවුන් දන්නවා සේනක බටගොඩ කියන්නේ කවුද කියලා. රබර් බෝලයක් වතුර යට දාලා තියන්න බෑ වගේ සේනක බටගොඩගේ උරුමය මේ හැමෝම ඉතාම හොඳින් හඳුනනවා. මං හිතන්නේ බටගොඩයන් වඩාත්ම සන්තෝෂ වෙච්ච, බටගොඩ ජීවතුන් අතර ඉන්නද්දී සතුටු වෙච්ච ඉතාම වටින නිර්මාණයක් කරපු පාසල් ශිෂ්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කැලණිය ධර්මාශෝක විද්‍යාලයේ දරුවෝ. ඔවුන් සියලු දෙනා එකතු වෙලා මෙන්න මේ සැනසෙන්නම්මා ගීතය හරිම ලස්සනට ගායනා කළා. මං හිතනවා කලාකරුවෙකුට ජීවතුන් අතර ඉන්නද්දී සතුටු වෙන්න පුළුවන් හොඳම සැපයුම සැපෙව්වේ ධර්මාලෝකේ ළමයි කියලා.

සේනක නිර්මාණය කරපු ගීත ඇතුලේ මගේ මතකය දිව යන තවත් වටිනාම ගීතයක් හැටියට හඳුන්වන්න පුළුවන් ගීතයක් තමයි හීනවලට පණක් තියෙනවා කියන ගීතය. ජීවිතේ හැමදේම ටිකින් ටික වෙනස් වෙලා වසන්තයකට, එහෙම නැත්නම් බලාපොරොත්තුවක් ඉස්මුදුනේ තිබෙන කාල සීමාවකට අපි හැමෝම ජීවිතේ ගමන් කරනවා. අලුතින් හීන මෙවෙන්න ගන්න එක්තරා යුග අපේ ජීවිතේ වයසත් එක්ක පහළ වෙනවා. එහෙම පහළ වෙලා අපි සමහර හීන හැබෑ වෙනකන්, සමහර සීන ළඟට එනකන් බලාගෙන ඉන්නවා. මේ ගීතය රචනා කරන, මේ ගීතය සංගීතවත් කරන, මේ ගීතය ගායනා කරන සේනක බටගොඩ සඳහන් කරනවා මේ ගීතය තුළ පුන පුනා යමක්. ඒක තමයි හීනවලට පණක් තියෙනවා කියන සත්‍යය. ඒක සදාතනික සත්‍යයක් බවට ඔහු පත් කරනවා. ගෙවිලා ගිය දේවල්, ඉදිරියේ වෙන දේවල් වෙනසක් නැතුව සිදුවේවි. ඒ වුණත් අත්දැකීම කියන එක හරිම වැදගත් වේවි. ආගිය මඟ යා යුතු තැන දන්නේ තමාමයි කියලා තීරණය කරන්න අත්දැකීම මුල් වේවි කියලා ඔහු රචනා කරනවා.

සේනක බටකොඩගේ හුඟක් ගීත ඇතුලේ ඔහු සපත කරන සාධකයක් තියෙනවා. ඒ තමයි කරන දේවල් හරියට වේනම් වසන්තය එයයි. කරන දෙයක් හරියට කරන්න කියන සංකල්පය සේනක බටකොඩ හුඟක් ගීත ඇතුලේ ඔහොම මතු කරනවා. මේ ගීතයත් අන්නේ මතු කිරීමට ලස්සන අරුත් උත්පාදනය කරන අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ. අපේ ජීවිතය ඇතුලේ අපි ඉස්සල්ලාම ප්‍රාර්ථනා පුරනෝ. ඒ ප්‍රාර්ථනාවන් අපේ ඔළුවලට එන්නේ හීනවලට එහා තියෙන ලෝකයක ඉඳලා. ඒ ප්‍රාර්ථනාවන් ටික ටික ටික ටික ටික ටික ඇත්ත වෙනවා කියලා අපිට දැනෙනකොට අපි හීන ගැන හිතන්න පටන් ගන්නවා. ඒ හීන ඇත්තක් බවට පත් වෙනවා කියන හැඟීම අපිට දැනෙනකොට ඒවා බලාපොරොත්තු බවට පත් වෙන්න පටන් ගන්නවා. අන්නේ බලාපොරොත්තු අලුත් අලුත් හීන අපේ ලෝකයේ තුල ගොඩනගෙනවා. මග බලා සිටිය දේවල් මතුවෙලා ළඟට එන්න හීනවලට පණක් තියනවා කියලා සේනක නිරන්තරයෙන්ම යලි යලිත් පුන පුන සඳහන් කරන්නේ අන්න හේතුව නිසා. යා කියන හුඟක් දේවල් අපි උඩු හිතෙන් අහලා යටි හිතේ තැම්පත් කරගන්නවා. මේ ගීතයත් එහෙමමයි. මේ සිතුවිල්ල අපිට අරගෙන යන්න පුළුවන් අපේ අම්මා තාත්තා ගැන, අපි ජීවත් වෙච්ච අපේ මුල් ගෙවල් ගැන, අපේ ගම්මානය ගැන, අපේ ගහකොළ ඉසව්වෝ යාළුවෝ ගැන, අපිට බලාපොරොත්තු දුන්නු ප්‍රේමය ගැන, අපිට නැතිවෙච්ච ප්‍රේමය ගැන, අපේ පවුල් සංස්ථා ගැන, මේ හැම දෙයක් ඇතුළෙම මේ ගීතය ගෙනල්ලා නතර කරන්න පුළුවන්. ඒ නිසා අද රාත්‍රියට වෙරාතුව ඔබ මේ ගීතය රස විඳිය යුතුයි.

0: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
0: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: ගායනා කරන්නේ සුනිල් සාන්තයන්ගේ ගීතයක්.
1: ජීවිතේ තවසේම අමරණීය දවසක්, අමරණීය අවස්ථාවක් මත ලොකු සර්ගි සින්දුවක් ඇල්ලවීම. ඒ වගේම අපි ඒවා අවශ්‍යෙන් තමයි දැන් ගොඩාක් ඉගෙනගෙන තියෙන ඒවා අහනකොට තමයි තේරෙන්නේ ඇත්ත වශයෙන් මෙහෙමයි කියලා. බොහොම සන්තෝසයි, බොහොම ස්තුතියි ඔයාලට. රයිට්, අපි බලමු.

ලාංකේය සංගීතයේ ඔටුනු නොපලන් කුමාරයෙක්ද සේනක බටකොඩ. ඇයි අපි එතරම් බාල වචන මේවට පාවිච්චි කරන්නේ? ඔහුගේ ගැඹුරත් එක්ක මම කියන්නේ ලෝකේ පෙරදිග දර්ශනීය හෝ වේවා, බටහිර දර්ශනීය හෝ වේවා, මේ සියල්ල අතර අපේ ශාස්ත්‍රූන් වහන්සේලාගේ දර්ශනීය හෝ වේවා, කලිල් ජිබ්‍රාන්ගේ දර්ශනීය හෝ වේවා, ඕමාර් ඛයියාම්ගේ දර්ශනීය හෝ වේවා, ඕෂෝගේ දර්ශනීය හෝ වේවා, මේ හැම තැනකම සේනක බටකොඩ ස්පර්ශ වී තිබෙනවා. ඔහු හොඳ කියවන්නේ. ඔහුට සමාජයේ කියවුමින් සමාජය පිළිබඳ දැනුමක් හරහා උස්සා බලන්නට ඇති හැකියාවක් තිබුණු කලාකරුවෙක්. එහෙම නැත්නම් අපි තව විදියකින් කිව්වොත් මහ පොළොවේ පුසුඹ හඳුනන කලාකරුවෙක්. ඔහු හුඟක් ගීත ජන කවි ආරයට නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරලා ඒකට කටහඬ එකතු කරනවා. ඒව හුඟක් අපිට ඇහෙන්නේ ඈත පැල්කොටේක ඉඳලා ගායනා කරන කවි වගේ. ඔහු ලියූ කවියට ඔහු හැඩයක් යොදනවා. ඒ හැඩය හුඟක් වෙලාවට ඔහුටම ආවේනික හැඩයක්. හැම සින්දුවක් ඇතුළෙම මේ ජීවිතයේ අරුත කියන ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවට ඔහු විසින්ම පත් කරනවා. ඇතැම් වෙලාවට හුඟක් ධර්ම පුස්තකවල ඒ ශාස්ත්‍රුන් වහන්සේලා කිව්ව හුඟක් කරුණු කෙටි ලියවිල්ලකින් අපිට දනවනවා. ඒක හරි නිහඬ සේවාවක්. ඔහුගේ ගිටාරය කටහඬ විතරක් යොදාගෙන මේ වගේ අතිවිශිෂ්ට නිර්මාණයන් වලට එකතු වෙනකොට ඇත්තටම ලංකාවට ආවේනික වූ සංගීතය මේ නෙවෙයිද කියලා අපේ හිත ඇතුලේ ප්‍රශ්න කරනවා. සැබෑ දේශීය සංගීතයක් හොයාගෙන ගිය උරුමකාරයන්ට මේ ලබා දුන්නු අස්වැසිල්ල මොනතරම් අපූර්වද, මොනතරම් සරලද, නමුත් මොනතරම් දාර්ශනිකද.

මතකොට ලියනවා අලුයට ගිනි වැනි හිතුවිලි අපිව වසාගෙන කොහෙදෝ ඈතක යනවා. සීතල කඳු වැටියෙන් ඔබ්බේ නිල්ල පිරුණු මිටියාවත තෝතැන්නකි හැමදේටම. ජීවිතයට අගයක් වේ නම් සිතුවිලිවල සුවඳක් දැනේ නම් තව වෙන මොනවාද වෙනසක් විය යුතුමයි ජීවිතයට කවදද කොහොමද නොදනී හරියට. තර්ක කරන්න ලස්සනම තැනක්. අපි උඟාක් වෙලාවට හිත මතුපිටින් මිනිසුත් එක්ක hina වෙනවා හිත යටින් කෝන්තරේ පවත්වාගෙන. උඟාක් දේවල් මතුපිට හිතයි යටි හිතයි අතර ක්‍රියා කරන්නේ පරස්පරව. ඇතැම් වෙලාවට මතුපිට හිත අලු යටි හිත ගිනි. සේනක කියනවා අපිට ඔන්න ඔය දෙබිඩි පිළිවෙත අතාරින්න එන්න සීතල කඳු වැටියෙන් ඔබ්බේ නිල්ල පිරුණු මිටියාවතක් තියෙනවා එතන තියෙන මහා සෞන්දර්යයක්. ඒක විඳින්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඔබට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. අන්නේ වෙනස ඔස්සේ පියමනින්න මේ රටේ තරුණ පරපුරට ආරාධනා කරපු මහා කලාකරුවා තමයි සේනක මඩගොඩ. පුපුරන්නට යන කන්දක් ළඟ සුවසේ ඉන්නට බෑ. අවදානම කොයි මොහොතේද ජීවිතයේම සීමා කොටු තුල හිරවි හිටියාද හිතෙනවා බැලුවම පසුගිය කාලේ. වෙනසක් විය යුතුමයි ජීවිතයට කවදද කොහොමද නොදනී හරියට. ඒක තේරුම් ගන්නයි කියලා සේනක ඉල්ලා සිටිනවා.

හැඟුම් බොරුසාව සමගින් සේනක බටගොඩගේ ගීත බෙදාගෙන යන වෙලාව. ජීවිතය කියන්නේ ආගමක්. ඒකට හැඩයක්, වර්ණයක්, සලකුණක්, සුවඳක් නැහැ කියලා අපිට දැනෙන්න සැලැස්සුවේ සේනක බටගොඩයන්ගේ ගීත ඇතුළේ. හොඳම දේවල් ලැබෙන්නේ පරක්කු වෙලයි කියන කතාව සහතික ඇත්ත. මොකද එතකොට තමයි සේනකගේ ජීවිතය ඇතුළේ වුණත් ඒ පරිණතභාවය මතුවෙන්නේ. තමන්ගේ මනසින් පරිණත සේනක බටගොඩ ඒ ඔස්සේ නිර්මාණය කළ හැම ගීතයක්ම එකතු කළේ පුදුමාකාර සෞන්දර්යයක් වගේම සාහිත්‍යයක් සහ දර්ශනයක්. සේනකගේ මුල් යුගයේ ගීතයක් අපිට මේ විදිහට සටහන් තබන්න පුළුවන්. හැබැයි ඒ තුල පවා අපිට මේ සංලක්ෂණ දකින්න ලැබීම විශේෂිතම කාරණාවක්.

සේනක බටකුඩ ලංකාවෙ සිටි ඉතාම විශිෂ්ට ගණයේ ලීඩ් ගිටා වාදකයා. ඒ වගේම ඔහුගේ හඬ එල්සී ගොඩනැගුණු පරිචය අපිට සමීප කළ සත්‍ය මොනතරම් අපූර්වද. සේනක බටකොඩයන්ගේ ගීත අහපු හුඟ දෙනෙක් පරිකල්පනීය වශයෙන් තමන්ගේ හිත තීන තැනේ හුඟක් ඉහළ තැනක රඳවන්න සමත්තුණු බව නම් සත්‍යයක්. මිනිසුන්ගේ ආකල්පවල පැහැදිලි වෙනසක් ගීතයක් තුලින් ඇති කරන්න උත්සාහයක් ලැබුණ නම් අන්න එහෙම වෙනසක් ඇති වුණේ සේනක බටකොඩගේ ගීත අහන්න ගත්තට පස්සේ. ඒක ඇතුලේ තිබෙන ලෝකෝත්තර දහම ඔහු ලෝකේ විවිධ රිද්ම රටා සමග එකතු කළා. එතනදී රැගේ රිද්මයට එකතු වුණු මේ ගීතය විශේෂයි කියලා මට හිතෙනවා. මේ ගීතේ කතා කරන්නේ හිත ගැන. හිත සුළඟක් වාගේ, සුළඟක් වාගේ විසිරෙන හිත, කන්දක් වාගේ නිසසල හිත, අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට බැලුවම මගෙත් නෙවෙයි මේ හිත. සිතුවිල්ල මේ මොහොතේ සිතන දේ නෙවෙයි, ඊළඟ මොහොතේ සිතුවිල්ල තවදුරටත් හුඟක් දුර යනවා. සිතට පුළුවන් හුඟක් දුර ගමන් කරන්න. අන්නේ ගමන් කරන හිතේ ලස්සනම තැන් ටික ස්පර්ශ කරන්න මේ

මේ ගීතය ඇතුලේ පුදුමාකාර සත්‍යයක් කතා කරනවා. කොතරම් වෙහසක් දැරුවත් ගත සතුටක් ලැබුවේ නැත්තම් හිත ඒකෙන් වැඩක් තියනවාද? එක් වෙනදාට හිනහින හිත, වෙන වෙනදාට හඬන හිත ඔව් සටහන් තබනවා. කැරකෙන රෝදේ වාගේ හිත, අගක් මුලක් සොයන්ට බැරි හිත ඔව් ධම්මපදයේ මතු කරනවා. අසරණ කෙනෙකුට සරණක් වෙන්නට හැකිනම් කෙනෙකුට කවතත් බබලනවායේ හිත, සුළඟක් වාගේ විසිරෙන හිත, කන්දක් වාගේ නිසසල හිත, හිතනම් වල්ලසකි අල්ලා බැඳ තබා ගත යුතු. බුදුන්ගේ මේ සත්‍ය හිත කියන මාතෘකාව අතරේ සේනක බටගොඩ අලුතින් ලියනවා. ලියලා එයට රස්තා රිද්මයක් නැත්නම් රැගි රිද්මයක් එකතු කරනවා. ඒ අතරේ ඔහු මතු කරන මේ කතාවේ අවසාන ඵලය, අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට, බැලුවම මගෙත් නෙමෙයි මේ හිත, ඔබේ හිතටත් මේ දේ සත්‍යක්මයි.

සමග මමත් මේ හිත ගීතය අහගෙන හිටියේ. මේ ගීතය තනිකරම ධර්ම දේශනාවක් වගේ කියලා මට හිතෙන්නේ. මේ ඇතුලේ සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න සේනක බටකොට යොදාගෙන තියෙන උපක්‍රමය මොනතරම් අතිවිශිෂ්ටද. කවුරුත් හඳුනන රගේ රිද්මයක් මේකට එකතු කරගෙන ඔහු මේ පද රචනාවන් එකතු කරලා ගායන හඬ රිද්මය. ඔබ මුනිවරයෙක්ද? මගේ හිත ප්‍රශ්න කරනවා. නිර්මාණ ශිල්පියෙක්ගේ චින්තනයේ මොනතරම් උසස් දාර්ශනික බවක් තියෙන්න ඕනද? මොනතරම් උසස් විනයක් තියෙන්න ඕනද? එය මනාව ඔබ පිළිබිඹු කරනවා. මේ ගීත ඇතුලේ නිර්මාණ ශිල්පීන් හුඟක් නිර්මාණ ශිල්පීන් ප්‍රේක්ෂකයාගේ කකුල්වලට, කඳ බඩවලට, මතුපිටින් මනසට තමන්ගේ ගීතවලින් සමීපතා දැක්වුවට සේනක බටගොඩ ඔබ මොනතරම් ගැඹුරු ලෙස, මොනතරම් ගැඹුරු පණිවිඩයක් ඉතාම සරල ලෙස තේරුම් ගන්න පුළුවන් විදිහට අපිට සමීප කරලා දීලා තියෙනවාද? එනිසා ශ්‍රී ලාංකේය සංගීතයේ වටිනාම දාර්ශනිකයා ඔබ නෙවෙයිද කියලා මගේ හිත ප්‍රශ්න කරනවා. හැඟුම් වර්ෂාව ඇතුලේ මේ අක්මුල් හොයාගෙන යනකොට මට හමුණු තවත් ලස්සනම ගීතයක් ළඟ මම මොහොතක් නවතින්න හිතුවා.

ලංකේය ගීතයේ නවමු දර්ශක නිර්මාණය කරමින් තමන්ගේ ගායනයේ වාදනයේ වටිනා දාර්ශනිකත්වයන් නිරූපණය කරමින් මනසට කතා කරමින් මනසටම වටිනා පණිවිඩ දෙන්න ඔබගත් උත්සාහයන් ඉතාමත් මාගේ කිරීම හැඟුම් වර්ෂාවේ අපේ වටිනාකම් ඔබට එකතු කිරීම. ලංකේය ගීතයේ ගායනය වාදනය ඒ සියල්ල ඇතුලේ තමන්ගේ හඬ මේ සියල්ල දාර්ශනික තත්ත්වයෙන් පවත්වාගෙන යමින් මනසට කතා කරමින් මනසට වටිනාම පණිවිඩයක් ලබා දෙන්නට උත්සාහ කිරීම තුළින් ඔබගත් මෙහෙය අතිවිශිෂ්ටයයි මට හැඟෙනවා. හැඟුම් වර්ෂාවේ මේ සියලු හැඟුමන් මුහු කරන්නේ ඔබේ නිර්මාණ ශක්තිය වෙනුවෙන්. මේ ගීතය අපිට පසක් කරන්නේ මොකක්ද? මේ විදිහට ලස්සනටම පෙළ ගහන්න වචන ටිකක් කෙනෙකුට පුළුවන්ද? ඉතාම සරලව, ඉතාම නැලවිල්ලකින්. උකුලේ ලැමදේ උණුසුම ලැබුවේ කාලේ, නැලවිලි ගීවල තාලෙන් නැලවුණු තාලේ. තාමත් එහෙමයි, කිසි වෙනසක් නැහැ. තාමත් එහෙමයි, මට අමතක නැහැ. මේ තමයි නිර්මාණකරුවෙක්ගේ අක්මුල්. තමන්ගේ ළමා කාලේ ලැබපු මව් සෙනෙහස, අම්මාගේ කව්ගී, ඒ වස්සේ නැලවුණු ආකාරය, ඒ ඔස්සේ නැලවි නැලවි ජීවිතයේ ළමා කාලයට පරිවර්තනය වීම, හැබෑ ලෙසම සෞන්දර්ය විඳපු පිරිසක් බවට පත්වීම, සඳ එළියද ගහකොළද ඒව කොහොමද රාත්‍රියේ අපූර්වත්වයන් බවට පත්වන්නේ, ඒ සියල්ල තමන්ගේ ළමා කාලයේ විඳපු චරිතයක් වගට ඔහු පසක් කරනවා මේ ගීතය ඇතුලේ. හුඟක් නිර්මාණකරුවෝ ඉන්නවා තමන් ආපු ගමන් මග ඉතාම ක්ෂණකයෙන් අමතක කරලා ආසේ පලස් මැදගෙන ජීවත් වෙන. හැබැයි සේනක බටකොට මේ ගීතය ඇතුළෙම පසක් කරනවා මගේ ජීවිතයේ ගෙවුනේ මෙන්න මේ විදියට, තාමත් මම ඒ විදියටම රංචු ගැහිලා ගීත ගායනා කරනවා කියලා. සේනක බටකොටගේ මේ ගීතය ඇහෙනකොට අපිට ගිහිල්ලා නතර වෙන්න හිතෙනවා ඒ ගීතය ඇතුළේ කතා කරන සෞන්දර්යය තුළ.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලොවක් සනසන ඔබ

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

ඔබ හැඟුම් වර්ෂාව සමග ප්‍රේමසිරිත් මමත් එකතු වෙලා අපි අද සේනක බටගොඩගේ ජීවිතයේ ලස්සනම නිර්මාණ ටික පිටු පෙරලනවා. සේනක බටගොඩ ලිව්ව උගා ගීත සංගීතය ඔහුගේ හඬයි පැත්තකින් තියලා ඔහුගේ වචන ටික විතරක් ගත්තොත් සමහර වෙලාවට ඒක උගාක් දාර්ශනික කියමන් එකතු වෙච්ච ලස්සන තැනක් බවට පත් වෙනවා. ශිෂ්ටාචාරයේ ඇති හරි ගති දැන හඳුනාගෙන ඒ විදියට හැදි ආස තරම් නිදහස විඳගෙන නුඹ සතුටින් හැමදා උපරිම අවිහිංසාවාදී ගති ඇති කිසි කෙනෙකුට කිසි කරදරයක් නැති කෙටි වී ගිය පිවිතුරු කෙහෙරැලි අවදි කරා අමුතුම සිතුවිලි දවසින් දවස මුහුකුරාගෙන යනකොට ජීවිතේ ඔහුට මතුවෙන හැඟීම් සමුදාය අර ලස්සන රූපය ගෙවිලා ගිහිල්ලා දිග කොණ්ඩය ටික ටික ගැලවිලා ගිහිල්ලා තට්ටේ මතුවෙලා පරිණතභාවයට පත් වෙනකොට සිතුවිලි අවදි වෙනවා. ජීවිතේ කරපු කියපු දේවල් පිළිබඳ එයා කියනවා, ආශාමේ ගිරු නම ඇති ඵල නුවණින් දුටුවා නුඹ හැම කල ජීවිතයම පරිණත වී ගිය කල නුඹ නැහැවේ සුවඳින් පරාගවල රස්ත සංගීතයට

ප්‍රස්ත සංගීතයෙන් එහාට ඇවිල්ලා ඔහු අපේ පැරණන්ගේ මග යනවා. ඔහු සුනිල් ශාන්ත සංගීතය, මානවසිංහ පද රචනා, සේකරයන්ගේ ආර, මේ සියල්ල ඔහු තමන්ගේ රචනා ශෛලීන් කෙරෙහි එකතු කරගන්නවා. ගුරුපාට හැන්දෑවේ ඔබෙරුව මෙවේ නම්, ගුරුපාරේ මේ යාමේ කවුරුත්ම නැත්නම්, මම ඉන්නේ තනියෙන්, නැහැ වෙන්නේ අඳුරෙන්, තනිකමට සීපද කියන්නම්. ඉසුරු මුණියේ තාම පෙම්බස් දොඩයි නම්, දුරපේන සිතිජේම තාමත් එතන නම්, සඳේලිය නැහැවි තරු අතර තනිවි, ඉගිලෙන්න මං හරි මාසයි. ප්‍රේමේ ගැන සේනක බටකඩගේ අදහස්.

ඇත්තටම ඔබ මැණික් ඉල්ලමක් පාගගෙන ඇවිදගෙන යනව නම් ඒ මැණික් පිළිබඳ හොඳින්ම හඳුනන චරිතයක් නම් ඔබ දන්නවා මේ අපි පාගමින් පවතින්නේ මැණික් ඉල්ලමක් කියලා. ඔබ එතනින් මැණික් පිළිබඳ කිසිම හැඟීමක් නැතුව ගමන් කරනවා නම් අපි දන්නේ මේ පාගගෙන යන්නේ මැණික් ඉල්ලමක් කියලා. අපි මැණික් වර්ග හඳුනන්නේ නැත්නම් අපි මේ මැණික් පිළිබඳ කිසිම හැඟීමක් අපිට නැහැ. සේනකගේ ගීතත් එහෙමයි කියලා මට හිතෙන්නේ. ඔහුගේ ගීත පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරපු මිනිස්සු ඔහුගේ ගීත හොඳින්ම විඳපු මිනිස්සු දන්නවා සේනක බටගොඩ කියන්නේ කවුද කියලා. ඇත්තටම ඔහුගේ ආර විවිධ ආකාරයෙන් හිතාගන්න බැරි තැන්වලින් මතුවලා ඇවිල්ලා සින්දුවක් ඇතුලේ පරිකල්පන ශක්තිය අතින් මතු කරපු විශිෂ්ට තලය ලාංකේය වාග්ගීය කරුවෙක් නිර්මාණාත්මක භූමිකාවක් කරන ලද අති විශිෂ්ට නිර්මාණ හැටියට හඳුනා ගන්න පුළුවන්. එහෙම තැනක ඉඳලා ගීත ලිව්වේ කොහොමද? ඒ පිළිබඳ කිසිම තැනක පැහැදිලි ਵਿਚාරයක් තිබුණාද කියන කාරණාව මට නම් තාමත් ප්‍රශ්නයක්. කොහොම වුණත් සේනක බටගොඩ ඔහුට හිතෙන විදියට ඔහුට දැනෙන විදියට ලාංකේය සංගීත කලාව තවත් විශේෂ තැනකට ඔසවා තැබූ බව නම් කිව යුතුමයි. ඒවා එහෙම උනේ ගීතයි ගීත ඇතුලේ වචනයි තනුවයි ගැයුමයි ඒකාත්මික කරමින්.

මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය. මේක තමයි මේ ගීතයේ දෙන උද්ෘතය. කාලය ලියවි මොන මොන දේවල් තිබුණද කළ යුතු දේ කළ යුතුමයි ඒ මොහොතේම. අන්න අපිට එන සම්ප්‍රදාය. ඊළඟට ඔහු කාලය ඇතුලේ තවත් හඳුනා ගැනීමක් කරනවා. මා නොහඳුනන මම තව එකෙකු ගැන මොනවා හිතන්නේද? තව හිතට එකඟවම ඉන්නකන් අනික් මනුස්සයන්ට ගරහන, එයාට විවිධාකාරයේ ඉන්න තැන කියන කතා, නැති තැන කියන කතා, කුණු කතා, මේ හැම එකක් එක්කම අපේ සමාජයේ පිරිහිලා තියෙන යුගයක ඔහු තර්ක කරනවා. ඔබ හඳුනා ගන්න. අඩුම තරමින් ඔබ ඔබවත් හඳුනාගෙන නැති තැන තව එකෙක් ගැන මොනවා හිතන්නේද? එසේනම් ඔහු කියනවා අපේ සිත සමාධියකට මුසු කරගත යුතුයි කියලා. සාගරයේ වැලි ගානට හිතන්න ඇති ඒ ගැන අද වෙනතුරු වෙනසක් වූවද? ඔහු යථාර්ථයත් ප්‍රශ්න කරනවා. ඔබට ආරාධනා කරනවා මේ පුදුම සහගත ගීතය, සර්වකාලීන ගීතය රස විඳින්න හැඟුම් වර්ෂාව සමග එකතු වෙන්න කියලා. මේක තමයි කාලය ගැන සේනක බටගුණගේ සටහන්.

සීන මමන් නැති ගීතයෙන් පස්සේ සේනක බටකොට නිර්මාණය කරපු විශිෂ්ට ගීතයක් තමයි මේ කාලය පිළිබඳ ස්පර්ශ කරන ගීතය. කාලය කියන්නේ මායාවක්ද කියන කාරණාව ඔහු මේ ගීතය ඇතුලේ මතු කරනවා. කාලය සහ අවකාශය, අවකාශය තුනී කරන්න කාලයට කරන්න පුළුවන් සීමාවන් මොනවාද? සංගීත විශ්ව භාෂාවක් නම් ඒ භාෂාව හැසිරවිය හැක්කේ කොයි ආකාරයෙන්ද කියලා සමාජගතව ලබා දෙන පණිවිඩය ප්‍රබලව සේනක බටකොට තමන්ගේ ගීතයන් තුළ නිර්මාණාත්මක අත්දැකීම් විදිහට විඳ ගන්නට සලස්වනවා. තමන්ගේ වයස සමග සැලකුවාම අවුරුදු 66ක වැඩිහිටි මිනිසයාගෙන් එහාට ගිහිල්ලා ටිකක් ඉස්සරහට ෆෝවර්ඩ් වුණු මිනිසෙක් විදිහට තමන්ගේ සංගීත සංස්කෘතිය ඇතුලේ තමන් හොයපු සංගීතය සමාජයට ලබා දීලා සමාජය තුළින්ම ඉතාම ඉක්මනින් ලෙජන්ඩ් කෙනෙක් නැත්තම් පුරෝගාමියෙක් බවට පත්වෙච්ච සංගීතවේදියෙක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සේනක බටකොට. සේනක ඒ තත්ත්වයට එකතු වෙන්නේ තමන්ගෙම ගී නිර්මාණ ඇතුලේ සහෘද රසිකයා පිනවීමේ තිබෙන සමත්කම හේතු කොටගෙනම. සේනකගේ ගීත ඔබ අහලා තියෙන යම් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් අතර තෙරපිලා තමයි අපි මේ වැඩසටහන ඔබට සමීප කරන්නේ. මේ ඔහුගේ නිර්මාණ ඇතුලේ අපිට එකතු වෙච්ච තවත් ලස්සනම ගීතයක්. ජීවිතේ ගලා බසී මොනව වෙයිද දන්නේ නැහැ. එහෙම දැනিলা සතුටු වෙන්න වැඩක් කරනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ. අපි පුංචි කාලේ ඉඳලා දැක්කේ හීන. ඒ හීන ඇතුලේ අපේ අම්මලා තාත්තලා හැන්දෑවට එළියට අරන් ඇවිල්ලා ඔඩොක්කුවේ තියාගෙන අපිට හඳ පෙන්නලා ආස් කුසෙන් උඩ ඉහළ ආස තාරකා ඔස්සේ ඈතට ඈතට ගියාපුවාම හඳමාම පෙන්නනවා. ඒ හඳමාම ඇතුලේ තමයි අපේ හීන නැවතිලා තිබුණේ. අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ කියන සංස්කෘතියක් ඇතුලේ තමයි අපේ ළමා කාලය අපි ගත කළේ. හැබැයි ඒක පුරුද්දට වගේ යන්න දෙන්න එපා කියලා බටකොට කියනවා. එහෙම වුණොත් වෙන්නේ ජීවිතේ ඔහේ ගලා බැසීමක්. කොත්තනක හරි මොහොතක් නැවතිලා තමන්ට සතුටක් වෙන්න පුළුවන් වැඩක අපි නියලෙමු කියලා ඔහු සමාජයෙන් ඉල්ලා සිටිනවා.

ඔබ හැඟුම් වර්ෂාව සමගින් ප්‍රේමසිරි ගම්මුදුවත්තත් මමත් උත්සාහ කළේ සේනක බටකොට නම් වූ කලාකරුවා සතුව තිබුණු ජීවිතය කතා කරවන පද නද හඬ මෙව සදා මතකයේ පවතින නිර්මාණ ලෙස ඔබට සමීප කිරීම. ඔබ යම් ආකාරයෙන් සේනක බටකොට පිළිබඳ අරුතක් නොදනී නම් එය අරුත් ගැන්වීම අපේ යුතුකම වී තිබුණා. එනිසයි මේ වැඩසටහන ඇතුළේ අපි ඔහු පිළිබඳ කාලතරණය කරන්නේ. කලාවේ කාලතරණය කරපු කලාකරුවෙක් විදිහට අපිට සේනක බටකොඩ හුඟක් වටිනවා. ඔහු මේ සැනසුම කියන ගීතයේ ඇතුළේ අපිට වෙලා තියෙන දේ හරියටම කතා කරනවා. මේ ගීතයේ පද මෙහෙමයි තිබුණේ. උඩුතල ගාවට ලුණුදිය පිරුණා දැනෙන්නේ නැති තරමට දුවනවා අඳුරේ තෙරපි තරඟේ අතපත ගාගෙන. නෑ කිසිවක් හඳුනන්නේ, නෑ කිසිවක් වැටහෙන්නේ. මිනිස්සු හැටියට අපි හුඟක් දේවල් හඹාගෙන යනවා. අපි නවතින්න ඕන තැන කොතනද කියලා අපි දන්නේ නැහැ. අපි වටහා ගත යුතු දේ කුමක්ද කියලා ඒත් අපි දන්නේ නැහැ. අපේ සැනසුම මොකක්ද කියලා අපි කවුරු හරි ඇහුවොත් එහෙම තීම්මේකුත් අපිට නැහැ. අපේ සෙනෙහස කොතනද කියලා ඇහුවොත් එහෙම දෙයක්වත් සමහර වෙලාවට අපි ළඟ නැහැ. මේ ගීතයේ අන්තිමට සේනක ලියනවා හරි ලස්සන වචන කීපයක්. බැලුවම ඇලෙනව හැමතැන, ගැලවුම ලේසිම නැහැ. ඇලුනම මේ ඇත්ත අපිට කියලා දුන්නේ සේනක බටකොට.

මේ හැඟුම් වර්ෂාව. ප්‍රේමසිරි ගම්මුදවත්තත් මමත් පහුගිය දවස් ටිකේම රැඳුනේ සේනක බටගොඩගේ නිර්මාණාත්මක. සේනක බටගොඩ කියන කලා ශිල්පියා පිළිබඳ අපි මේ තාක් වෙලා අරගෙන ආපු කතාවේ අවසානයේ දකින්න සූදානම් වෙන වෙලාව. සමහර වෙලාවට මේ වැඩසටහන සම්පූර්ණයෙන් ඇසුවත් ඔබට තවමත් සේනක බටගොඩ කියන්නේ කවුද කියලා, මොන වගේ නිර්මාණකරුවෙක්ද කියලා අවබෝධ වෙලා නැති වෙන්න පුළුවන්. ලංකාවේ කලාවේ තස්වත් දන්න එයා ගත්ත දිගු කාලය වගේම ලංකාවේ සංගීතය පිළිබඳ කවුරු හරි පර්යේෂණාත්මක ඉමකදී කොතනකදී හරි පර්යේෂණ කරන වෙලාවක සමහර වෙලාවට තව අවුරුදු 10කින් 15කින් 20කින් 40කින් ලංකාවේ පුරෝගාමී සංගීත රිද්මේක හිමිකරුවෙක් විදිහට සේනක බටගොඩ නම් කරાવી කියලා මට හැඟෙනවා. සේනක බටගොඩ තමගේ ජීවිතයේ අන්තිම කාලේ නැත්නම් මේ පහුගිය කාල සීමාව ගත කළේ අතිශය කල්පනාබරිතව. එතනදී එයාට අභියෝගයක් එල්ල වෙලා තිබුණා. ඒක තමයි තමන්ගේ නිර්මාණත් එක්ක තමන්ට ඍසිසේ ඇසුරු කරන්න නොලැබීම. එව නැත්තම් නොලැබීමටත් වඩා නොහැකි වීම. ජීවිතය අවසාන කාලයේ හැම මොහොතක්ම එයා හුස්මක් ඉහළට අරගෙන පහළට හෙලනකොට කල්පනා කළේ එයා පැවසුවේ එයා මිමුණුවේ ඇයි මට මෙහෙම උනේ කියලා. ඔහුගේ නිර්මාණ දිවිය මහ ලොකු එකක්. නිර්මාණ එළි දකින්නට වඩා දිගු කාලයක් තමන් ඒ සඳහා සුදුසියයි පිළිගන්නා තැනට එන්න මහා කාලයක් කැප කරපු මිනිසෙක්. ජීවිතේට මොනවා තිබුණත් නිර්මාණයක් එක්ක ජීවත් වෙන්න බැරි වුණාම එතන ජීවිතයක් නැහැ. මං හිතන්නේ දැන් සේනක බටගොඩ තමන් සිර වෙලා හිටපු තැනින් නිදහස් වෙලා. ඔව්, සීසීකඩ විසිරීලා ගිය සිතුවිලි ආයෙත් දවසක ඔබ වෙනුවෙන්ම එකතු වේවි. ඔබ නැතත් ඔබේ ගීතය හොයාගෙන යන ඊළඟ පරම්පරාව ඔබේ ගීතයත් එක්ක ඔබ සෙවුල් ලෝකය සොයාගනිවි. ඔබට සුභ ගමන්.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 ලකන්න

වෙලාව රාත්‍රී 9:00. ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කන සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සූදානම් වෙමු. අද ලක්කන සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාර වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපහන්තුනේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීලු දෙනා වෙනුවෙන් ලක්හඳ සිත නිවන බුදු බණ සුමදුර ධර්ම දේශනය පවත්වන හැටියට අවසරයි අප.

ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ඔබ හැම දිනාම ලක්හඬ ගුවන්විදුලිය තුලින් මේ සතියාන්තයේ උතුම් ධර්මානුශාසනාවටයි ඔබ එකතු වන්නේ. වෙනද වගේම ඔබේ ජීවිතයේ ධර්මී පිහිට පිලිසරණ සැලසේවා කියන අදිෂ්ඨානය ඇතුවයි අපි මේ උතුම් දේශනාව ආරම්භ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න කැමති, මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන සැබෑ ආර්ය ශ්‍රාවකයෙක්ගේ චින්තන රටාව කෙබඳු ආකාරයකින් ගොඩනගා ගන්න අවශ්‍යද කියන වග. බුදුරජාණන් වහන්සේ අපට වදාලා තමන් තුල අවංකව ධර්මයේ දියුණු කර ගැනීම පිණිස සටකපටි බවකින් තොරව, මායාවකින් තොරව, එකට ධර්මී කියන්නේ අසටෝ අමායාවී කියලා, කපටිකන් නැතුව, මායාව නැතුව, ඒ කියන්නේ නැති තත්වයක් පෙන්වන්නේ නැතුව අවංකව තමන්ගේ ස්වභාවයේ තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුගේ ජීවිතය තුළ මේ ධර්මී ගලපා ගත්තොත් එයාට නොබෝ කාලයකින් මේ ධර්මී තුළ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් බව. බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් බලාපොරොත්තු වුණේ මායා නැති, කපටිකම් නැති, අවබෝධය කරා යන්ට පුළුවන් ආකාරයකින් ප්‍රඥාව දියුණු කරගන්ට කුසලතා සහිත පුද්ගලයන් මට මුණ ගැහේවා කියලා. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය. එබඳු ගුණධර්ම නැතුව කෛරාටිකකම් මායාවන් සහිත පුද්ගල භාවයෙන් තොරව තමන් ධර්මීට ආවේ නැත්තම් මේ ධර්මී ප්‍රතිඵල නැහැ. පින්වත්නි, අද ගොඩාක් දෙනෙකුට තියෙන්නේ තමන්ගේ ජීවන ප්‍රතිපදාව තුළ අවංක බවක්, කුසලයේ තුල අප්‍රමාදී බවක්, ධර්මයේ තුල තමන්ගේ ජීවන චර්යාව ගොඩනගා ගැනීමේ කුසලතා සහිත බවක් බොහෝ දිනෙකට නැහැ. නමුත් උන් උත්සාහ කරනවා එබඳු තත්වයක් තමා තුල තියෙන බව හඟවන්නට. තමන් තුල මායා සහිත බව නම් තියෙන්නේ, සටකපටිකම් නම් තියෙන්නේ, එබඳු තැනක කල්යාණ මිත්‍රයා මුණ ගැහුණත්, ධර්මයේ මුණ ගැහුණත්, බාහිරින් අවබෝධයේ පිණිස අවශ්‍ය මූලික සුදුසුකම් පිරීලා තිබුණත් එතන ප්‍රතිඵල නැහැ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පැහැදිලි කරන්නේ හරියට මුණින් අතට කලයක් කරවල වතුර පුරවන්න හදනවා වගේ වැඩක්. වතුර පුරවන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා, මුණින් අතට කලේ හරවල වතුර දැම්මට වතුර පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වත්නි, තමන්ගේ ජීවිතයේ තුල මායා සහිත බව, සටකපටිකම් සහිත බව, ප්‍රමාදී භාවයේ පදනම් කරගෙන ඉබඳු ශ්‍රාවකයෙකුටත් ඉඳහිට බණක් ඇහෙනකොට, ස්වාමීන් වහන්සේ නමක් සමග කතාබස් කරනකොට, ඔය වෙහෙර විහාර පන්සල් ඇසුරු කරගෙන ඉන්නකොට හිතෙන්න පුළුවන් මමත් මේ ධර්මයේ තුල ප්‍රායෝගික ප්‍රතිඵලයත් එකතු වෙන්න ඕන කියලා. හැබැයි එයාට බොහෝ කාලයක් ප්‍රායෝගික ප්‍රතිඵලයේ කරා එකතු වෙන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. හේතුව එයා හරියට මුණින් අතේට හරවපු කලයක් වගේ වතුර පුරව ගන්න ඕන කියලාත් එයාට හිතෙනවා. හැබැයි එයාට වතුර පුරව ගන්න අවකාශය ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් විදියට තමා තුල මූලික ගුණධර්ම හදාගන්නේ නැතුව කවුරු හරි කෙනෙක් කාර්යෂ්ටාංගික මාර්ගය දියුණු කර ගන්නවා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබේ ප්‍රතිපදාව සකස් කරගන්නේ නැතුව ඔබේ ආධ්‍යාත්මික පිළිවෙත් ධර්මානුකූලව ගොඩනගා ගන්නේ නැතුව ඔබට මේ ධර්මී ප්‍රතිඵල ලැබේවි කියලා හිතනවා නම් ඒක ලෝකේ වෙන්නේ නැති දෙයක් පින්වත්නි. ඒක කවදාවත් ලෝකේ බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ අපට මතක් කළ අපේ ජීවිතයේ තුල මේ ලෝකේ සංයෝග වීමක් තියෙනවා නම් ඒ සංයෝග වීමෙන් වෙන්වීමේ ස්වභාවය තුල ගොඩනගාගත යුතු ධර්මයක් තමයි අපි ඉස්සරහා තියෙන්නේ කියන ස්වභාවය තේරුම් අරගෙන ධර්මය ඇසුරු කරන එක. අපි තුල සංයෝග වීමක් ස්වභාවයෙන්ම පවතිනවා. අපි සංසාරයේට සංයෝග වෙලා පවතිනවා. උපන් සත්වයන් විදියට

0: මේ ජීවිතය තුළ ගොඩනැගිච්ච ඇතැම් සම්බන්ධතා සමග සංයෝග වී පවතිනෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කළා, මේ ලෝකේ දියුණුව හදාගන්නවා නම් ප්‍රායෝගික ප්‍රතිඵලය කරා යනවා නම් ඒ ඒකාන්ත වශයෙන්ම ඒ පුද්ගලයා තුළ ගොඩනගා ගන්න ඕන විසංයෝග හතරක් පැහැදිලි කළා. කතමි චත්තාරෝ ධම්මා විශේෂ භාගියා, ලෝකේ දියුණුව ඇති කරලා දෙන ධර්ම හතරක් තියෙනවා කිව්වා. මොනවද? චත්තාරෝ විශේෂ යෝගා. මොකක්ද ලෝකේ වැදගත්ම විසංයෝග හතර? ඒ තමයි පින්වත්නි, කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳ අදහසක් තමා තුළ ගොඩනගා ගන්න එක. කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වෙච්ච ජීවිතයක් ගිහියෙකුට නෑ. හැබැයි කාමයන් කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච සදාතනික නිවීමට විශාල සම්බාධකයක් බව අපි තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමෙන් කාමයන් පරිහරණය කරනකොට මූලික වශයෙන් මේක සුදුසුකමක් වෙනවා කාමයන්ගෙන් වෙන්වීම පිණිස. අද මේ බණහල හෙට ඉඳලා කාමයන්ගෙන් වෙන්වීම කියන ස්වභාවයේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. හැබැයි කාමයන්ගේ යථාර්ථය බුදුරජාණන් වහන්සේ අපට වදාලා. බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේ කාමයන් ඔස්සේ තමන්ගේ ජීවිතය ගොඩනැගිච්ච තරමට තමා තුළ දුක ගොඩනැගෙන බවයි. එනිසා බුදුරජාණන් වහන්සේ මතක් කළා, දුක්ඛන්ති භික්ඛවේ කාමානමේතං අදිවචනම්. පින්වත් මහණෙනි, ලෝකේ දුක කියලා කියන්නේ කාමයටම කියන නමක් කියලා වදාළේ. රෝගෝති භික්ඛවේ කාමානමේතං අදිවචනම්, රෝගය කියන්නේ කාමයටම කියන නමක් කියලායි වදාළේ. ගණ්ඩෝති භික්ඛවේ කාමානමේතං අදිවචනම්, gaduwa කියලා කිව්වේ කාමයටම කියන වචනයක් කියලායි බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් වදාළේ. සල්ලන්ති භික්ඛවේ කාමානමේතං අදිවචනම්, සල්ල ඒ කියන්නේ හුල කියලා මහණෙනි වදාළේ, මේ කාමයන්ටම කියන නමක් කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. මේ විදිහට මේ කාමයට දුන්න උපමා දෙස බලනකොට අපට තේරෙනවා මේ කාමය කියන්නේ දුකටමයි, කාමය කියන්නේ බැම්මකටමයි, කාමය කියන්නේ ක්ලේශයකටමයි, කාමය කියන්නේ බයටමයි. දැන් බලන්න, කාමය කියන්නේ බයට නෙමෙයිද කියලා? තණ්හාය ජායති සෝකෝ. ලෝකේ තමන් තුළ තණ්හාව පදනම් කරගෙනම ශෝකය ගොඩනැගෙනවා. එතකොට තණ්හාව ගොඩනගන්නේ කාමයන් පදනම් කරගත්ත ලෝකයටයි. ඔබ අතර ජනප්‍රියම ගාථාවක් තියෙනවා, ප්‍රේමතෝ ජායති ශෝකෝ. ප්‍රේමේ නිසයි ශෝකය හටගන්නේ. ප්‍රේමතෝ ජායති භයං. ප්‍රේමේ නිසාම ලෝකේ බය හටගන්නවා. ශෝකය හටගත්ත තැනින්මයි බය හටගන්නේ පින්වත්නි. මොකද තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු ලෝකය වෙනස් වෙනකොට ඉබඳු වෙනස් වීමක් මෙයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනස් වෙන ලෝකය පිළිබඳ බියක් එයා තුළ හට ගන්නවා. ප්‍රේමයෙන් විනිර්මුක්ත ස්වභාවය තුළ, ප්‍රේමයෙන් විප්පමුත්තස්ස, ප්‍රේමයේ විනිර්මුක්ත ස්වභාවය තුළ නත්ති ශෝකෝ කුතෝ භයං, ශෝකයක් හා බයක් නැහැ. ඒ නිසා එබඳු ස්වභාවයකට ගිහියෙකුට එකපාරපත් වෙන්න බෑ. එහෙමපත් වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළෙත් නෑ. මොකද සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා තුලත් සක්කාය දිට්ඨිය වැනි මනෝභාවයන් දුරු වුණාට කාමරාග පටික කියන ස්වභාවයන් දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපට වදාළේ නෑ. කාමරාග පටික දුරු වෙන්නේ අනාගාමී ශ්‍රාවකෙක් තුලයි. එනිසා අනාගාමී ශ්‍රාවක භාවයේ දක්වාම බඳු තත්ත්වයන් පවතින්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාලා මේ ලෝකේ හතර ආකාරයක විසංයෝග හතරක් තියෙනවා. ඒ තමයි කාමයෝගය. ඒ කාමයෝගයෙන් වෙන්වීම මතුවෙන්නේ අනාගාමී තත්ත්වයේ තුල. හැබැයි සෝතාපන්න ශ්‍රාවක භාවයක්වත් අපි බලාපොරොත්තු වෙනවා නම් කාමයන්ගේ ස්වභාවයවත් තේරුම් අරන් ඉන්න ඕන. මේ කාමයන් පදනම් කරගෙන, පංචකාමයන් පදනම් කරගෙන තමා තුළ දුක සකස් වෙනවා කියන කාරණේවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගෙන ඉන්න ඕන. ඒ දැනගෙන හිටියට පස්සේ තමා තුළ කාමයන්ගේ සකස් වීම පිළිබඳ, සකස් වෙනකොට සකස් වෙන හැඩය පිළිබඳ තේරුම් අරගෙන හිටියාම වෙනදට වඩා අවබෝධාත්මකව ලෝකයට මූණ දෙන්න පුළුවන්. අනිත්‍ය අනිත්‍ය හැටියට තේරුම් අරගෙන, දුක දුක හැටියට තේරුම් අරගෙන, අනාත්ම ස්වභාවය අනාත්ම ස්වභාවය හැටියට තේරුම් අරගෙන යාට ලෝකෙට මූණ දෙන්න පුළුවන්කම අවකාශය ලැබෙනවා. ආස්වාදේ ආස්වාදේ හැටියට තේරුම් අරගෙන, ආදීනවේ ආදීනවේ හැටියට තේරුම් අරගෙන, නිස්සරණේ නිස්සරණේ හැටියට තේරුම් අරගෙන ලෝකේ ආස්වාද සහිත බවත් ඒ ආස්වාද ජනක ලෝකය තුල ආදීනවයක් පවතින බවත් විපරිණාමයක් වෙනස් වන ස්වභාවයක් පවතින බවත් ඒ නිසා මේ ලෝකයේ කෙරෙහි පවතින චන්දරාගේ දුරුකොට වාසය කළ යුතු බවත් නිස්සරණයට තමා පැමිණිය යුතු බවත් ඒ ශ්‍රාවකයාට අවබෝධයක් කැමැත්තක් උවමනාවක් තිබිය යුතුයි. එතකොට කාම යෝගය කියලා කියන්නේ විසංයෝගී අවස්ථාවක් විදිහට ශ්‍රාවකයා තේරුම් ගන්න ඕන. හැබැයි ඒ தත්ත්වයට එකපාර අපිට යන්න බෑ. අපිට මේ ගිහි ශ්‍රාවකෙක් විදිහට යන්න පුළුවන් සීමාව තේරුම් අරගෙන මේ කාමයන් සකස් වීම දුකක් කියන කාරණේවත් තේරුම් අරගෙන කාමයන් පරිහරණය කරන එකයි තාම වැදගත් දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා භව යෝගා විසංයෝගා. ඒ කියන්නේ මේ භවය කියන්නේ දුකටමයි. නැවත නැවත භවය සකස් වෙනවා නම් තව විදිහකින් කිව්වොත් විපාක පිණිස කර්ම සකස් වෙනවා නම් ඒක දුකමයි. පින්වත්නි, විපාක පිණිස කර්ම සකස් වුණාම ඒ විපාක පිණිස කර්ම සකස් වුණු ක්ෂේත්‍රය තුල තමයි නැවත නැවත තමන් තුල ස්කන්ධයන්ගේ පහළවීමක් සිද්ධ වෙන්නේ. නැවත නැවත උපත සකස් වෙන්නේ. ඒ නිසා මේ භවයෝගයෙන් විසංයෝග වීමයි වටින්නේ කියන කාරණේ තේරුම් අරගෙන තමන් මූලික වශයෙන් ධර්මයේ සමග එකතු විය යුතුයි. ඊළඟට භාගතුන් හන්සේ මතක් කරනවා දිට්ඨියෝගා විසංයෝගෝ. ඒ කියන්නේ පුද්ගලයා තුල දෘෂ්ටීන්ට හසු වීම. මේ ස්කන්ධයන් තුල මම, මගේ, මගේ ආත්මය, ආත්මසාරයෙන් ගන්න පුළුවන් දෙයක් ඉන්නවා, විඳින මම මේ පැත්තේ ඉන්නවා, විඳනේ ගෙනත් දෙන ලෝකයක් පරිබාහිරව පවතිනවා කියලා සත්ව පුද්ගල භාවයක් මේ ලෝකයේ පිළිබඳ පවත්තුමින් යන ජීවන චර්යාවක් අපිට තියෙනවා. ඒ දිට්ඨිය කැඩිලා යන්නේ සෝතාපන්න මාර්ගය තුල, සෝතාපන්න මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුලින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා අවිජ්ජා යෝගා විසංයෝගෝ. අවිජ්ජා යෝගය මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මූලික වශයෙන් තේරුම් ගන්න ඕන දෙයක්. ඒ තමයි ලෝකේ සකස් වෙන්නේ, ලෝකේ ගැට ගැහෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනයි. අවිද්‍යාව පදනම් කරගත්ත ලෝකයක තමයි අපි පැටලිලා ඉන්නේ. ලෝකයේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් අපට තිබුණා නම් අපි තුල ආයතනික අත්දැකීම් ඔස්සේ මුලාවක් අපි තුල තිබ්බේ නැත්තම් මුලාවන ස්වභාවයෙන් බැහැර වෙලා ලෝකයේ යථාර්ථවාදීව අපිට බලන්න පුළුවන් නම්. ඒතට යථාර්ථවාදීව ලෝකයේ දිහා බලන්නේ කොහොමද? ඒක ඇහෙන් කරන්න පුළුවන්ද? කනෙන් කරන්න පුළුවන්ද? නාසයෙන් කරන්න පුළුවන්ද? දිවෙන් කරන්න පුළුවන්ද? කයෙන් කරන්න පුළුවන්ද? ඒ මොකකින්වත් අපිට කරගන්න බෑ. අපිට යථාර්ථයේ සමග එකතු වෙන්න තියෙන ප්‍රඥාවෙන්. ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙකුට තමයි මේ ලෝකේ සත්‍ය වශයෙන්ම ගැට ගැහිලා තියෙන්නේ කොහොමද? සංයෝග වී පවතින්නේ මොන ආකාරයෙන්ද කියන අවබෝධය පුද්ගලයා තුළ ගොඩනැගෙන්නේ. එබඳු අවබෝධයක් පුද්ගලයා තුළ ගොඩනැගෙන්නේ ප්‍රඥාගෝචර ශ්‍රාවක භාවයත් එක්කමයි. ඒ නිසා පුද්ගලයා තුළ ඥානෙ ගොඩනගා ගනිද්දී පවා ඊටාම සැලකිලිමත් විය යුතු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා තුළ ඥාන හතරක් ගොඩනගා ගන්න ඕන කියනවා. ඒ කියන්නේ දිනදා ජීවිතයේ තුළ කටයුතු කරද්දී අපි තුල ගොඩනගාගත යුතු ඥානීය ස්වභාව හතරක් තියෙනවා. මේ ඥානීය ස්වභාව හතරම පිළිබඳ අපි තුල සංවේදිකමක් නැති වුණොත් ගිහිකම පවා කඩා වැටෙන්න පුළුවන්. දැන් ධර්මයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ පිළිපදින්න කියලා අපට වදාළේ සර්පේක් සම්බන්ධ යම් විදියකින්ද අපි පිළිපදින්නේ ධර්මයේ පිළිබඳව ඒ විදියටයි පිළිපදින්න කිව්වේ. දැන් සර්පේ කල්ල ගන්නකොට හරියට අල්ලගන්න බැරි වුණොත් ඒ සර්පයාම දෂ්ට කරන්න පුළුවන්. එනිසා සර්පේ කල්ලන කෙනෙක් හරියටම බෙල්ලෙන් අල්ල ගන්න ඕන. නැත්නම් ඒ සර්පයාගේ විස ශරීරගත වෙලා සර්පය අල්ලන්න ගියපු මිනිස්සයාට මරණේ පවා මාරාන්තික වින්දනයකට පවා එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මීය පිළිබඳ උනන්දු, ධර්මීය පිළිබඳ කුසලතා ඇති බොහෝ ගිහි ශ්‍රාවකයන් තමයි අදත් මේ දේශනාව ශ්‍රවණය කරන්නේ. ඒ නිසා ඔබට ඉතාම කරුණාවෙන් අනුශාසනා කරන්න තියෙන්නේ ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන ඔබේ තත්ත්වය. ඔබ කුමන ස්වභාවයක කෙනෙක්ද? දැන් ස්වාමීන් වහන්සේ නමකට ගිහියෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ගිහි ස්වභාවය තුළ ඉන්න කෙනා දැනගන්න ඕන මගේ සීමාව කොතනද කියලා. දැන් ස්වාමීන් වහන්සේ නමක් අවබෝධය පිළිබඳ උන්වහන්සේ දන්න කාරණා ටික ඒ විදිහටම කියනකොට ස්වාමීන් වහන්සේට ඒ කාරණේ ගැළපෙලා යන්න පුළුවන්. හැබැයි ගිහියෙක් විදිහට මේ කියන කාරණා මට කොයිතරම් ගැළපෙනවද, මගේ ජීවිතය තුළ ධර්මයේ ගොඩනගා ගනිදි මේ කියන කාරණා මොනතරම් පරිමාවකින්ද මම එකතු කරගන්න ඕන කියන එක පිළිබඳ ගිහි ශ්‍රාවකයෙකුට මූලික වශයෙන් සුදුසුකම් තියෙන්න ඕන. ඒ කියන්නේ තමා තුළ ඥානයක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන, ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙක් විදිහට විමර්ශනයක් තියෙන්න ඕන. ඒ නිසා බුද්ධ දේශනාව පැහැදිලි කරනවා අවබෝධය කරා යෑමේ කුසලතාවයක් තියෙන, අවබෝධය පිළිබඳ වඩා උනන්දුවක් තියෙන ශ්‍රාවකයෙක් විසින් ඥාන හතරක් තමා තුළ දියුණු කරගන්න ඕන. චත්තාරි ඥානානි කියලා එකට කියන්නේ. ඒ තමයි ධම්මීය ඥානං, අන්වේ ඥානං, පරියේ ඥානං, සම්මුතිය ඥානං කියන මෙන්න මේ ඥාන හතරම තියෙන්න ඕන. දැන් ඔබ බලන්න ඔබ තුළ මේ ඥාන හතර කොයිතරම් දුරට වැඩිලා තියෙනවද කියලා ඔබ යම් තාක් කල්පනා කරලා බලන්න. ඔබ තුළ තියෙන්න ඕන මේ ඥාන හතර. චත්තාරි ඥානානි, ධම්මීය ඥානං, අන්වේ ඥානං, පරියේ ඥානං, සම්මුතිය ඥානං කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. මොකක්ද පින්වත්නි ධම්මේ ඥානෙ කියලා කියන්නේ? ධම්මේ ඥානෙ කියලා කියන්නේ ලෝකේ ආර්ය සත්‍ය ඔස්සේ විමර්ශනය කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕන. දැන් ගිහියෙකුට හරියන විදිහටයි මම මේ කාරණේ පැහැදිලි කරන්නේ. මොකද ගිහි ශ්‍රාවකයන්ට මේ කාරණේ නැති වුණොත් ඔබ මූලික ධර්මය ගැඹුරින් හදාරන්න කලින් ඔබ තුල මෙන්න මේ ඥාන හතර වැඩෙනවද කියන විමර්ශනය තමා තුල තියාගන්න. එතකොට මේ හතර වැඩෙන විදියට අපි තුල කල්පනාව තිබ්බොත් තමයි අපට අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ, අපේ ජීවිතයට හරියන විදියට අපට ධර්මී ගලපා ගන්න පුළුවන් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම ධර්මී දියුණු කිරීමේ කුසලතාවය අපටයි ලබා දුන්නේ. එතකොට ධර්මී දියුණු කරන එක අපට අපේ හැකියාව අනුව, අපේ ඥානීය ස්වභාවය අනුව, අපේ ප්‍රඥාවේ ස්වභාවය අනුව අපට තමයි මේ ධර්මී දියුණු කරගන්න තියෙන්නේ. තොර අපි ධර්මයේ දියුණු කරගන්නකොට අපි හැම වෙලාවකම පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකේ මේ ඥාන හතර තුලින් මං කොච්චර ශක්තිමත් වෙලා ඉන්නවද කියලා අපි තුල විමර්ශනයක් තියාගන්න. ගැඹුරින් ධර්මයේ සමග එකතු වෙන කෙනත්, සරලව ධර්මයේ සමග එකතු වෙන කෙනත්, අලුතෙන්ම ධර්මයේ සමග එකතු වෙන්න හිතාගෙන ඉන්න කෙනෙකුත් මේ කාරණේ අහගෙන ඉන්නවා නම් ඔබ මෙන්න මේ කාරණා හතර පිළිබඳ මූලික සංවේදීකමක් හදාගන්න එක ඉතාම වැදගත් වෙනවා. ධම්මේ ඥානං, ධම්මේ ඥානං කියලා කියන්නේ ලෝකේ මේ චතුරාර්ය සත්‍ය කියන එක මේ විශ්ව ධාතුව තුල පවතින යථාර්ථයක්. ඒක බුදුරජාණන් වහන්සේලා හොයලා මතු කරලා අපි ඉදිරියේ පෙන්නලා දෙනවා. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේලාට ආවේනික තත්ත්වයක් නෙමෙයි ඒක. ඒක ලෝකේ පවතින යථාර්ථයක්. ඒතර මේ ලෝකේ පවතින යථාර්ථය බුදු කෙනෙක් කරන්නේ නැවත මතු කරලා හුවා දක්වනවා. එක කාලයක් යනකොට යට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ මතුවෙච්ච යට ගියාව නැවත ඉස්මතු කරලා පෙන්නනවා. ඒකයි ධර්මයේ ස්වභාවය ගැන කියද්දී කියන්නේ ආ චික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජන උත්තානිකම්ම. උත්තානිකම්ම කියන්නේ ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට බුදු කෙනෙක් කරන්නේ ඉස්මතු කරලා පෙන්නන එක. විභජනා බෙදලා වෙන් කරලා පෙන්නන එක. දේශනා දේශනා කරලා පෙන්නන එක. පඤ්ඤපනා පණවලා පෙන්නන එක. පට්ටපණ පිහිටුවලා පෙන්නන එක. එතකොට ආදේශනා පඤ්ඤපණ පට්ටපණ විවරණ විවෘත කරලා පෙන්නන එක. මේ විදිහට බුදු කෙනෙක් කරන්නේ ලෝකේ පවතින සදාතනික යථාර්ථයේ විවර කරලා බෙදලා වෙන් කරලා පැහැදිලි කරලා ඉස්මතු කරලා විවරණය කරලා මතු කරලා හුවා දක්වන එකයි. ඒතර ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ඉතාම මැනවින් අපට පැහැදිලි කළේ. එතකොට උන්වහන්සේ පැහැදිලි කරපු ධර්මයේ ඔස්සේ ධම්මීය ඥානයක් මට තියෙන්න ඕන. තොරේ ධම්මේ ඥානය කියලා කියන්නේ චතුරාරි සත්‍ය ඔස්සේ තමා තුළ විමර්ශනයකට හැකියාවක් තියෙන්න ඕන. ඕනෑම දෙයක් ආර්ය සත්‍ය ඔස්සේ බලන්න පුළුවන් හැකියාව ඔබ තුළ තබාගත යුතුයි. දැන් බලන්න ඔබට ඒ කුසලතාවය කොයිතරම් දුරට තියෙනවද කියලා ඔබ විමසලා බලන්න. ඒ කියන්නේ ඔබට තියෙන්න ඕන පින්වත්නි ඔබේ ජීවිතයේ තුලදී ආර්ය සත්‍ය ඔස්සේ විමසා බැලීමේ කුසලතාවය බොහෝ දෙනෙකුට ඇත්තේ නැහැ. බොහෝ දෙනෙක් ඒ නිසා තමයි මේ ගැටලුව මම කරගත් එකක් කියලා තමාට චෝදනාව කරගන්නේ. මේ අරබුදයේ මතුකලේ අපේ දෙමව්පියෝ, අපේ දරුවෝ, ආමුදුරුව, පාලකයෝ මේ විදිහට එළියට හැම වෙලාවකම චෝදනා කරන්නේ. ඒ කියන්නේ යාට ධම්මේ ඥානෙ නැහැ. අර ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ඔස්සේ පුද්ගලයාට විමර්ශනය කිරීමේ කුසලතාවේ නැහැ. ඒක නැති වුණාට පස්සේ හැම වෙලාවකම අපට වෙන දෙයක් තමයි පින්වත්නි ඒක හැම වෙලාවකම අපට මූණ දෙන්න වෙන තත්ත්වයක්. ඒ තමයි එක්ක චෝදනාව තමන්ට බාර ගන්නවා, එමත් නැත්නම් චෝදනාව එළියට කරලා එයා පැත්තකට වෙනවා. එක්ක තමන්ට සහ එළියට දෙපැත්තටම හරි හරියට චෝදනා කර ගන්නවා. එකන මමත් වගේ කියන්න ඕන තමයි, හැබැයි ඔබත් වගේ කියන්න ඕන, පාලකයොත් වගේ කියන්න ඕන කියලා දෙපැත්තට චෝදනාව කරන. එහෙමත් නැත්නම් අපිට කරන්නම දෙයක් නැහැ, කවුරු හරි නොපෙනෙන කෙනෙක් මේ ප්‍රශ්නේ හදලා තියෙනවා. එතනදි තමයි ਸਰව බලධාරී දෙවියන් සම්බන්ධ කතාවට ලෝකේ එකතු වෙන්නේ, මහා බ්‍රහ්මයා සම්බන්ධ කතාවට ලෝකේ එකතු වෙන්නේ. ඒතර මේ එකතු වීම වලින් ඔබ කොතන හරි නැවතිලා ඉන්නවනම් හැම වෙලාවකම ලෝකේ චෝදනාව එළියට යන මට්ටමක් තියෙනවනම්, චෝදනාව තමන්ටම කරගෙන තමාව බරපතල විදියට තමා විසින්ම චෝදනාත්මකව තමාව හෙලා දකින මට්ටමක් තියෙනවනේ, ඒක බුද්ධ චින්තනයේ නෙමෙයි, ඒක බෞද්ධ ශ්‍රාවකයාගේ චින්තනයේ නෙමෙයි. ඒ කියන්නේ එතනින් පැහැදිලි වෙන්නේ ඒ ශ්‍රාවකයාට පින්වත්නි ධම්මේ ඥානය නෑ කියන එකයි. ඒතර ධම්මේ ඥානය කියලා කියන්නේ ඕනෑම දෙයක් ආර්ය සත්‍ය ඔස්සේ විමසලා බලනවා. ඒක තමයි අපි ප්‍රශ්නයක් දිහා බලන ක්‍රමය. ආර්ය සත්‍ය ඔස්සේ විමසලා බලනවා. මොකක්ද ආර්ය සත්‍ය? දුක කියලා ස්වභාවයක් පවතිනවා, දුක්ඛ සත්‍ය. හැබැයි මේ දුක්ඛ සත්‍ය කියන ස්වභාවය නිකම්ම මතුවෙච්ච එකක් නෙමෙයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා එක්කුත් තියෙනවා. ඒ කියන්නේ මේ දුකට හේතුවකුත් තියෙනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා එක්කුත් තියෙනවා. හේතුව වෙනස් කරන්න පුළුවන්. හේතුව වෙනස් කරාම ඵලය නිකම්ම වෙනස් වෙනවා. හොඳයි, වෙනස් කරනවා නම් මොකද්ද කරන්න ඕන? දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය මොකක්ද? ප්‍රතිපදාව මොකක්ද මේක වෙනස් කරන? මෙන්න මේ විදියට පුද්ගලයා තුළ දුක, දුක ඇතිවීම, දුක නිරුද්ධ කිරීම සහ නිරුද්ධ කිරීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා බැලීමේ කුසලතාවය ඔබට කොච්චර තියෙනවද? ලෝකේ ඕනම දෙයක් දිහා මේ කුසලතාවයෙන් බැලීමට මට ශක්තියක් තියෙනවද කියලා ඔබ විමසා බලන එක ඉතාම වැදගත්. ඒකට අපි කියන්නේ පින්වත්නි ධම්මේ ඥානං කියලා, ධර්මයේ ඥානය කියලා. හැම දෙයක්ම විමර්ශනය කරන්න පුළුවන් කුසලතාවයේ තියෙනුනේ. මොකක් හරි ගැටලුවක් ආවම ගැටලුවට හේතුව වෙනස් කරාම ගැටලුව විසඳෙන බව, හේතුව වෙනස් කරනවා නම් මං අනුගමනය කරන්න ඕන, මං මූලික වශයෙන් කරන්න ඕන දේ මොකක්ද? මෙන්න මේ විදිහේ විමර්ශනයකට යනවා. දුක කියන එකට අපි දැන් ඉස්සෙල්ලාම කිව්වා කාමයේ සම්බන්ධ. කාමයේ කියන්නේ දුකක් කියලා අපි කිව්වනේ. කාමයන් සකස් වෙන්නේ කොහොමද? ඇස, කන, නාසය, දිව, කය ආදී ආයතන හරහා, ඉන්ද්‍රියන් හරහා. එතකොට ඉන්ද්‍රිය ලෝකයට පුද්ගලයා තුළ අවිද්‍යාසහගතව අවිද්‍යා සම්පස්සෙන් විවෘත වීම තුළ තමයි එහෙන් දකින රූපය තුළ මුලා වෙලා ඒ රූපය කෙරෙහි අභිනන්දනයකට අපි එකතු වෙන්නේ. කාම ලෝකයක් සමග සුසංයෝගයක් අපි හදාගන්නේ. ආයතනයන් තුළ මුලාවක් නැත්තං ආයතන වලින් අත්දකින ලෝකයේ තුළ මගේ හිත තුළ කාමයක්, කැමැත්තක්, ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක් හටගයිද? හටගන්නේ නැහැ. හොඳයි, හටගන්නේ නැත්තම් මං කොතනින්ද පටන් ගන්නෙ? ඒ තමයි සම්මාදිට්ඨිය පූර්වාංගම කරගෙන ආර්යෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන එක. ඒක තමයි විකල්පය. එතකොට ඒ විකල්පය ඔස්සේ පුළුවන් පුද්ගලයාට යථාර්ථවාදී අවබෝධයේ සමග එකතු වෙන්න. එතකොට එකතු වීමට ආර්ය සත්‍ය ඔස්සේ විමසා බැලීමේ කුසලතාවයේ තිබුණොත් ලෝකේ දෙවියන්ටවත්, කේන්දරයටවත්, නැකතටවත්, හාමුදුරුවන්ටවත්, පිරිතටවත් ලෝකේ කිසිවකට වගකීම බාර දෙන්නේ නැතුව, කිසිවකට තමන් තුළ පවතින අධ්‍යාත්මික ප්‍රවේශයේ කොටසක් බාර දෙන්නේ නැතුව, තමන්ට ඍජුව ඉතා පළල් චින්තනයක් සහිතව ලෝකයේ සමග එකතු වෙන්න අවස්ථාව හැදෙනවා. ඒ නිසා හැම බෞද්ධ ශ්‍රාවකයෙකුටම කොයිතරම් දුරට ධර්මීය ඥානයක් තියෙනවද? එතකොට මේ ධර්මීය ඥානෙ ඔස්සේ හේතුඵල සහිතව යාට විමසීමේ කුසලතාවයේ කොයිතරම් දුරට තියෙනවද කියලා සංවේදී වෙන එක ඉතාම වැදගත් දෙයක්. ඒක හැම බෞද්ධ ශ්‍රාවකයෙකුටම තියෙන්න ඕන අවස්ථාවක් විදියටයි භාගතුන් හන්සේ අපට වදාළේ. ඊළඟ කාරණේ තමයි අන්වයේ ඥානෙ. මොකක්ද මේ අන්වයේ ඥානෙ කියලා කියන්නේ? අන්වයේ ඥානෙ කියලා කියන්නේ අර ආර්ය සත්‍ය ඔස්සේ උපදවාගත් ධර්මීය ඥානය, ඒ අනුව නුවණින් මෙනෙහි කොට උපදවා ගන්න අන්වයේ ඥානෙ. ඒ ඔස්සේ නුවණින් විමසලා බලනවා කොහොමද මේ සකස් වීම තියෙන්නේ. දැන් අපි හැම වෙලාවකම මේ හේතු ටික පැහැදිලි කරන්නේ මේවා අතර අන්තර් සම්බන්ධයක් කියනවා. අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියලා මෙහෙම කතාවක් පැහැදිලි කරනවා. මේ කතාවෙන් පස්සේ අපි තව දෙයක් පැහැදිලි කරනවා. මේවා වෙන්වෙන්ම තියෙන දේවල් නෙමෙයි, මේවා අතර අන්තර් සම්බන්ධයක් පවතිනවා. අවිද්‍යා සංකාර කියන්නේ දෙක වෙනම නෙමෙයි, අවිද්‍යාව නිසා සංකාර සකස් වෙනවා. අන බලන්න බෙදිච්චේවා අතර අන්තර් සම්බන්ධයක් ගැන කියනවා. ධම්මේ ඥානයත් අන්වේ ඥානයත් අන්න ඒ වගේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පුද්ගලයා තුළ පවතින නුවණ අනුව නුවණින් මෙනෙහි කොට මේ தત્ත්වය ඉතා විමර්ශනශීලීව කල්පනා කරලා මේ தત્ත්වේ සකස් වීම පිළිබඳව පුද්ගලයා තුළ පවතින කුසලතාවය ඥානීට අපි කියනවා අන්වේ ඥානී කියලා. ඒක සෑම බෞද්ධ ශ්‍රාවකයෙකුටම තියෙන්න ඕන தત્ත්වයක්. ධර්මීය ඥානයත් අන්වේ ඥානයත් කියන එක ඔබට කොච්චරක් තියෙනවද? ඒතර මේ දෙක නැතුවනම් ඔබ ධර්ම ඉගෙන ගන්නේ සතිපට්ඨානෙ ගැන උනන්දු වෙලා තියෙන්නේ මෙන්න මේ ඥාන දෙක උපදව ගන්න බලන්න ඉස්සල්ලාම. ඇත්තටම බෞද්ධ ශ්‍රාවකයාගේ ඥානේ බරපතල අරුබුද ටිකක් තියෙනවා. ඒ නිසා ඔවුන් ගොඩාක් දහම් කාරණා එකතු කර ගන්නවා. අර මූලික පණිවිඩයට චතුරාරි සත්‍ය අවබෝධයට ශ්‍රාවකයා එකතු වීම පිළිබඳ කුසලතාවේ නැති වෙලා තියෙන ඔවුන්ගේ දහම් දැනුමේ ගැටලුවක් නිසා නෙමෙයි, ඒ ගොඩනගාගත් දහම් දැනුම ඔස්සේ තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානිය තුළ විමර්ශනයක් ආර්ය සත්‍ය ඔස්සේ ලෝකයේ දෙස බැලීමට පරමාර්ථ සත්‍ය වෙච්ච මේ චතුරාරි සත්‍යයට හැම එකක්ම යොමුකොට බලන්න බැරිවීමේ අවදානමයි තියෙන්නේ. එතකොට මේ නොබැලීම පදනම් කරගෙන පුද්ගලයා තුළ මුලාවක් පවතිනවා කියන එක අපි ඉතාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි හැම වෙලාවකම හිතන්නේ මේ අරුබුදය එළියේ කෙනෙක් අපට විසඳලා දේවි කියලා. ඇත්තටම එළියේ කෙනෙකුට මේ අරුබුදය විසඳන්න බැරි බව අපි ඉතාම හොඳින් තේරුම් ගත යුතුයි. එළියේ කෙනෙකුට මේ අරුබුදය විසඳන්න බැරි බව අපි මීට පෙරත් දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමකටවත් ඒක වෙනස් කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේම මතක් කළා. දැන් මම ඔබට ඔකට ලස්සන උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේව මුණ ගැහින්න ආවා. ඔහු ඉතාම තරුණයි. ඔහු බොහොම කනස්සල්ලෙන් පීඩාවෙන් විඩාවෙන් ඉන්න බව බුදුරජාණන්සේ දැනගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔහු කවදාවත් බුදුරජාණන්සේ දැකලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමග කතා කරලා තිබුණේ නැහැ. ඔහු බුදුරජාණන් වහන්සේ පිළිබඳ කාගෙන් හරි තොරතුරු අහගෙන ආපු හැඩයි. ඔහු දිහා බැලුවහම බුදුරජාණන් වහන්සේ බව තේරුම් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව තේරුම් අරගෙන ඔහුට ඉතාම කරුණාවෙන් කතා කළා. බුදුරජාණන් වහන්සේ ඔහුට කතා කරලා විමසා සිටියා, ඔබ මොකද මේ ආරාමයට ආවි කියලා. එතකොට ඔහු කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ කිරියත්ත මිය ගියා. ඒ කියන්නේ යාගේ සීයා මිය ගියපු සිද්ධියක් ගැනයි ඔහු කියන්නේ. මගේ කිරියත්ත මිය ගියා. ඔහු මිය ගිය බව මම පසුවයි දැනගත්තේ. මම වෙළඳ ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්, තැන් තැන් වලට ගිහින් වෙළඳාම් කරන කෙනෙක්, විවිධ සැනකෙළි වලට මම යනවා, විවිධ තැන් වලට යනවා. ගියහම මම සති ගණන් මාස ගණන් ගෙදරට නැවිත් ඉන්නවා. සමහර අවස්ථාවල දීර්ඝ කාලයක් මම නැවත ගෙදරට එන්නේ නැහැ. ඉතින් බඳු කාලයක මගේ කිරියත්ත මිය ගිහින් ඔහු මට වඩාත් ලෙන්ගතුයි. මමද ඔහුට වඩාත් ලෙන්ගතුයි. ඔහුගේ සමු ගැනීම මට හරිම අමාරුයි දරා ගන්න. මං ආවට පස්සේ තමයි බව දැනගත්තේ. දැන් අද නම් එහෙම පණිවිඩයක් අපිට sannivedanaya කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. නමුත් ඒ කාලේ එහෙම මුකුත් ක්‍රම තිබුණ නැති නිසා මිය යාම පිළිබඳව තේ අයට ඒ කාලේ සමාජයේට විශාල අවබෝධයක් තිබුණා. ඒ නිසා මිය ගිය අය සම්බන්ධ ආචාර ධර්මත් වෙන වෙන දේවල් අද වගේ ගොඩාක් කාලයක් තියාගන්නේ නැහැ. ඒ නිසා විවිධ ආචාර ධර්ම පද්ධතිවල හිටපු අය. ඒතර මේ ආපු තරුණයත් බ්‍රාහ්මණ ඉගැන්වීමට වඩාත් ප්‍රිය කරන කෙනෙක්. නමුත් කවුරු හරි කියන්නේ නැති ඔයා පොඩ්ඩක් ගිහින් බුදුහාමුදුරුවන්ව මුණ ගැහෙන්න, උන්වහන්සේට මොනව හරි උපදේශයක් දෙයි ඔය පවතින තත්වය සමනය කරගන්න කියලා. සමහර ඒ පණිවිඩයට තමයි බුදුහාමුදුරුවන්ව හොයාගෙන ඉන්නේ ඇත්තේ. එතකොට එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ගේ ඥාතිවරයා මිය ගිය බව පැහැදිලි කරලා ඔහු කියනවා, කමක් නෑ, දැන් එයා මිය ගිය එකට මම හිත හදාගෙන ඉවරයි. හැබැයි එයාගේ ජීවිතේ කොහෙද තියෙන්නේ? එයා කොහේ උපදුනාද? එයා කොහොම තැනක ඉන්නවද? එයාට කරන්න පුළුවන් දේ මොකක්ද මට කියලා මගේ හිත ලොකු කනස්සල්ලක් තියෙනවා. හැබැයි මේ ප්‍රදේශය තුළ ඔබ වහන්සේ බොහොම ජනප්‍රිය කෙනෙක්, මියගිය අය සම්බන්ධ සුගතිගාමි, ඒ කියන්නේ ආත්ම යහපතක්, ආත්මීය සුගතියක් ඉදිරිපත් කරන ඒ බඳු වැඩපිළිවෙලක් පැහැදිලි කරන ශ්‍රමණයන් වහන්සේ නමක් කියලා ඔබ වහන්සේ බොහොම ප්‍රසිද්ධයි. ඒ නිසා තමයි මම අද ඔබ වහන්සේ හොයාගෙන පැමිණුණේ. එතකොට ඔබ වහන්සේ බැහැ දැකලා අපේ සීයාට කිරියත්තට ලොකු යහපතක් කරන්න මම හිතනවා. ඔබ වහන්සේ මට ඒකට අනේ කරුණාවෙන් උදව් කරන්න. ඔබ වහන්සේ මට කරුණාවෙන් උදව් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔබේ කිරියත්තට ඔබේ සීයාට යහපතක් කරන්න මට බෑ. මොකද යාගේ යහපත යා විසින් හදාගන්න ඕන දෙයක්. තමන්ගේ යහපත වනසා ගන්නවාද, තමන්ගේ යහපත සරසා ගන්නවාද කියන එක තම තමන්ටම පැවරෙන දෙයක්. ඒකේ වගකීම් කරුවා වීමට බුදුරජාණන් වහන්සේටවත් පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ සර්වඥතා ඥානයක් තිබුණු මුනිවරයෙක් බව හැබෑව. නමුත් ඒ පුද්ගලයාගේ භවගාමී ජීවිතේ වඩා යහපත හෝ අයහපත තීරණය කිරීමට බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් නැහැ. හැබැයි යහපත පිළිබඳ මාවතත් අයහපත පිළිබඳ මාවතත් යහපත හෝ අයහපත කියන ස්වභාව දෙකෙන්ම නිදහස් වෙච්ච නිර්වාණගාමි මාර්ගයත් බුදුරජාණන්සේ පැහැදිලි කළා. ඒක තමයි තිපරිවට්ටේ කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලක් තුලින් සසර අභාග්‍ය සම්පන්න ස්වභාවය තුල පුද්ගල චින්තනයේ ගොඩ නැගිලා නිරය ප්‍රේත ලෝකය වැනි තැන්වල පුද්ගලයාගේ ජීවිතයේ සකස් වෙන ආකාරය එක පැත්තකින් පැහැදිලි කරනවා. අනිත් පැත්තෙන් සසරටම එකතු වෙලා වඩා යහපත් ලෙස පින් කරලා පුණ්‍ය භාගී වශයෙන් උපදිවේ පක්ක වශයෙන්, ඒ කියන්නේ මතුවට ඉතාම යහපත් විපාක ලැබෙන විදියට තමන්ගේ චින්තන රටාව හසුරුවලා තමන් හිතන පතන විදිය වෙනස් කරගෙන තමන්ගේ කායික චර්යා, වාචසික චර්යා, මානසික චර්යා වඩාත් යහපත් ලෙස පවත්වලා ඒ අනුව ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයාගේ ජීවිතයේ සුගතියට යන විදිය පැහැදිලි කරනවා. දිව්‍යතල, මනුස්ස ලෝක ආදී පිළිබඳ අන්න ලෞකික සම්මාදිටික ශ්‍රාවකයාගේ වැඩපිළිවෙල. ඒතොර මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ එක පැත්තකින් පැහැදිලි කරනවා. ඒත් සමගම ලෞකික සම්මාදිට්ඨියේ සාංසාරික වඩා යහපත් ප්‍රතිලාභය පිළිබඳ පැහැදිලි කරනවා. මේ දෙකම පැහැදිලි කරලා නැවතුණා නම් උන්වහන්සේ සරුවඥතා ඥානයක් තිබුණු කෙනෙක් වෙන්න බෑ. හේතුව මේ දෙකම පිළිබඳ භාරතීය කල කතාවක් තිබුණා. බුදුරජාණන් මේ දෙකම පැහැදිලි කරලා උන්වහන්සේ ඊළඟට මතු කරනවා පුද්ගලයා තුල ලෝකයේ පිළිබඳ අනබිරතියක් හදාගෙන ලෝකයත් එක්ක එකතු වෙන්නේ නැතුව නැවත උපතක් කරා නොයන මට්ටමටම තමන්ගේ චින්තනය හදාගෙන දුක නිමා කරගෙන අවබෝධය තමා තුළ ප්‍රත්‍යක්ෂ කරලා බඹසර නිමා කරගන්න විදිය ගැනත් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළා. ඒකට අපි කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. දැන් බලන්න එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියත් ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් කියලා තිපරිවට්ට ආභාෂයකින් තමන් ලෝකයේ දකින විදියත් ලෝකයේ තුල නිවෙන්න ඕන විදියත් පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒතර ඒකට අදාළ වැඩපිළිවෙල පැහැදිලි කළා මිසක් මහණෙනි මාව සරණ යන්න, මාව පිහිට කරගන්න, මගේ ධර්මයේ පිහිට කරගන්න, සංඝයා පිහිට කරගන්න, ඒ පිහිට කර ගැනීමම ඔබට අග්‍රතම ප්‍රතිලාභේ කරා යන්න ප්‍රමාණවත් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. උන්වහන්සේ මතක් කළේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්‍යා. අහපු ධර්මයේ ධාරණී කරගෙන වචසා පරිචිතා වචනේනුත් පුහුණු කරලා මනසානුපෙක්කිතා මනසින් දරාගෙන තමන්ගේ දෘෂ්ටියෙන්ම අවබෝධ කරගෙන ප්‍රායෝගික හැසිරීමක් තියෙන කෙනා දුක ඉවර කරගන්නවා කියලායි වදාළේ. ඒතර ඒකට අදාළ වැඩපිළිවෙල මතු කරලා බුදුරජාණන් වහන්සේ පැත්තකට වුණා. ඒ වැඩපිළිවෙල තුල ශක්තිමත් වෙන්න ඕන විදිහත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. අද තියෙන මේ ශක්තිමත් වීම නැතුව බුදුරජාණන් වහන්සේ අපට මොනවා හරි කරලා දේවි කියලා හිතාගෙන මිනිස්සු මඟ බලාගෙන ඉන්න එකයි. දැන් බලන්න මේ පුද්ගලයා හිතුවා බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ සීයාට විශාල යහපතක්, ආත්මීය යහපතක්, ආත්මීය පාරිශුද්ධියකට උදව්වක් ලැබෙයි කියලා. බුදුරජාණන් වදාලා පුරුෂය මට ඒ වගේ තත්ත්වයක් කරන්න බෑ. මොකද උපන් සත්වයා දායාදේ කරගෙන ඉන්නේ කර්මය, කම්ම යෝනි. උත්පත්ති ස්ථානී කරගෙන ඉන්නේ කර්මය. කම්ම බන්දු ඥාතිවරයා කරගෙන ඉන්නේ කර්මය. කම්ම පටිසරණෝ ලෝකේ පිළිසරණ කරගෙන ඉන්නේ කර්මය. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. යහපත් විදියට හෝ අයහපත් විදියට තමා තුළ කායික වාචසික මානසික වශයෙන් ගොඩනගාගත් දේ තමයි තමන්ගේ දායාදය. මෙන්න ඔබේ දායාදේ කියලා ඔබට ලැබෙන උරුමය තමයි ඔබේ බැංකු පොත නෙමෙයි, ඔබේ රත්තරන් බඩු ටික නෙමෙයි, ඔබේ ඉඩම කුඹුර ඒවට අදාළ ඔප්පු තිරප්පු ඒවා නෙමෙයි. ඔබට ලැබෙන දායාදේ තමයි කර්මය. ඒතර ඒකට අභියෝග කරන්න බුදුරජාණන් වහන්සේවත් මැදිහත් වෙන්නේ නැහැ. හේතුව තමයි ඒකට ස්වකීය චින්තන රටාවයි බලපාන්නේ. මේක කිව්වට මේ තරුණයාට මේ වගේ ප්‍රශස්ත කතාවක් තේරෙන්නේ නැහැ. ඔහු නැවත නැවත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආයාචනා කරමින් හඬා වැටෙමින් ඉල්ලා සිටින්නේ තමන්ගේ සීයා වෙනුවෙන් සුගතිය යෝජනා කරන හැටියටයි. මොකද ඔහුට බ්‍රාහ්මණ ඉගැන්වීම් වල තිබුණු ආభాෂය නිසා ඔහු හිතන්නේ නැති යාඥාවකින් එහෙමත් නැත්නම් ගිනි දෙවියෝ පිදීමෙන් යාගය කිරීමෙන් තමන්ගේ ඥාතිවරයාට විශාල යහපතක් වේවි කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේගෙන් නැවත නැවත ඔහු විල්ලා ඉදිද්දී බුදුරජාණන් වහන්සේ වදාළා, "හරි. ඔබ කියන විදිහට මම කරන්න උත්සාහ කරන්නම්. හැබැයි ඔබ මෙන්න මේ දේ කරන්න." කියලා බුදුරජාණන් වහන්සේ යමක් පැහැදිලි කරන්න හදනකොට ඔහු එය ඊටාම සාවධානව අහන්න උත්සාහවත් වුණා. මොකද ඔහු හිතුවා මේ මුනිවරයන් වහන්සේ මගේ සීයාගේ ආත්මය සුවපත් කරන්නයි හදන්නේ. හරියට බමුණු කෙනෙක් මිය ගියාට පස්සේ ගිනි දෙවියෝ පුදලා මහා බ්‍රහ්මයා අතර පුද්ගලයාගේ උපත සකස් කිරීම පිණිස යාග හෝම බලි පූජා ආදිය කරමින් ඔහුගේ සුගතිය ප්‍රාර්ථනා කරන වගේ දෙයක් කරන්නයි මේ උත්මය හදන්නේ කියලා ඔහු අලුත් බලාපොරොත්තු සහිතව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලෑස්ති වුණා. ඔහු ඇහුවා, "හොඳයි, ඔබ වහන්සේ කියන්න, මම දැන් මොකද්ද කරන්න ඕන?" එවලයි බුදුරජාණන් වහන්සේ වදාලා මුට්ටි දෙකක් ගේන්න මැටි වලින් හදපු කියලා. ඔහු ඊටාම ඉක්මනින් මුට්ටි දෙකක් අරගෙන ආවා. මුට්ටි දෙකක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තිබ්බහම උන්වහන්සේ වදාලා, "මේ එක මුට්ටියකට ගල් කැට පුරවන්න. අනිත් මුට්ටියට ඊටාම හොඳින් පිරිසිදු ගිතෙල් පුරවන්න" කියලා. ඊටාම පිරිසිදු ගිතෙල් පුරවන්න කිව්වා. ඒතර ඒ ගිතෙල් පුරවලා අනෙක් මුට්ටියට ගල් කැට පුරවලා ඒක හොඳින් උඩින් නැවත කිසිවක් මිශ්‍ර නොවන විදියට සම්පූර්ණයෙන්ම නැවත මුකුත් දාන්න බැරි විදියට උඩින් බඳින්න කිව්වා. ඔහු ඊට පස්සේ තාම ප්‍රවේශමෙන් රෙදි කෑල්ලක් යොදලා මේ කල සම්පූර්ණයෙන්ම සීල් කළා. මේ කල දෙකත් අරගෙන ගඟ ළඟට ගියා. ගඟ ළඟට ගිහින් මේ කල දෙක දාලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කල දෙකට ඉතා බරපතල විදියට ඉතාම දරදඬු විදියට පහර ගහන්න කියලා. තොර මේ වගේම ක්‍රමයක් බ්‍රාහ්මණ ඉගැන්වීමේ තිබිලා තියෙනවා. මොකද කෙනෙක් මිය ගියාට පස්සේ මිය ගිය කෙනාගේ හිසට යම් පහර දීමක් සිද්ධ කරලා ඔහුගේ ආත්මය මුදා හරින විදිහේ ක්‍රම ಭಾರತයේ තිබිලා තියෙනවා. ඔහු හිතුවා තමන්ගේ සීයා මිය ගිය අවස්ථාවේ තමන්ට ඉන්න බැරි වෙච්ච එකට ඉතා ඉහළ විකල්ප ක්‍රමයක් තමයි මේ මුනිවරයා මට යෝජනා කරන්න කියලා ඔහු අලුත් බලාපොරොත්තු සහිතවයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටි. ඉතින් ඔහුට අලුත් බලාපොරොත්තුවක් ආවා ජීවිතේට. මේ මුනිවරයන් වහන්සේ තමන්ට විශාල යහපතක් කරන්න කියලා ඔහු හිතුවා. එහෙම හිතලා ඒ පුද්ගලයා අර කල දෙක වතුරේ පා කරලා වේගයෙන් මුගුරක් අරගෙන මේ කල දෙකට පහර ගැහුවා. ගල් කැට තිබුණු කලේ පුපුරලා ඒ ගල් කැට සියල්ලම ගං පතුලට ගිහින් නැවතුණා. ඒ වගේම පින්වත්නි, ගිතෙල් පුරවපු කලේ තිබුණු ගිතෙල් ඒ ගං තලාවේ විසිරිලා ගිහින් උඩින් පාවෙන්න පටන් ගත්තා. සංසිද්ධි දෙක ප්‍රතිවිරුද්ධයි. ගල් කැට පොළොව යට පාවුණා. පොළොව යටට ගියා. ගිතෙල් ජලය මත පාවෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිද්ධි දෙක දිහා බලාගෙන ඔහුට කියනවා, "දැන් ඔබ හිතන්න" කියනවා, "මේ ගල් කැට උඩ පාවේවා" කියලා. මේ යටට ගියපු පතුලට ගියපු ගල් කැට උඩ පාවේවා කියලා හිතන්න කිව්වා. ඒ වගේම ඔබ එහෙම හිතලා මේ ගල් කැට පා කරන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහේ හරි ඉන්නවා නම් එයාව එක් කරගෙන ඇවිල්ලා ගල් කැට ටික පා කරන්න කිව්වා. ඒක තමයි ඔබේ සීයා වෙනුවෙන් කිරියත්තා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම සුගතිය කියලා උන්වහන්සේ මතක් කළා. යම් දවසක ගල් කැට පා වුණොත් එදාට සීයාගේ සුගතිය තහවුරුයි කිව්වා. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න කිව්වා මේ උඩ මතුවන ගිතෙල් පොළොවේ යට යාවා කියලා. ගිතෙල් ජලය මත පාවෙන ස්වභාවය වෙනස් වෙලා ගිතෙල් පොළොව යටට ගිහින් ගල් කැට ඉහළ ජලය මත පාවේවා කියලා මේ සිද්ධිදාමේ ප්‍රතිවිරුද්ධ දිසානතිය ගැන හිතන්න කිව්වා. ඔහු නලල රැලි ගන්නලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරිලා කියනවා, ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ? ඒ වගේ දෙයක් කවදාවත් වෙයිද? ගල් කැට උඩ පාවේවා කිව්වට කවදාද ගල් කැට උඩ පාවුනේ? ගල් කැට හැමදාමත් ජලයේ යටටයි ගියේ. ගිතෙල් පොළොවේ යට ජලය යටට යන්න කියලා ප්‍රාර්ථනා කළාට කවදාවත් ජලය යටට ගිතෙල් ගියේ නැහැ. ගිතෙල් හැමදාමත් ඉතා පිරිසිදු ගිතෙල් වල ස්වභාවය තමයි ජලය මත පිහිටා තියෙන එක. මේ දෙක කවදාවත් වෙන්නේ නැති දෙයක් නේ. ඇයි ඔබ වහන්සේ වෙන්නේ නැති දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ? මේ සිද්ධි දෙක කවදාවත් ස්වාමිනී වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වදාලා තමන්ගේ සොකීය කර්මීය දායාද කරගෙන යහපත් විදියට හෝ අයහපත් විදියට, කල්යාණංවා පාපකංවා තස්ස දායාදෝ, දායාදේ විදියට ලැබිච්ච කර්මානුරූපීව තමන්ගේ ජීවිතයේ සුගතියට හෝ දුගතියට යන සකස් වෙලා තියෙද්දී, ඒ සකස් වීමට අනුව ඔහුගේ ජීවිතයේ සුගතියේ හෝ දුගතිය විවෘත වුණාට පස්සේ දුගතියට ගියපු කෙනා සුගතිය එනවා නම් හොඳයි කියලා හිතලා සාදුකාර දිදී ප්‍රාර්ථනා කරලා කවදා හරි එයාව සුගතියට එනවා නම් ඒක හරියට පොළොව යටට ගියපු ගල් කැට මේ ජලය මත පාවෙනවා වගේ වැඩක් කියන එක කවදාවත් නොවන දෙයක්. එහෙමනම් අපිට ඉතාම පැහැදිලි මොකක්ද ඒ ඒ පුද්ගලයාගේ සුගතිය, ඒ ඒ පුද්ගලයාගේ කර්ම දායාදේ අනුව සිද්ධ වෙන බව. ඒ වගේම තමයි යම් කෙනෙක් සුගතියට ගිහින් ඉන්නවා නම් ඒ සුගතිගාමි පුද්ගලයා එක්ක අපි අපේ චිත්තසංතානයේ අර්බුදකාරී නම් ඔහු එක ගැටුමක් තියෙනවා නම් ඔහු දුගතියේ යාවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක හරියට ජලය මත පාවෙන ගිතෙල් ජලය යටට යනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරනවා වගේ වැඩක්. ඒ ප්‍රාර්ථනාව මල්පල ගැන්වෙන්නේ නැහැ. ඔහු බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ ඉතාම හොඳින් තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඔහු සැබෑ ආර්ය ශ්‍රාවක භාවයට මඟ විවර කරගත්තා. දැන් අපිට පැහැදිලි වෙනවා පුද්ගලයා තුළ මේ හේතුඵල දහම ගැනත්, ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ඔස්සේ විමර්ශනය කිරීමේ කුසලතාවයත්. ඒකට අපි කිව්වේ මොකක්ද? ධම්මේ ඥානෙ කියලා. ඒත් සමග මේ පුද්ගලයා තුළ මතුවන අන්වේ ඥානෙ. එතන අන්වේ ඥානෙ කිව්වේ මොකද්ද? ඒ ආර්ය සත්‍ය ඔස්සේ නුවණින් මෙනෙහි කොට උපදවා ගන්න ඥානෙ, අන්වේ ඥානෙ. ඒ වතර අන්තර් සම්බන්ධය පිළිබඳ පැහැදිලි කරලා අවබෝධ කරගන්න පුළුවන් කුසලතාවය. මේ කුසලතාවය තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් මේ සකස් වීමට හේතු මොනවද කියලා හොයන්න. ඕනෑම ගැටලුවක්, ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම අරුබුදයක්, ඒ අරුබුදයට ක්ෂණිකව මුහුණ දෙනකොට ඉතාම කෙටි කාලීන දැක්මක්, බොහොම කෙටි දැක්මක් සහිත විමර්ශනයක් තුළ ඉන්න පුද්ගලයෙකුට පුළුවන් ඉතාම පළල් චින්තනීය ස්වභාවයකින් විමසීමකට එකතු වෙන්න. ඒකතු වීමට ධම්මේ ඥානයත් අන්වේ ඥානයත් කියන දෙක වැදගත්. ඒ තුළ තම තමාටම තම තමාව පිහිට කරගෙන, කවරෙකුවත් පිහිට කරගන්නේ නැතුව තමාව පිලිසරණ කරගෙන ධර්මය ඔස්සේ තමාව විමර්ශනය කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක තමයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට මූලිකව තියෙන්න ඕන අවස්ථාව, මූලිකව තියෙන්න ඕන ඥානය. තුන්වෙනි එක තමයි පරියේ ඥානය. පරියේ ඥානය කියන එක ගැඹුරින් තෝරන්නේ අනුන්ගේ සිත් දැනගන්නා පරියේ ඥානය කියලා. ඒකටම තමයි පරියායේ ඥානය කියලත් කියන්නේ. එතකොට අනුන්ගේ සිත් දැනගන්න ඔබට පුළුවන්ද? දැන් අනුන්ගේ සිත් දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? දැන් මේක ගිහි ශ්‍රාවකයෙකුට අදාළ ප්‍රමාණය කොච්චරක්ද? දැන් අනුන්ගේ සිත් දැනගැනීමේ ඥානයට තමයි අපි එක්තරා විදියකින් කියන්නේ, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒකට කියන්නේ ඒ ඒ සත්‍යා පිළිබඳ, ඒ සත්‍යාගේ කුසලතාවය පිළිබඳ දකින විශේෂ ඥානයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් ගැට ගැහිලා තියෙන විදිය, සාංසාරික පැවතු මේ සියල්ලම විමසන්න පුළුවන්. ඒකට කියන්නේ ආසයානුසේ ඥානෙ කියලා. එතකොට අනුන්ගේ සිත් දැනගන්න ඥානෙට අපි කියනවා පරචිත්ත විජානන ඥානෙ කියලා. ලෝකේ ටෙලිපති කියලත් කතා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපට පරියේ ඥානයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මගේ ස්වභාවයේ යම් විදියකද ලෝකයේ ස්වභාවයත් ඒ බඳුම තත්ත්වයක්. මා තුළ ඇති වෙන ක්‍රියාත්මක වීමයි මගේ දරුවා තුළත් සිද්ධ වෙන්නේ. මගේ බිරිඳ තුළත්, ස්වාමියා තුළත්, අම්මා තුළත්, තාත්තා තුළත්. මේ ලෝකේ කවර කෙනෙක් තුලත් සිද්ධ වෙන්නේ සිද්ධියක් විදියට මේ දේ නේද කියලා බාහිරටත් විමසා බලනවා. ඕකම ධර්මයේ තියෙනවා අජ්ජත්තං මා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ පැත්තට බලනවා බහිද්ධා මා කායේ කායානුපස්සී විහෙරති. එළියටත් බලනවා. එතකොට මාතුල ක්‍රියාත්මක වීමයි එළියෙත් තියෙන්නේ. එහෙනම් මාතුල යම් සාරයක් ගන්න නැත්තම් බාහිර ලෝකෙත් සාරයක් ගන්න නැහැ. මේ චින්තනයේම ඊටාම් වැදගත් නියෝජනයක් තමයි අත්තානුවාද ධර්ම පරියාය කියලා කියන්නේ. ඒ අත්තානුවාද ධර්ම පරියාය ඔස්සේ තමන්ට පුළුවන් විමර්ශනීයකට එකතු වෙන්න හැම වෙලාවකම මම වගේමයි ලෝකයක්. මම දඬුවමට කොයිතරම් බයයිද? ලෝකේ සත්තු දඬුවමට බයයි. මම තැතිගන්නේ කොච්චරද? ලෝකේ හැමෝම තැතිගන්නේ විදියටයි. මෙන්න මේ විදියට බලනකොට ඉතා ඉහළ මානවවාදී පුද්ගලයෙක් බිහි වෙන්න පටන් ගන්නවා. මම කියන ස්වභාවයේ අභිබවා ගිහින් පොදු න්‍යායකට එකතු වෙන්න පුළුවන්. දැන් බලන්න මම කියන ස්වභාවය අද මිනිස්සු තුල හරි වැඩි. කියන් තවත් කෙනෙක්ගේ හැඟීම් දැනීම් තේරුම් ගන්නවට වඩා මා නිවැරදිව ගොඩ නැගීම, මා භෞතිකව ගොඩ නැගීම, ඒ භෞතික ගොඩ නැගීමේදී තවත් කෙනෙකුට කොයිතරම් හානියක් වෙනවද කියන එක තඹ දොයිතුවකටවත් මායිම් කරන්නේ නැතුව මගේ ගොඩ නැගීමමයි ශ්‍රේෂ්ඨ. මගේ මාතුල ගොඩ නැගීමමයි වඩා වටින්නේ කියලා තමාගේ ගොඩ නැගීම ගැන විතරක් හිතන ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් ඉනවා බෞද්ධ සමාජය තුල පවා. හැබැයි අපිට පුළුවන් වුණොත් පරියේ ඥානීය ගොඩනගා ගන්න. හැබැයි මේක නිවනට සම්බන්ධ කතාවක්. නමුත් ගිහියෙකුට අදාළ පරිමාවටයි මම අද මේ දේශනාව පැහැදිලි කරන්නේ. හැබැයි මේ කාරණාවලින් ශක්තිමත් වීම තුළ නිවනට වඩාත් කිට්ටුවන ශ්‍රාවකයෙක් වෙන්න බැරි නෑ. පරියේ ඥානය. ඒ කියන්නේ අපිට පුළුවන් අනුන්ගේ සිත් දැනගන්න ඥානයක් තමාව වගේම බාහිරටත් විදර්ශනා කරන කුසලතාවයක් ගොඩනගා ගත්තොත් බාහිරට සත්ව පුද්ගල ගැහණියක් පිරිමියක් අම්මා තාත්තා දුව පුතා වශයෙන් හිතෙන් දුන්න වටිනාකම ටිකක් අඩු කරගෙන සමානුපාතීව විමසීමේ කුසලතාවයක් ලැබෙනවා. අර පමණ දැනගෙන සමව ජීවත් වෙනවා කියන මූලික වශයෙන් ගෘහස්ත ජීවිතය ගත කරන කෙනෙකුට බුදුදහම ඉතා ඉහළ මඟ පෙන්වීමක් විදිහට මෙලෝ පරලෝ උභය ලෝකාර්ථ සංසිද්ධිය පැහැදිලි කරදී වියග්ගපජ්ජ සූත්‍රයේ පැහැදිලි කරපු ධර්මකාරණයට ඉහළ අර්ථයක් එකතු කරගන්න පුළුවන්. අවසාන එක තමයි සම්මුතියා ඥාන. සම්මුතියා ඥානය කියලා කියන්නේ මේ පරමාර්ථ සත්‍ය වෙන එකක්. ඒක ඇත්ත. නමුත් බුදුරජාණන්සේක ශ්‍රාවකයෙකුට සම්මුතිය පිළිබඳ නුවණක් තියෙන්න ඕන. දැන් සත්‍ය වශයෙන්ම මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ තමයි. හැබැයි අපිට සම්මුති ලෝකී මම කියලා දෙයක් ගන්න නෑ, මගේ කියලා දෙයක් ගන්න නෑ, මොනවත් සාරයක් නෑ, කවරාකාරයකවත් ලෝකේ සාරයක් නෑ කියලා දැක්කට සම්මුති ලෝකයේ තියෙන ගනුදෙනු, සම්මුති ලෝකයේ පැවැත්ම අපි තහවුරු කරගනිමින් තමයි අර පරමාර්ථ සත්‍යයට විවෘත විය යුත්තේ. දැන් මා තුලක් සතර මහා ධාතුවක් ක්‍රියාත්මක වෙන්නේ, මගේ දරුවා තුලක් සතර මහා ධාතුවක් ක්‍රියාත්මක වෙන්නේ, ඔයා මගේ දරුවා නෙමෙයි කියලා සම්මුතිය ප්‍රතික්ෂේප කරන්න ගියොත් පරමාර්ථයේ ගැඹුරු අර්ථයට එකතු වෙන්නත් බෑ. පින්වත්නි, අපට වෙන්නේ මේ පිරිහිච්ච ලෝකයේ තුලින්ම නොපිරිහුණු ශ්‍රාවකයෙක් විදිහට නැගිටින්නයි. මේ ලෝකේ ප්‍රතික්ෂේප කරලා අපට නැගී සිටින්න බෑ. දැන් ඔබ හොඳටම දන්නවා ගිහියෙකුට සම්පූර්ණයෙන් ගිහිකම අතහැරලා මේ පැවිද්දෙක් වගේ ධර්මයේ ගිහි ජීවිතේ දියුණු කරන්න බෑ. ගිහියෙක් තේරුම් ගන්න ඕන මේ සම්මුතිය මොකද්ද කියලා. ලෝකේ සත්‍ය වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත පදනම් වෙච්ච ලෝකයක් තමයි. හැබැයි එහෙම කියලා මට වගකීම මඟ හරින්න පුළුවන්ද? මගේ කරායින් කරගන්න පුළුවන්ද වගකීමෙන්? බෑ. ඒ නිසා පුද්ගලයාට මේ ලෝකේ සම්මුතිය පිළිබඳව ඥානයක් තියෙන්න ඕන. පරමාර්ථ ඥානීය පිළිබඳ කුසලතා සහිත වීම එක පැත්තක්. නමුත් සම්මුති ඥානීය පිළිබඳ පුද්ගලයා තුළ මතුවන කුසලතාවේ අනිත් පැත්තෙන් තියාගන්න. එහෙම නැති වුණොත් ගිහියෙකුට අවබෝධයේ පිණිස ධර්මයේ දියුණු කරගෙන ඉදිරියට යන්න බැරි වෙනවා. එවනම් අපිට පැහැදිලි ධම්මේ ඥානිය තියෙන්න ඕන. මේ ආර්ය සත්‍ය ඔස්සේ හේතුඵල වශයෙන් විමසන කුසලතාවයයි ධම්මේ ඥානෙ අන්වේ ඥානිය කියලා කිව්වේ. පරියේ ඥානිය තියෙන්න ඕන මේ පොදු චින්තන රටාව. මේක මාතුල යම් විදියකටද සංස්කාර ගොඩ නැගින්නේ මේ බාහිර ලෝකේ පුද්ගලයා තුලත් ඒ විදියටයි ගොඩ නැගින්නේ. ඉතින් මොකක්ද මේකේ පැටලෙන්න තියෙන්නේ? ඒ වගේම තමයි සාමාන්‍ය ලෝකේ ඥානෙ, සම්මුති ලෝකේ මේ පරමාර්ථ සත්‍ය තමන්ගේ ප්‍රඥාවෙන් ස්පර්ශ කරන බව. හැබැයි නමුත් එහෙම ස්පර්ශ කරා කියලා සම්මුති ලෝකයේ තියෙන ගනුදෙනු ටික සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා ගිහියෙකුට නිවන ගැන කතා කරන්න බෑ. මෙන්න මේ කාරණා හතරම පිළිබඳව මූලික වශයෙන් දක්ෂ ශ්‍රාවකයෙකුට තමයි විමුක්තිය සම්බන්ධ කතාවට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ බඳු ශ්‍රාවක භාවයක් පිණිස අද මේ උතුම් දේශනාව ඔබ හැම දෙනාටම උපකාර වේවා, හේතු වේවා. ඔබ සියලු දෙනාටම නිවන් පිණසම මේ ධර්ම දේශනාව ධර්ම දානයක් වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.
1: ලක්හලයි සෙතනිවන පුතුපනයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිතයි ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: 7 Lakhana Radio ITN Obe Kotipati Sihineya Adha Sabaveida Ratri 10ta Lakhana Ahanna Jathika Lotharai Mandale Siyunuma Ticket Pattola Jagrahi Pratipala Adha Ratriyema Obata Kiyana Ekama Radiowa Lakhana Lakhana Sitha Nivana Budupana Sitha Nivana
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777යි 273 454

වෙලවරාතුරි 10යි ලක්හඬ ආගෙන ඉන්නේ 93.5න් 93.7න්. ජීවිතය කියන්නේම තරගයක්. අපි ගොඩක් කලාවට ජීවිතය ගන්නෙ තරගයක් කියලා. හැබැයි සමහරු මේ තරගෙ දිනන්න එක එක ටාගට්ස් තියාගන්නවා, එක එක ඉලක්ක තියාගන්නවා. මේ ඉලක්ක වලට යන්න සමහරු කියන වාසනාව තිබ්බත් හොඳයි, මහන්සිය තිබ්බත් හොඳයි කියලා. හැබැයි ඔයා වැඩ කරන තරමටම ඔයාගේ වාසනාවත් විශ්වාස කරන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: අයබවයි. දශක ගණනාවක් පුරාවට ගොඩනැගුණු විශ්වාසයත් අඛණ්ඩතාවයත් නිසාම මුළු රටක් වැඩල්ලන දවසේ මුල්ම ගනුදෙනුව ඔබ කරන්නේ එනර්බී අපි සමග. ඒ නිසාම ඔබේ අතේ දැන් තියෙන එනර්බී ලොතරැපත් වර්ග 8ට කෝටි ගණනින් වාසනාව උදා කරන්නට බලාපොරොත්තු වෙන මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව එනර්බී ජාතික ජයවරණය. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී චොමින්ද පුෂ්ප කුමාර මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විමල් ආර් ගමගේ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානයක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රජනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ඒ ඩී ජයවර්ධන මහත්මිය. එසේ නම් සුපුරුදු පරිදි අදත් ඔබේ ජයග්‍රහණී මාවත මුලින්ම බලගන්වනවා එනර්බී ජය. හිතේ හැටියට වියදම් කරන්න අතේ වියදමට සල්ලි තියෙන්න ඕනම නිසා ඔබේ අතට සල්ලි වෙනුවෙන් අද අපි මේ ආරම්භ කරන්නේ එනර්බී ජය වාසනාවන්ත 576 වන දිනුම් වාරය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ D ජය අංක 4 බවට පත් වෙන්නේ 6, 5, 7, 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය එනර්බී ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 340 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 8,591 දෙනෙක් එනර්බී අපි රටට හඳුන්වා දුන්නා.
1: Today selected English letters D and the winning numbers are 6572.
0: අද එනර්බී ජය තුළින් රුපියල් 105 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් දෙදෙනෙක් බිහි වුණා.

0: අපි දැන් බෙදා දුන්නා. අපි දැන් සූදානම් වෙන්නේ තව තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වසනාවන්ත 1617 වන හඳහන දිනුම් වාරයටයි. අද වසනාවන්ත ලග්න සංකේතය වෘශ්චික. අද පළමු ජයග්‍රහි අංකය අංක 44. එනර්බි හඳහන දෙවන වාසනාවන්ත අංකය අංක 22. හඳහන වෙනුවෙන් යන්ත්‍රය තෝරා දෙන තුන්වන වාසනාවන්ත අංකය අංක 45. අද හඳහන සිව්වන සහ අවසාන ජයග්‍රහි අංකය අංක 50. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 12 දෙනෙක් වගේම රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභින් 176 දෙනෙක් බිහි කළා.
1: Today's selected zodiac sign is Scorpio and the winning numbers are 44, 22, 45 and the last number is 50.
0: අද හඳහන 1617 වන දිනුම් වාරයෙන් රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා ප්‍රමිල් තුෂාර දියුල පිටිය. ඒ අනුව අද හඳහනේ රට පුරා ජයග්‍රහකයන් 1,34,559 දෙනෙක් අතර රුපියල් 92,81,140ක මුදලක් අපි බෙදා දුන්නා. හඳහනෙන් හෙට අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 32,67,726.740ක්. මුළු රටක් මග බලාගෙන ඉන්න මුළු රටක් ගොඩ නැගු සත් දිනම ජයනිත ගොවිසෙතින් අද ඔබට වාසනාව උදා කරන්නේ වාසනාවන්ත 4550 වන දිනුම් වාරයෙන්. එසේනම් රුපියල් 8,26,00,000 ඉක්මවාගිය සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් වැඳීම වෙත. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. පළමු ජයග්‍රහී අංකය බවට පත් වෙන්නේ අංක 13. ගොවිසෙත දෙවන ජයග්‍රහී අංකය අංක 28. යන්ත්‍රය තෝරා දෙන තුන්වන වාසනාවන්ත අංකය අංක 6. ඔබට රටට සෙත සලසන ගොවිසෙත ලොතරැයියේ අද අවසාන ජයග්‍රහී අංකය අංක 74. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 2ක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 77 දෙනෙක් වගේම රුපියල් 250,000 ත්‍යාගලාභින් 1018 දෙනෙක් අපි බිහි කළා.
1: Let me remind you the result of the ගොවිසෙත. Selected English letter is Y and the winning numbers are 13, 28, 6 and the last number is 74.
0: අද ගොවිසෙත වාසනාවන්ත 4550 වන දිනුම් වාරයෙන් රුපියල් 120 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා සිසිර රාජපක්ෂ මහරගම. ඒ වගේම රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයන් 3 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. අනුරුද්ධික ප්‍රේමරත්න මැදවච්චිය, ලී ජෝලා වලපනේ, එන්.ජී.සී. ප්‍රියදර්ශනී දඹුල්ල. ඒ අනුව අද ගොවිසෙතින් රට පුරා ජයග්‍රහකයන් 1,24,544 දෙනෙක් අතර රුපියල් 1,28,800ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙතින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,27,64,218.36ක්. දවසක් උදා වෙද්දී හැමෝම හැම නිතරම මතක් කරන්නේ සුබ දවසක් ගැන. සුබ දවසක් තෑගි වැඩි වුණු ලොතරැයියෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් වගේම රුපියල් 50,000 තෑගි විතරක් නෙවෙයි ප්‍රවර්තන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000කුත් ඇතුළුව තවත් තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දින වේවා. ඔබ ගන්න මොන ටික ටික සුබ දවසක්. අද දිනුම දෙන්නේ වාසනාවන්ත 424 වෙනි දිනුම් වාරය. අද සුබ ලග්න සංකේතය කන්‍යා. පළමු සුබ අංකය අංක 1. දෙවන සුබ අංකය අංක 45. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 35. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,346. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 323 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 1,665 දෙනෙක් අපි හඳුන්වා දුන්නා.
1: Today's selected zodiac sign is Virgo and the winning numbers are 1, 45 and the last number is 35.
0: අද සුබ දවසක් තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්නා එක් වාසනාවන්තෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා බණ්ඩාර ජයවීර ආණ්ඩියාගල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකයන් 7 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකයන් 39 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රට පුරා ජයග්‍රහකයන් 1,09,370 දෙනෙක් අතර රුපියල් 94,58,000

0: පන්සිය හතලියක වාසනාවන්ත මුදලක් අපි මේ දැන් ඔබ අතර බෙදා දුන්නා. වාසි වැඩි තෑගි වැඩි තවත් ලොතරැපත් වර්ග හතරකින් ඔබව දිනවන්න අචලා සමගින් නිරූපිතා සූදානමින්.
1: මීළඟට මෙගා පව.
2: බලාපොරොත්තු තමයි හිතවතුනි කවදත් අපිව ජීවත් කරවන්නේ. ඔබ වාසනාවේ බලාපොරොත්තුවට හැමදාම එක වගේ ආශිර්වාදය NLB අපෙන්. ඔබට මතකයි මින් පෙර රුපියල් කෝටි 47ක් ඒ වගේ රුපියල් කෝටි 23ක් ඔව අති දැවැන්ත සුපිරිතයාගේ දෙකක් ඔබට ලබා දුන්නා NLB අපි මෙගා පවර් ලොතරැයියේ. දැනුත් මෙගා සුපිරිතයාගේ විදිහට ඔබටම රුපියල් කෝටි 30කට වඩා වැඩි සුපිරිතයාගයක් අපි වෙන් කර අවසන්. මේ ඔබේ හීන සැබෑ කරන මෙගා පවර් වාසනාවන්ත 2656 වන දිනුම් වාරයේ මේ නාද ඉංග්‍රීසි අක්ෂරයේ M ආද සුපිරි අංකයේ අංක 2 පළමු අංකයේ අංක 71 දෙවන අංකයේ අංක 24 අංක 19 නිසකවම දෙන්නත් දවන්ත සුපිරිතයාගේ ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය ජලියලිත් තහවුරු කරන මෙගා පවර් ලොතරැය හෙට මෙගා සුපිරිතයාගේ රුපියල් 30,56,94,726ක් හෙට පවර් සුපිරිතයාගේ රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. අපි ඔබට කලින් මතක් කළා වගේම ඔබ දකින වසනාවේ සිහින වලට කවදත් ඉහළ අගයක් දෙන NLB අපි රුපියල් කෝටි 8කට වඩා වැඩි දන් නිදානයක් මේ දැන් ඔබේ කරන්න සෝදානම් ජාතික මහදන සම්පත දන් නිදානයේ වසනාවන්ත 2338 වන අද දිනුම් වාරයේ අද වසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ Z අංක 17 පළමු අංකය අංක 25 දෙවන ඔබට වසනාව ගෙනාවේ අංක 55 තුන්වන ජයග්‍රහණී අංකය අංක 46 අවසාන ජයග්‍රහණී අංකය සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන දන් නිදාන නිරතරයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙක් දෙලක්ෂපතියන් 572 දෙනෙක් අපි බිහි කරලා අවසන්.
3: Today selected English letter is Z and the winning numbers are 17, 25, 55 and 46.
2: රුපියල් ලක්ෂ 2 බැගින් 3 දෙනෙක් දිනාගත්තයි ලොතරැයි පත්තාලේ විකලේ මේ අලෙවි නියෝජිතයින් උපුල් ශාන්ත ඉපලෝගම ඒ තනුෂා මුරකොට්ටන් චේනේ මංජුල කුමාරි ඇඹිලි පිටිය අද සමස්ත ජයග්‍රහකයන් 90,655 දෙනෙක් අතර රුපියල් 56,36,960ක මුදලක් දර නිදානේ බෙලොතරැයියෙන් ඔන්න අපි බෙදා දුන්නා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 12ක එයින් නොනැවති රුපියල් කෝටි 9ක රුපියල් කෝටි 8ක දවැන්ත සුපිරිතයාගේ ඔබට දිනා දුන් දර නිදානේ හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරිතයාගේ රුපියල් 8,35,19,936යි 780ක්. නිරූපිතා විශ්වාසයෙන් ලොතරැයියක් මිලදී ගන්න කෙනෙක්ට දිනුමක් ලැබුණා කියලා කියන්නේ ජයක් ලැබුණා වගේම සමයි. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත වසනාවන්ත 6308 වන දිනුම් වාරයේ වසනාව ඔබට හිමි කර දෙන්නයි දැන් අපේ සෝදානම. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ T වසනාවන්ත අංක 7829 15 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පතරතරයෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් ප්‍රථම ත්‍යාගලාභීන් 278 දෙනෙක් ලක්ෂපතියන් 5,142 දෙනෙක් බිහි කරලා අවසන්.
3: Today selected English letter is T and the winning numbers are 7, 8, 2, 9, 1, 5.
2: රුපියල් 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැපත ඔබට අලෙවි කළේ ඉංග්‍රීසි අලෙවි නියෝජිත PS දයාවංශ ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් 100,000 අද 21 දෙනෙක් දිනාගත්තා. එල ලොතරැපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරුවෙල එල් ප්‍රේමදාස මහරගම උපාල් ලක්ෂ්මන් තලාව KM ලියනගේ හිඟුරක්ගොඩ TMV රුද්‍රිගු කිරිබත්ගොඩ ධර්මසිරි සුබසිංහ ඇහැටුවැව ප්‍රභාෂණී නාමල් දෙනිය වත්තේගම අශෝක විනසිරි කැකිරාව, නවරත්න තෙන්නකෝන් මීගහ කිවුල, WD ප්‍රියදර්ශනී පාදුක්ක, TV ඉන්ද්‍රාණි චන්ද්‍රිකා උඩැල්ලෙපොළ, එන් රුක්මාධව නාර්යම්පති, JM පුෂ්පකාන්තිනා ඉවල, කීර්ති ධර්මප්‍රිය අලවතුගොඩ, යාපා බණ්ඩාර හරස්කම මාතලේ, අජන්තා නාමලි මාතර, SN තිලකරත්න තමුත්තේගම, මොනිකා සිරිමාන ඇහැලියගොඩ, සමන්ත අබේරත්න හංවැල්ල, අමින දියුණුගේ ගාල සහ FH නිමල් මැල් සිරිපුර. ඒ අනුව අද මහජන සම්පතින් වසනවන්තයින් 267,111 දෙනෙක් අතර රුපියල් 2,15,22,240 මුදලක් බෙදා දුන්නා අපි. හෙට මහජන සම්පත ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 2,14,97,232.

0: අද විදමට අදම මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ඔබට අද වසනාව ගෙන අවදිනුම් වාරය 883 වෙනද වගේමයි. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි. අදත් අද සම්පතින් ඔබ මුදල් තෑගි දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ T වසනාවන්ත අංක 2915. අද සම්පත draw 883. Today's English word is T and the winning numbers are 2915. රුපියල් 250,000 බැගින් වසනාවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. ඊළතරේ පතලි විකලිමේ අල්විනියෝජිතයින් MDD කුලරත්න කොබේගනේ ලා ලීලසේන බණ්ඩාරවෙල. වසනාවන්තින් 50 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. අද සම්පතින් අද වසනාවන්තින් අතර රුපියල් 1,19,5200ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබට වසනාව ගෙරෙන විශ්වාසවන්ත තැන NLB චාර්ට් එක ජයවරණය. අද වසනාවන්තයින් 953,435 දෙනෙක් අතර රුපියල් 8,31,22,960ක මුදලක් බෙදා දීලායි සමුගන්නේ. අදට හෙටත් එනවා ඔබට වාසනාව අරගෙන. මතකයි නේද? ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය. NLB

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපා

සහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

භෝගිබව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අෂ්ටාංගික සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවආරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසු

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

දීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ